ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: ලකන රේඩියෝ ITN ලකනාගෙනින වෙලාව 2:05 විනාඩි 52යි.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපුලවට මහ බලයක්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් තරුණයෙක් තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තුණු කිසිම දෙයක් හරියට සිද්ධ වුණේ නැහැ කියන වේදනාවෙන් සහ කනස්සල්ලෙන් තමන්ගේ ගුරුතුමව මුණගැහෙන්න එනවා. ඔහුට හොඳ රැකියාවක් ලැබෙන්න නියමිත වෙලා තිබුණත් අන්තිම මොහොතේදී එය නැති වෙලා ගෙහින් තිබුණා. ඔහු දුකින් ගුරුතුමගෙන් අහනවා, මම හැමතිස්සෙම හැමදේම හොඳින් කරන්න උත්සාහ කළා. නමුත් ජීවිතේ මම බලාපොරොත්තුණු විදිහට නෙමෙයි හැමදාම ගියේ. මට ඕන විදිහට ජීවිතේ හැඩගැහෙන්නේ නැත්තේ ඇයි? මම මේ අසර්ථකත්වයන් දරාගන්න කොහොමද කියලා. එතකොට ගුරුතුමා මදක් සිනාවෙලා ඔහුට මෙහෙම උදාහරණයක් කිව්වා. ඔයා හිතනවද මුළු විශ්වයම ඔයාගේ කැමැත්තට ඔයාගේ ප්ලෑන් වලට වැඩ කරන්න ඕනේ කියලා? මේ විශ්වය කියන්නේ බිලියන සංඛ්‍යාත ග්‍රහලෝක මන්දාකිණී සහ සංකීර්ණ ක්‍රියාවලින්ගින් පිරුණු අති විශාල එකක්. මේකේ එක කොඩා කොටසක් විතරක් වෙන ඔයා කියන විදිහට හැමදේම සිද්ධ වෙන්න ඕනේ කියලා හිතන එක කොච්චර මෝඩකමක්ද? ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට සිද්ධ වෙන්නේ නැතිව වෙනත් ආකාරයට සිදු වෙනකොට ඔබ කෝපයට හෝ කලකිරීමට පත් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජීවිතේ නෙවෙයි, ඔබ තියාගත්ත අපේක්ෂාවන් වල. ජීවිතේ යන මාර්ගය ඔබේ පටු කැමැත්තට සීමා කරන්න යන්න එපා. ජීවිතේ ගලාගෙන යන ආකාරය තේරුම් අරගෙන ඒ සමග එකඟතාවයෙන් ජීවත් වෙන්න පුරුදු වුණොතින් ඔබට කිසිම දවසක දුකක් හෝ බලාපොරොත්තු කඩවීමක් දැනෙන්නේ නැහැ. එදා ඒ තරුණයා තේරුම් ගත්තා, ජීවිතේ තමන්ගේ අභිමතය පරිදිම යා යුතු දෙයක් නොවන බවත්, ජීවිතය ගෙන යන රිද්මයට අනුවර්තනය වීම සැබෑ ප්‍රඥාව වන බවත්. ඔබත් මතක තියාගන්න, අපි හැමෝම ජීවිතේ යම් යම් බලාපොරොත්තු තියාගන්නවා. මම හිතපු විදිහට මේ රැකියාව ලැබෙන්න ඕනේ, මගේ ව්‍යාපාරය මෙන්න මේ තැනට එන්න ඕනේ කියලා හිතනවා. නමුත් හැමෝටම හැමදාම හැමදේම ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු සමහර අවස්ථාවන් වලදී කඩ වෙනවා. එවැනි අවස්ථාවන් වලදී අපි අසරණ වෙනවා වගේ හැඟීමක් දැනෙන්නත් පටන් ගන්නවා. හැබැයි අමතක කරන්න එපා, විශ්වය ඔබේ කැමැත්තටම වැඩ කරන්නේ නැහැ. මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ ඔබේ පටු මනසේ සැලසුම්වලට අනුව නෙවෙයි. ඒටම ආවෙනික වෙච්ච මහා ක්‍රමයක් තියෙනවා. ඔබේ අපේක්ෂාවන් අතහරින්න. ජීවිතයේ හරියටම මම කියන විදිහටම යා යුතුයි කියන උන්මාදයෙන් මිදෙන්න. ජීවිතය ෆ්ලෙක්සිබල් විදිහට, එහෙම නැත්නම් නම්‍යශීලී විදිහට බාරගන්න. ජීවිතයේ ප්‍රවාහයත් එක්ක යන්න. ගඟක් ගලාගෙන යනකොට ගලක් හරස් වුණොත් ගඟ ඒකත් එක්ක සටන් කරන්නේ නැහැනේ. ඒක වටෙන් ගලාගෙන යනවා. ඔබේ ජීවිතයත් ඒ වගේමයි. බාධක ආවහම ඇයි මෙහෙම දෙයක් උනේ කියලා අඬනවා වෙනුවට අලුත් මාර්ගයක් හොයාගන්න. ජීවිතේ ඔබ බලාපොරොත්තු වුණු විදිහට ගියේ නැත්නම් කලබල වෙන්න එපා. විශ්වාස කරන්න, ජීවිතේ ඔබව වඩාත් හොඳ තැනකට රැගෙන යමින් තියනවා වෙන්න පුළුවන්. ඒක නිසා විශ්වාසෙන් ජීවත් වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: Lakhanda Radio ITN.
3: Vela udehayai.
4: Meepay moyma matak kirima surekimu magatunda.
5: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
4: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: වෙලාව 2යි විනාඩි 5යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 හසුන් සමීර අධ්‍යක්ෂණයක්
4: තාත්තල කවදාවත් තනි වෙන්න හොඳ නැහැ.
5: විතර බින්න නුතේ. ඔය තුන්දෙනා හොඳ කොල්ල තුන්දෙනෙකුට බඳලා දුන්නාට පස්සේ මට ඉතින් ඊට වඩා මොකද?
4: මම බඳින මං තාත්තට එක්කම ඉන්න තාත්තා බලාගෙන.
2: මල් මල් ගොන් ගොන්.
6: ඒ වොඩ ඊ මාගිකයි. පූරි වෙනවා. මාගේ ආස නිසා ලේ පරාඩගෙන.
7: මාගේ හිටියනේ දැන්. ගියද?
4: මට කිව්වෙවත් නෑ.
2: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
3: මල් දිනුන.

0: අයිබන් සුබ දැසනක් ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අද අගෝස්තු මාසයේ 14 වෙනිදා සිකුරාදා දවස තවත් සතියක් මේ විදිහට ගෙවිලා ගිහින් ඉවරයි. ඉතින් හෙට සති අන්තය අපි ලක්කන මෝනින් නිවුස් වලට දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. අයිබන් සුබ දැසනක් මේකලා.
1: අයිබන් ගිහන් සුබ දැසනක්.
0: අදත් ජාතික ධාරාවේ පුවත්පත් වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනිකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරනවා. ඒ වගේම ලක්කන ප්‍රවෘත්ති අංශයෙන් අද දවසේදී වාර්තා කළ තියෙන තොරතුරු වලට අපි අවධානය කරන සූදානම්. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලකන මෝනින් නිවුස් ඇලට් එක එකතු වෙන්න. අපි යනවා අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අවදානමක් නැතිව වෙනසක් කරන්න බෑ. ඒකෙදී තනතුරු නැති වෙනවා නම් යන්න ලෑස්ති. විධායක බලය ව්‍යවස්ථාවට ඔබෙන් භාවිත කරන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් ඕනෑම අවධානමක් දරන්න සූදානම්. නීතිඥ සංගමය හමුවේ ජනපති කියයි අදුපාලි කරුණාරත්නයි වාර්තාව ගෙනෙන්නේ දිනමින පුවත්පත වෙනුවෙන්.
1: ලංකාදීප පුවත්පතත් ගිහන අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. වෙනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගෙදර යන්න හරි වෙනස්කම් කරනවා. අද ලංකාදීප පුවත්පත මේ විදිහට සඳහන් කරනකොට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. චෝදනා 23,000ක්, සාක්ෂිකරුවන් 3,000ක්, පාස්කු නඩුව කඩා වැටෙන්න බෑ, ජනතාවට යුක්තිය ඉටු විය යුතුයි. ජනපති ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමතමින් කියයි, වෙනසක් කිරීම සඳහා අවධානම ගන්න මම සූදානම්. විමර්ශන ශක්තිමත් කරන්න පොලිසියට 10,000ක් ගන්නවා. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සිරස්තලය මෙහිමයි සඳහන් වෙන්නේ. අපේ අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: උපාලි කරුණාරත්න කියන වාර්තාව අද දිනමින පුවත්පත වෙනුවෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළ තිබුණා. මේකල තමන් කිසිසේත්ම විධායක බලය හෝ තමන් සතුව තිබෙන බලයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝගී කර නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. රටේ ජනතාව වෙනුවෙන් තමන් අවධානම ගන්න සූදානම් බවත්, ඒ අවධානම හමුවේ තමන්ගේ තනතුරු අහිමි වනවා නම් ඒවා ඉතා හොඳින් බහරගෙන පිටත් වෙලා යන සූදානම් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ තිබුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමග පෙරේදා පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළ තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී තිබෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදුදැසන නිවේදනයක් නිකුත් කර තිබුණා කියලා එහෝ සඳහන් කළ තිබුණේ. ඒ අද දවසේ අපි සාකච්ඡාවක් යොදාගෙන තිබියදී ඒ නිවේදනයේදී ඔබගේ ස්ථාවරය ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා ඔබ මෙතෙන්ට පැමිණෙන්නේ යම් ස්ථාවරයක සිටයි. හැබැයි මම මෙහි පැමිණෙන්නේ උත්සාහ කළේ විවෘත මනසකින් පැමිණීමයි මගේ අභිප්‍රාය බවට පත් උනේ. මම හිතනවා කෙසේ වෙතත් අපේ රටේ සාකච්ඡාවකින් පසු ඕනෑම දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාව ඒකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයක් සාකච්ඡාවේ අඩංගු වෙලා තිබුණා. හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. ඔබතුමන්ලට ඒ අයිතිය පූර්ණ අයිතිය තියෙන ගමන්ම තමයි මම මේ ඉදිරියේදී ඉදිරිපත් කිරීම සිදු කරන්නේ කියලා ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ.
1: අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තවත් පුවත් ගණනාවක් සඳහන් කරලා තියෙනවා. වෙනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ කනස්සල්ල ජනපතිට ලිපියකින් දැනුම් දෙයි කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. සුජීවිත අත්සරයි වාර්තාව අරගෙන එන්නේ. ඒත් එක්කම ශ්‍රේෂ්ඨාධිකරණ වෙනිසුරුවන්ට දෙනවා නම් සියලු රාජ්‍ය සේවක විශ්‍රාම වයස 67 කරන්න වෘත්තීය සමිතිය සහ වෘත්තීයකයන්ගේ ජාතික සම්මේලනයේ ඉල්ලයි කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන. අපේ අවධානය යොමු කරමු මේ විනිසුරු වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජාතික සංවිධානයේ කනස්සල්ල කියන පුවත සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ල පළ කර තිබෙනවා කියලායි සඳහන් කරලා තියෙන. අපි ඇතුල් පිටුවලට අවධානය යොමු කරමු මේ සම්බන්ධන දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිනවා ඇතුල් පිටුවේ. අද මේ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙන්නේ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව ඇතුළත් යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටන් වයිට් මහත්මිය මෙරට ජනාධිපතිවරයා වෙත නිවේදනයක් නිකුත් කරමින් සිය කනස්සල්ල සඳහන් කර තිබෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් මෙරට අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණයේ කෙරෙහි පවතින මහජන විශ්වාසය අඩපණ විය හැකි බවයි ඇය පෙන්වා දී තිබෙන්නේ. එසේම දැනට සේවයේ නිරත විනිසුරුවන්ගේ දූරකාලයේ වෙනස් කිරීම වගේ විධායක සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට අනිසි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව ගැටලු මතුවිය හැකි බවත් මෙම ලිපියෙන් ඒ මහත්මිය අවධාරණය කරලා තියෙනවා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙන විශ්‍රාම වයස 67 දක්වා දීර්ඝ කරන්නයි රජයෙන් ඉල්ලා සිටීමට වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ තීරණය කළ තියෙනවා. උලපනේ සුමංගල හිමි, සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ, ආනන්ද පාලිත, උදේනි දිසානායක, චිතක බණ්ඩාර, බන්දුල සමන් කුමාර, සුපුන් කලුකෝට්ටගේ, ශ්‍යාමල් සුමනරත්න, සුමේද සෝමරත්න, සුභාෂ් කරුණාරත්න මෙල්ලීම ඇතුළත් යෝජනාව රත්සන් තබා තිබෙනවා. 115ක් පමණ රාජ්‍ය සේවකයින්ගෙන් එක් සේවාවකට පමණක් විශ්‍රාම වයස ඉහළ දැමීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකයි ඔවුන් පෙන්වා දෙනවා කියලයි සඳහන් වෙන්නේ.
0: මේවසරේ ජල බිල වැඩි කරන්නේ නැහැ. ජල සම්පාදන මාත්‍යවරයා කියන කතාවක් අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තිබුණා. සෙල කුරුළු වංශ, ඒ වගේම අදවසේදී දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනෙන වාර්තාවේ සටහන් කළ තිබුණා. අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට. මේකල
1: Yes, Gyan. No water tariff hike this year. For the more detail, Housing, Constructions and Water Supply Minister Dr. Susil Ranasinghe said that water tariffs will not increase this year. Let's see more details about it in Sinhala.
0: ජලගස්තු වැඩිවීමක් මේ වසරේදී කිසිසේත්ම සිදු නොවන බව නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කර තිබෙනවා කියලා අද වාර්තා කළ තියෙන්නේ. ජල ගාස්තු සම්බන්ධ සමාලෝචනය කිරීමට නියමිතව තිබෙන්නේ ලබන වසරේ ජනවාරි මාසයේදී බවත්, ජලගස්තු වැඩි කිරීම, පහත දැමීම හෝ දැනට අයකරන මිල ගණන් වෙනස් නොකර පවත්වාගෙන යෑම සම්බන්ධව තීරණය කරන්නේ එම අවස්ථාවේදී බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළ තිබුණා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝර්නින් නිවස් වලට. එක් ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලකන මෝර්නින් නිවස් වලට එකතු වෙන්න. ලකන මෝර්නින් නිවස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 16යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනිය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ලකන රේඩියෝ ITN

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩි තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්ෂණ මෝර්නින් නිවුස් වලට හැංගන වෙලාවමද කරන වෙලාව උදෑසන 6යි විනාඩි 24යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේකලාද ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් අද තොරතුරු කිහිපයක් වාර්තා කර තිබුණා අපි බලමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කළා
1: ගල් අඟුරු හිඟවීමක් මත කිසිඳු විදුලි කප්පාදුවක් සිදු නොවන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළා
2: මේ දවස්වල ලොකු කතාවක් යනවා සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ අනිවාර්යයෙන්ම විදුලි කැපීමක් තියෙනවා කියලා. ගල් අඟුරු මෙට්‍රික් ටන් 2.28ක් ලබා දීම සඳහා සැපයුම් කරුවන් වෙනුවෙන් කැබිනට් අනුමැතිය අපිට ලැබුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ මුල් සති දෙක ඇතුළත පළවෙනි නැවගත කිරීම ලබා දීල ඉවරලා ලක්විජය බලාගාරයේ බාධාවකින් තොරව විදුලි සැපයීම සඳහා කටයුතු කරනවා කියන එක ඒ සහතිකේ මේ වෙලාව ලබා දෙන්න පුළුවන්. අපිට මතකයි අර හදිසි මිලදී ගැනීම නැවගත කිරීම පහෙන් පස්වෙනි නැව ගල් අඟුරු වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තිබෙච්ච නිසා අපි ප්‍රතික්ෂේප කරා. හැබැයි මේ සමාගම දැනට අපි පොරොන්දු වෙලා තියෙනවා ඒ ප්‍රතික්ෂේප කළ නැව වෙනුවට වෙනත් විකල්ප නැවක් අගෝස්තු මාසයේ අවසානයේදී නැත්නම් සැප්තැම්බර් මාසයේ මුල වෙනකොට අපිට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ නිසා මේ රටේ ජනතාවට මේ වෙලාවේ සහතිකයක් දෙන්න කැමති කිසිම විදියකින් ගල් අඟුරු හිඟවීම කියන කාරණේ මත විදුලිය විසන්දීමක් විදුලිය කපා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම සඳහා වන සහතිකය අපිට ලබා දෙන්න පුළුවන් කියලා.
1: රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති දිවයිනපුරා ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා.
3: රටේ ඕනම වැඩක් කරද්දී අපි රජයේ ජනතාවාදී රජයක් විදිහට ජනතාව සම්බන්ධ කරගෙන ඒක තමයි අපේ සැලැස්ම. අමාත්‍යාංශ ලෙස ව්‍යාපෘති ගණනාවක් රටේ ක්‍රියාත්මක වෙන අතරවාරේ මේ 14 වෙනිදා අපි පළාත් පාලනයතුන ආදායම් උත්පාදන ව්‍යාපෘති ජාතික වැඩසටහන ආරම්භ කරනවා. මිලියන 2500ක් අපිට වෙන් වෙලා තියෙනවා අමාත්‍යාංශයට අඩු ආදායම් ලබා පළාත් පාලනයතුනට තමන්ගේ ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා ව්‍යාපෘති ආරම්භ කරන්න අපි 14 සමාරම්භක වැඩසටහන තිබෙනවා. ගරු අමාත්‍යතුමත් අපි කවුරුත් සම්බන්ධ වෙනවා රට පුරාම. ඒ වගේම තමයි ජාතික වැඩසටහනකදී අපි ග්‍රාමීය පාලන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා පාලන 880ක් මිලියන 2050ක් මේ වසරේ වෙන් වෙලා තිබුණා. 100ක වැඩ ආරම්භ කරා මීට සති දෙකකට කලින්.
1: මාර්ගපද්ධතියට වැඩි වශයෙන් යතුරු පැදියෙක් වීම අනතුරු ඉහළ යාමට හේතුවක් බව රථවාහන පාලන සහ මහා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා සඳහන් කළා.
4: ගිවාසර සාපේක්ෂව මේ වසර ගත්තොත් එහෙම මාර්ගකරී අනතුරු 79ක් සහ මියගිය සංඛ්‍යාව 88ක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රමාණය දැන් පහුගිය කාලේ සාපේක්ෂව බලනකොට අඩු වීගෙන යනවා. මොකද විශේෂයෙන් පොලිස් පොත්තුමා ක්‍රියාත්මක කරපු උපාය මාර්ග සැලැස්ම යටතේ 120ක් බරපතල සහ මාර්ග අනතුරු අඩු කිරීමේ පළාත් මට්ටමින් කොට්ටාස මට්ටමින් දිසා මට්ටමින් කරපු සැලැස්ම යටත් දැන් අමුසි අඩුවීමක් අපිට නිරීක්ෂණය කරනවා. මරණ සංඛ්‍යාව 1693 අපි ගත්තොත් එහෙම පදිකයින් 555ක් මරණයට පත් වෙනවා. යතුරුපැදි කරවණි 603යි. දැන් ගිය වසරේ වැඩි ප්‍රමාණයක් මියන්නේ පදිකයෝ. මේ වසරේ වැඩි ප්‍රමාණයක් යතුරුපැදි කරවණි මියෑමක් අපි දකිනවා. පසුපැදි කරවණි 119ක්. ඒක තවත් බරපතල කාරණාවක්. පාපැදි කරවණි 115ක්, රියදුරන 136ක්, මගීන 162ක් ආදි වශයෙන් තමයි මෙම අනතුරු සිද්ධ වෙන්නේ. වාහන ලංකාවේ තියෙනවා 192ක්. මේකෙන් මිලියන් 5.2 තියෙන්නේ යතුරුපැදි. අපි දකින දෙයක් තමයි මාර්ග පද්ධතියට එකතු වෙන යතුරුපැදි ශීඝ්‍ර වැඩිවීමක් අපි දක්වනවා. 18ට අඩු ළමයි, 18ට වැඩි තරුණ මේව පාවිච්චි කරන්නේ මේ යතුරුපැදි අධික වේගයෙන් යන්න. ඊට පස්සේ කියලා විසික් වෙලා ගිහලා ඉස්සරහින් එන වාහනට යට වෙලා මැරෙන්නේ. එහෙම නැත්නම් පිටිපස්සෙන් එන වාහනට යට වෙලා මැරෙන්නේ. ඒ කියන්නේ මේක තමයි ප්‍රධාන වශයෙන් මේක හේතු වෙලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම අපි මේ තරුණයන්ට කියන්නේ යතුරුපැදි පදිනවා නම් අධික වේගයෙන් යන්න එපා කියන කාරණාව. මෙව මේ රේස් පදින්නවත් අනිරෝධයේ යන්නවත් මේ වගේ රට දීලා තියෙනවා. ඉදිරියේදී අපි මේ මාරක බරපතල අනතුරු ඇතුළු සියලු අනතුරු අඩු කර ගැනීම තමයි රතවාන පොලිසිය හැටියට බලාපොරොත්තු වෙන්නේ.
1: ප්‍රධාන යොමු කරමු අද ලංකාදීප පුවත්පතට. අද සඳහන් වෙනවා අධ්‍යාපනයෙන් බෙදන්න දුන් 108ක පෙළපොත් අතුරුදන්. පිටපත් 20,000ක් ගිවිසුමකට රැගෙන ගියේ ලොරි රියදුරෙක් කියලා තමයි අද සඳහන් වෙලා තියෙන්නේ. අද බණාරගම බිමල් ශ්‍යාමන් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරේ වාර්තාව අරගෙන ඉන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ඇති දමිළ භාෂා එක ශ්‍රේණියේ 3 වැනි වාරයට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ පෙළ පොත් තොගයක් නැගෙනහිර පළාතේ බෙදා හැරීමේ මධ්‍යස්ථාන 12ක් වෙත නියමිත පරිදි බාර නොදී සාපරාදී විශ්වාසයේ කඩකිරීමක් සම්බන්ධයෙන් ඉසුරුපාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි තලංගම පොලිසිය සඳහන් කරනවා කියලා අද වාර්තා කරලා තියෙනවා ලංකාදීප පුවත්පත. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුලත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා.
0: එතකම දිනමින පුවත්පතේ නිරංචලා වික්‍රමසිංහ ගෙනන වාර්තාවකටයි මේ අවධානය. පුනරුදයේ පුරවර ව්‍යාපෘති 100ක් අද ආරම්භයේ කියලා සඳහන් කළ දුනා දිනමින පුවත්පත. අපි බලමු මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලට අවධානය යොමු කළා. රටේ සමස්ත සංවර්ධනයේ මූලික තැනුම් ඒකකයේ වන ග්‍රාමීය ප්‍රදේශ සවිබල ගැන්වීම සහ පළාත් පාලන ආයතන ස්වාධීන ආර්ථික ඒකක බවට පත් කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන පුනරුදයේ පුරවර ජාතික වැඩසටහන යටතේ රට පුරා ආදායම උත්පාදනය වන ව්‍යාපෘති 100කට අධික ප්‍රමාණයක් සමාරම්භක උත්සවය අද පැවැත්වීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ කටයුතු යොදා තිබෙනවා. පසුගිය කාලේ පුරාවටම මුදල් අවභාවිතය, විනය රහිත පාලනය සහ මහජන නියෝජිතයන් නොමැති වීම නිසා අකාර්යක්ෂමතාවයට ලක්ව තිබූ පළාත් පාලන ආයතන 341ම යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. නව පාලන යටතේ කසල කළමනාකරණය, සෞඛ්‍ය ආරක්ෂණය සහ ස්වාභාවික විපත් පාලනය වැනි ක්ෂේත්‍රයන්හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර කෙටි කාලීන හා දීර්ඝ කාලීන ජාතික සැලැස්මකට අනුව කසල කළමනාකරණය දත්ත පද්ධතියක්ද ස්ථාපිත කිරීමට පියවරගෙන තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
1: දෙවෙනි පුවත්පත අද සඳහන් කරන ප්‍රවෘත්තියක් විතයි මේ අවධානයේ. මුහුණු පොතෙන් නිවාස සිහින මවා කෝටි ගානකට විදලා ලෝක හොරෙක් මිරිහානේදී මාට්ටු. මහා පරිමාණ මූල්‍ය වංචා පැමිණිලි 16ක් වරෙන්තු 15ක් කියලාද හේමන්ත රන්දුණු දෙවෙන්ට ගිනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිත ඇතුල් පිටුවල තොරතුරු වාර්තා කරනවා. සමාගමක් හරහා පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසමින් මුහුණු පොතේ දැන්වීම පළ කරමින් විවිධ පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ මහා පරිමාණ වංචාකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශනයකගේ මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුට එරෙහිව මහා පරිමාණ මූල්‍ය වංචා පැමිණිලි 16ක් මේ වන විට ලැබී ඇති අතර තවත් පැමිණිලි විශාල ප්‍රමාණයක් ඉදිරියේදී ලැබීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කියලයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝර්නින් නිවුස් වලට. එක ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 31යි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව දසන 6යි විනාඩි 31යි. අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල වලට සට අවධානය යොමු කරන සූදානම්. මේ දවසේ දිමහජන සම්පත ජයග්‍රාහී 6278 වන දිනුම් වාර විදිහට ක්‍රියාත්මක වුණේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ S ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහී අංක සටහන් වන අංක 2, අංක 4, අංක 1, අංක 6, අංක 7 සහ අවසානයේට අංක 5 දවසේදී මහජන සම්පත ජයග්‍රාහී 6278 වන දිනුම් වාරේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක බවට පත් උනේ.
1: ගොවිසිත 4520 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ ඊ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහී අංක සටහන් කරනවා. අංක 24, අංක 29, අංක 38 සහ අවසානයේට අංක 66 විදිහට.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් මේ දවසේ දිචාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින් ලද මෙගා පවර් ලොතරැයියට ජයග්‍රහී 2626 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ F ඉංග්‍රීසි අක්ෂරය. එතකම ජයග්‍රහී අංක බවට පත් වුණ සුපිරි අංක බවට පත් වුණේ අංක 23. ජයග්‍රහී අංක සටහන් වන අංක 18, අංක 39, අංක 43 සහ අවසානයේට අංක 57.
1: දන නිධානය 2308 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. V ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක අංක 5, අංක 24, අංක 48 සහ අවසානයේට අංක 66 විදිහට සටහන් වෙනවා. දන නිධානය 2308 වන ජයග්‍රහී දිනුම් වාරයේ.
0: හඳහන ජයග්‍රහය 1587 වන දිනුම්වාරිය දවසේදී ක්‍රියාත්මක වුණා. බලන්න ඔබේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත් හඳහන ලොතරැයි සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන මකර ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහය අංක විදිහට අංක 30, අංක 31, අංක 37 සහ අවසානයේ අංක 62 දවසේදී ජයග්‍රහය 1587 වන හඳහන ලොතරැයි දිනුම්වාරියේ ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: අද සම්පත 546 වන ජයග්‍රහය දිනුම් වාරය, අද සම්පත 853 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. එස් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 1, අංක 6, අංක 7 සහ අවසානයේට අංක 5. අද සම්පත 853 වන ජයග්‍රහය දිනුම් වාරයේ ජයග්‍රහි අංක සහ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ඒ ඉංග්‍රීසි අක්ෂරය සහ ඒ අංකයි. මෙලඟට NLB ජය NLB ජය හිම වෙනකොට සුබ දවසක්. 394 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේ දී ක්‍රියාත්මක වන වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහය අංක සටහන වන අංක 27, අංක 30 සහ අවසානයේට අංක 53. එතෙකම සුබ දවසක්. 394 වන දිනුම් වාරයේ ජයග්‍රහය ප්‍රවර්ධන අංකය 2018 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් න්ියුස් අලර්ට් හංගන වෙලාව මතක කරනම් වෙලා උදෑසන 6:35.

DNN மாராந்திகாய். டெங்கு தடி அவதானம் கலாப 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වීම.

0: රටපැන්න පාතාලීන් 93ක් ගෙන්වයි. දැනටම ඉන්ටපෝල් හරහා රතු නිවේදන නිකුත් කරලා. වසර දෙකක් තුල සැකකරුවන් 38ක්, නමගිය අපරාධකරුවන් 35ක් කුදලන්න ආවා. නීති විරෝධීව උපයාගත් රුපියල් මිලියන 3878ක් වටිනා දේපල අක්‍රිය කළා පොලිසිය කියයි. කංජිපාණි අල්ලන මැලේසියානු මෙහෙයුම අසාර්ථක නැහැ. ASP ඕලුගල සඳහන් කරනවා කියලා තද දිවෙන පුවත්පතේ වාර්තා කරලා තිනේ. හේමන්ත රන්දුණු, නොවන් පලිහ වඩන සහ ප්‍රදීප්‍රසන්න සමරකෝන් වාර්තාව අරගෙන ඉන්නේ. විවිධ අපරාධ සිදු කර රටින් පලා ගොස් විදේශ රටවල සැඟවී සිටින 93 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිසිය ඊයේ අනාවරණය කළා. ඒ අනුව ඔවුන් මෙහි ගෙන්වා නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ. වුට්ල මහතා කොළඹදී පැවති රටම එකට මාධ්‍ය හමුවේදී සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තොරතුරු විදිහට.
1: රත්මලානේ සයිමා දුම්බරින් බූස්සට අසල කුරුළු වංශය හදගෙනන වාර්තාව මැලේසියාවේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආ පාතාල ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන ධනුෂ්ක කෞශල්‍යහෙවත් රත්මලානේ සයිමා පල්ලේ කැලේ දුම්බර බන්ධනාගාරය සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කරයවා තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කළ තිබෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරු පෙරේදා පසර පහට පමණ පල්ලේ කැලේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණා. එතකම අනතුරු විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් එදින රාත්‍රී 7ට පමණ බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා. මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයෙන් ලබාගත් පැය 48ක රැඳවුම් නියෝග මත පේරාදෙණිය පොලිසිය රඳවාගෙන මහනුවර කොට්ටාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තොරතුරු රැසක් අනාවරණය කරගත්තා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා.
0: Let's move to the Daily News newspaper. GCE A-level Education Ministry probes question paper mix-up. For the more detail, the Education Ministry has launched an inquiry after discovering 6 packets of the GCE Advanced Level Physics first exam paper scheduled for today mixed inside question paper containers at Coordination Center number 323 at Ambalantota Mahavidyalaya during day of exam inspections. Let's see more details about it in Sinhala Gihan.
1: Usas pela bautika vidya prashnapatre Ambalantota pasalakata kalin gihin kiyalada Lankadeepa puwatpata gena vittibuna torotoru Ranjan Kasturi warthawa gena vittibune Ambalantota usas pela vibhaga madhyasthanayaka prashnapatra bahalumaka tibi ada hadina pavatwimata niyamita bautika vidya palamu prashnapatra adangu packet 6k hamuvime දවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා. එම ප්‍රශ්නපත්‍ර පැකට් හමු වී ඇත්තේ එම මධ්‍යස්ථානයේ. ඊයේ දිනට පැවතු ප්‍රශ්නපත්‍ර බහලුමක තිබියදී බව වාර්තා වුණා. කෙසේ වෙතත් එම ප්‍රශ්නපත්‍ර අඩංගු පැකට් 2 නිරාවරණය වීමක් සිදු වී නොමැති බව විභාග කොමසාර ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළ තිබුණා. ප්‍රශ්නපත්‍ර පිටවුණු කතාව බොරු, බය නැතුව විභාගෙ ලියන්න කියලා සඳහන් කළ තිබුණා කියලා අද අංචල මහික වීරරත්න ගිරණ වාර්තාවේ සටහන් කළා තිබුණා. උසස් පෙළ ප්‍රශ්නපත්‍ර අඩංගු පැකට්ටුවකින් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැති හේයින් ව්‍යාජ තොරතුරු වලින් කලබලයටපත් නොවේ අද දිනේ නියමිත කාලසටහනට අනුව විභාගයට මුහුණ දෙන ලෙස සියලුම විභාග අපේක්ෂකයන්ට කාරුණිකව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් AKS ඉන්දිකා කුමාරුලියනගේ මහත්මිය සඳහන් කළ තිබෙනවා කියලයි ලංකාදීප පුවත්පත සඳහන් කර තිබුණ. මේකලාද මේ දිනමින පුවත්පතත් මම දැක්ක ඔය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. දිනමින පුවත්පත සඳහන් කළ තිබුණේ උසස් පෙළ ප්‍රශ්නපත්‍ර පිටවී නැහැ, ප්‍රචාරයේ අසත්‍ය විභාග කොමසාරිස් කියයි කියලා සංදේහ කරුණාරත්න කියන වාර්තාවේ සටහන් කරලා තිබුණා.
0: ලංකාදීප පුවත්පතේම අද ඡායාරූප සමගින් සටහන් කරලා තිනුන ගහන් මේ හෙළ ගැඹුරුයි පුත නොබලන් උසස් පෙළට අවදානම් ගමනක කියලා මේ ඡායාරූප සමගින් අද වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා. දෙත්වා සුලිකුණාටුවෙන් විශාල ලෙස හානියට පත්ව තිබූ කොත්මලේ මාවෙල මාර්ගයේ පන්නන් ගම්මන ප්‍රදේශයේ මාර්ග කොටස පසුගියදා අදහැළුණු ධාරානිපාත වර්ෂාවත් එක්ක සම්පූර්ණයෙන්ම නායෑමට ලක් වී ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් මඩාල වී තිබෙනවා. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ප්‍රදේශවාසීකුගේ පිහිටෙන් කොත්මලේ පන්නන් ගම් ප්‍රදේශයේ නායගිය ස්ථානයකින් ඉතා අනාරක්ෂිත ලෙස පසුකර යෑමට උත්සාහ කරන අයුරු අද ඡායාරූප සමගින් සටහන් කළ තියෙනවා මේ ආකාරයෙන් ලංකාදීප පුවත්පතේ.
1: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා පාස්කු මහනඩුවේ විත්තියේ ස්ථාවරය අද කියලා චන්දන ජයවිරගෙනන වාර්තාව. පාස්කු ඉරදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නෞෆ මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවර ඇති නඩුවේ විත්තියේ ස්ථාවරය අද දෙනුම් දෙන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝගනිකුත් කරලා තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාර්සිංහගේ සභාපතිත්වයෙන් යුත් සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පැමිණිල්ල සාක්ෂි විභාගයේ අවසන් වීමෙන් පසු ඒ මෙම නියෝගය නිකුත් කරලා තිබෙනවා. පැමිණිල්ලේ නඩුව අවසන් විත්තිය පැමිණිලේ නඩුව අවසන්ව විත්තියේ නඩුව කැඳ වූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල මෙම දැනුම් දීම සිදු කළ තිබුණා. මේ අනුව විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන්නේද නැතහොත් සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබා දෙන්නේද යන්න සහ විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවන්නේද යන පිළිබඳව සිය ස්ථාවරය විත්තිකරුවන් විසින් අද අධිකරණයට ප්‍රකාශ කළ යුතුව තිබෙනවා කියලයි වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
0: පහරදී පුලුස්සලා සිව් හැවිරිදි දැරියක් වත්තේගම පාරකට ගෙනත් දාලා පොලිසියෙන් සොයාගනිද්දී හාමතේ ත්‍රිරෝද රථයකින් හෝඩුවාවක් කියලාද ෂේන් සෙනවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහයි ලංකාදීපට මේ වාර්තාව අරගෙන ඉන්නේ. බරපතල ලෙස වද හිංසාවට ලක්කර පහරදී පිලිස්සීම් තුවාල සහිතව වත්තේගම පොලිස් වසමේ යටිරාවණ ග්‍රාම සේවා වසමේ පහළගම් මැද පෙදෙසේ අතුරු මාර්ගයක අතරමං කර දමා ගොස් සිටි සිව් හැවිරිදි දැරියක් වත්තේගම පොලිසියේ නිලධාරීන් විසින් අලුයම සොයාගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත දැරිය සොයා ගන්නා විට ඇය දැඩි කුසගින්නේ සිටි බවත් පසුව පොලිස් නිලධාරීන් කිරි ආහාර පාන ලබා දීමට පියවර ගත් බවත් වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ.
1: එතකම දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා වත්කම් පරීක්ෂණයකට මන්ත්‍රී හිස්බුල්ලා අල්ලස් කොමිසමට කියලා අද සටහන් කළ තිබෙන සුභාෂිනි සේනානායක ගැන වාර්තාව. පාර්ලිමේන්තු මන්ත්‍රී AML MLA හිස්බුල්ලා මහතායේ පෙරවරුවේ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණා. අල්ලස් කොමිසම විසින් ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ දැනුම් දීමකට අනුව ඔහු කොමිසමට පැමිණ තිබුණා. පැය කිහිපයක් ප්‍රකාශ ලබා දී හිස්බුල්ලා මහතා ඉන් පිටව ගොස් තිබුණා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තියෙනවා.
0: මෙතමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තර විදියට සටහන් වෙලා තිබෙන ගියන් අපේ පොඩි විරාමයක් අරගෙනමු. විරාමයෙන් අනතුරු අපි විදේශ තොරතුරු ක්‍රීඩා තොරතුරු වගේම කාටුන් සබවිත ගෙන එන බලාපොරොත්තු වෙනවා.
1: ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදැසන 6යි
0: විනාඩි 52යි.

රටාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ அரவுண்ட் தி வேர்ல்ட். වලව දැස්න 6 විනාඩි 55යි. අපි සූදානම් දවසේදී විදෙස් පිටුවේ වාර්තා වන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: දිනමින පුවත්පතටයි මේ අවධානය. ඉරානයේ අවතක්සේරු කළ වැරදි බුද්ධි තොරතුරු වලින් ට්‍රම්ප් නොමග ගිහින් ඉරාන විදේශ ඇමති කියයි කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබූ බුද්ධි තොරතුරු අසාර්ථක වීමෙන් ඇමරිකාව අවතක්සේරුවකින් යුතුව කටයුතු කළ බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සඳහන් කළා කියලායි අද දිනමින පුවත්පතේ තොරතුරු විදියට සටහන් වෙලා තියෙන්නේ. ඉරානය සම්බන්ධව අවතක්සේරුවට ලක් කිරීම හේතුවෙන් ඇමරිකාවට මෙතෙක් සිය යුද මෙහෙයුම් සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළ තියෙනවා කියලා අද වාර්තා කළ තියෙනවා. ඒත් එක්කම මේ භූකම්පණයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කොලොම්බියාවේ දින 3ක ශෝක කාලයක් කියලා අද ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. කොලොම්බියාවට බලපෑ ප්‍රබලතම භූකම්පණය හේතුවෙන් අහිමි වූවන් සහ අතුරු දන් වූවන් වෙනුවෙන් එරට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය සඳුදා බටහිර කොලොම්බියාව කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ රිච්ට මාපකයේ 7.4 ප්‍රබල භූකම්පණයෙන් පෙරේදා වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 265 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය අය වෙනුවෙන් ගෞරව දැක්වීමට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි එරට රජය ලෝපුරා පිහිටි කොලොම්බියානු තානාපති කාර්යාලවලින් ඉල්ලීමක් කර තිබෙන්නේ කියලා තද සඳහන් කළ තිනවා විදෙස් තොරතුරු විදිහට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0871711711
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
8: Good morning සුබෝදයසන
9: Good morning
8: අද සිකුරාදා
9: අපිට ජය වේවා
8: සතියන්තය ඉතින් අගෝස්තු 14 වෙනිදා අද දවස විශේෂ වෙන කාරණා කීපයක් තියෙනවා ඒටි කියලා අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු අද ලෝක කටුස්සන්ගේ දිනය
9: පාට මාරු කරන්නන්ගේ දවස
8: කටුස්සෝ වගේ පාට මාරු කරන අයගේ
9: දවස
8: ඉතින් අද ඒගොල්ලන්ටත් සමරන්න පුළුවන් කටුස්සෝ වගේම ඒ වගේම අද පාකිස්තානයට නිදහස ලැබිච්ච දිනේද
9: ඔව්
8: හරිද
9: හරි
8: හයිප ඉන්ඩිපෙන්ඩන්ස් කියලා ඔය මනෝවිද්‍යාව අඳුන්නන මානසික මට්ටමක් හයිප ඉන්ඩිපෙන්ඩන්ස් ඒ කියන්නේ මේක හයිප ඉන්ඩිපෙන්ඩන්ස් කියලා කියන්නේ තමන් කාගෙන්වත් උදව් ගන්න කැමති නැහැ. කාගෙන්වත් උදව් ගන්න කැමති නැහැ.
9: හරි.
8: ඕනම දෙයක් තමන් තනියම කරන්න හුරු වෙච්ච ගතිය. දහහක් 2000ක් හිටියත් ඔයාට උදව් කරන්න ඔයා හිතනවා නෑ මට කාගෙවත් උදව් ඕනි නෑ කියලා.
9: මට මේක තනියෙන් කරගන්න පුළුවන් කියලා.
8: ඔව්. මේකට තමයි කියන්නේ හයිප ඉන්ඩිපෙන්ඩන්ස් කියලා මනෝවිද්‍යාවෙන්. ඉතින් මේකට හේතු වෙන කාරණා කීපයක් තියෙනවා. අතීතයේ කවදා හරි දවසක ඔයාව කිසියම් ප්‍රශ්නකදී කිසියම් කාරණාවකදී ඔයාට උදව් ඕන තැන්වලදී ඒ අය කිසිවෙක් ඔයාට උදව් කරන්න ඉදිරිපත් වෙලා නැහැ. එතනින් පස්සේ ඔයාගේ මානසිකත්වය හදාගන්නවා ජීවිතයේ කිසිම දවසක මං කාගෙවත් උදව් ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොන තත්ත්වෙට බිඳුවට වැටුණත්
9: මොන දේ වුණත්
8: මරණාසන්න වුණත් කාගෙන්වත් උදව්
9: ගන්නේ නැහැ. මේක හොඳයි නේද?
8: ඔව් ඒක තමයි අර ඒ අර හයිප ඉන්ඩිපෙන්ඩන්ස් කියන ඇතුළෙම තියෙනනේ පොඩි මේ ස්වාධීන ගතිය. හරි. කාගේවත් පොඩිවත් උදව්වක් නැතුව ජීවිතේ ඉස්සරහට යන අරගෙන යන ඕන තරම් අය අපිට හම්බ වෙනවා. ඉතිවා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්.
9: ඔව්.
8: හැබැයි ඔයා විශ්වාසවන්ත කෙනෙක්ගෙන් උදව්වක් අරගෙන බලන්න. ඔය එහෙම මානසිකත්වයක් තියෙන කෙනෙක් කවුරු හරි ඉන්නව නම් අපි වහගෙන
9: පොඩ්ඩක් ඒක වෙනස් කරගන්න. ඔව්
8: ඒ ෆ්‍රේම් එකෙන් එලියට එන්න. මොකද මේ ලෝකේ සමහරු ඉන්නවා උදව් කරනවා වගේ පෙන්නනවා උදව් කරන්නේ.
9: ඔව්.
8: සමහරු ඉන්නවා එහෙම සේයාවක්වත් නැහැ.
9: උදව් කරන්නේ නැහැ වගේ ඉන්නවා.
8: හැබැයි අවශ්‍ය වෙලාවේ
9: උදව් කරනවා.
8: උදව් කරනවා. එහෙමයි ඉන්නවා. ඒ නිසා ඔයාට තනියෙන්ම යන්න බෑ මේ ජීවන ගමන.
9: කාගේ හරි උදව්වක් අනිවාර්යෙන්ම ඕනේ.
8: කාගේ හරි සහායක් ඕනේ. ඒ නිසා සහකාරියක් හරි සහකාරයෙක් හරි හොයාගන්න.
9: මම දැන් ටක්කල කියලා හොයාගන්න සහකාරිය.
8: අවාඩ බලුවා. ඔය උතන පාරේ ඉස්සරහ ඔය යන පොඩ පාරේ ගේට්ටුව ඉඳලා කාටද අතවන්නා හරි ඒක නම් මම දන්නවා. ඒක මාර ටැලන්ට් එකක්. හරි. 7 විනාඩි 9යි සුබෝදයසනක් අපි අද දවසේ නම් පටන් ගන්නවා. අපිත් එක්ක ඉන්නවා පැල්වත්ත නිෂ්පාදන කිරි වීදුරුවකින් අපි දවස පටන් ගන්නෙ. ඒක රසම රස කිරි වීදුරුවක්.
9: ඔව්. රස විස නැති කිරි වීදුරුවක් වෙන්න ඕනේ. දේශීය කිරි වීදුරුවක් වෙන්නත් ඕනේ.
8: හරි එහෙමනම් මේ 10 වෙනකන් අපිත් එක්ක ඉන්න මෙන්න මේ සින්දුවෙන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නම්
9: හා හරි
8: මේකෙන් පටන් ගමු හරි මෙන්න සින්දුව

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
3: වදින්න ගිය දේවාලේ මොකද්ද? ඊයේ කඩන් වැටුණා වගේ.
4: ඔව්.
3: කියලා කියනවනේ.
4: ඔව්.
3: ඒකේ සැබෑ අර්ථය දන්නවනේ.
4: නේ. ඔව් කරන්න ගිහිල්ලා. මෙතනට හොඳ කරන්න ගිහිල්ලා.
3: ඔව්. යහපතක් වෙනුවෙන් ඉදිරිපත් වුණාම ඒකෙන් ලොකු මෙව්ව එකක් වුණා වගේ ගන්නවයි කිය.
4: තමන්ට. ඔව්.
3: ඔය වහල කඩාගෙන වැටෙනවා කියන ඒවා වුණොත් ඉතින් ආයේ නැගිටීමක් නෑ. ඔය කතාවෙන් අපි පටන් ගත්තට ගෙදර වහලයක්. ගෙදරක නෙමෙයි කඩේක වුණත් ගවමඩුවක වුණත්
4: වහලේ.
3: වහලේ කියන එක සම්බන්ධව අපි තියන ලොකු මෙව්ව එකක්. නේ.
4: ඒක හරියට නැත්තම් මොනා තිබ්බත් වැඩක් නෑ.
3: ඔව්. දැන් බලන්න වැස්සට අවුවට අපි ආරක්ෂා කරන්නේ ගෙදර වහලේ.
4: ඔව්. එහෙම
3: නැත්තම් කොහේ හරි කඩපිලක එකපාරට අපි දැන් මේ බස් හෝල්ඩ් එකේ ඉන්නවා පොඩි පොදයක් යනවා. දුවලා ගිහිල්ලා කොහේ හරි කඩපිලේක තියෙන වහලෙකට මුවා වෙලා වැස්ස පායනකන් ඉන්නවා. වැස්ස පෑවුවට පස්සේ ඔතනින් අපි නික්මිලා යනවා. සමහර මිනිස්සු අර ජීවිතවලට එන්නේ වැස්ස පායනකන් විතරයි
4: ඉන්නේ.
3: හෙවනක් ඕන්ලාට ඉක්මනට ඇවිල්ලා හෙවන ලබලා ඊට පස්සේ යනවා. එහෙම ඒවත් තියෙනවා. ඔය වහලෙක අපිට ඕන තරම් එක එක තැන් වලින් කතා කරන්න පුළුවන්. හැබැයි වහල කියලා කියපු ගමන් ඔය දන්නවා මේකට හරි විදිහේ විසඳුමක් හොයාගන්න ඕනේ. ගෙදර වහලේ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න බාර කරන්න රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකට. ඇයි මේ ෂීට් එක විශේෂත්වයක් දක්වන්නේ?
4: ඒකේ තියෙනවා ඇතුල් පැත්තේ මැටල් ලේයර් එකක්. මේ මැටල් ලේයර් එක හින්දා දැන් එළියේ තියෙනවා නම් තද රස්නයක්, අවුව පායනවා වැඩි දවස්වල නම් එළියේ රස්නේ වැඩි නම් ඇතුළට ඔයාට ඒ රස්නේ වැඩිපුර දැනෙන්නේ නැහැ, පොඩක් කූල් වෙලා තමයි දැනෙන්නේ. එතකොට ඒත් එක්කම ගේ ඇතුළට අලුත් පෙනුමක්, ලස්සන පෙනුමක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි එළිය පැත්තෙන් තියෙනවා ජල විකර්ෂක ආලේපයක්. ඒ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැතුව වතුර පහසෙන් ඉවත් වෙලා යනවා. මේ හින්දා වතුර රැඳිලා කළු වෙලා දියසවල බැඳිලා පරණ පෙනුමක් තියෙන ගතිය නැති වෙලා හැමදාම අලුත් විදියට පෙනුම තියාගන්න පුළුවන්. ඉතින් මේ අවුවට වැස්සට මොන විදිහට වුණත් දීර්ඝකාලීන ශක්තියක්, උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස වගේම ඔයාගේ ඔළුවේ සැනසීම ආරක්ෂා කරන්න නම් ඔයා අදම දාන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස්.
3: කවුද මාව මතක් කරන?
4: අර ඊය කිව්වා නේද ගෑන ළමයිට කියලා දැම්මනේ සින්දුවක්. මේ ලිස්ට් එකේ කවුරු හරිද දාන්නේ?
3: එහෙමද මම ඔය පොඩි කාලේ මේ ඕ ලෙවල් කරලා ගෙදර ඉන්නකොට අත් උදව්වට ගියා වහල ගහන්න අපේ පාසුන් නැහැ කෙනෙක් එක්ක.
4: හා ඔයා එවත් කරාද?
3: මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවද? අන්න අරු වහලගෙන කියනවා. ඌ ගාපු වහලේ කඩන්නේ.
4: අපි නෙදන්නේ.
3: මේ වදන්නා දැන් ඕ ලෙවල් කරලා ගෙදර ඉඳලා ඊට පස්සේ ඒ ලෙවල් පටන් ගන්න මාස ගාණක් මහන්සියලා ඊට පස්සේ විභාගේ කියලා කියනකොට ඊ හවස ඒ වගේ දවසක තියෙන මානසිකත්වය අද උදේ තියෙන දැන් තියෙන මානසිකත්වය නේ. ඒ ලෙවල් ලියන නංගිලා මල්ලිලා නේද?
4: ඔව්.
3: ඒතකොට ඒගොල්ලන්ගේ ජීවිතේ වැදගත්ම මේ දවස් කිහිපයක් ගත
4: වෙන්නේ.
3: ඊයර පොඩි කතාවක් එමාව නේද මේ මොනවද ප්‍රශ්න පත්‍ර පිටේලා මොනාරි.
4: ඔව් ඒකයි බොරුවක් කියලා කියනවා නේද?
3: ඒව නිකන් මේ ඒවට ඔළුව අවුල් කරගන්න ඕනේ නැහැ. තමන් ගිහලා විභාග ලිව්වා නේ ඉවරයි.
4: ඉවරයිනේ.
3: ඔය එක එක තියනවා වෙන්න පුළුවන්. ඉතින් කඩා කප්පල් කාර්ය ක්‍රියා.
4: ඒවල ඔළුව අවුල් කරගන්න එපා.
3: ඔව්.
4: ලියන්.
3: හරි උසස් පෙළ විභාගය. ජීවිතේ කඩේ විභාගය. ජීවිතේ වැදගත් විභාගය.
4: ඔව්.
3: එහෙමනම් අපි කිය. ඒක බර අඩු කරගන්න බෑ. මොකද ජීවිතේ ඔතනින් පස්සේ තමයි කවුද වෙන්නේ
4: තීරණය කරන්නේ.
3: අපිට උනෙත් ඒක තමයි. අපි නම් පළවෙනි දවසේම තීරණය කරා
4: කොහෙද නතර වෙන්නේ කියලා.
3: හරි. මේ 7:23 වෙලාව ක්‍රිමිරාජ් නිෂ්පාදනය මතක් කරනවා වසර 77ක විශ්වාසයත් එක්ක. ඉතින් ක්‍රිමිරාජ් නිවසින් එන නිෂ්පාදන ගොඩක් තියෙනවා. මොනවද ගන්නෙ?
4: ඒ තමයි සඳුන් පැනිය ක්‍රිමිරාජ පෙයාව, එතකොට වැල්මී පැනිය ක්‍රිමිරාජ කරල්ගුලි කුරුලේසෝය, එතකොට මොනාද මුඛසෝදන, මෙන්න මේ වගේ නිෂ්පාදන රාශියක් තියෙනවා. හැම ලෙඩකටම වගේ මේගොල්ලෝ ළඟ බෙහෙත් තියෙනවා, නිෂ්පාදන තියෙනවා. ඉතින් වස විසින් තොරව දේශීය අමුද්‍රව්‍ය නිෂ්පාදනය යොදාගෙන නිෂ්පාදනය කරන මේ බෙහෙත් ඔයාගේ වෙළඳ සැලට හරි ගෙදරට හරි ගෙන්න ගන්න 0112 752 889 කෝල් එකක් දෙන්න.

0: හතයි විනාඩි 28යි වෙලාව. සුබ දවසක් ශ්‍රී ලංකා. අපේ මෝර්නින් ෂෝ එක අහගෙන ඉන්නේ. ඔයාගේ මං ඇහුවොත් ඔයා දන්න හාවගේ ඉබ්බගේ කතාවි. කතුවරයා කවුද? මේ හාවගේ ඉබ්බගේ කතාව අපි පට්ට ගහලා තියෙනවා.
1: ඔව්, පොඩි කාලේ ඉඳන් අහනවා.
0: ඒක ඊළඟ වර්ෂන් එක අහලා තියෙනවා. කතුවරයා කවුද?
1: දන්නේ
0: නැහැ. කතුවරයා يعني එහෙම කෙනෙක් නෑනේ.
1: ඔව්.
0: නිර්නාමිකයිනේ.
1: ඔව්.
0: කවදාම තාවගේ ඉබ්බගේ කතාව මෙන්න මෙයාගේ කතාවක්
1: කියලා කොහෙවත් නැහැ.
0: එහෙම කන්නේ.
1: ඔව්.
0: එහෙනම් මේ කතාව ලියන්න ඇත්තේ කාගේ පැත්තෙන්ද? හාවගේ පැත්තෙන්ද?
1: ඉබ්බගේ පැත්තෙන්ද?
0: මේක ඉබ්බෝ ලියපු කතාවක්.
1: ඉබ්බා?
0: ඉබ්බෝ හා පරම්පරාව විනාශ කිරීමේ අරමුදින් ගොතපු බොරු කතාවක්.
1: අනේ. අයියෝ, ඉබ්බන්ට එහෙම චෝදනා කරන්න. අතරම දෙක
0: හොඳට ඉන්න. හරිද? කාව හරි විනාශ කරන්න ඔය ඔයගේ බොරුවකින් කරන්න බැයිද?
1: පුළන්නේ.
0: කවුරු හරි එක්තරා කාලෙක ඉබ්බන්ට පක්ෂ කවුරු හරි කෙනෙක් මෙහෙම කතාවක් ගොඩනැගුවා වෙන්න බැයිද?
1: පුළා.
0: මේකට කතුවරයෙක් නැහැනේ.
1: ඔව්.
0: ඔන දැන් කාට හරි දෙන්න පුළුවන් මූ මේ මෝඩ කතාවක් කියන්නේ කියලා. හරි. කමන්නේ අපි එකත් පැත්තකින් තියමු. ඉබ්බෝ තමයි ලියලා තියෙන්නේ. මේ කතාවේ ඇත්තටම ඉබ්බ දිනන්නේ ඇයි කියලා හිතලා තියෙනවද? ඉබ්බ දිනන්නේ ඇයි? ඕන කෙනෙක්ගෙන් අහවම දෙන උත්තරේ
1: නේද? ආව නිදාගත්ත හින්දා.
0: ආව නිදාගත්ත හින්දා. නැහැ.
1: එහෙනම්
0: ඉබ්බ දිනන්නේ ඉබ්බ මේ රේස් එකට කැමති වෙච්ච මොහොතේ.
1: හා?
0: ඉබ්බෝ කියන જાතිය හාව එක්ක දුවන්න කැමති වීමම ජයග්‍රහණයක්.
1: ජයග්‍රහණයක්.
0: මානසික වශයෙන් හාව හාව බලන ඇහු. අරු හුදුවන්න මාත් එක්ක. අන්න එතන ඉඳන්ම හා පරම්පරාව ඇතුලේ තිබුණා කසුකුසුවක්. මොම් මේ විහිළුවක් වෙන්නනේ හදන්. හැබැයි ඔතන හිටපු සමහර හාව හිතුවා කොහොමද අපේ කව පැරද්දුව? පරම්පරාවම ඉවරයි. ඒක උනානේ. ඒ නිසා ඉබ්බා මේක දුවනවා කියලා තීරණය කරපු පළවෙනි දවසේම මේ රේස් එකේ භාගයක් දිනු. ඕනම කෙනෙකුට තියෙන්න ඕනේ ජයග්‍රහණය ගැන පළවෙනි ස්ටෙප් එක තියෙන මානසික වටපිටාව.
1: ඉදිරිපත් වීමනේ වැදගත්.
0: ඔව්. ඊට පස්සේ දිනන්නේ කොහොමද කියලා ප්ලෑන් කරන්න. හාවට නිදි පෙති ටිකක් දාලා දීලා හරි ගේම් එක ගහන්න ඕනේ. අන්න එහෙමයි දැන් කාලේ ඉබ්බෝ.
1: ඔව්.
0: ඒ කාලේ ඉබ්බෝ එහෙම නැහැ. ඒ කාලේ ඉබ්බගේ වාසනාවට හාවට නිින්ද ගියා.
1: ඔව්.
0: ඒක වෙන කතාවක්. හැබැයි මේ කතාවේ මනෝවිද්‍යානුකූලව මම දැකලා තියෙනවා සමහරු කියනවා හාවට ඒ ඇතිවෙන මානසික වටපිට සමාවෙන්නේ ඉබ්බට ඇතිවෙන මේ මානසිකත්වයේම මේ රේස් එකේ යාභාගයක් දිනුම් කියලා. අපිටත් තියෙන්න ඕනේ අන්න එහෙම එකක්.
1: අතත
0: කරන්න බෑ කියලා හිතන ඒවා කරන්න පුළුවන් කියන තැනට එන දවස එන මොහොත තමයි ඔයා ඒ ඉලක්කෙන් භාගයට භාගයක් ඉවර කරන දවස.
1: අනිවාර්යයෙන්ම.
0: ඔයාට තියෙනවා 150,000 300,000 වාහනයක් ගන්න. ඔයා හැමදාම හිතනවා නම් මට බෑ. පිස්සුද.
1: වණන් හීනානේ.
0: නෑ මම මේක කොහොම හරි ගන්නවා. අද ඉඳන් මං වැඩ කරන්නේ වාහනේ ගන්න. අද මං ලොතරැයියක් ගන්නවා.
1: ඒ වෙනුවෙන්.
0: ඔව්, 5,00,000 මට ඇදී කියලා හිතලා. 40 වියදම් කරන්න මනස හදාගන්න. හා?
1: අන්න දිනලා. දිනන්න පළවෙනි පියවර තියලා.
0: පළවෙනි පියවර තියන්න බෑ. ටිකට් එක ගන්න බෑද?
1: ගන්න බෑ.
0: ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ දවසෙත් වාසනාවන්ත දිනුම් ඇදීම. මේවා ටිකට් එකේ වාසනාවන්ත අංක ටික බලන්න ඕනේ.
1: හරි.
0: මම මේ ප්‍රතිඵලය ගන්න ගමන් ඉන්නේ. ඉතින් අදත් ඔයාට මතක් කරනවා රුපියල් 40කින් ටිකට් එකක් ගන්න ජීවිතේ වෙනස් කරගන්න ඔයාට පුළුවන්. හරි.
1: ඔව්.
0: එහෙනම් උගුරු එහෙම
1: පාදල
0: හොඳ
1: පටන් ගන්න. හොඳ උස්මක් අරගෙන
0: සුබ දවසක් ලොතරැයියේ මෙන්න ජයග්‍රහය ප්‍රතිඵලය. වෘෂික ලග්නය ජයග්‍රහය අංක 27 අංක 30 අංක 53. ජය ලොතරැයිය ගත්තනම් අංක 0 අංක 3 අංක 3 අංක 8 සහ අංක 8. අද සම්පත ගත්තනම් අංක 7 අංක 5 අංක 6 අංක 7 අංක 5 අංක 1 අංක 6 අංක 7 අංක 5 S අක්ෂරයත් එක්ක. හඳහන ලොතරැයිය ගත්තනම් මකර ලග්නය සහිතව ජයග්‍රහය අංක ටික අංක 30 අංක 31 අංක 37 සහ අංක 62. ධන නිදානය ගත්තනම් V අක්ෂරයත් එක්ක අංක 5 අංක 24 අංක 48 සහ අංක 66. මෙගාපව ලොතරැය F අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකයන්ක 23 ජයග්‍රහයි අංක අංක 18 අංක 39 අංක 43 සහ අංක 57 ගොවිසත ටිකට් එකේ අංක ටික E අක්ෂරයත් එක්ක අංක 24 අංක 29 අංක 38 සහ අංක 66 ඊට පස්සේ අපි බලන්නේ අවසාන ටිකට් එක මහජන සම්පත S අක්ෂරයත් එක්ක අංක 2 අංක 4 අංක 1 අංක 6 අංක 7 සහ අංක 5 මේ තමයි ජාතික ලොතරැය මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මෙතිකට වල වාසනාවන්ත අංක ටික. ඉතින් අදත් ඔයාලට මතක් කරනවා ලොතරැයක් ගන්න රුපියල් 40යි ජීවිතේ වෙනස් කරගන්න. මොකද මේ දවස්වල ඔබ දන්නවා ඉතින් රටේ සංවර්ධන දායකත්වය රටේ සංවර්ධනයේ වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවීරු ඊට පස්සේ සමාජ සේවා ක්‍රීඩා ශ්‍රම වාසනා ජාතික වග්ගඩු අරමුදල මේ ඔක්කොටම සල්ලි දෙන ගමන් දායකත්වය දෙන ගමන් ජනාධිපති අරමුදල මගින් මේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඉතින් එතෙන්දී ලොතරැය අලෙවිචාලී ඉන්න අඩුවාදෑම්ලාභී පවුල්වල පාසල් දුවදරුවන්ටත් මේ අරමුදල මගින් යම් ආධාර ප්‍රමාණයක් ලබා දීමේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී ජාතික ලොතරැය මණ්ඩලයේ ගරු සභාපතිතුමන් ඉහළ කළමනාකාරීත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්තුමන් මුණගැහිලා ඒ මුදල් පරිත්‍යාග පවා පහුගිය දවස්වල සිද්ධ කරා. ඉතින් ඒ වගේ සෑහෙන දෙයක් කරනවා ජාතික ලොතරැය මණ්ඩලය. ඔයා ඔය රුපියල් 40ක් වියදම් කරලා ගන්න ටිකට් එකෙන්
1: බලන්න කොච්චර දේවල් කරලාද කියලා. ඔයාට දිනමක් තිබ්බ හෝ නැත රටේ සංවර්ධනයට දායක වෙන්න හරි අනිවාර්යෙන්ම රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්නම ඕනේ.
0: අදත් ඔය ලොතරැයි කූඩුවක් ළඟ යනකොට අඬ ගහලා වට නේද ටිකට් එකක් දෙන්න උත්සාහ කරයි. ඉතින් ඒ ටිකට් එක ගන්න. මොකද ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. මොකද අර කිව්වාගේ දිනමක් ගැන බලාපොරොත්තුව තියාගන්න නම් පළවෙනි පියවරව තියන්න ඕනේ.

0: උදේ 7 විනාඩි 42යි.
1: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: හතයි විනාඩි හතලිස් කියද කිව්ව?
1: හතලිස් තුනයි දැන්.
0: කතාවල එකක් කියන්න බෑකයි.
1: හතලිස් තුනයි දැන්.
0: යම් එක කතාවයක්
1: තියෙනවා. ප්‍රෝග්‍රෑම් පාර්ට්නර්ස් ලබිදියට.
0: කටකතා බොරු ඉම්රාන් යහතින් පාකිස්තාන හමුදාවෙන් නිවේදනයක්. පහුගිය දවස්වල දකින්නද පා මේ ඉම්රාන් ඛාන්ගේ ෆොටෝ එකක් මේ වීඩියෝ එකක්.
1: ඔව්.
0: එයාට ගගහා එක්කගෙන යනවා වගේ වීඩියෝ එකක් ආරක්ෂක අංශ.
1: ඔව්.
0: ඒ නිසා එහෙම එකක් නැහැ. හැබැයි යාගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගටම පිරිහෙමින් පවතිනවා කියලා කියනවා. ඉතින් මේ ඔය ඉම්රාන් ඛාන් සම්බන්ධව ගිය පහුගිය දවස්වල තිබ්බ ප්‍රවෘත්ති බොරු කියලා තමයි කියන්නේ. ඉතින් මාධ්‍ය වේදිකාවක් තමයි මේ ගැන යම් කිසි ප්‍රකාශයක් කරලා තිබුණේ ඔය බන්ධනාගාරේ නිරන්තරයෙන්ම කෙනෙහිලිකම් සිද්ධ වෙනවා කියලා. ඉතින් සමහරු කියලා තිබ්බ මෙයා මේ බන්ධනාගාරේ මැරෙන්න ඇති කියලා.
1: හා?
0: හැබැයි කිව්වා නෑ එහෙම එකක් නැහැ. අවුරුදු 73 ඉම්රාන් ඛාන්ට.
1: හා?
0: 2023 අගෝස්තු 5 වෙනිදා ඉඳලා අද වෙනකොට අවුරුදු 3ක්. වසර 14ක සිරදඬුවමින් 3ක් ගෙවලා ඉවරයි. තව 11ක් තියෙනවා.
1: වගේ
0: 1992 පාකිස්තානයට ලෝක කුසලාන ගේනකොට නායකත්වය දීපු එවකට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සහ පාකිස්තාන් රටේ අදවා කිව නිදහස ලැබිච්ච දවසකි. ඉතින් ඉම්රාන් ඛාන්ල වගේ ආයි එන්නෙත් නෑ බිහිවෙන්නෙත් නෑ. නමුත් අවාසනාවට ඉතින් ඉම්රාන් ඛාන්ල හිරේ. වීරයෝ හිරේ මොන මොන හරි හේතු හින්ද. මේ 7:44 අපි එන්නේ ලෙන්ස් ටෙක් ගැන කතා කරන්න. ඇයි අපි ලෙන්ස් ටෙක් ගැන කතා කරන්නේ? ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන ලොකු කතාබහක් තියෙනවා. ගොඩාක් අය මේ සම්බන්ධ දැන් විමසිලිමත්. මොකද ඇහැක් සනීප කරගන්න ඉතාම පහසු මුදලකට ලංකාවේ රජයේ අනුමත ප්‍රමිතියෙන් යුතු හොස්පිටල් එකක් තියෙනවා නම් ඒ
1: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක විතරයි. දියවැඩියාසායන තියෙනවා, ග්ලූකෝමාසායන තියෙනවා, ලමාක්ෂසායන තියෙනවා, ස්කන්නාඩි සේවා තියෙනවා, බාහිර රෝගී අංශත් තියෙනවා. ඉතින් මේ හැමදේම අතිනවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වාසනීය සේවයක් තමයි ඔයාලට ලබා ගන්න පුළුවන් එකම තැනකින්. නම්බර්ස් මතක් කරන්නම්, ඔයාලට කතා කරන්න පුළුවන් ඕන වෙලාවක මෙන්න මේ නම්බරකට 0706 478 478. එහෙමත් නැත්නම් 0112 785 858.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ඉතින් සුහදශීලී සේවාවක්, ඒ වගේම ප්‍රමිතියෙන් යුතු උපකරණ නේද? ඒ ඔක්කොම ගැන උසස්ම තත්ත්වයෙන් තමයි ඔයාලට මේ සේවාව සපයන සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ලෙන්ස්ටෙක් අයිකියා ගැන කවුරු හරි හවුවත් කියන්න අනිවාර්යෙන්ම මේ ඉවලංගේ ෆේස්බුක් වල නේද? ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ පවා ඒ ගැන තව ටිකක් අයිඩියා එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ෆැඩ්නාවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ රුපියල් 1920කින් ඔයාගේ ඇගේපතේ තියෙන නේද සන්ධි වේදනා
1: නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.
0: කීයක් නම් තියෙනවද? නිින්දෙන් නැගිටලා එදුඩ වාඩි වෙනකොට කොන්දරි දෙනවා, බෙල්ලරි දෙනවා, උරහිසරි දෙනවා, ටිකක් කළා හිටගෙන වැඩ කරලා ඉවරනකොට සමහර විට වලලු කරරි දෙනවා. ඊට පස්සේ තව සමහර විට මේ කම්පියුටර් එකේම ওই මවුස් එකත් එක්ක වැඩ කරලා එහෙම මැනික් කටුව රිදෙනවා. රිදෙන්නේ නැති තැනක් නැහැ. ඊට පස්සේ මිනිස්සු අපේ හිතත් රිදෙනවා.
1: ඒකට මේ බෙහෙත ගන්න එපා.
0: හරියට. ඒකට හරියන්නේ. ඒ ඇරෙන්න හිතේ අමාරු ඇරෙන්න අනිත් සියලු වේදනාවන් සඳහා බාහිරින් ආලේපනයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රසන්න සුවඳක් තියෙන හැබැයි ඔයිල් එකක් නොවන
1: ක්‍රීම් එකකුත් නොවන
0: එකම ප්‍රොඩක්ට් එක තමයි ෆැඩ්නා උත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ.
1: ඒ වගේම 1920ක් වගේ පොඩි මුදලකට ඔයාට ළඟම වෙළඳ සැලෙන්, ෆාමසි එකෙන්, සුපර් මාකට් එකෙන් මේ හැම තැනකින්ම ගන්න ඕන පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හින්දා අදම බලබල ඉන්නපා. ඔයාට මේ ලෙඩ රෝග නැතත් කමක් නැහැ. ඔයාට හන්දි වේදනාව නැතත් කමක් නැහැ. ගෙදර ගිහින් තියාගන්න. මොකද ඔය හන්දි වේදනාව කියන එක අපිට කිය කියන්නේ නැහැ. කොයි මොහොතේ ඉඳන් එහෙනම් ළඟම තියාගන්න. ෆැඩ්නා උත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
0: සරක්කේ මේක මේ ටෙස් කළ බලලා තියෙන්නේ පර්යේෂණ ගණනාවකින් තහවුරු කළා මේක හරි කියලා.
1: එහෙනම් බය වෙන්න එපා, පාවිච්චි කරන්න.
0: ඔව්, ෆැඩ්නා රිසර්ච් සෙන්ටර්. ඉතින් ෆැන් ආයතනය සහ විශ්වවිද්‍යාලවල ඉන්න මේ සම්බන්ධ විශේෂඥයෝ මේ කටයුත්තට සම්බන්ධ වුණා. එහෙනම් ආයතින් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඕනම කෙනෙකුට මේක ඔයාට උනත් පුළුවන් කියන්න. ඔව් මේක තමයි හරියන්නේ කියලා. නම මතකයිනේ ෆැඩ්නා
1: ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
0: සුපර් මාකට්ස් වල, ඒ වගේම ෆාමසි වල ඕනම තැනක තියෙනවා. රුපියල් 1920යි.

0: ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: මේ පැයි මොල්ව මතක් කිරීම සුරකිමු මගතොට
6: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
4: සුභකමනක් පරිස්සමින් කිහිගෙන්න.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: taşıma paha. Anıl Tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
2: Ha ha ha ha.
0: Anı, radio, ITN.
2: Ha ha hatay panas pahay.
3: Ben bayağı unağa hakka verne gel. Ha ha ha geldi.
2: Me hitabu gam mama karanne mukadde kiyala mama mamuwat danne. අපේ ගෙදරින් ඕකට අපේ අම්මා මට හොඳ නමක් කියනවා ඔබට. ඔබට ඔල් මාති.
3: හොඳ වෙලාවට ඒ වගේ හොඳ වචනයක් කියුවා.
2: යාළුවෝ කියන්නේ ට්‍රැක පයින්ෝ. කෙල්ල කියන්නේ ඔයාට මොංගල්නේ. එහෙම නැත්තම් මඤ්ඤං. හා. ඉතින් මේ කාලෙක ඉඳලා මගෙන් සමහර යාළුවෝ අහනවා මේ සමා වෙන්න මේ මැහුවට මොකද බං? ගංජා ගහලා දින්නේ. ඒ කියන්නේ ওই ගංජා වගේ දේවල් පාවිච්චි කරනකොට සිය විකල් වෙනවා ඇති.
3: ඔව්. අර ට්‍රැක් ගතියක් වගේ එනවා ඇතිනේ.
2: ඒකනේ. එහෙම අහන්නේ. ඉතින් මේවා පාවිච්චි කරන අය හරියටම දන්නවා. ඉතින් සමා වෙන්නේ වචනේ හරි වැරදි මේ.
3: පාවිච්චි කරන්න.
2: ඔය සාමාන්‍ය විවාහාරයේ තියෙන වචනයක් මම මේකයි කිව්වේ. ඉතින් කොහොම හරි ඔය මද්ද්‍රව්‍ය කියලා කියන්නේම අපේ ඔළුව අවුල් කරන එකක්.
3: ඔව්.
2: දැන් කාගේ හරි ඔළුවට යන්න පුළුවන් ආ කියන්නේ මෑන්ස් දැන් මේ දවස්වල ඒවත් එක තමයි නෑ නෑ මම කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට නේද සාමාන්‍ය ඉදිරියදා ප්‍රශ්න මානසික පීඩනය නිසා යම් අර කිව්වාගේ පොඩි ට්‍රැක් අවුට් ගතියක් එන්න පුළුවන්
3: එන්න පුළුවන්
2: අර විද්‍යාඥයෙක් කවුරු හරි දාර්ශනිකයෙක් කියලා තියෙන සෑම විශිෂ්ට මනසක් ඇති කෙනෙකුටම එයා ඇතුලේ තව මොංගල් චරිතයකුත් ඉන්නවා කියන ඒ හින්දා මම හිතන්නේ ඉන්නේ මං ගැන එහෙම හරි ඒ කොහොම වුණත් මද්ද්‍රව්‍ය ඔයා දන්නවා විෂ මද්ද්‍රව්‍ය වලින් රට ගලවා ගැනීමේ වැඩසටහන රටම එකට ජාතික වැඩසටහන ගැන මේ කියන්නේ ඉතින් ඔයා කවුරු හරි දන්න කෙනෙක් ඔය මද්ද්‍රව්‍ය වලට පෙළඹිලා නම් එබ්බෙහි වෙලා නම්
3: මෙදා හරින කෙනෙක් හරි දන්නවනම්
2: ජාවාරම් කාර්යෝ දන්නවනම් ඔත්තුව දෙන්න ඔයාගේ පරිස්සම 100ට 100යි හරි
3: රහසිගත භාවය ආරක්ෂා කරනවා 19 27ට තමයි ඔයා කෝල් එකක් දෙන්න ඕනේ මේක නිකන්

0: කරන හරි අබැහි වෙලා හරි ඉන්න කෙනෙක් දන්නවා නම් නැත්නම් ඔයා එහෙම කෙනෙක් නම් ටග්ගල කෝල් එකක් දෙන්න 19:27ට
1: රටම එකට ජාතික වැඩසටහනට අපි පුරවැසි වගකීමක් තියෙනවා අපිට. ඉතින් අපි හැමෝම මේකේ නිවත් වෙන්න ඕනේ ඊළඟ પરම්පරාව නේද?
0: ඔව්.
1: ඉතින් මානසික සහ ශාරීරික වශයෙන් විකෘති වෙන්න බෑ. ඉතින් වයසට වැඩිය වඩා වයස පෙනුමක් තියෙන නේද?
0: ලෙඩ වෙන්න
1: අක්මාව ඊට පස්සේ පෙනහලු ඊට පස්සේ සියලු දේවල් හා ඊට පස්සේ මොළේ අවුල් වෙලා ඔය වගේ ගොඩාක් දේවල් ශාරීරික කායිකව ගත්තම් පෙනුමේ ඉඳලා හැමදේම වෙනස් වෙනවා.
0: ඇත්තටම ඔයා ඇවිදින මලකඳක් බවට පත් වෙනවා.
1: ඔව් එතකොට මානසික වශයෙන් ගත්තම ඉතින් ඔයාට කල්පනාව නැහැ. ඔයා මොනවද කරන්න කියලා දන්නේ නැහැ. ඔයාගේ තිබුණ අර නේද?
0: අර ලස්සන ගුණමුකුත්ම නැහැ.
1: හොඳට හිතන්න ලස්සනට නිර්මාණශීලීව හිතන්න පුළුවන් ඒ හැකියාවන් සියල්ල නැති වෙලා.
0: ඔව්
1: මේ ඔක්කොම නැති කරගන්නේ මොකටද? මේ පුංචි දෙයක් නිසා.
0: අනිවාර්යෙන්ම.

0: good morning udaya atai vinadi atai api kabhi khushi kabhi gham film ke sindhu ki me pay patan gatte
1: oh iting oh danno de shahrukh khan ki aasma sindhu kela
0: oh venna puluwa meka lasana
1: film ekena hari romantic sindhu ak leka
0: oh ani mara manga film e balla thiyena bendim gena ne kiyanne ne kabhi khushi kabhi gham oka oy
1: iteka satata iteka
0: anna right api shahrukh gen enawa lionel messi langata
1: okay
0: lionel messi yage taattata liyapu liwuma mata hambuna
1: ah
0: oh digu kaalayak asaneepen hitapu george messi
1: hari
0: pahugiye satiye argentina ve rosario nuwara rohalakedi avasan husma helano etakota avurudu 68 iting lionel messi poddi kaale indala හැමදේම මෙසීගේ පස්සෙන් ඉඳලා හැමදේම කරලා දුන්න තාත්තා තමයි මැනේජර් විදියට හිටියේ. ඉතින් මෙසීට මෙච්චර දුර ගමනක් එන්න ඒ තාත්තා මාර හයියක් වුණා. ඉතින් කොහොම නමුත් මේ තාත්තා අසනීපලා හිටියේ මේ ලෝක කුසලාන්ට මෙසී එනකොටත්.
1: හරි.
0: මෙසී හැමතිස්සෙම විශ්වාස කරපු එකක් තමයි තමන්ගේ තාත්තා ෆයිනල් එක බලන්න එයි කියලා. තාත්තට පොරොන්දු වෙලා ආවේ මෙයා මම අනිවාර්යෙන්ම අපේ ටීම් එක ෆයිනල් අරගෙන යනවා. ෆයිනල් වෙනකොට ඔයා සනීප වෙලා ඉඳි. ඔයාට එන්න පුළුවන් කමක් ලැබෙන්න කියලා. හරි. කොහොම නමුත් මේ ලයනල් මෙසි Tamange පියා වෙනුවෙන් තියපු Instagram සටහනක් හම්බෙනවා. මේක ලිපියක් විදියට පළ වෙලා තියෙන්නේ. එයා කියනවා තවත් එකම එක ලෝක කුසලාන තරගාවලියක් සෙල්ලම් කරන්නම ඕන කියලා. ඔයා මට දිගින් දිගටම කිය කිය හිටියා.
1: හරි.
0: ඒත් ඒ තරගාවලිය පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඔයාගේ ශරීර සෞඛ්‍ය තාම නරක අතට හැරුණා. තාත්තේ වාට ලෝක කුසලාන තරගාවලියක් බලන්න බැරි වුණ පළවෙනි වතාව මේක. ඒත් අම්මා මට කිව්වේ වාට සනීප වෙයි කියලා. ලෝක කුසලාන තරග බලන්න ඉන්නත් පුළුවන් වෙයි කියලා. මං ඔයාට කිව්වේ අපි කොහොම හරි අර කියනවා වගේ අවසන් මහා තරගයට යනවා. එදා ඔයාට ඇවිල්ලා ඒක බලන්න පුළුවන් කියලා. මම ලෝක කුසලාන තරගාවලියේදී තරගයක් නිමා වූ හැම වෙලාවෙම ඔයාගෙන් පණිවිඩයක් එනකම් බලාගෙන හිටියා. ඒත් ඒ පණිවිඩය ආවේ නැහැ. එතකොට තමයි මම තේරුම් ගත්තේ ඔයාගේ தත්ත්වය හරියටම බරපතලම தත්ත්වයක තියෙන්නේ කියලා. හා ලෝක කුසලාන තරගාවලිය යන්න පුළුවන් උපරිම දුර ගිය එක ගැන මට පොඩි සතුටක් තියෙනවා. ඒත් මම දන්නවා තාත්තේ ඔයාගේ සතුට තියෙන්නේ එතන නෙවෙයි කියලා. ඔයා අපිට හැමතිස්සෙම කිව්වේ ඕගලන්ට මේ පාර දිනන්න පුළුවන් කියලා. අපි අවසන් මහා තරගයට ආවා. ඒත් ඔයාට ඉන්න බැරි වුණා. අපි අනුශූරතාවය ගත්තා. ඒත් ඔයාගේ හිතේ කිසිම සතුටක් ඒ ගැන තිබුණේ නැහැ. මට කුසලානේ දිනා ගන්න ඕන වුණා. මොකද මං හිතුවා එතකොට අලුත් කුසලානේ අරගෙන ඇවිල්ලා වාඩ පෙන්නන්න පුළුවන් කියලා. මට ඒක කරගන්න බැරි වුණා. ඊට වඩා දුරක් මාව ගෙනියන්න මගේ කකුල් දෙකට බැරි වුණා. හරිම සංවේදී සටහනක් මේක. මම ආව ඔයාව බලන්න. ඔයා කිව්වේ අපි දඬුවම් පාරවලින් අවසන් තරගයේ පෙරදුනා කියලායි. ඒත් ඒ වෙනකොට තිබුණ ඔයාගේ තත්ත්වෙක මං ඒ ගැන කතා කරන්න ආවේ නැහැ. මම දැනගෙන හිටියා ඔයා හිටියේ සතුටින් නෙවෙයි කියලා. ඊට පස්සේ මේ ලියුම ඉවර කරන විදිය හරිම සංවේදී. ඔයා නැතුව මොනවා කරන්නද කියලා මට හිතාගන්න බෑ තාත්තේ. මට හිතාගන්න බෑ මේ ගමන ඉදිරියට යන්නේ කොහොමද කියලා. මම කලේ පාපන්දු සෙල්ලම් කරන එක විතරයි. ඒත් මේ පාපන්දු ක්‍රීඩාවේ තව කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන්ද කියන එක මට දැන් පොඩි සැකේකුත් තියෙනවා. මේ හැම දෙයක්ම ආරම්භ වුණ තැන ඉඳලා අවසානයේ වෙනකම් ඔයා මාත් එක්ක හිටියා. හැබැයි මං ක්‍රීඩාව අවසන් කරනකොට ඒක දකින්න ඔයා මාත් එක්ක නැහැ. එහෙම කියලා මං පුංචි කාලේ ඉඳලම මේ රැකියාව කරලා ආපු දවසේ ඉඳන් ඔයා මාව පාපන්දු පුහුණු කරන්න එක්කන් ගියේවා. මට ඕන කරන දේවල් අරගෙන දුන්නේවා. සෙල්ලම් කරලා ආයේ එනකොට මගේ කකුල් රිදෙයි කියලා මාව කරේ තියන් ආපු ඒවා. ඒ හැමදේම මට මතක් වෙනවා. ඉතින් මට ඔයාගේ අහිමිවීම තදින්ම දැනනවා තාත්තේ. ඒත් ඔයා හැමදාමත් අපි එක්ක ඉඳීවි. ඒ කොහොමද දන්නවද? මම මගේ දරුවන් හදන විදිහෙන් ඔයා තවදුරටත් අපිත් අතර මිඳීවි. මම යාළව හදන්නෙත් ඔයා අපේ අම්මා මාව හදපු විදිහටමයි. සමාදානයේ සතපෙන්න තාත්තේ. මහා පොළවේ ඉඳද්දී අපිව බලාගත්තා වගේම ස්වර්ගයේ ඉඳලත් අපි දිහා බලන්න. හැම දෙයක් වෙනුවෙන්ම ඔයාට ගොඩක් ස්තුතියි මිසි.
1: හරිම සංවේදී. කොච්චර ලොකු හයියක් වෙන්න ඇතිද නේද?
0: ලයනල් මෙසි ලෝකයක් දිනලා හිටියත් ලයනල් මෙසිට බැරි වුණා තාත්තා අවසන් හුස්ම හෙළන වෙලාවේ තාත්තා ළඟ ඉන්න.
1: ඒ පසුතැවීම.
0: ඔව් තාත්තට අන්තිම මොහොතේ ලෝක කුසලානයක සතුට දෙන්න. ඒ ගැන පසුතැවීමක් එක්ක මෙසි ඒ ඉන්ස්ටාග්‍රෑම් සටහන එහෙම තියලා තිබ්බේ.

0: උදෑසන 8:17.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 0077 777 7374.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: මේ දවස්වල අපේ ස්ටුඩියෝ මේ වැඩ කර කර ඉන්නකොට එක එක මෙහෙම මේ වගේ සද්ද ඇහෙන්න පුළුවන්. මේ වගේ සද්ද ඇහෙන්න පුළුවන්.
6: ගණන් ගන්න එපා.
5: මොකද මේ අලුත් සෝලා එක හයි කරනවා. වෝටර් පම්ප් එක.
6: ඔව්.
5: මේ වගාවන්න ඔළුව අතුරුද?
6: අපි තියෙන විශාල වගාවක් නේ.
5: හොඳයි අපි මේ එල්ලිනෝ එකට ලෑස්ති වෙනවනේ. අපි දැන් ෂෝ එකකින් පස්සේ ගිහිල්ලා වවනෝ. ඔව්. වවන්නෝ දිනන්නෝ කියනවනේ.
6: අනිවාර්යෙන්.
5: කොණ්ඩෙත් පවුලා වවලා රවුලත් පවුලා ඉන්නේ. දැන් අපි ගෙවතු වගාවට.
6: ගෙවතු වගාවට යමු වෙන හදන්නේ.
5: දැන් ඕගලගේ ඔෆිස් වල පුළුවන් නම් ස්ටාෆ් එකට පැයක් දෙන්න. ඉතිරි ඔය එල්නිනෝ තත්ත්වයන් වල දැන් ඔය ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට මේක එනවා කියනවා නෙක්ස් ලෙවල් ඈ. මම දැකේ ඊයේ බොයිස් කට් වගේක් එහෙම යනවා නිවුස් වල.
6: ඔව්.
5: මේක එන විදිය හිතාගන්න බෑ කියලා
6: කියන්නේ.
5: මේ බය කරනවා නෙවෙයි.
6: සූදානම් කරනවා ඉස්සරහට.
5: ආවේ නැත්තම් ප්‍රශ්නයක් නෑ.
6: ඔව්. හැබැයි ආවත් එහෙම කියන්න බෑනේ.
5: අන්න ඒ නිසා මේ පුළුවන් නම් නේද ඔෆිස් වල ඔය ඉඩ තියෙන පැතිවල පොඩ්ඩක් ඔන්න බණ්ඩක් කඩිකක්. ලන්ච් ටයිම් එකේ කාලහැමි වෙලා නේද පිරිමි පාර්ශවේ දාන්න කුඹුරු කොටන් පොලොව හදන්න.
6: අනිත් අයට
5: පුළුවන් ඔබ තවන් දාන පොඩි පොඩි වැඩ. මල් පෝච්චි වල පොඩ්ඩක් ගම්මිරිස් මේ සමාවෙන්න මේ මාළු මිරිස් බණ්ඩක්කා කැරට් ගෝවා වවන්න යන්න එපා. ඒක කරන්න බැරි වැඩ.
6: ඔව් මෙහෙ බෑනේ.
5: ඊට පස්සේ තව පොඩි පොඩි එළවලු තියෙන නිවිති පාත්තිය. මෙහෙම න්‍යායට ටිකක් විසි කරත් නිවිති ටික හැදෙනවා.
6: හා කොච්චි
5: මේ ඉල්ලිනෝ වලට ලෑස්ති වෙන විදිය.
6: හා අනේ තින්නේ.
5: හරිම ප්‍රාථමිකයි නේද?
6: අපි මෙතන නෙවෙයි ඉන්න ඕනේ කියලා වට තේරෙන්නේ නැද්ද?
5: අපි වගේ අය තමයි අර සමහර තැන් වල රජයේ නිලධාරීන් වෙලා තීන්දු තීරණ ගන්න.
6: පෝගන්නේ නැවන්නේ.
5: ඒ කට්ටිය. හරි මේ අපි හැමදාම මේ ගොල්ලන්ට hina වෙනා එහෙම නේ සමහර ප්‍රශ්නදී. රයිට් අපි ඉක්මනට මතක් කරන්න ඕනේ එල්නිනෝ එකට අපිට ලෑස්ති වෙන ක්‍රම කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔය ජල විදුලි අවශ්‍යතාවය. මේකට විසඳුමක් විදියට අපි කිව්වා සෝලා පද්ධතියකට යමු කියලා.
6: ඔව්.
5: දැන් එතකොට හොඳට හිරු එළිය වැටෙනවා නะ. නේද? ගංගා ඇලදොල සිදී බිදී ගිහිල්ලා නะ.
6: හා?
5: එහෙනම් ඉතින් තේරුමක් නැහැ නේ අපි ජල විදුලිය ගැන හිතමින් ඉන්නේ.
6: ඔව්.
5: ඔයාගේ වගාවට ඕන කරන වතුර ටික ගන්න ඩීප් වෙල් වෝටර් පම්ප් එක. මේක මේ ඩීප් ටෙක් එකේ. කෝල් කළා කොහොමද මේකත් එක්ක මේ තියෙන ගනුදෙනුව කියලා කතා කරගන්න පුළුවන්.
6: 0077 777 734 තමයි ඔයා කතා කරන්න ඕනේ. 0077 777 734 ඕනම මේ සඳහා වෙන ඕනම ප්‍රශ්නයකට විසඳුම් ලබා ගන්න පුළුවන් ඔයාට.
5: ඔව් එහෙමනම් මේ ඔය ඩීප් ටෙක් එකට දැන් ගෙදරට අවශ්‍ය කරන සෝලා පද්ධතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කියන වගේ වෝටර් පම්ප් එක වෙන්න පුළුවන්. ඔය හැම පැත්තෙම ගත්තම මේගොල්ලන්ට පුළුවන් විසඳුමක් දෙන්න. ඉතින් වාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, කර්මහන්ත ශාලාවට වෙන්න පුළුවන් නේ. පෞද්ගලික නිවසට වෙන්න පුළුවන්. ඕනම තැනකට ඒ අවශ්‍ය කරන විදියට මේ පද්ධති සවි කරලා දෙන්න. ඒ ඕන කරන දැනුම දෙන්න, අවබෝධය දෙන්න, අලවීන් පසු සේවාව දෙන්න ඔක්කොම ඩීප් ටෙක් ටීම් එක ලෑස්ති. ලංකාවේ ප්‍රමුඛතම සෝලා සම්බන්ධව වැඩ කරන ආයතනය තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. 8:26 ඩෝමා මාක්ස්මන් ගෲප් එකට මේ දවස්වල මේ සේවකීන් මදව ගන්නවා. ඉතින් සුසුකම් තියන අයට පුළුවන්කමක් තියෙනවොන්න මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. අපි උනත් ගිහිල්ලා මේ රස්සාව නැත්තම් පුළුවන් කාලෙක බලමු
6: සම්බන්ධ වෙන්න.
5: වොයිස් එක ගිය දවසට බලමු මේ පැත්තට ගිහිල්ලා නේද අතේ පය හයියෙන් වැඩක් කරන්න
6: ඕන වැඩ කරගන්න.
5: මේ මෙන්න මේ නම්බර් එකට වාගේ CV එකක් යවන්න.
6: 0767 760 909 කියන නම්බරයකට CV එකක් යවන්න. සුදුසුකාන්තික මතක් කරනවා නම් අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕ ලෙවල්ස් කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයාට ටීම් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ ටීම් එකක් එක්ක. ඒ වගේම තමයි ඔයාට හිතනවා නම් මේ විදිහට කිව්වර අපිට නිකන් පඩිය ගැන ෂුව නැහැ නේ කියලා නෑ. හොඳ පඩියක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ රැකියා කරන ස්ථානයේ කිසිම ප්‍රශ්නයක් නැති ස්ටාෆ් එකක් ඉන්නේ. ඉතින් ඒගොල්ලන් එක්ක සුහදව වැඩ කරන්න පුළුවන්. ඉතින් රැකියා බැර්තු ගැන මතක් කරනවා නම් ඇසුරම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි තමයි රැකියා බැර්තු තියෙන්නේ.
5: ඒ මාක්ස්මන් ගෲප් එක ගැන මතක් කරේ ඩෝම ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් ලංකාවට ගෙන්නන ඔයාගේ ෆැක්ටරි එකට ඕන කරන මැෂින්ස් මොනවා හරි තියෙනවා නම් ලෝකේ නේද තාක්ෂණික වශයෙන් ඉහළම රටවල් වලින් ප්‍රමිතිගත මැෂින්ස් ඔක්කොම ගෙන්නනවා මාක්ස්මන් ගෲප් එක. ඉතින් ඔයාලා පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකට කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බර් එක නිකන් තියාගන්නකෝ. 0111767 579 0111767 579.

0: Lakhanda Radio ITN. පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: දෝර ගගේ පලනහි නොහදම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්ව දනනිතහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: දිනමල රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහන
2: සමනුග්‍රහය
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979
4: 8 විනාඩි 37යි වෙලාව අපි යමුද මැච් එක පැත්තට ශ්‍රී ලංකා ඉන්දියා මැච් එක මේ ගාලේ පටන් ගන්න ලෑස්ති ඔක්කොම
5: හරි
4: දැන් මේකේ හොඳම කතාව මොකක්ද දන්නවද
5: මොකද
4: ලංකාවේ මැච් ගැන දැන් 15 වෙනිදා හෙට මැච් එක පටන් ගන්න
5: හහ
4: එතකොට ඉන්දියාවේ සුනිල් ගවස්කාර් කියලා ඉන්නවනේ හිටපු ටෙස්ට් නායකයෙක්
5: හා සුනිල් අයියා
4: එයා කියලා තියෙනවා ලංකාවේද ක්‍රිකට් ගහනකොට ලංකාවේ ටීම් එක ගැන අවතක්සේරු කරන්න එපා කියලා ඉන්දියා කණ්ඩායමට. කොච්චර ප්‍රබල කණ්ඩායමක් වුණත් ඉන්දියාවට කියලා දිනවා ලේසි නෑ.
5: සුළුෙන් හිතන්න එපා හොඳේ.
4: ඔව්. ඒ නිසා මේ වැඩි ලේසියට ගන්න එපා කියලා.
5: හරි.
4: අපේ අය අපේ රටේදී මාර දක්ෂයිනේ. ඒ කියන්නේ තමන්ගේ කැලේදී තමන්ගේ නේද?
5: ඔව්.
4: සියලු ශිල්ප දාලා තමයි දඩයන් කරන්නේ. අර එහෙම ඉන්නේ සමහර නේ කොටිය මාරුණාට පුල්ලි නෑ පුල්ලි මාරුණාට කොටි නෑ
5: කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා තමයි
4: තියෙන්නේ අන්න අන්න අර මොංගල් ගතිය ආවා හරි කැලේ මාරුණාට කොටියගේ
5: පුල්ලි මාරු වෙන්නේ නැහැ
4: ඉන්දියාව
5: කියන
4: ඔව් ඉන්දියාව කියලා කියන්නේ අන්න එහෙම රටක් ඒගොල්ලන්ට රට වැඩක් නෑ ඕ ඕන රටක ගිහිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩේ
5: කරලා නෑ ගැහුවා
4: අපේ ටීම් එකේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේදී විශේෂම ගාල්ලේදී මැච් එකක් ගැහුවොත් ලෝකේ හොඳම ටීම් එක ආවා
5: ගහන
4: අපි ගහන ඒක තමයි සුනිල් ගවස්කාර්
5: කිව්වේ
4: කලින් තියලා දුර තියා දැකලා
5: තියෙනවා
4: ඉතින් හෙට මැච් එක පටන් ගන්නවා ධනංජය සිල්වාගේ නායකත්වයෙන් උතු ඉතින් මැච් එක බලන්න යන්න නොමිලේ දැන් ගාල්ල මේ පාර මේ මැච් එක නොමිලේ
5: ඔව්
4: දවස් පහම නොමිලේ මේ මෙහෙම කරන්නේ
5: සෙනගෙන්නෙත් නැති නේද
4: සෙනගෙන්නේ නැහැ අතරම
5: ඔව් එහෙම හරි ගෙන්න ගන්න
4: පුළුවන් නම් මමත් යනවා හෙට හවස විතර මේ පැත්තෙන් බස් එක නැග්ගොත් හයිවේ එකේ පැය එකමාරයිනේ
5: ඔව්
4: මේ හෙට හවස්තරු මැච් එක බලලා හැම රෑ කොහේ හරි ඉඳලා ග්‍රවුන්ඩ් එකේ හරි නිදාගෙන පහුවෙලාත් මැච් එක බලලා එනවා මොකද මේ අවස්ථාව මොකද
5: FB එකෙන් බලගෙන උටවක් උඩ නිදාගෙන ඉන්නා කියලා අසරණෙක්
4: නෑ ටීවී එකේ වෙන්නයි
5: හැබැයි මැරෙලා කියලා ගෑතන්නේ නැහැ
4: කන්නේ
5: වැඩි හැම අවධානමක් තියනවා එහෙනම් පරිස්සමෙන් ඈ
4: මම දැක්ක මේ ළඟදී ඊයේ දැක්ක Facebook එකේ post එක බස් එකේ කෙරවල සීට් එකේ අයෙක් නිදි ඔහු බෙල්ලේ එල්ලගෙන ඉන්නවා මම මැරිලා නැහැ
5: දැන් ඇත්තටම එහෙම තමයි කරන්නේ මහන්සියකටවත් නිදා ගන්න වෙන්නේ නැස් දෙක වහගන්න නම් වෙන්නේ නැහැ
4: තාපාන ටේප් එක අදිනවා
5: නියන්තුව පතන FB එකේ
4: මේ ඔය බස් එකේ පිටිපස්ස සීට් එක කියන්නේ හරි සුවපහසු එකක් බස් වල අමාරුම සීට් එක තමයි ගොඩාක් වෙලාවට ඔය දොර ඉස්සරහම කෙලින් තියෙන එක.
5: ඔව්.
4: දොරවල් ගාව ඉස්සරහා පිටි විශේෂම ඉස්සරහා දොර නෙමෙයි පිටිපස්සේ දොර ඉස්ස ළඟ තියෙන.
5: කෙලින්ම තියෙන සීට් එක.
4: මොකද දන්නවද නගින නගින ඔක්කොම ඔතන රැඳෙනකොට ගොඩාක් අය අපේ කරේ ටික වෙලාවකින් ඔය දොර බස් වල ඊට පස්සේ ඉතින් ගන්න දෙයක් නැහැ එක පැත්තක උරහිස. මොකද කිලෝ 40 50 අය කර උඩ නැගලා.
5: අපි බස් එකෙන් බහින එක පැත්තක් බර වෙනවා.
4: එක දිගට වාඩිලා යනවා කියන්නේ මාර අමාරු වැඩක්. ඔය එක දිගට වාඩි වෙලා බස් එක ගැන එක නේ සාමාන්‍යයෙන් ගෙදර වුණත් නේද ඔෆිස් එකේ වුණත් වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ එහෙම ඉඳගෙන ඉඳලා නැගිටිනකොට ඉතින් අමාරුයි කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා ඇඟට අමාරුයි වාල් ප්‍රශ්න
5: දැන් උදේටම තැනෙන් නැගිට්ටම මේක පාරට වැඩ කරන්න නැතුව යනවනේ හද දෙක කකුල් දෙක නෑ අමාරුවෙන් බලෙන් තමයි ඊළඟ අඩිය තියලා වැඩ කරව ගන්න
4: හරි එහෙනම් මේ වාගේ ඇඟේපතේ තියෙන විශේෂම සන්ධි වේදනාවට අපි ගෝ ෆැඩ්නා ඔත ශීල් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න කියලා. ඉතින් මාකට් එකේ තියෙනවා 1920යි. ස්වභාවිකව අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හැදුවේ. ප්‍රසන්න සුවඳයි. මේක තෙල් එකක් නෙවෙයි. ෆැරක් එක ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ මේක පර්යේෂණ වලට භාජනය කළ සනාථ කළා මේක හරියටම හරි කියලා. ක්‍රීඩකයෙක් නම් ගෘහණියක් නම් වෘත්තිකයෙක් නම් එහෙම නැත්නම් ශල්‍ය කර්මයකින් සුවය ලබන කෙනෙක් නම් වැඩිහිටියෙක් නම් 40ට වැඩි නම් 18ට වැඩි නම් 18 ඉඳන් ගත්තම ඔක්කොටම පුළුවන්. මේක පාවිච්චි කරන්න.
5: ඔය මුකුත් නැතත් කම නැහැ ගෙදර කියලා තියාගන්න.
4: තියාගන්න. උරහිස වැලමිට, වලලු කර, කොන්ද, දනහිස සහ මැණික් කටුව. ඔය කියන ඕනම තැනක වේදනාවට මේක හරියටම හරියනවා. බෙල්ල වුණත් ප්‍රශ්නයක් නැහැ. බෙල්ල වුණත් එහෙට මෙහෙට හරවන්නකොට තියෙන ඔය සාමාන්‍ය ඔය අමුතු විදියට නිදාගත්තම කොට්ටේ මාරු කරලා හැම හරියන්නේ නැහැ කියනනේ හිසයම්මට.
5: හිසයම්මට
4: නෙමෙයි ඔය කියන්නේ. බෙල්ලම. ඔක බෙල්ල යමාරුවට නම් කොට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ. සමහරව අර කොලර් එක දාගෙන ඉන්නවා. ට්‍රයි කරලා බලන්නකො ෆැන්නා ඔත ශීල් ඇක්ටිව් ප්ලස් එක.
5: ඔව් ඉච්චර දේවල් කරන්න තියක් නැහැ. 1926 හරි සරලයි.
4: කොලර් එකක් දාන ඉන්නවා කියන්නේ ඔඩ ඔයා මේ වෙලාවේ වේදනාවකින් ඉන්නවා කියලා මුළු මුළු
5: ඔක්කොම දන්නවා.
4: ඊට වඩා ලේසි මේක ගාන.
5: ඇස් දෙක ඉදරනේ වැඩ කරන්නේ
4: කවුරු? රයිට්. හරි ඒ ෆැන්නා ඔත ශීල් ඇක්ටිව් ප්ලස් ගැන කිව්වේ. ඒ වගේම අපි ඩීප් ටෙක් ඉන්ජිනියරින් ගැන මතක් කරන්න ඕනේ. ඩීප් ටෙක් කියලා කියනවා දන්නවා. ලංකාවේ දැන් ගොඩාක් ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට ඩීප් ටෙක් එකට කෝල් කරන්න පුළුවන්. හරි. ඉතින් විශේෂම වාගේ වගාවට ඕන කරන වතුර ටික දාගන්න වෝටර් පම්ප් එක ඕනේ නම් සෝලා වෝටර් පම්ප් එක. එහෙම නැත්නම් ඔය වතුර තියෙන තැන ස්වභාවය, වතුරේ ස්වභාවය, ගැඹුර, කොච්චර දුර ප්‍රමාණයක් ගෙනියන්න ඕනේද, ඔය වගේ ගොඩාක් ඒවා තියෙන ප්‍රශ්න. අනේ ඔය ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් දෙනවා ඩීප් ටෙක් එක.
5: මෙන්න මේ නම්බරයකට කතා කරන්න. 077 777 7374 077 777 7374. ඉතින් වියලි කාලයාවට පස්සේ වතුර ගැන කරදර වෙන්නපා. අත ගන්න ඔයා නිවැරදි තීරණය. හෙට ඔයාගේ ගෙදරට, වගාවට, ව්‍යාපාරයට ලොකු ශක්තියක් වෙයි. ඉතින් ඒ හින්දා අදම කතා කරලා මේ ගැන විසඳුම් හොයලා බලන්න පුළුවන්.
4: 8:43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල්, ත්‍රී වීල්, ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

Radio ITN. Motorcycle ලොව පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටරසයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටරසයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටරසයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: මමනන්දැ මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
5: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
4: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
6: 8:52 වෙලාව. අපි 8:52 කියලා කියන්නේ දැන් ඊළඟ පැයට යන්න බෑ.
7: ඔව්.
6: යන්න කලින් මතක් කරනවා අපි මේ පැය යන්න කලින් වට රයිඩර් රූෆින් ෂීට් එක ගැන. මේ දවස්වල පොඩි වැස්සක් එහෙම යනවනේ. චූටි එකක් යනවා.
7: අද උදේත් එහෙම එකක් වුණා.
6: ඔව් හොඳ වැස්සක් වහින්න ඕනේ හැබැයි ඔය ෂීට් වල මේ වහල උළු නේ උළු වහල වල තියෙන හිල්ල නම් මනන්
7: තෙමෙන තැන් බලා ගන්න.
6: උළු කැට බිඳිච්චා. ඉස්සරහට වැහි කාල වලට ලෑස්ති වෙන්න ඒවා හොඳ නේ මෙව්වා. හරි මේ
7: හරි
6: ගොඩක් ඒවා ඉතින් උළු නෙමෙයි දැන් ෂීට් නේ තියෙන්නේ. ෂීට් කියන්නේ රයිනෝ රූෆින් ෂීට් එක ගැන මතක් කරන්න ඕනේ. රයිනෝ රූෆින් කියලා කියනවා දන්නවා ලංකාවේ වැඩිම ඉල්ලුමක් සහිත ෂීට් එක තමයි. මාකට් එකේ හොඳ වෙළඳපොළ වටපිටාවක් තියෙනවා රයිනෝ රූෆින් ෂීට් එකට. ඒකට හේතුව ඒගොල්ලෝ කාලෙන් කාලෙට ගැළපෙන විදිහට ඒගොල්ලන්ගේ තාක්ෂණය වෙනස් කරලා තියෙනවා. පාරිභෝගිකයින්ගේ රුචි අරුචිකම් අවශ්‍යතාවයේ තීරු
7: ගන්න.
6: එනිසා තමයි මේ පාර මැටි ලේයර් එක දාලා තියෙන ඉස්සරහට එන මේ එල්නිනෝ තත්ත්වෙට මුණ
7: දෙන්න. මුණ දෙන්න පහසු වෙන්න. ඉතින් එහෙනම් එළිය රස්නේ වැඩි වගේ නම් ඇතුලේ එච්චර රස්නේ දැනෙන්නවට ඇතුළට ලකූල් එකක් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මැටි ලේයර් එකෙන් ඇතුලේ පෙනුමටත් ලොකු වෙනසක් ලැබෙනවා. ඒ වගේම තමයි එළියේ තියෙන ජල විකර්ෂකාලේපේ හින්ද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. ඉක්මනට පරණ පෙනුමක් එන්නේ නැහැ. දියසෙවර බැඳෙන්නේ නැහැ. කළු වෙන්නේ නැහැ. හැමදාම අලුත් පෙනුමක් තියාගන්න පුළුවන්. ඉතින් මේ මොන විදිහට තිබුණත් ශක්තිය උසස් තත්ත්වයක් එක්ක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ඔයාලගට එන්නේ. ඉතින් ඔයා වහල හදන්න ඉන්න කෙනෙක් නම් ඔයා වහලට තෝරගන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස්.
6: රයිට් අවුරුදු 60ක විශ්වාසයත් එක්ක. ඒ වගේ මතක් කරනවා අපි රටම එකට ජාතික වැඩසටහන ගැන උදෑසන ඉඳලා කිව්වා. ඉතින් හැමතිස්සෙම මේක මතක් කරනවා ටීවී කේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා.
7: ඔව්.
6: සිගරට් පෙට්ටියක් ගත්තත් ඒක ගහලා තියෙන දුම්රියම පිළිකා ඇති කරයි. ඒ සිගරට් එකකින් පටන් අරගෙන තමයි අර කියන නේද මහා පරිමාණ දේවල් වලට
7: යන්නේ.
6: ඉතින් මේක ජාවාරමක් විදිහට රට පුරාම ක්‍රියාත්මක වෙනවා. දැන් හැමතැනින්ම ඔය කුඩු අල්ලනවා. කුඩු කියලා කිව්වම වර්ග තියෙනවා. ජීවිතේට අහලා නැති නම් තියෙනවා.
7: ඔව්. හරි ලස්සනයි නම්. හැබැයි ඒකේ ප්‍රතිඵල නම් ලස්සන නැහැ.
6: ඇෂ් කුෂ් අයිස්.
7: හෙරොයින්. I lost again for like heroin.
6: How are you? Mom darling. තියෙන ඕනම එකක් ඔයාගේ ජීවිතේ ලඟ කරගන්න එපා. මොකද විෂ මද්‍රව්‍ය කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන වෙනස් කරනවා කියන්නේ විනාශ කරන ඔයාගේ ආකල්ප ඇතුළේ ඉන්න නිර්මාණශීලී මනුස්සයා ඔයාගේ ලස්සන පෙනුම ඉතින් කායික සහ මානසික වශයෙන් ඔයා විනාශම කරලා දානවා. තේරිසා එහෙමයි ඔයා දැකලා තියෙන තරම් සමාජය. ඉතින් එහෙම කවුරු හරි කියන උනත් ඔන්න තොරතුරක් තියෙනවා නම් මෙන්න මේ නම්බර එකට දෙන්න.
7: 19:24 තමයි ඔයා කතා කරන්න ඕනේ. ඔයාගේ දරුවෙක් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්, දෙමව්පියෝ කවුරු හරි වෙන්න පුළුවන්, නෑදෑ වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ගේ ජීවිතය ඔයාට වෙනස් කරන්න පුළුවන් එකම තැන තමයි මේ 19:27 කියන අංකයට කතා කරලා මේ රටම එකට ජාතික මෙහෙයුමට දායකත්වය ලබා දෙන එක.
6: අතුරුපස කියලා කියපු ගාන අපිට එක පාට මතක් එන්නේ ඓස්ක්‍රීම් කියපු ගාන එක පාට වැනිලා චොක්ලට් නම් මතක් එන්නේ. ඒ ඔයා තාම අප්ඩේට් නෑ.
7: අප්ඩේට් වෙන්න. රස තියෙනවා, රස වර්ග ගොඩක්.
6: ස්ට්‍රෝබෙරි තියෙනවා, බටර් ස්කොච් තියෙනවා, බ්ලූබෙරි තියෙනවා, බනානා තියෙනවා, මැංගෝ තියෙනවා. තව මොනවද නැත්තේ? ෆෘට් ඇන් නට් තියෙනවා. පැලත් අයිස්ක්‍රීම් ගැන කිව්වේ ඉතින් ලංකාවේ මාකට් එකේ වැඩි ඉල්ලුමක් තියෙන අයිස්ක්‍රීම් එකක් මේ පැලත් අයිස්ක්‍රීම්. මේ මේගොල්ලන්ගේ රේන්ජ් එක ෆ්ලේවර්ස් ගණනාවක් තියෙන නිසා කැමති විදිහට තෝරගන්න පැල්වත්ත කියන නමේ.

0: වෙලාව පෙරවරු 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියනාරච්චි.
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
2: අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පුනරුදයේ පුරවර ව්‍යාපෘති සියයක් අද ආරම්භ කරනවා. රටේ සමස්ත සංවර්ධන අපේක්ෂාවෙන් ග්‍රාමීය ප්‍රදේශ සවිබල ගැන්වීම සහ පළාත් පාලන ආයතන ස්වාධීන ආර්ථික ඒකක බවට පත්කිරීම අරමුණින් පුනරුදේ පුරවර ජාතික වැඩසටහන යටතේ රට පුරා ආදායම් උත්පාදන 100%කට අධික ප්‍රමාණයක් ආරම්භ කිරීම අද සිදුවනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මුදල් අවභාවිතයේ විනයකින් තොරව පාලනය අකාර්යක්ෂමතාවය ඇතුළු පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල පැවති තත්ත්වය මගහරවා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත පමණක් කැපෙන පාලන ක්‍රමයෙන් මිදී පළාත් පාලන ආයතන ස්වයන් නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2500ක දැවැන්ත ප්‍රාග්ධනයක් යොදවා තිබෙනවා. 2026 වසර සඳහා අදාළ ව්‍යාපෘති යෝජනා කැඳවීමෙන් අනතුරුව විශේෂ කමිටුවක් මගින් ශක්්‍යතා සමාලෝචනයක් සිදු කර තිබෙනවා. එහිදී පළාත් පාලන ආයතනයේ පසුගිය වසරේ කාර්යසාධනය මෙන්ම ව්‍යාපෘති සඳහා වැයවන මුදල වසර 5ක් ඇතුළත සොයා ගැනීමේ හැකියාව ආදී කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය අනුමත කර තිබෙනවා. ඉරානයට රේ මෙහෙයුම් සඳහා දිගුකාලීන වෙදව

0: මං ඉස්සර දහම් පාසල් කොන්සර්ට් එකේ දහම් පාසලේ ළමා සමිතියේ ඔය සින්දුව කියලා දවසක් මාව ගහලා එළිවුවා. එකක් දහම් පාසල් වගේ තැනක මේ වගේ
1: ගැලපෙන්නේ නැහැ.
0: හරි
1: හරි
0: මේ උන්මාද කියලා පටන් ගන්නකොට හාමුදුරු බැලුවා පොඩි නම කවුද මේ මනුස්සයා? බඩි හාමුදුරු ඇවිල්ලා
1: ඇදලා එළියට
0: දාන්න. ඇදලා එළියට දැම්මා. පිටිපස්සේ දොරෙන් එළියට දැම්මා. නොගැලපෙන තැනක නොගැලපෙන ගායනය. අනිත් එක පටන් ගන්නකොටම තේරුණා මට සින්දු කියන්න බෑ. ඉතින්
1: ඩාරි උඩුබුරුණ වගේ සින්න දරන.
0: ඔව් එන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මගේ ගමනට අකුල් හෙළුවා. මගේ හැඟීමක් තමයි මට ඒ කාලේ ආවේ. පස්සේ මට තේරුණා නැහැ. මාව ඒ වෙලාවේ මරණයෙන් ගලව ගත්තා කියලා.
1: يعني ඉදිරියේදී ගල් ගහන්න දේව චරිතයක්.
0: ඔව්. يعني මිනිසුන්ගෙන් ගුටි කාලා මැරෙන්න තිබ්බ මම මේ මොහොතේ මාව ගලව ගත්තා.
1: ගලව ගත්තා.
0: අපේ පන්සල ලොකු හඳුරු.
1: ඔයයි ගියේ නැද්ද?
0: ආයි
1: කරලෙන්න.
0: ආයි පන්සල පැත්තවත් ගියේ නැහැ. හැබැයි මෙහෙමයි පස්සේ මම මාධ්‍යට ඇවිල්ලා මේ රස්සාව කරනකොට උන්වහන්සේ එක්ක මම ධර්මදේශන වැඩසටහන් වල සම්බන්ධ වුණා. මං එදා උන්වහන්සේ ලෝක මතක් කරා මේ අහවල් පොඩි එකා තමයි මම කියලා.
1: උන්මාද පොඩි එකා කියලා.
0: ඔව්. ආ තමුසේද? තමුසේ එදා තව පොඩ්ඩේ මැරෙන්න හිටියේ. මම හින්දා තමයි
1: තමුසේ. මං හින්දා වේරුනේ.
0: ආ මන පිළින් ඉන්නේ. ඉතින් මේ එහෙම ගායනා හැකියාවක් තිබෙන්නේ
1: නැහැ.
0: ඉතින් අපිට එහෙම ඒ කාලේ වේදිකාවක් එහෙම ලොකුවට තිබුණෙත් නැහැ. තිබුණ තැන් වල අපි හරියට පාවිච්චි කරෙත් නැහැ.
1: නැහැ.
0: දැන් අද කාලේ වගේ නම් රියැලිටි තරග ඕන තරම් තියෙනවා.
1: ඔව්.
0: නේ? බලන්න අපි පටන් ගත්ත ගෝල්ඩන් වොයිස්
1: සේමසේ එකක් නෙවෙයි ගෝල්ඩන් වොයිස් එකක් පටන් ගත්තා.
0: ඊයාව සෑහෙන පිරිසක් ලංකාවේ විවිධ ප්‍රදේශවලින්
1: ඔව්
0: බණ්ඩාරවෙල පැත්තෙන් ඇවිල්ලා හිටිය.
1: දකුණෙන් ඇවිල්ලා හිටියා.
0: දැන් බණ්ඩාරවෙල දකුණ?
1: නෑ නෑ මං කියන්නේ දකුණිනුත් ඇවිල්ලා හිටියා.
0: දකුණු පළාත්.
1: ඔව්.
0: ඊට පස්සේ නැගෙනහිරෙන් ඇවිල්ලා
1: හිටියා.
0: මොහමඩ්ලා හිටියා. ෆාතිමාලා හිටියා. ඊට පස්සේ ජෆ්නා වලින් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ අපේ වසන්තම්මගේ යනවා ඇඩ්වර්ටයිස්මන්ට් ඒවා එහෙම අහලා ඇවිල්ලා හිටියා. ඉතින් ඔය ලෝකේ ලංකාවේ කොහේ හිටියත් ඔයාලා එහෙම ගායන තරුවක් වීමේ හීනයක් තියෙනවා නම් අන්නේ හීනෙට හොඳ වේදිකාවක් තමයි මේ අපි අවස්ථාව දීලා
1: තියෙන්නේ.
0: රේඩියෝ ඉතිහාසයේ මෙවැන්නක් කරන
1: පළවෙනි අවස්ථාව.
0: ඔය පිබිදෙන ගායක පරපුර වගේ අවස්ථාවලින් පස්සේ ඒ කාලේ ඔය පිබිදෙන ගායක පරපුර හරහා ලංකාවේ කලාවට බිහි වෙච්ච චරිත ගොඩක් ඉන්නවා. අපි කියන්නේ ඊට පස්සේ. ඊට පස්සේ ඔහොම ඇවිල්ලා ලංකාවේ මෑත කාලේ මේ වගේ රියැලිටි කියන කන්සෙප්ට් එකේ ඇවිල්ලා ලොකු තෑග්ගක් දෙන මේ තෑග්ගේ වටිනාකම මට ලියලා දුන්නා කොලේක
1: කියන්න බෑ.
0: මට එකයි බින්දු කීයද කියලා ගණන් කරගන්න ඇරෙන්න එහෙම ගාන කියවන්න බෑ. ලොකු තෑග්ගක්. පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානයේ තුන්වෙනි ස්ථානයේ සමහරලාට හොඳම කෙනා සහ ජනප්‍රියම කෙනා ඔය කියන ඕනම තැනකින් ඔයාට ඉස්මතු වෙන්න අවස්ථා තියෙනවා. ඉතින් ලස්සන්ට ගායනා කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මේ තරගයට සම්බන්ධ වෙන්න.
1: අපි ඒක කතා කරානේ. කීප දෙනෙක් එක කතා කරා.
0: ඇත්තටම
1: මේ මටම හිතෙනවා නිකන් මේ එක්කෙනාට එක්කෙනා මේ දෙවෙනි නෑ. මාරම ටැලන්ට් එකක් තියෙන්නේ. ඉතින් මට හිතා ගන්න බෑ කවුරු දිනයිද කවුරු ඒ පළවෙනියා වෙයිද දෙවෙනියා වෙයිද කියලා. මට හිතා ගන්න පුළුවන් ජජ් බෝඩ් එක කොච්චර අසරණ වෙන්නේ නැද්ද කියලා ඉවලා.
0: ඔව් ඉතින් මේ මුල් තරගයේ මේ වට තිබ්බේ තව දැන් සමහරු දැන් මේ තාම දාලා තාම කැඳවීමක් නෑ කියලා මේ හිතන් ඉන්නවනේ.
1: කැඳවනවා.
0: හරිම වෙලාවේ කැඳවනවා. බය වෙන්න එපා. පළවෙනි වටේන් ගන්න පිරිස අපි මේ වෙනකොට ගණන් කරලා තියෙන අපේ නිෂ්පාදක කණ්ඩායම. ඉතින් එතකොට ඊළඟ දෙවෙනි වටේට යන්නේ කොහොමද? දෙවෙනි වටේදී සුපිරි තරු මුණ ගැහෙනවා. සුපිරි ගීතරු. ඒගොල්ලන්ගේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන්.
1: ඉතින් ඒ විතරද දැන් මෙතනට ආවම අපිවත් හම්බ වෙනවනේ. අපිත් තරු තමයි ඉතින්. සර වැඩි දෙයක්.
0: නංගි මොන හරි කිව්වද?
1: කුච් නෑ.
0: අච්චා ලස්සන ඒ ටෝකේ ගත්තා.

0: හොඳවෙලාට මේක විශුවල් රේඩියෝ එකක් නොවුනේ. ඒ මුණාන අරාර කියපු මෝඩ කතාවට මගේ රියක්ෂන් එක මුළු රටම දකිලා. අතට අහුවෙන එකෙන් ගහන්න හිතුවාට. අතට අහුනේ ටැබ් එක.
1: ඕකේ පා එපා ඔච්චරයි තියෙන්නේ.
0: ඔව් රුපියල් 7500ක් විතර වටිනවා.
1: ඔච්චරයි.
0: 7500ක ටැබ් එක. ඔය කියන්නේ මේ බාලේ ගත්තා තියෙන්නේ.
1: එහෙම හරි නෑ නේද කියන එක.
0: මේ මේ මේ මගේ ටැබ් එක කියන කිව්වේ. අපේ ආච්චි ඒ කාලේ ඉන්නකොට
1: හරි.
0: එයාට පෙන්ෂන් එකක් තිබ්බා. යා පෙන්ෂන් එක අරගෙන හවසට මාව එක්කගෙන යනවා ඔය කොහේ හරි ළඟ කඩේකට.
1: ඔයා මායන් ටික දාලා තෙල්ලා යනවානේ.
0: එහෙම තේරෙන්නේ නැහැ මට. මට එහෙම ලොකු දැනුමක් නැහැ පොඩිම කාලේ අවුරුදු 4-5 කාලේ. චූටි පුතා කියලා එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා අරන් දෙන ඔයා ඉතින් එක එක සවුබරු. රුලං විස්කෝත්තු. විස්කිරිඤ්ඤ. එයානේ ආච්චිට ඒ කාලේ හැටියට රුපියල් 25000ක් විතර පෙන්ෂන්. ආච්චි 25000ක් අරගෙනත් මට අරන් දීලා තියෙන රුපියල් 5-10 පැකට්. පොඩි පොඩි.
1: හරි.
0: මට දැන් තමයි තේරෙන්නේ.
1: ඕ බජට් එකක්.
0: හැබැයි මට දැන් හිතෙනවා දැන් කාලේ වගේ ආච්චි හිටියානම් ආච්චිට දැන් සාමාන්‍ය රුපියල් 75000ක්වත් පෙන්ෂන් එක
1: හම්බෙනවනේ.
0: එහෙනම් මට හිතෙනවා මට ඒකෙන් 25000ක්වත් කඩා ගන්න තියෙනවා.
1: මේ පවුවල.
0: ආච්චිලා මුණුපුරාලට හරි ආදරේ.
1: ආදරේනේ.
0: ඉතින් මේ ආච්චි නැති වුණා. ඉතින් මට හැම තිස්සෙම යාගේ නැති අඩුව දැනෙනවා. يعني මගේ අතේ සතේ නැති වෙනකොට මට මතක්
1: වෙනවා.
0: අනේ ආච්චි කියලා.
1: කී අකරීල ගන්න තිබ්බනේ.
0: ඔය ආච්චිලා සීයලා කියන්නේ එහෙම එහෙම අය.
1: අර හංගගෙන ඉඳලා අම්මලා තාත්තලාට හොරෙන් දෙනවා.
0: සීයලා වුණත් එහෙමයි. අතේ සමහරලාට පිච්චිය නෑ. කොහේ හරි කුලි වැඩක් හරි කළා හවසට එනකොට තමන්ගේ දරුවන්ගේ දරුවන්ට මොනවා හරි දෙයක් අරන් එනවනේ. නේ?
1: ඔව්.
0: ඒගොල්ලෝ ඒගොල්ලන්ට දෙයක් කරගෙනත් නැහැ.
1: නැහැ.
0: දැන් ඔයාගේ ගෙදර ඉන්න ඇති එහෙම වැඩි හිටියෙක්. එයා දිහා බලන්න. එයා සෑහෙන්න දැන් වයෝවෘත වෙලා.
1: ඔව්.
0: එයාව අතහැරලා දාන්න බෑ අපිට එහෙම.
1: ඔව්.
0: ඒගොල්ලෝ තාසයි සමහර විට තව අවුරුද්දක් දෙකක් හරි නේ. දැන් ඔය ශරීර සෞඛ්‍ය කියලා කිව්වම ගොඩාක් අයට අවුරුදු 50-55 වෙනකොට පෙනීම. ඔය ඇසේ සුද වගේ දේවල්. ඊට පස්සේ ඇස් නරක් වෙනවා කියනවා. ඇස් බද්ධ කරන්න වෙනවා. කාච දාන්න වෙනවා. ඔන්න ඔය කියන කාරණා ගණනාවක් තියෙනවා. මේක මේලාවේ ආච්චි සීයා නෙමෙයි ඔයාගේ අම්මට තාත්තට සමහර විට ඔයා ළඟම ඉන්න ආදරණීයට වෙලා ඇති.
1: දරුවෙක්ට උනත් වෙන්න පුළුවන්.
0: ඔව් පුංචි දරුවෙක්ට උනත් වෙන්න පුළුවන්. ඇහැ සම්බන්ධව ඕනෑම වගකීමක් අපි බාර කරන්න අපිට විශ්වාසවන්තම තැනකට. අපි ආවට ගියාට ඇහැට බෙහෙත් ගන්න යන්නේ නැහැ.
1: ඔව්.
0: නේ?
1: ඔව්.
0: ඒකට විශේෂ අපි යන්නේ අයි හොස්පිටල් යන්නේ. රජයකට යනවා නම් එහෙමයි.
1: ඔව්.
0: ඒවැය ඉඳලා මේවා කරන්න ගියොත් එහෙම ඔය දැන් අපි හිතමුකෝ මේ මේ මේ මේ ඔපරේෂන් එක.
1: ඔව්.
0: මං හිතන්නේ ඇහැ නැත්තරම නැතිලා ඇයි ඒ ඩේට් එක එනකොට.
1: ඔව්.
0: ඒ හින්දා ප්‍රයිවට් කරනවා ගොඩක් අය.
1: ලිස්ට් එකේ ඉන්න වෙනවනේ නේද?
0: අර ලිස්ට් එකේ ඉන්න බැරි හින්දා පෞද්ගලිකව කරනකොට ලොකු ගාණක් යනවා. ඒ ලොකු ගාණ යන්නේ නැති තැනක් ගැන තමයි අපි කියන්නේ අයිකියා හොස්පිටල් කියලා.
1: ලෙන්ස්ටෙක්
0: අයිකියා හොස්පිටල් කියලා. මේක කොස්වත්තේ තියෙන්නේ රොබර්ට් ගුණවර්ධන මහවතේ. ඉතින් හොයාගන්න ලේසි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් කියලා Google කරලා බලන්න. එහෙම නැත්නම් කෝල් කරන්න මෙන්න මේ නම්බර් එකට.
1: 0706-478-478 මේ නම්බරයකට කතා කරලා ඔයාට ඇහැ සම්බන්ධ තියෙන ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් කතා කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ නම්බරයකටත් කතා කරන්න පුළුවන්. 0112-785-858.
0: මේ ඕකේ දැන් රජය අනුමත ආයතනය. ඒ
1: වගේම විශේෂ මේ සුදුසුකම්ලත් වෛද්‍යවරු තමයි මෙතන ඉන්නේ. එහෙනම් බය වෙන දෙයක් නැහැ.
0: බය වෙන්න එපා. කිසිම වෙලාවක ඔයාට නරකක් වෙන්න දෙන්නේ නැහැ.
1: ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරනවා.
0: වගකීමක් තියෙන තැනක් ඔයා ගන්න පළවෙනි ඇමතුමේ ඉඳලා වට දැනේ ඔයාගේ ගෙදර වගේ කියලා. ඉතින් ඔයාට මේ නේවාසිකව ඉඳලා වුණත් නේද? ප්‍රතිකාර ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිකාර වලින් පස්සේ කොහොමද එයා පරිස්සම්
1: කරන්නේ?
0: ඒ ඔක්කොම දේවල් මේගොල්ලෝ කියලා
1: දෙනවා. නාන විදිහ වුණත් කියලා දෙනවානේ.
0: හැම දෙයක්ම කියලා
1: දෙනවා.
0: ඉතින් ලංකාවේ ප්‍රමුඛතම නමක් තමයි ලෙන්ස්ටෙක් කියලා කියන්නේ. දැන් හොයලා බලන්න ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඒගොල්ලන්ට හොඳ පසුබිමක් තියෙනවා.
1: ඔව්.
0: මේ පසුබිම ඔස්සේ ඇවිල්ලා තමයි අද එනකොට මේ කියන අවස්ථාව ඔයගොල්ලන්ට දීලා තියෙන මිල අඩුයි සෑහෙන.
1: මොකද ඒගොල්ලන්ගේ ලොකුම වගකීම ඔයගොල්ලන්ගේ ඇස් දෙක පරිස්සම් කරලා දෙන එක.
0: ඔව්. බිස්නස් එකකට එහා ගිය මනුෂ්‍යත්වයක්. ඒගොල්ලන්ගේ අරමුණේ තියෙනවා.
1: ඔව්.
0: ආයතනික අරමුණු කියන්නේ. ඒවැය තියෙන්නේ මිනිස්සුන්ට සේවය කිරීම.
1: ඔව්.
0: ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට ව්‍යාපාරික මෙව්ව එක තියෙන්නේ.
1: ඔව්.
0: කතා කරනකොට තේරෙනවා.
1: තේරෙනවා තේරෙනවා අනිවාර්යයෙන්ම.
0: එන්නකෝ අපි කරමු. ගාන ප්‍රශ්නයක් නැහැ.
1: ඔව්. දවිතක කතා කරද්දිත් අර කෝල්ස් වල ඩාන්ස් කරන විදිහනොත් අපි ඇත්තටම පහදුනා ඒගොල්ලෝ ගැන.
0: ඔව්. ඒ නිසා ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන කිව්වේ. හරි. ක්‍රිමරාජ නිෂ්පාදකලත් මතක් කරන්න ඕනේ ඒ කාලේ ඉඳලම අපේ ගෙවල් වල තිබුණ අපිට අපේ පරිස්සමට තිබුණ විශේෂම බඩේ අමාරුවක් හැදුනම බඩනේ ගපාට අමුතු විදිහ සද්ද එහෙම දානවනේ.
1: බඩගින්නට නෙවෙයි කැක්කුමට වගේ.
0: ගෑස්ට්‍රයිටිස් නෙවෙයි ගෑස්ට්‍රයිටිසුත් නෙවෙයි. හරි සාමාන්‍ය අපහසුයක් කියලා
1: කියන්නේ.
0: ඒකෙදි ක්‍රිමරාජ කරල් ගුලි තමයි මේකට හරියටම හරියන්නේ කියලා ඒ කාලේ ඉඳන්ම අපි දන්නවා.
1: ඔව්.
0: එහෙනම් ගෙදරක මේක තියෙනවා. ඉතින් ක්‍රිමරාජ කරල් ගුලි විතරක් නෙවෙයි ක්‍රිමරාජ නිවසින් තව නිෂ්පාදන ගොඩක් එනවා.
1: එතකොට ආට උගුර ප්‍රශ්න තියෙනවා නම් ආට පුළුවන් වැල්මේ පැණිය ගන්න. එතකොට ආට හෙම්ලිසාව උණ මෙන්න මේ වගේ ලෙඩ රෝග තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව ගන්න පුළුවන්. එතකොට කටේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදුරුමාසවල ප්‍රශ්න දත්වල ප්‍රශ්න තියෙනවා නම් මුඛ සෝදනය ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලෙඩ රෝග ගණනාවකට ප්‍රත්‍යක්ෂ විසඳුම තමයි මේ ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කියන්නේ. ඔයගේ වෙළඳසැලට, ගෙදරට, ෆාමසියකට මේ ඕනම තැනකට ගෙන්ව ගන්න පුළුවන්. ආට යන්න ඕනෙත් නැහැ ගෙන්න ගන්න පුළුවන්. 01 12 753 889 කතා කරලා

0: ලංකාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඔබ සිහින දකින අනාගතයේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 veddi tune karala thiyaganna
4: evening drive with Chamit and Charu
3: sama anugrahaya
0: NLP hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya NLP hadahana ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උදේ 9:31
3: වෙලාව ඔබ වෙත ගෙනාවේ

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාක මගින් මිලදී ගත හැකි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: 9:32 වෙලාව. අපි ඉක්මනට මතක් කරන්න ඕනේ ඔයාට ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊගත ටිකට් වල වාසනාවන්ත අංක ටික. දැන් මේ අංක ටික මතක් කරනකොට විශේෂයෙන් කියන්න ඕනේ ඊයේ ටිකට් එකක් ගත්තා නම් විතරයි දිනුමක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කමක් තියෙන්නේ. බලමු ටිකට් වල තියෙන අංක ටික මොනවද කියලා. මෙන්න අපි පටන් ගන්නවා සුබ දවසක් ලොතරැයියෙන් පටන් ගන්න. සුබ දවසක් ලොතරැයිය ඊ දවසේ දිනුම් මැද්ද ප්‍රතිඵලය. වෘශ්චික ලග්නයේ ජයංක අංක 27, අංක 30, අංක 53. ඒ වගේම ජය ලොතරැයිය ගත්තා නම් අංක වලට කලින් නව අක්ෂරය, ඊට පස්සේ අංක 3, අංක 3, අංක 8 සහ අංක 8. අද සම්පත ගත්තා නම් අංක 7, අංක 5, අංක 6, අංක 7, අංක 5, අංක 1, අංක 6, අංක 7 සහ අංක 5 S අක්ෂරය තියෙන්න ඕනේ. හදාන ලොතරැයිය මකර ලග්නයේක ජයග්‍රහයි අංක ටික අංක 30, 31, 37 සහ 62. ධන නිදානය V අක්ෂරයත් එක්ක අංක 5, අංක 24, අංක 48 සහ අංක 66. මෙගාපප ලොතරැයි ගත්තා නම් F අක්ෂරයත් එක්ක අංක 23 ප්‍රසාද අංකය, ජයංක අංක 18, අංක 39, අංක 43 සහ අංක 57. ඒ වගේම ගොවිසෙත ලොතරැයිය E අක්ෂරයත් එක්ක අංක 24, අංක 29, අංක 38 සහ අංක 66. මහජන සම්පත ගත්තා නම් S අක්ෂරයත් එක්ක අංක 2, අංක 4, අංක 1, අංක 6, අංක 7 සහ අංක 5. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මතක් කරේ. ඉතින් ඔයාලට රුපියල් 40ක් වියදම් කළ තව ටිකට් එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔයා රටේ සංවර්ධන කාර්යයටත් දායකත්වයේ දීලා විශේෂ මතක් කරනවා රටේ මේ අපි කියන්නේ මොනවාද අරමුදල? මොන අරමුදල දෙකට කියන්නේ?
6: රටේ සංවර්ධන අරමුදලනේ.
5: ඔව්. ඒකේ තව විශේෂ වචන කීපයක්
6: තියෙනවා.
5: සමවාසනායතුළු.
6: හා.
5: ඊට පස්සේ වකුගඩු අරමුදල. ඊට පස්සේ තම සෞඛ්‍ය අධ්‍යාපන.
6: කෘෂිකර්ම මත්‍යංශයට, සෞඛ්‍ය මත්‍යංශයට, ඒ වගේම රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට වගේම ශ්‍රම වාසන අරමුදල වගේ ජාතික වකුගඩු අරමුදලට ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න ඔයා කෙලින්ම දායකත්වය ලබා දෙනවා ඔයා මේ වියදම් කරන පුංචි රුපියල් 40ෙන්. ඒ හින්දා දිනුමක් තිබ්බ හෝ නැතා ඔයා රටේ සංවර්ධනයට දායක වෙලා තිනු. ඉතින් ඒකම ඔයාට දිනුමක්නේ. ඒ වගේම තමයි දිනුම අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙනවා කියන විශ්වාසෙනුත් ඔයා මේ පුංචි රුපියල් 40 වේදම් කරලා ටිකට් එකක් ගන්න තමයි.
5: 9:35 වෙලාව 10 මාරට ඉදර ඔෆිස් එකේ තේ හදන ඇන්ටි ඔයාලට තේ එකක් ගෙනල්ලා දෙයි.
6: අපිටත් දෙන්න.
5: අපිට නම් අපි උදේට කලින් නැන්නේ තාම. ඔය උදේට කණ එකත් පරක්කු කරගත්තට පොඩ්ඩක් එන්නේ. පරක්කු වුණාට කමක් නැහැ කියලා හිතෙන්නේ උදේට බොන ටී එකෙන්.
6: නේ. හැබැයි තේ එක වසවිසෙන් තොර අපේ රටේ දේශීය කිරි එකක් වෙන්න ඕනේ.
5: පැලත්ත කිරි ගැනීම මතක් කිරීම. සුපර් මාකට් අවුට්ලට් ඕනම තැනක දැන් පැලත්ත කිරි හොයාගන්න පුළුවන් කමක් තියෙනවා.

0: දැන් හෙට මැච් එක පටන් ගන්නවා කියලා කිව්වනේ.
1: ඔව්.
0: ගාල්ලේනේ දීන්.
1: ඔව්.
0: හරි ලස්සනයි නේ ගාල්ලේ හවසට ඉර බහැගෙන යනකොට.
1: කොටුව.
0: ගාලු කොටුවේ වැව් බැම්මේ. වැව් බැම්මේ නෙවෙයි. ගල් බැම්මේ.
1: ගල් බැම්මේ. ආත පැනෙන සිතිජේ මේ.
0: වාඩි වෙලා. පාට සරුංගලයක හැඩ බලන්න ඉන්නත් පුළුවන්. ඕනනම් මැච් එක බලන්නත් පුළුවන්. මොකද මේ සරුංගල් කාලේ.
1: කාලේනේ. එකම බලන්න පුළුවන්.
0: හෙට එහෙනම් හවස මොකද කියන්නේ? ගාලු කොටුවේ හම්බෙමුද අපි?
1: හම්බෙමු.
0: කාගෙන්ද හුවේ?
1: වාදේ බලාගෙන හිටියේ කාගෙන්ද හුවේ කියලා.
0: කාට හරි පණිවිඩයක් දුන්නද? ඉස්සරතන කාර්යයේ ඉන්නකොට නම් පටස් ගාලා කියලා. හා මේ කාට හරි
1: පණිවිඩයක්.
0: නෑ නෑ මට හිතුණා එහෙම ඇත්තටම හෙට හවස මැච් එක බලන්න ගියා නම් මරු කියලා. හෙට ගිහිල්ලා මරිය කිව්වා වගේ පොඩ්ඩයි ඉතින් මැච් එකත් බලලා හවසට පොඩ්ඩක් බීච් එකේ ඇවිදලා ওই උණුවට පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් නාලා හවසට බත් ටිකක් කාලා
1: වතුර බීලා
0: නින්දා දාලා ඉතින් පහුවදා මැච් එකත් බලලා එහම ආයි කොළඹ එන්න පුළුවන් සඳ උදේට වැඩට එන්න පුළුවන්. මොකද අපිට මේ විවේකී කියන එක හරියට වැදගත්. මානසික වශයෙන් අපිට එහෙම එකක් නෑ ඇත්තටම. වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ.
1: කාටද මෙච්චර හම්බ කරන්නේ?
0: ඔව්. අපේ පොඩි නිවාඩුවක් හම්බෙච්ච ගමන් ගෙදර ආයහන්නේ සූ එක බලන්න යන්නේ.
1: සූ එක? ඔව්. ඒකව නතර කරන්නද?
0: මේ ඒකටත් මොකක් හරි යටි අරමුණක් යන්නේ. ඉතින් අපිට නිවාඩුවක් හම්බෙච්ච ගමන් අපි යන තැන් ටිකෙන් සූ එක. එහෙම නැත්නම් ගෝල් ෆේස්. එහෙම නැත්නම් තව කොහෙද? ඔයගේ පොඩි වෙල ළඟපාත කොහේ හරි යනවා මිසක් අපිට එහෙම නේද?
1: නෑනේ නේ වෙලාවක් කනේ. ඔය මතක් වෙන්නවත් නැති තරමට අපි හැරි බිසි ලයිෆ් එකක් කනේ ගවන්නේ.
0: හරි. මේ වසර 20ක් තමන්න බලාගත්ත කාන්තාවට හාදුවක් දීපු සිංහයෙක් ගැන පොඩි කතාවක්.
1: ඈ?
0: ඔව්. කොලොම්බියාවේ වාර්තා වූ මේ අය. ජුපිටර්.
1: ජුපිටර්?
0: සිංහයාගේ කතාව දී කියන.
1: ජුපිටර්
0: හරි. මිනිස්සු සහ සත්තු අතර තියෙන ආදරය හරි මෙව්වයි. ඒක හරිම අව්‍යාජයි.
1: ඔව් ඔව් අනිවාර්යයි.
0: මේ කියන්නේ මිනිස්සුන්ට ආදරය කරනවට වැඩිය සත්තු සහ මිනිස්සුගේ ආදරය වෙන එකක්.
1: ඒ වාසි බලාපොරොත්තුෙන් නෙවෙයිනේ ආදරය කරන්නේ ඒකයි.
0: නීති රීති නෑ. කොන්දේසි නෑ. ඉතින් කොලොම්බියාවේ කාලි කියන නගරයේ තියෙන විලා ලෝරන් කියන අය අබේ භූමියෙන් වාර්තා වෙන මේ සිද්ධිය.
1: හරි.
0: ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ සම්බන්ධව සංවේදී වුණා. සර්කස් කර කර හිටපු සිංහෙක්ව බේරගෙන ඔය ජුපිටර් කියන සිංහයා
1: හරි
0: ඇනා ජූලියා ටොරස් කියන ඒ කෙනා
1: හරි
0: එයා කරන්නේ අසරණ වෙච්ච සතුන්ව ගෙනලා බේරගෙන එයාට අවශ්‍ය කරන සැප පහසුව දීලා
1: හරි හරි
0: ඇති දැඩි කරනවා. ඉතින් මේ වසර 20කට කලින් තමයි සර්කස් කණ්ඩායමකින් දරුණු ලෙස වදහිංසාවට ලක් වෙච්ච මේ ජුපිටර් කියන සිංහ පැටියව මෙයාට හම්බෙන්නේ. ඇය මේ එයාව අරගෙන එනවා දරුවෙක් වගේ කියනලා අවුරුදු 20ක් 30ක බලා ගන්නවා.
1: හරි.
0: ඉතින් මේ ෆොටෝ එකක් තියෙනවා ජුපිටර් ඔය මෙයාට කිස් එකක් දෙන.
1: අනේ.
0: හරි. ජුපිටර් පස්සේ රජයේ සත්ත්ව උද්‍යානයට මාරු කිරීමෙන් පස්සේ අසනීප වෙනවා.
1: හරි.
0: ඉතින් ඒ අවස්ථාවේ ජූලියා ගිහිල්ලා එයාව බලන්න පොඩි වෙලාවක් ගන්නවා. අරගෙන මෙයා එන්න හදනකොට මේ පොඩි කාලේ ඉඳන් තමන් බලාගත්ත මේ ජූලියාට. ජූලියා නේද නම කිව්වේ?
1: ඔව්.
0: ඔව් ජූලියා.
1: ඇනා ජූලියා.
0: ඇනා ජූලියාට අර ජුපිටර් කියන සිංහයා හුම්මයි ගත් දෙන.
1: අනේ. හරි සුයිට.
0: මේ නෝ කියලා.
1: මෙහෙනවා කියලා කිව්වද?
0: ආ එහෙම මොකක් හරි ඇති සංඥාවක්. හරි. හරිම ආදරණීයයි මේ ෆොටෝ එක. අර යකඩ කූඩුව අස්සෙන් හොම්බ දාලා
1: අත් දෙකෙන් බදාගෙන
0: අත් දෙකෙන් උත් අල්ලලා බෙල්ලෙන් අල්ලලා
1: අනේ
0: හග් කරලා කිස් කරනවා. හා. ඉතින් ලෝකය මේක ගැන හරිම සංවේදී වුණා.
1: සමහරින් සිංහෙක්.
0: ඔව්. ඉතින් ජුපිටර් අසනීප වෙලා ඉන්න වෙලාවේ ගියේ. ඉතින් ජූලියා ඔය ඇනා ජූලියා ගිහිල්ලා ඔය උම්මයක එහෙම දීලා ආවට පස්සේ දවස් කීපයකට පස්සේ මේ සිංහයා ඔය අක්මාවේ තිබ්බ රෝග තත්ත්වේ නිසා මේ පිළිකාවක් තිබ්බේ.
1: හරි.
0: ජීවිතයෙන් සමු ගන්න.
1: අනේ.
0: ඉතින් ආ ලස්සන මතකයක් එක්ක යාගේ ජීවිතේට සමු දෙන්න ඇති. නේද? තමන් ළඟ හිටපු අවුරුදු 20ක් බලාගත්ත ඇය ඇවිල්ලා ගියානේ අනේ මාව බලන්න කියලා.
1: ඉතින් මේ ඒගොල්ලන්ගේ මේ කොච්චර මේ දරුණු සතෙක්ට උනත් එහෙම අපි අර ආදරය කරද්දී ගලන්ගේ දරුණු ගතිය නැති වෙලා යනවන්නේ.
0: ඔය ඒකම තමයි පුදුමයට කාරණාව. සමහර මිනිස්සුන්ට කොච්චර උදව් කරත් කොච්චර ළඟින් හිටියත් ඔව් මිනිස්සුන්ට මිනිස්සු ගැන හිම සංවේදී බවක් නැහැ. තිබුණත් මොකක් හරි වාසියෙන්නේ තියෙන.
1: ඔව් ඔව්
0: මේ සිංහයෙකුට මේ තිරිසන් සතෙකුට එහෙම කිසිම වාසියක් නැහැ. හැබැයි ඒ අය මිනිස්සුන්ට වැඩිය සමහර තැන්වල ඉස්සරහින්.

0: ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 579.
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: ලකන්ඩ රේඩියෝ ITN
7: 9:50.
8: හරි.
7: 9:50 කියලා ට්‍රේන් එකක් තියෙනවා. ඒක මාතරින් කොළඹට එන්නේ. රුහුණු කුමාර් එක්ස්ප්‍රෙස් එක 9:50 ඉස්සර තිබ්බේ දැන් නම් තියෙනවද දන්නේ නැහැ. දැන් ඉතින් ට්‍රේන් වෙලාවට යනවනේ.
8: වෙලාවට යනවා.
7: ලංකාවේ ට්‍රේන් වෙලාවට යන මනං එක බරු. ඔය මේ ප්‍රවාහනය ගැන ලංකාවේ දැන් මේ දවස්වල පිබිදීමින් කතා කරන මෙට්‍රෝ බස්.
8: ඔව්.
7: ඉතින් මෙට්‍රෝ බස් වගේ තව තව ඉස්සරහට දුම්රිය ඊට පස්සේ පාර මොනෝරේල් මොනෝරේල් ප්‍රොජෙක්ට් එහෙම ගැන මාතෘකා විදිහට පහුගිය කාලවල කතා වුණා. ව්‍යාපෘති ආරම්භ කරන්න හැදුවා. තාම ඉතින් බෑ. ලෝකේ පළවෙනි මොනෝරේල් ව්‍යාපෘතිය කොහෙද? අපි දවසක් කතා කරමු. අදහෙට බෑනේ. දැන් අද වෙලාව ඉවරයි. සඳුදාට
8: කතා කරමු.
7: අපිට මෝර්නින් ෂෝ එකේ ඉතින් ලෝකේ ඕනෝ දෙයක් කතා කරන්න පුළුවන්.
8: පුළුවන්.
7: ඒ නිසා මෝර්නින් ෂෝ එක අහන අයට පුංචි හරි දෙයක් පොඩි හරි දෙයක් දැනගන්න ලැබෙන එක වටිනවා. ඒ නිසා ඉතින් ඔහේ නිකන් රේඩි එක දාලා
8: තියෙනවා. අහගෙන ඉන්නේ ඉතින්.
7: ඔව්. අහගෙන ඉන්න ඕනේ ඔහේ දාලා තියෙනවා.
8: හා? කෙනෙක් මාර පිනක් මේ උදේ පාන්දර මෙහෙම අපි දෙන්න වහගෙන ඉන්නවා කියන දවසම කිරියෙන් පැනින් ඉදිරලා යනවා.
7: හරි මේ අපි යන් හෙට යන දැනිමාඩුනේ. ඉතින් නිදාසේ ඉන්න පුළුවන් ඕගොල්ලෝ.
8: කණක් ඇවිල්ලා.
7: හරි. අපිත් එක්ක හිටියා රයිනෝ රූෆින්. අපි වහලේ ගැහුවේ රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකේ.
8: ඔව්.
7: ඉතින් මැටි ලේයර් එක තියෙන නිසා ෂීට් එක රත් වෙනකොට ඒ උණුසුම ගේ ඇතුළට දැනින්නේ නැහැ. අවුරුදු 60ක විශ්වාසයක රයිනෝ රූෆින්. ඒ වගේම රටම එකට ජාතික වැඩසටහන ගැන අපි කිව්වා. මත්ද්‍රව්‍ය විෂ මත්ද්‍රව්‍ය වලින් ඔයාගේ දරුවව ඔයාගේ මහත්යව
8: එහෙම නැත්නම්
7: සහෝදර සහෝදරයන් මේ හැමෝම බේර ගන්න ඔයාලට පුළුවන් සපෝට් එක දෙන්න. විෂ මත්ද්‍රව්‍ය කියලා කිව්වම හෙරොයින්, හෑෂ්, කුෂ්, අයිස් තව එක එක වර්ග වලින් ඇති. ඒ හැම දෙයකින්ම ආයිවත් වෙන්න ඕනේ. දන්න කියන කෙනෙක් ඒවට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් එයාව ගලව ගමු.
8: 19:27 කතා කරන්න. එච්චරයි වැඩ කරන්න තියෙන්නේ.
7: ඔව්. ඉතින් ශාරීරික සහ මානසික වශයෙන් එයා පිරිහෙන්න නොදී නේ ඉක්මනට එයාව අපි එතනින් ගලව ගමු. මොකද සමාජයට, ලෝකයට, රටට නේ
8: ඔව්.
7: ඔයා වටිනවා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් එයා එයාට වචනයක් හරි කියලා එයාව මේ පැත්තට ගන්න ඔයා පොඩි උත්සාහයක් දෙන්න.
8: ඔව්.
7: මාක්ස්පෙන් ගෲප් එක අපි ඔයාලට මතක් කරා ජොබ් එකක් එහෙම හොයනවා නම් මාක්ස්පෙන් කණ්ඩායමත් එක්ක එකතු වෙන්න කියලා. හොඳ සැලරි එකක් තියෙනවා, සුවපහසු, හොඳ මානසික වශයෙන් හොඳ වටපිටාවක වැඩ කරන්න පුළුවන්.
8: ඔව්.
7: ඉතින් දිර්දීමනා උසස් වීම ඔක්කොම තියෙනවා. මෙන්න මේ නම්බර් එකට CV එකක් දාන්න.
8: 0767 767 909 තමයි ඔය CV එකක් දාන්න ඕනේ. රැකියා බැර්තුට්ටක් ගල මතක් කරන්න. ඇසරම කරුවන්ට තියෙනවා. පොහුණු යන්ත්‍ර ක්‍රියා කරුවන්ට තියෙනවා. ආදාහයට වැඩි කෙනෙක් නම් ඔලෝස් වලට වෙන ඉඳලා තියෙනවා නම් ටක් ගල apply කරන්න පුළුවන්. 0767 767 909 ට.
7: පැල්ලත්ත නිෂ්පාදන ගැන කිව්වා. ඉතින් අයිස්ක්‍රීම් ගැන කිව්වා, බටර් ගැන කිව්වා. පැල්ලත්ත කියලා කියන්නේ ලංකාවේ ඔය ප්‍රොඩක්ට් මොනවා වුණත් ජනප්‍රියම ප්‍රොඩක්ට් එක තමයි පැල්ලත්ත කිරිබිටි පැකට් එක. ඉතින් ඒක ගන්න, වඩ රස ටී එකක් හදාගන්න. සාමාන්‍ය වෙන කිරිපිටි පැකට් එකකින් හැන්දකින් දෙකකින් කරගන්න එක නේද? හැඳි දෙකක් විතර දානවා නම් වෙන කිරිපිටි වලින්
8: තුනක් දානවානේ.
7: තුනක් දානවා?
8: තුනක් දානවා.
7: මේක දෙකකින් විතර කරගන්න පුළුවන්.
8: ඔව්.
7: එකක් දෙකක් දානකොට කිරි රසය එනවා, ඩවුන් කිරි රසය. මේක තියෙන නිසා. එනయ్యా.
8: යන්නේ. එනයිති වීකෙන්ඩ් එකම ජය වෙන්න ඕනේ. සතුටින් ඉන්න.
7: මේ গোল্ডන් වොයිස් එකකටත් වොයිස් එකක් දාලා තිකනම් අපි අහගෙන ඉන්න. ඇවිල්ලා අයියේ සින්දු කියලා ගියා අහගෙන ඉන්න. ඕගොල්ලන්ගේ වොයිස් එක දැන් තව ටික වෙලාවකින් රේඩී කියයි. SMS කරන්න තියෙයි. නේද? කටවුට්ස් හදන්න වෙයි. Facebook එකේ post හදන්න වෙයි.
8: වැඩ ගොඩයි ආ.
7: දින්නට පස්සේ ගමේ පිළිගැනීමේ උත්සව සංවිධානය කරන්න වෙයි. එදාට මියුසිකල් එකක් කරන්න වෙයි. ඒ මියුසිකල් එක කරනකොට නවුසක නික ඕනොත් මට
8: ඔන්න වාගටි.
7: ඒකට මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. එහෙනම් ගිහින් එන්න.
8: ඔකේ මගනු. එයා සංක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතු ශීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්දුන සැමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: නීති විරෝධීව උපයාගත් මුදලින් මිලදීගත් දේපළ සහ වත්කම් සහිත සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි කාරිණියක් බවයි පොලිසිය පවසන්නේ. කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාෂය විසින්. මද්‍රම්වේ ජාවාරමෙන් උපයාගත් මුදලින් මෙලෙස දේපළ සහ වත්කම් මිලදීගෙන ඇති බවට පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන සිදු කළේ. ඒ අනුව තොරතුරු රැසක් අනාවරණය කරගත්තා. ඇය ජයල ප්‍රදේශයේ රුපියල් 114ක් වටින ඉඩමක් කොළඹ 14 ප්‍රදේශයෙන් රුපියල් 125ක් වටින කඩකාමර තුනක් මෙලෙස මිලදීගෙන තිබෙනවා. එමෙන්ම කොළඹ 14 ප්‍රදේශයේ රුපියල් 175ක් වටින තවත් කඩකාමරයක් සායම ප්‍රදේශයේම රුපියල් 200ක් වටින තෙමහල් නිවසක් සහිත ඉඩමක්ද මිලදීගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. සැකකාරියගේ බැංකු ගිණුම් 6ක රුපියල් 159ක මුදලක් තිබුණු බවද විමර්ශනවලදී අනාවරණ වුණා. ජපානයට බලප ඇති වර්ෂාධික කාලගුණ හේතුවෙන් පුද්ගලින් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ජපානයේ ටෝකියෝ අගනුවරට ආබද විභා කලාපයටයි දැඩි බලපෑම් එල්ල වුණේ. අධික වර්ෂාපතනය සමග හදිසි ගංවතුර තත්ත්වයක්ද හටගත්තා. ඒ සමග මෝටරත ජලයට අටවී ඇති ආකාරය ජපාන මාධ්‍ය වාර්තා කළා. අනතුරු වලින් පුද්ගලින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් අයෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් පවසන්නේ. නායම් සහ විදුලි ඇන හිටීම්ද වාර්තා වනවා. නිවාස ලක්ෂයකට අධික සංඛ්‍යාවක ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන් ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විභා කලාපයට ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමද නිකුත් කර තිබෙනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ITN රටට වග කියන රේඩියෝ රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

සුබම සුබ දෑසනක්. අද අගෝස්තු මාසේ 14 වෙනිදා නේද? අගෝස්තු 14 කියන්නේ අද සිකුරාදානි. අද උදේම නැගිටිනකොට පොඩක් දවස මතක් වුණාට පස්සේ පොඩක් විතර හිතට චිර සතුටක් ආවනේ මේ වීකෙන්ඩ් එක පටන් ගන්න යන්න කියලා. මං ඉතින් දන්නවනේ වාගෙන. ඒක නිසා ඇඳෙන් මට නැගිටලා වැඩ ටික කරගෙන ඉක්බඩ් ඉක්මෙන්ට් ඔෆිස් එකට ආවනේ. අද දවසේ විතරයි තියෙන්නේ කියලා. ඉතින් එහම තමයි සතියක් විතර වැඩ කරාම ටිකක් ලොකු මහන්සියක් දැනෙනවනේ. ඉතින් අද සිකුරාද කියලා කියන්නේ වීකෙන්ඩ් එකේ ළඟම දවස. ඔයාට බලුවන් අද ලස්සන සින්දු ගොඩාක් අහන්න. අද අපි කතාව අඩුවෙන් වැඩිපුර සින්දු ටිකක් අහමුද? මොකද කියන්නේ ඔයා? ඔයා කියන දෙයක් තමයි යන්නේ. ඊයේ දවසේ අපේ ලක්කන පරිශ්‍රයේ වැඩ ගොඩාක් සිද්ධ වුණානි. අපි ඊයේ තුයාට මතක් කර ලක්කන ගෝල්ඩන් වොයිස් තරඟාවලියේ පළමු අදියරේ දෙවන දිනේ වැඩ ටික ඊයේ පටන් ගත්තා. ඉතින් තරඟකරුවන් ගොඩක් ආවා. ඉතින් හැමෝම හරිම ලස්සන කටහඬවල් තියෙන අය. ඉතින් අපි හැමෝටම ජය ප්‍රාර්ථනා කරමු නේද? ඉතින් ඉස්සරහට ඒගොල්ලන් කියපු සින්දු මොනවාද සහ ඒ වගේ හැමෝටම මොන වගේ ප්‍රතිචාරද හම්බුනේ කියලා අපි ඉතින් ඉස්සරහට කියන්න. ඉතින් රැඳිලා ඉන්න ලක්කනත් එක්ක FM 93.5 93.7 ඉතින් අලුත් අලුත් වැඩ ගොඩාක් එක්ක ආට ලක්කනත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් අපි වහන ආදරණීය වෙනුවෙන්ම විශේෂ වැඩසටහන තමයි අපි මේ ක්‍රියාත්මක කරේ. ඉතින් ආටත් පුළුවන් අපිට මේ තරම් ආදරය කරන නිසා අපි මෙහෙම ඉන්නේ. ඉතින් අපි අපිත් ඔයාට පෙරලා අපි අනුග්‍රහ උපකාරයක් කරනවා. ඉතින් පෙරලා අපි ඔයාට අපි ආවාගේ කරනවා. ඉතින් මේ දෙන උපකාරවලට, ඉතින් මේ දෙන අපේ ශක්තියට ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක ඉන්නවට මේ විදිහට. ඉතින් ආන පුළුවන් FM 93.5 93.7 ලස්සන සින්දු ගොඩක් අහන්න. දවල් එක වෙනකම් මං ඉන්නේ ඕමේ පැත්තෙන්. ඉතින් ඔයාට පුළුවන් 0703 935 937, 0703 935 937 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔයා කැමති කෙනෙක්ව එකතු කරගෙන ඔයා මේ වෙලාව ඔෆිස් එකේ හිටියත්, එහෙම නැත්නම් ඔයා කොහේ හරි වැඩ කරන තැනක හිටියත්, එහෙමත් නැත්නම් ඔයා මේ වෙලාවේ බස් එකක කොහේ හරි ගමනක් යන ගමන් ඉන්නවනම්, එහෙම නැත්නම් ඔයාගේ ගෙදර යන ගමන් ඉන්නවනම්, මේ කොහේ හරි යන ගමන් මම අහගෙන ඉන්නවනම් ඉක්මනට මැසේජ් එකක් මේ පැත්තට එවන්න. ඉතින් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඉතින් ඒ සින්දුව අහලා ඇවිල්ලා අපිට කතා කරන්න පුළුවන්. භාටිය සන්තෝෂ්ගේ ලස්සන සින්දුවක් තියෙනවා. අපි අහලා ඉමුනේ. උදේ 10 වෙනිදා 17.

හට් බීට් අහගෙන ඉන්න වෙලාව උදේ 10 වෙනාඩි 28යි. ඔයා ඉන්නවනේ ඔය පැත්තට වෙලා. ඔය පැත්තට වෙලා ගොඩාක් දේවල් කියනවා මට. මන් දන්නවා ඉතින් ඔයා ගොඩාක් දේවල් කියනවා කියලා. මට පේනවනේ මේ මැසේජස් ගොඩාක් මට එවලා තියෙනවා බොහොම ස්තුතියි. ඔයාගේ වටින වෙලාව අරගෙන මං වෙනුවෙන් චූටි මැසේජ් එකක් එවනවට හට් බීට් එක වෙනුවෙන්. එකෙනෙක් ඉන්නවා දර්ශනී, ඔයාගෙන තමයි මම මේ කියන්න හදන්නේ. උදේ නැගිට්ටට පස්සේ උදේ රේඩියෝ එක ඔන් කරලා උදේ 5ට කිව්වා. 5 ඉඳලා රෑ වෙනකන් අපිව අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඒ තරමටම ලක්කනට ආදරේ කියලා තමයි කිව්වේ. ඉතින් අපිට ගොඩාක් ස්තුතියි අපිව අහගෙන ඉන්නකොට මේ තරම් ආදරෙන් කතා කරාට. හරිම ආදරණීය කඩහණක් තිබේ. ඉතින් ගොඩාක් ආදරේ ඔය විදිහටම අපිත් එක දිගටම ඉන්න. ඉතින් එයාගේ සතුටට කියන්නේ වචන ටික එන්නේ නැහැ හරියට කතා කරගන්න. ඒ තරම්ම ආසාවෙන් කතා කරේ. ඉතින් ගොඩාක් ආදරේ අපිත් එක්ක මේ විදිහට ඉන්නවට. ඉතින් දර්ශනී ආව හරිම ආදරෙන් එකතු කරගන්නා ඊළඟ ලස්සන සින්දුවට. සමහරක් වෙලාවට අපි මම රේඩියෝකට එන්නත් කලින් මට ඉස්සර ආසාවක් තිබුණා රේඩියෝ එකක් ඇතුලේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා දැනගන්න. ඒ තිබ ආසාව හින්දාම මට එන්න පුළුවන් වුණා ලක්කන රේඩියෝ එකට, ලක්කන වාද්‍ය ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ ආසාවත් එක්කම ඒ වගේ ආසාවක් තියෙන අය කෙනෙක් ඉන්න පුළුවන් ගෙදරනේ. ඒ ගෙදරට වෙලා මේ ආසාවෙන් බලන් ඇති අත්තර මටත් යන්න තිබුණා නම් කියලා. එහෙම නැතුව සමහරක් විට මේ රේඩියෝ එකට කන තියාගෙන ඉන්න අය ඉන්නවා ඒ විදිහට ආසාවෙන්. ඉතින් එහෙම කෙනෙකුත් ඉන්නවා මාත් එක්ක මේ වෙලාවේ. අනුරාධා, ඔයාව එහෙම කෙනෙක් නේ, හරිය ආසාවෙන් ඉන්න රේඩියෝ එකක් ඇතුලේ වැඩ ටික බලන්න රේඩියෝ එකකට සම්බන්ධ වෙන්න. ඉතින් එහෙම තමයි මට ආව කියෝ. අපි බලමු ඉතින් නේද, ජීවිතේ හැමදේම එක අපරින් අපිට හම්බෙන්නේ නැහැ. චුට්ට චුට්ට ඉවසගෙන ඉන්න වෙනවා සමහර දේවල් අපිට හම්බ කර ලබා ගන්න. ඉතින් ඉවසලා පොඩ්ඩක් ඉන්නකො නේද. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න අනුරාධා. ඊළඟ ලස්සන සින්දුවට FM 103.5 103.7 මාව අහගෙන ඉන්නවා මේ විදිහට. ඒ මම යන්න හදන්නේ හાર્ට් බීට් චැට් එක පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. බලන්න ඒ අතරතුරේ අද ඔයා ඉස්සලා මැසේජ් එකක් කියලාද කියලා මුලින්ම ඉන්නවා අයබෝවන් කියලා. අයබෝවන් සුබ උදෑසනක් කියලා තිනවා. අර සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. රණාලින් තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. රණාල වලවත්තේ සිසිර කණ්ණාරත්න ඔයාව එකතු කරගන්න. ඊළඟ ලස්සන සින්දුවට සින්දුවක් ඉල්ලලා තියෙනවා. අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. ඔය විදිහට හાર્ට් බීට් අහගෙන ඉන්න දවල් එක වෙනකන්. Good morning Yashmanika. Good morning Oyata. කොහොමද වැටියෝ කියලා තින මං ගොඩාක් හොරෙන් ඉන්නවා. දවස් දෙකක් ඔයා නැතුව මට 15 කියලා තියෙනවා. ඒ වුණාට මං එනවනේ ඉරිදා හවස 4ට. ඔයා ඉරිදා හවස 4ට එන්නකෝ ලක්කන සතියන්තය ආන්න. ඉතින් දෙලිනියව හරි මාතරෙන් එකතු කරගන්නා ඊළඟ සින්දුවට දොක් වෙන පාපේ අනිත් කට්ටියෝ ඉන්නවා. ඉතින් ප්‍රසන්ටර්ස්ලා ටිකිනේ ලස්සන ප්‍රෝග්‍රෑම්ස් ටිකක් තියෙන. ඉතින් ලස්සන සින්දුව අහන්න පුළුවන් ඔයාට වීකෙන්ඩ් එකක් ආවට. යෂ්මැනික කොහොමද ආඩ් කියලා අහලා තින මං ගොඩාක් හොනෙන් ඉන්නවා. මාත් අහනවා. මාත් අහන් ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඒක අපි කියන්න තියෙනවා. යාගේ හොඳම යාළුවෙක් ඉන්නවා. හොඳම යාළුවා රෂිනි. හරිද? එතකොට මේ රෂිනිට කියන්නේ පෙට් නේම් එකක් තියෙනවා. දැන් ඒක කිව්වොත් එයා අනිවාර්යෙන් තරහ වෙයි. මම ඒක නිසා කියන්නේ යාළුවා අතර මොන දේ වුණත් ප්‍රශ්නයක් ඇති කරන්න ඕද නැන්නේ නේද? ඒක නිසා මම ඉතින් මැදිහත් වෙන්නේ තුන්වෙනි පාර්ශවයක් විදිහට. ඒක නිසා මම ඒක කියන්නේ නැතුව ඉන්න. ඉතින් හරි ලස්සන නමක් රෂිනි ඔයාලා යාගේ යාළුවා දාලා තියෙන. ඒක යාළුවගෙන් චුට්ටක් අහලා බලන්න. අක්කේ ඔයා එකතු කරගන්න කියලා තියෙන මාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. දැරණියගෙන් තරුව තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. තරුව ඔයා හරි හරි වැඩ තමයි කරන්නේ නේද යාළුවන්ට? Hello කියලා තියෙනවා. Hello කොහොමද? Very good morning. What a very good morning වෙනවනේ. අපිත් එකතු කරගන්න ඔයාගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකට බොහොම ස්තුතියි. අපිට දෙන්න ශෂිකා නිසංසලාගේ ලස්සන සින්දුවක් කියලා ඉල්ලලා තිනු. නිසංසලයි සඳයි පැතුම් මල් ගොඩයි. පැතුම් මල් ගොඩාක් තියෙනවද ඔයාට? අපි බලමු මේ සින්දුව දෙන්න ඔය විදිහටම හැගෙන ඉන්න. මේකේ වෙලා තියෙන මැසේජ් එක මට සුරංග සෝසින් ආදරේ කියලා දෙන. ඉතින් ගොඩාක් ආදරේ. අපි වහගෙන ඉන්නවට මෙතරම් ආදරෙන් මැසේජස් ගොඩාක් එවනවට. 0.7 0.3 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට ඔයාලට පුළුවන් මැසේජ් එකක් එවන්න. මත්තේක මේ ශාම ඔයාට මොකද වුනේ මේ? එයා වැටිලා යසනීප වෙලා මේ වෙලාව ඉන්නේ.
ඉතින් කකුල හොඳටම අසනීප වෙලා නේද ඉන්නේ. මට ෆොටෝ එකකුත් එවලා තිනා. ඉතින් මං ඉක්මනින් ඔයාට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකම ලක්කඳ අහගෙන ඉන්නවා නේද. ඉක්මනට හොඳ කරගන්න. ඊට මම ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. ඉතින් වැඩ ටික ඔක්කොම චුට්ටක් පස්සට ගියානේ. ඉතින් රෙදි මහන ගමන් වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්නේ. ඉතින් මේ මොන දේ වුණත් සමහරක් වෙලාවට අපිට සමහර වෙලාවට අපේ ජීවිතයේ අර විවේකයක් හම්බෙන්නේ නැති වෙනකොට සබාධාමින් දෙනවන විවේකය. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඉතින් වෙලා තියෙන්නේනේ. පොඩක් විවේකයක් අරගෙන ආපහු අර ආපස්සට ගිහිලා වැඩ ටික පටන් ගන්නකොට අපි හිතුවට වඩා අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නේද? ඉතින් ශාමෝ ඔයාට ඉක්මනින් හොද කරගන්න හරිද? මේ ලස්සන සින්දුව මම අහගෙන ඉන්න ඔයාට. උදේ 10:37.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711 ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0.11767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
4: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: උදේ 10යි විනාඩි 40යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

උදේ 10 විනාඩි 45යි මේ අපේ පළවෙනි පැය තමයි පටන් අරගත්තේ හાર્ට් බීට් එකේ. ඉතින් පළවෙනි පැය ඉවර වෙන තව චූටි වෙලාවක් තියෙන විනාඩි 15ක් වගේ. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් මේ පැයේදී තුවා කැමතිම සින්දුවක් අහන්න. අපි අහලා මේ රිද්ම වීරවද්දනගේ ලස්සන සින්දුවක් සොබරා. ඉතින් කාලෙකින් අහපු සින්දුව කොහෙම මේ ඇහුවා නේද? ඉතින් මේ වගේ ඔයා කැමති සින්දු අහන්න බලන් ඔයා කැමති කෙනෙක් එක්ක ඔබ වෙලාවෙ වැඩ කරන ගමන් නම් ඉන්නේ ඔෆිස් එකේ ඉන්න හැමෝම එකතු කර ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ගෙදර ඉඳගෙන මාව අහන්න පුළුවන්. ඒ සින්දුවක් අහනකොට කැමති කෙනෙක් එකතු කර ගන්න. මේ වෙලාවේ රස කෑම හදන ගම වගේම ඉන්නවනේ. කෑම හදනකම පොඩක් මහන්සියක් එහෙම දැනුණත් පුංචි කම්මැලිකමක් එහෙම දැනුණත් සද්දේ වැඩි කරගෙන අහන්න හાર્ට් බීට්. දැන් ගෙදර ඉන්නකොට එහෙම නැත්නම් ඔෆිස් එකේ ඉන්නකොට මේ වෙලාවේ පොඩක් විතර පඩගිනියද? පොඩක් විතර තෙබහයිද ආද? පඩි තිබහක් බඩගින්න තියෙනවා නම් මතක් කරලා පැල්වත්ත වැළඳ නාමයත් එක්ක එන පැල්වත්ත නිෂ්පාදනම මෙලදී ගන්න. පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් දිනා යෝගට් පානීය දිනා ඔයා කැමති රසයකින් චොක්ලට් එහෙම නැත්නම් වැනිලා ස්ට්‍රෝබෙරි මේකින රසකින් ඔයාලට මෙලදී ගන්න පුළුවන්. ඔයාගේ රසානු ඔයාගේ කැමැත්ත අනුව. ඉතින් රසට ඔකුවට ගුණට මොන හරි ක්‍රියාශීල නිෂ්පාදනයක් මෙලදී ගන්න බලන් හිටියම මතක් කරලාම පැල්වත්ත කියන වැළඳ නාමයත් එක්ක මෙලදී ගන්න මතක කරන්න එපා. එවගේම තමයි ජීවිතේ හීන දිනෝනේ හීන වලට යනකොට අපිට ගොඩක් දේවල් හැබෑ කරගෙන තමයි අපේ ඉස්සරහට යන්න ඕනේ. පොඩක් අඩියෙන් අඩියනේ අපි ඉස්සරහට යන්නේ. ඒ අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට අපි හිතන්නේ නැති විදිහට අපේ ජීවිතේ සමහර දේවල් වල අපිට මුණ දෙන්න වෙනවා. ඔය සමහරක් විතර බලාපොරොත්තු නොවන දෙයක් වෙන පුළුවන් ඔයාගේ ජීවිතේ පොඩක් විතර ආපස්සට අදිනවා. ඒ වගේ සල්ලි ප්‍රශ්නක් නිසා වෙන්න පුළුවන් ඔයාගේ බලාපොරොත්තු සමහරක් විතර ටික ටික කඩන් වැටෙන්න පුළුවන්. ටික ටික කඩන් වැටෙන්න දෙන්න එපා. ටික ටික හදාගන්න. ඉස්සරහටම යන්න. ඒ ඉස්සරහට යනකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයාගේ ජීවිතයට පුංචි උදව්වක් වෙන පුංචි හයියක් වෙන්න ඔයාගේ පිටිපස්සෙන් හිටගෙන ජීවිතයේ සිහිනයට වසනවී ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයාට ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන එනවා. ඉතින් පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතයේ සිහිනයට පුංචි තල්ලුවක් කරන්න පුංචි උදව්වක් කරන්න ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඇයි හෝ පරක්කු වෙන්නේ? ඔය ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරැයි පත්‍රය මෙලදී අරගෙන බලන්න. ඉතින් ඔයාට කෝටිපතියෙක් එවැගේම 20 ලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනේදී දිනුම් මදින සන්දේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න පුළුවන්. මේ හැමදේම ඔයා ගාවට අරගෙන එන්නේ පුංචි රුපියල් 40කට. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයා ධන නිධාන ලොතරැයි පත්‍රය මෙලදී අරගෙන බලන්න. අපි අමුද බලන්න මාව කවුද බලන්න ඇවිල්ලා ඉන්නේ කියලා හાર્ට් බීට් එක පැත්තට. ඔයා තෙන්නේ ඉක්මනට 0703 935 937 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න. 405 අගට එන නම්බර් එක චොට්ටක් ඉවසලා ඉන්න. මං මේ වඩා ටැබ් එක මගේ අතේ තියෙන්නේ. එතකොට මැසේජස් ටික චොට්ටක් බලන්න පරක් වෙනවා. චොට්ටක් ඉවසලා ඉන්න පුළුවන් නේද ඔයාට? මේ වෙලාවේ ගුඩ් මෝර්නින් අක්ක කියලා තිනා. ගුඩ් මෝර්නින් ඔයාට. අද දුකින් ඉන්නේ මොකද? අය ඔයා ඉන්නේ සඳුදා නිසා මං ගොඩක් දුකින් ඉන්නේ. කරුණාගල අසංක මොකද? ඔයා දුක් වෙන්නපෝ. ඔයාට පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන්න. ලක්කන සති අන්තෙත් එක එකතු වෙත. ඉතින් සින්දු අහන ගමන් වැඩ කරන්න. ඒ වගේම ට්‍රිප් එකක් යනවනම් නිමාඩු කාලේ නෙමෙයි. තවස් දෙකක පුංචි නිමාඩුවක් නේ තියෙන්නේ. ඒ නිමාඩුවට ඔයාට පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න බලු. කොයි හරි ගමනක් යනවනම් ඔයා යන ඕන තැනක ලක්කන දාගෙන යන්න යනකොට වාහන. එතකොට ඔයාට පාළුවක් තනිකම දැනෙන්නේ නැහැ. මං කියන වැඩ කරලා බලන්නකො. වාසනාවන්ත සුබ දවසක් කියලා කියද මාව. ආවත් ආන සුබ දවසක් වෙන්න ඕනි. කොට්ටාවෙන් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. කවුද මේ? ජයේවා මොයා නේද? ලොකු බොස් ඉන්නවා, උපුල් පොඩි බොස් වරුණ ඉන්නවා, දෙස්නෝ මිස් ඉන්නවා, චොම්පා මිස්, ඒ වගේම මදුසංක ජගත් ඉන්නවා. ජයේ මාම තමයි වෙනද වගේම ආදරින් මැසේජ් එකක් දාලා දිනේ. ජයේ මාම ඔයාව එකතු කරගන්නම්. විදියටම අහගෙන ඉන්න. මම දන්නවා ඉතින් ඔයාලා ඔයාගේ අර පොඩි රාක්කයක් වගේ එකක් තියෙන. ඒක උඩ ලස්සන චූටි රේඩියෝ එකක් තියෙනවනේ. ඒකෙන් තමයි හැමෝටම ඇහෙන්න. ඔය සද්දේ දාගෙන ඉන්නේ 95.5 93.7. ඉතින් මේ චූටි රේඩියෝ එකෙන් හරි ලස්සනට අහගෙන ඉඳලා ඉතින් ලස්සන මැසේජස් එවනු. ඉතින් අපිත් එක්ක මේ තරමටම ආදරෙන් ඉන්නවට බොහොම ස්තුතියි.
ගුඩ් මෝනිං, කවුද වේ? අපිට සින්දුවක් දෙන්න කියලා තිනු ඒචි අනුර පුස්සල්ලා වාව එකතු කරගෙන වෙනද වගේ මාදරි. ලා ගුඩ් මෝනිං ලක්හඬ හට් බීට් ටින් අපි වහනවා කියලා දිනු ලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්ක් ඔබහේ කරුවෙන් කුංචි බන්න තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. නෝරින් සංජීව, ඔයා ඉන්නවනේ දැන්. ලොකු ප්‍රශ්නයක් වෙනවා ගැන කිව්ව නැත්නම් මට කෝල් එකක් දීලම කිව්ව. උදේ මැසේජ් එක දැම්මට පස්සේ ඒක පරක්කු කරලා කියන්න එපා. දවල් 12ට විතර කියන්න එපා. දාපු ගමන්ම මැසේජ් එක කියන්න කියලා. ඉතින් ඔන්න ඔයාගේ මැසේජ් එක මම කිව්ව නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සුන්දර දවසක් කියලා තිනවා. ගුඩ් මෝර්නින් යෂ් කියලා. ගුඩ් මෝර්නින් ඔයාට. මගේ මැනික, ඔයා උදේ දෙකට රැඟටලා උදේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තිනා පිරිත් අහනවා, අපේ ලොට්‍රෝ එක අහනවා, අසංක අයගේ මොනින් ෂෝ එක අහනවා කියලා තියෙනවා. ඉතින් මේ වගේම ඉතින් අපිත් එක දිග්ගටම ඉන්න අපේ ආදරණීය කෙනෙක්. මම හිතන්නේ මේ තමරා කුමාරි වෙන්නුනේ. අන්න හරින තමරා කුමාරි තමයි මේ. සින්දුව කියලා තියෙනවා මිහිර දිවසන්ත කාලේ සින්දුව. අපි බලමු. ඉතින් මේ හැමදේම සින්දුව ඇහෙනකොට මේක මිහිරම ලස්සන කාලයක් තමයි. මිහිර ඇති වසන්ත කාලයක්ම තමයි. ලස්සන සින්දුව ඇහෙනකොට ඉත සතුටින් ඉන්නකොට එහෙම තමයි නේද? සුන්දර දවසක් කියලා තියෙන ඉතින් ඔයාට සුබම සුබ දවසක් වෙන්න ඕනේ. වසන්ත කුමාරිය ඔබ එකතු කරගන්න හાર્ට් බීට් අහගෙන නේති මේ සද්දට ගම්පලට වෙලා ඉඳගෙන. මොකද කරන්නේ? ඔයා ගෙදර ඉන්න ගමන් මම අහගෙන ඉන්නවද? එම නැත්තම් ඔයා වැඩට යන කෙනෙක්ද කියලා බලන්න ඉතින්. ඔයාලට එමට කතා කරන්න ගොඩක් දේවල් තියෙන. ඉතින් මේ වගේ අපිට කතා කරන්න ගොඩක් වෙලාවක් තියෙන. දවල් එක වෙනකන් පුළුවන්. ඉතින් එක දවල් එක වෙන්න කලින් මේ පැත්තට ඉක්මනට ආදරේ පුරෝගෙන එන්න. මං ඉන්නවා මේ පැත්තෙන්. ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු නේද? උදේ 10:52.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya, NLP Hadhana, Ubat Adama NLP Hadhana Balaganna.
0: Lakhana, Radio ITN.
2: Belao Peravare Kulahai. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අදත් ප්‍රදේශ රැසකට තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නායිර සබරගමෝ සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ලසා මාතර දිස්ත්‍රික්කවල වෙටෙන් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේ සාම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල සාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරුමැද වයඹ මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ වෙටින් විට හමන පැයට කිලෝමීටර 30-40 අතර අගයක තද සුළඳ ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා
5: දෙන්නේ.
0: මාලි රාජ්‍යයේ සන්නද්ධ කණ්ඩායමක් රඳවාගෙන සිටි හමුදා සොල්දාදුවන් 80 දෙනෙකු නිදහස් කර තිබෙනවා. උතුරු මාලි රාජ්‍යයේ සන්නද්ධ කණ්ඩායම පැහැරගනු ලැබූ හමුදා සොල්දාදුවන් මෙලෙස නිදහස් කර ඇති බවයි රට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේ. පසුගිය අප්‍රේල් මාසයේ රටපුරා එල්ල වූ ප්‍රහාරත් සමග අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කරුවන් සහ බෙදුම්වාදී කැරලි කණ්ඩායම් මෙලෙස හමුදා සෙබළුන් පැහැරගෙන රඳවාගෙන සිටි බවටයි අනාවරණ වුණේ. ඔවුන් ප්‍රාණ අපකරුවන් ලෙස තබාගෙන සිටි බවද මාලි හමුදා උපුටා දක්වන රට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: එකලහයි විනාඩි 3යි.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਡਵਾ ਲੱਖਣ ਉਲਵਟ ਪ੍ਰੇਸ਼ਰ ਇੱਕ ਨਤੂਬ ਹੋਇਆਗੇ ਨਿਵਸੇ ਹੋ ਕਰਮਾਂਤ ਸ਼ਾਲਾਵੇ water flow එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය deep tech pressure pumps අමතන්න 077 777 73 74 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකතිබා කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලඛන මොමදී ඒසල්
0: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
3: ශාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: Cybergen මේ next gen එකයි Cybergen
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8:00

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

වීකෙන්ඩ් එකක් පටන් ගන්න වැඩ ගොඩක් ප්ලෑන් කරලා තිනේ. හෙට දවස වෙනුවෙන් සමහරක් විට කොළඹ ඉන්න කෙනෙක් නම් සමහරක් විට අනිමාඩු දාලා අනිමාඩුවක් එක්ක ගමේ යන්න පුළුවන් අගදරින් අම්මා තාත්තා බලලා එන්න. හැබැයි අපිට නම් එහෙම යන්න වෙන්නේ නැහැ. කවක්නේ ඔයා ගිහින් එන්න ගෙදරින් අම්මා තාත්තා බලලා. ඉතින් ඒ වගේ සමහරක් විට ට්‍රිප් එකක් යන්න පුළුවන්. කොහොම කොහෙ ගියත් ඔයා ගියපු තැනක පරිස්සමට ආපහු එන්න. වාහනේ යනවනම් පොඩි පරිස්සමට යන්න. පරිස්සමට ගිහිලා සතුටින් වැඩ ටික කරගෙන ට්‍රිප් එකක් යනවන පොඩක් මූඩ් එක ෆික්ස් කරගෙන එන්න පුළුවන් ආපහු නේද? ආපහු සඳුර ඉඳලා වැඩ ටික පටන් ගන්න කලින් පොඩක් රිලැක්ස් වෙලා මූඩ් එක ෆික්ස් කරගෙන එමු. මට හිතුණා මම වහගෙන ඉන්නාට කියන්න ඕන දෙයක් කියලා. ඒ මොකද? සමහරක් විතර අපි වයසට යන කලින් සමහර විට මටත් තේරෙනවා. අර ඉඳගෙන ඉඳලා නැගිටිනකොට පොඩ්ඩක් විතර කොන්දරිදෙන් සමහරකට ධනෙසරි දෙන්න පුළුවන් බෙල්ලරි දෙන්න පුළුවන්. මේ වගේ ලෙඩ රෝගයක සන්ධි වේදනාව කියනది සාමාන්‍යයෙන් දැන් වයසට ගියාට පස්සේ නෙමෙයි ඊට කලින් වයස් වල ඉඳලා ඇති වෙන්න පුළුවන් දැන්. එතකොට මොකක්ද කරන්නේ? ගෙදර තියෙන මොනාහරි තෙල් එකක් එහෙම නැත්නම් මොනාහරි බාම් එකක් අරගෙන తాවකාලිකව අපි ගා ගන්න ඕනේ බලන්නනේ. එහෙම ගා ගත්තට පස්සේ ඔයාට తాවකාලිකව විසඳුමක් හම්බ වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේකට දීර්ඝකාලීන විසඳුමක් හම්බ වුණාද? එතරම් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඇත්තටම ඔයාගේ ලෙඩ හරියටම හොඳ වුණාද කියලා. ඉතින් මේ සන්ධි වේදනාව කියන දේ ඔයාට අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට තමයි මම මේ කියන්නේ. මම අහගෙන ඉන්නවා නම් පොඩක් සද්ද වැඩි කරගෙන අහගම ඔයා පාඩම් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ගුරුවරියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ක්‍රීඩා කරන කෙනෙක්, එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් කරලා සුවය ලබමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෘහණියක්ට මේ වගේ දෙයක් වැඩිපුර තියෙන පුළුවන්. ගෙදර දොරේ වැඩ ටික වැඩිපුර ගොඩක් තියෙනවනේ. ඒ හැමදේම කරන්න යනකොට සමහරක් විට හිතන්නේ නැති විදිහට සන්ධි වේදනාවට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසාම තමයි ෆැඩ්නා පරේශර මධ්‍යස්ථානයේ ලංකාවේ ප්‍රමුඛ බලේ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා හොඳම සන්ධි වේදනාවට විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙන සන්ධි වේදනා නාශකය. ඉතින් සියට සියක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කරන ඔතෝෂීල් ඇක්ටිව් ප්ලාස්ටික් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. ආදන්නවා ඉතින් ඔයාට හොඳම දේවල් විතරයි අපි කියන්නේ කියලා. ඒ තරම්ම විශ්වාසයෙන් අපි කියන්නේ එකයි. ඔයාගේ සන්ධි වේදනාව තියෙන කෙනෙක් නම් ඔයා ළඟම තියෙන ෆාමසි එකකින් ළඟම තියෙන සුපිරි වෙළඳසැලින් ෆැට්න ඔතෝෂීල් ඇක්ටිව් ප්ලාස්ටික් අරගෙන බලන්න. ආගේ බෙල්ලේ වේදනාව, දණහිස, උරහිස, වලලු කර, මැණික් කටුව මේ සන්ධි වේදනාව දින ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම දේ තමයි දැන් ඔය ෆැඩ්නෝ ඔතෝෂීල් ඇක්ටිව් ප්ලාස්ටික් එක පාවිච්චි කරන්න ගන්නකොට දැන් ඇඟදුමේ ගෑවේ කියලා බය වෙනවනේ. කොයි හරි යන්න යනකොට සාරියක් අඳගෙන, එහෙම නැත්නම් ඔෆිස් කිට් එකක් අඳගෙන යනකොට දැන් මේක ගාගත්තට පස්සේ ඇඳුමේ ගෑවේද කියලා සමහරකට හිතෙන්න පුළුවන්. වෙන මොන හරි තෙල් එකක් ගෑවට පස්සේ උන සමහරකට පොඩි රේනි ස්මෙල් එකත් එක්ක කොයි හරි එළියට යන්න පොඩක් අමාරුයි නේ. එතන වාගියට පස්සේ දනා මෙයා තමයි මෙතන ඉඳලා ගියේ කියලා සමහරක් අය කියනවනේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් බය නැතුව අපි කියනවා. ඉතින් ඔයාට කිසිම ගඳක් සෝදක් එන්නේ නැතුව සමහර පුංචි සෝදක් දැනෙන්න පුළුවන් ඔයාට. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන. ඉතින් සෝදක් දැනුනට අවුලක් නැහැ. සෝදක් තමයි අපිට එන්න ඕනේ අපි ගාව ඉන්නකොට. ඉතින් මේ බාම් එක ගෑවට පස්සේ ඔයාට සෝදක් එන. ඉතින් 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළා හදනවා. ඒ වාත් විතරක්ම නෙවෙයි. දැන් ඔක මේක ගෑවට පස්සේ ඉක්මනින් හැමදේ ඇබ්සෝබ් වෙනවා. එතකොට ඔයාට කොයි හරි අඳ කලින් ගාගෙන ගියත් කිසිම ප්‍රශ්නයක් නැතුව බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ෆැඩ්නා ඔතෝෂීල් ඇක්ටිව් ප්ලාස්ටික්. මිල රුපියල් 1920ක් විතරයි වෙන්නේ. ඉතින් ළඟම තියෙන ෆාමසි එක සුපිරි වෙදසල් මේකින ඕනම තැනකින් මිලදී අරගෙන බලන්න. ඒ වගේම තමයි මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයා අපේ ලංකාවේ දෙයකට කැමති කෙනෙක්ට, ලංකාවේ දේශීය දේවල් වලට කැමති කෙනෙක් නෙනේ ඔයා කියන්නේ. ලංකාවේ ඉන්නකොට එහෙම තමයි. ලංකාවෙන් රට ගියාට පස්සේ උණු සමහරක් විතර ලංකාවේ තිබ්බ දේවල් ගැන ආට ලොකු අගයක් දැනෙන්න පුළුවන්. ඒතර ලංකාවේ අර බඩු බාහිර තියෙන පොඩි කඩ තියෙනවානේ. දැන් ජපානේ හැම ගත්තාම ජපානේ තියෙනවා ලංකාවේ එළවලු ටිකක් කියන ලංකාවේ මිරිස් කුඩු 3-5 වෙන කඩයක් තියෙන පුළා. ලංකාවේ කිරිපිටි ටිකක් කියන කඩයක් තියෙන පුළා. මේ වගේ තැනක් හොයාගෙන යනවා ලංකාවේ රසය.
ඔන්න රටේ ඉන්න කෙනෙක්ට වුණත්, ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක්ට වුණත්, දේශීය දෙයකට කැමති කෙනෙක් නම් ඔයාට පැල්වත්ත නිෂ්පාදනය මිලදී ගන්න පුළුවන්. ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට ඔයා පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න මතක කරන්න එපා. පැල්වත්ත කිරිපිටි, පැල්වත්ත යෝගට්, පැල්වත්ත අයිස්ක්‍රීම්, ඒ විතරක් මේ පැල්වත්ත යෝගට් පානේ, පැල්වත්ත දියරි කිරි, මේකින ඕන දෙයක් ඔයාට පැල්වත්ත කියන මිලද නාමයත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්නකොට මතක් කරන නම බලලම ගන්න, පැල්වත්ත නිෂ්පාදනම විතරක්. අපි අමුතු බලන්න මාව කවුදාගෙන ඉන්න කියලා බලන්න. හાર્ට් බීට් එක පැත්තට, හાર્ට් බීට් චැට් එක පැත්තට වත්තරවද යන්නම්. ලංකාවේ හිටිය ඇතිද? ලංකාවේ හිටිය ඇතිනම් යමු අපි දෙනම ඩුබායි පැත්තට. ඩුබායි වලින් ඉන්නවා සචින්, ඔබ එකතු කරගන්නම් හරි මාදරෙන්. ඔයා මාව අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. ඔයාගේ ආදරණීය ගර්ල්ෆ්‍රෙන්ඩ් එකතු කරගන්න කියලා දින මල්කි. මල්කුවත් එකතු කරගෙන අපි හමු ලස්සන සින්දු. අයිබෝවන් සුබ දවසක් කියලා තියෙන මාදලුගම හම්බෙකම හන්දියෙන් තමයි මේ වෙලාවේ මැසේජ් එක දාලා තියෙන්නේ. හන්දියේ සද්දට මලක්කන දාලා තියෙනවා කියලා දින එතන තියෙන ලොතරැයි කෝඩුව. සෝමරත්න ඩයිස් වෙන්න ඕන එතන ඉන්නේ. ඔව් එයා තමයි. එතන විසරදින හොටෙල් එකක්. ඒ හොටෙල් එකේ හැමෝම එකතු කරගන්න කියලා දින සෝමරත්න ඩයිස් තමයි ලොතරැයි කෝඩුවේ ඉන්නවව හරිම ආදරෙන් එකතු කරගන්න. ඊළඟ සින්දුවට ගුඩ් මෝර්නින් කියලා තියෙනවා පෝස්ට් ඔෆිස් එකේ. මේ වෙලාවේ ගිනිගත් හෙනේ සද්දට ලක්කන අහන ගමන් වැඩ කරන ගමන් ඉන්නවා කියලා තියෙනවා. මේ වෙලාවේ ඉන්න කොට දෙනිය මහත්මයා, චාන්දනී මිස්, රිෆ්කා මිස්, ඒ වගේම සංගීතා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම අද උපන්දිනේ සම්මරනවා තියාගරාජා. එයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ලක්කන එක වගේම ඔයාගේ ඔෆිස් එකේ ඉන්න හැමෝම. අද ඔෆිස් එකේ පාටි නේද? කේක් එක කපන්නත්, කේක් හැම කපනකොට මේ පැත්තරේ වන්න පුළුවන්. ත්‍යාගරාජ ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ. ඉතින් උපන්දිනේට අපි දෙමු නේද ලස්සන සින්දු. ඉතින් වැඩ කරනකම කපලිකම මහන්සිය නැතිවෙත් අහමු නේද මේ සින්දුව. 11:21.

0: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියානතුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: FM 93.5,
2: FM 93.7, Lakhanda, Radio ITN. Hammer Kalima trending Masindu Ehena, Lankawe Ekama Channel Eka, Lakhanda.

එකලහයි විනාඩිති සේකයි වෙලාව ඔයාමාව හගෙනන්න. වෙලාව හරික් මනට යනවන් වෙලාව ගයාට ඔයාරක් වැඩටික කරගත් අදි කියල තමයි පොඩක් ප්‍රශ්නය තියෙනෙන වෙලා වැඩගොඩාක් එක්වා ඇති හැබයි කොහොම නත්තයාට පුළුවන් මවාහගෙන ඉන්න එේ මනෝතුනෑ දශම පහහින් අනුතුනෑ දශම හතෙන් මවාහගෙන ඉන්න ගොට ලස්සන සිින්දු ගොඩාක් අහන්න පුළුව ඉතින් නවා කැමති කෙනෙක්ව සිින්දු කටකට කරගන්න පුළුවන් මේ හැමදේ මුල දවල් එක්ක වෙනකම් පුළුවන්. ඉතින් පරක්වෙන්න ඇදුව මේ පැත්තට එන්නවා කැමති කෙනෙක් එකතු කරගෙන අපි ඔක්කොම හමු ලස්සන සිින්දුව. සිංදු හන්න කලින් මට හිතුන ඔයාට පුංචි දෙයක් මතක් කරන්න ඕනි කියලා. ඒ තමයි මොකද්ද? ඔයාට මොනා හරි ඔයාගේ ආක්ෂි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇස් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ගැන සමහරක් විට ඔයා හොය හොය ඉන්න ඇති. මම මොන වගේ තැනකට ගියොත්ද මගේ ඇස් දෙක හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ, හරියට හොඳ කණ්ණාඩි දෙකක් ගන්න පුළුවන් වෙන්නේ. සමහරක් විට කණ්ණාඩි දෙකක් ගන්න ගියාට පස්සේ ඒ ඩොක්ටර්ව චැනල් කරාට පස්සේ ඩොක්ටර්ව බෙහෙත් විස්තර කතා කරාට පස්සේ ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ මුදල් අය කරන්න පුළුවන්. එතකොට ඔයාට කණ්ණාඩි දෙක ගන්න යන ගානට වඩා වැඩි ගානක් ඩොක්ටර්ව චැනල් කර කර ඉතින් මේ ඇස් දෙක පෙන්ද ගන්න වෙනවා. ඉතින් මේ හැමදේම එක සමහරක් විටවට මුදලින් අපහසුතාවයක් තියෙන කෙනෙක් වෙන පුළුවන්. මෙතින් මේවා ගැනම හිතන නිසා තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක තියෙන නම්බර 77 රොබර්ට් ගුණවර්ධන මහවත කොස්වත්ත බතර මුල්ල. ඉතින් මේ කියන තැනට ගිහිල්ලා ඔයාට නොමලේ ඇස් දෙක පරීක්ෂා කරගන්න පුළුවන්, ඔයාට අවශ්‍ය වෙන කණ්ණාඩි ටික ලබා ගන්න පුළුවන්. ඉතින් ඩොක්ටර්ව චැනල් කරන එකට නොමලේ වෛද්‍ය පාසලකම් ලබාගෙන කණ්ණාඩි දෙක ගන්න වට මුදල් දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ඇසේ සුදුපත් කරගන්න සත්කමක් කරගන්න දෙවැඩියා සායනය, ග්ලූකෝමා සායනය, ලමාක්ෂි සායනය, ඒ විතරක්ම නෙමේ බාහිර රෝගී අංශයක් තියෙනවා. ඉතින් මොනා හරි ඔයාට බය නැතුව විශ්වාසයෙන් ඔයාගේ ඇස් දෙක පෙන්න ගන්න, ඔයාට බාහිර රෝගී අංශය තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාට එකම තැනකින් කරගන්න පුළුවන්. හොඳම තැනක් තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. ඔයාට කෝල් එකක් දෙන්න මම ෆෝන් නම්බර් එක මතක් කරන්න. 0777478 0777478 මේකේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම 0112 7858 58 0112 7858 58 58 මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දෙන ලෑන්ඩ්ලයින් එකක් තියෙනවා, මොබයිල් නම්බර් එකක් තියෙනවා. ඉතින් ඔයාට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් කෝල් එකක් දෙලා, එහෙම නැත්නම් වතරමුල්ල ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකටම ගිහිල්ලා බලන්න. විශ්වාසයෙන් යන්න පුළුවන් එකම තැනක් තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියන්නේ. චුටක් විතර බඩිගිනිනේ මේ දින රස්සෙත් එක මොන හරි කෝල් දෙයක් තිබ්බත් කොහොමද? ඔයා තනියම වන්නිබ මටත් ගෙනත් දෙන්න. පැල්වත්ත නිෂ්පාදන අයත් එක්ක තියෙන පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එක, පැල්වත්ත යෝගට් පානේ, එහෙම නැත්නම් යෝගට් එක මේ වෙලාවේ තිබ්බත් රස්සට උකුවට ගුණට කොහොමද? මට හිතනවා තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඔයාලා පුංචි බඩගින්නක් කවොත් පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එක, පැල්වත්ත යෝගට් පානේ අරගෙන බලද්ද ඔයා කැමති රසයකින් චොක්ලට් රසයට, එහෙම නැත්නම් වැනිලා රසයට, එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි රසයට, මේකේ ඕනම රසයකින් ඔයාට මෙලදී අරගෙන බලන්න පුළුවන්. මේ වෙලාවේ අපි යමු බලන්න මම අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. නැත්නම් මාත් එක තරහ වෙනු, ලොකු ප්‍රශ්නයක් වෙනු. ගුඩ් මෝර්නින් කියලා දිනවා. ගුඩ් මෝර්නින් ඔන්න ආවේකුතු කරගන්නම් ෂවෝන් වෙනද වගේ මාරි මාදරි. අපිත් ලක්කන අහගෙන ඉන්නේ. බරන්දරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. බස්නායක ඉඳුවා මල්ලිය වගේම නංගි වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. රිදීකමින් චාමින්ද ශ්‍රී චන්ද්‍රසේකර තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ලස්සන මලක් එක සුබ දවසක් කියලා තියෙනවා. නිවාඩ සුබම සුබ දවසක් වෙන්න ඕනේ. සුබ උදෑසන කක්ක කියලා තියෙනවා. අපිත් හාඩ් බීට් අහගෙන ඉන්නේ. ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. බොහොම ස්තෝතියි. අපිත් ලස්සන අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. කිරියල්ලෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන. එතන ෂොප් එකක් තියෙන. ඒ ෂොප් එක කියා වැඩ කරන ගමන් ඉන්නේ. උඩුගම්මිනි උඩුගමින් සවිස්ක තමයි මැසේජ් එක දාලා තියෙන. සවිස්කව එකතු කරගන්න වැඩ කරන හැමෝමත් එකතු කරගෙන ඊළඟ ලස්සන සින්දුවට. ලංකාවින්දලා හරියන්නේ අපි අන්න ඕනේ ලෝක පුරා ලංකාවේ පුරා. මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා බහාරයෙන් වලින් චන්දනකේ හන්නඩිය ඔව එකතු කරගන්න. ජපන් වලින් දේසිකේ හන්නඩිය ඉන්නවා. තන්ගල්ලෙන් චාන්සිකේ හන්නඩිය ඉන්නවා. ජෝන් පුතා ඉන්නවා. ආදරණීය බිරිඳ ශාමා ඉන්නවා.
ආදරේ ඉලක්කන්න කියලා තියෙනවා. ඉතින් අපි වාඩ ගොඩක් ආදරේ අපි වහගෙන ඉන්නවට ඉතින් මොන වැඩේ තිබුණත් ලංකාවේ හඳ ලක්කන්න හගෙන ඉන්නවට ඉතින් ආර තමයි මේ සින්දුව මම වහගෙන ඉන්න හැමෝටම මේ සින්දුව එකතු කරගන්න 11:36

0: රටට වග කියන රේඩියෝ
1: 11:46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.

හදවිට හගෙන ඉන්නකොට මේ මට වැහිමමයි ගොඩක් දෙවල් කතා කරානින් මට ගොඩක් අය කෝල් කර මැසේජ් කර ඉතින් මං ගොඩක් හිත සතුටෙන් ඉන්නේ ඒ තමයි මාත්තුක ඉන්න කියලා මම දන්නවද එතකොට ඉතින් මේ විදිහට ගොඩක් අය මට කතා කර හැමෝම අපි එකතු කරගමු ඊළඟ ලස්සන සින්දුවට ඒක කලින් මට හිතුණා මම හගෙන ඉන්න ගමන් ඔයාට පොංචි දෙයක් මතක් කරන්න ඕනි කියලා එතුමයි ජාතිය මහා ධන නිධාන සම්පත එතුමයි ධන නිධානේ ඔයාගේ ජීවිතය සිහින සැබෑ කරනවා කියන එක ඔයා දන්නවනේ දැන් ඉතින් ධන නිධානේ නතරයියත් එක්ක මේ අවුරුදු සුප්‍රතියාගිලාබින් කන්දක් හොයාගන්න අපිට පුළුවන් වෙලා තිනා රුපියල් කෝටි 12.4කට වඩා වැඩි සුප්‍රතියාග මුදලක් ලබා දෙන පුළුවන් වුණා කුරුණෑගල මදුරාගොඩ පදිංචි වෙලා ඉන්න ජයග්‍රහකයෙක්ට ඒ විතරක් නෙමෙයි ඉතින් ඊළඟ ජයග්‍රහකයා ඔයා වෙන්න පුළුවන් නේද මේ ගෙවි ගියපු මාස 7 කාලය තුළ ධන නිධාන ලොතරැයි සුප්‍රත්‍යාගලාභින් දෙදෙනෙක් ඒ විතරක් විතර නෙමෙයි ලක්ෂ 20 ත්‍යාගලාභින් 35ක් 200 ත්‍යාගලාභින් 457ක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්ඩේ බෝනස් වාසනාවට හිමිකම් කියන ඔයාට පුළුවන් ඉතින් අයියෝ පරක්කු වෙනි කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයාට පුළුවන් ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ වාසනාව බලන්නේ ඉලක්කම් අතර ඔයාගේ ජීවිතයේ වාසනාව ඇති ජීවිතයේ වෙනස් කරන ඉලක්කමක් ධන නිධානයේ ලොතරේ පත්‍රයේ අතරතුර තියන්න පුළුවන් ඉතින් ඔයා ළඟම දින ලොතරේ කූඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරේ පත්‍රය අරගෙන ඔයාගේ ජීවිතයේ සිහිනය හැබෑ කරගෙන පුංචි තල්ලුවක් ලබා ගන්න පුළුවන් ඒ හැමදේටම පිටිපස්සෙන් ජාතික ලොතරේ මණ්ඩලයේ ඉන්නවා ඒක නිසා මගේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරේ මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම අරගන්නේ එගමන් අපි අවු මාව හගෙන ඉන්න කවුද කියලා බලන්න අපිට දවල් නිවුස් එක අහන්න තියෙනවා ඊට කලින් අපි එකතු කරගමු මේ වෙලාව අපි හලවත පැට්‍රික් ඔයාව එකතු කරගන්නම් ලස්සන සින්දුවක් අහන්න ඇන් සහන් රශ්මි ඉන්නවා ඒ වගේම ෂැනල් ඉන්නවා රශ්මි දුව එකතු කරගන්න ඕන ලිලි මොනිස්ටර් දුව ඉන්නවා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ අපිත් එකතු වෙනවා සින්දුවකට කෑගල්ලෙන් කෑගල්ලෙ මොකද වෙන්නේ මේ දවස්වල දමින්ද ලක්මාලේ දුව චතුරිකා මහිරා නිදුව සනලි නුමායා පුතා හිරජ සස්විඳු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ සින්දුවට හයි මැනිකස බෝදසන කියලා තියෙනවා මාත් ඉන්නවා ඉතින් අපි වවහන් ඉන්නේ ජීවිතේ සමහර අය අපව වටන්න හැදුවත් ඒවට බිය නොවි ඉදිරියටම යන්න අපිට ශක්තිය දෙන්න ඕනේ නේද කොකාට වාරයක් එනවා නම් තිත්තියට වාරයක් අනිවාර්යෙන්ම තියෙනවා එකට සීට් 100ක් මං එකඟ අනිවාර්යෙන්ම තමන්ගේ අවස්ථාව වෙනකන් ඉවසගෙන ඉන්න ඕනේ නේ රණ්ඩු කර කර පස්සෙන් යන්න අවශ්‍ය වෙන්නේ ජීවිතේ කාට හරි වෙන අවස්ථාවක් ආවොත් ඔයාට ඊට වඩා ජීවිතේ හොඳ අවස්ථාවක් ලැබෙනවා කි කලබල වෙන්න නැතුව ඉවසීමෙන් ඉන්න ඔයාට ජීවිතේ හිතන්නේ නැති විදිහට වටින අවස්ථාවන් ජීවිතේට හම්බ වෙන්න මම හිතන්නේ මේ එකතු කරලා තියෙන තවලෙමින් දාමින් දාම් වලින් දමි මලින් මං හිතන්නේ දමි මලින් අනු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අනු ආව හරිම ආදරෙන් එකතු කරගන්න හැපි ෆ්‍රයිඩේ කියලා තියෙන ඉතින් ඔයාට ලස්සන දවසක් වෙන්න ඕනේ මෝඩ් එක ෆික්ස් කරගන්න ලස්සන සින්දු අහන්න බලමු කොරණෑගල මාස්පත පැත්තට යන්න තමයි හදන්නේ මාස්පත පන්සල ගාව දාගේ ෂොප් එක තියෙනෙමු මට හිතෙනවා එහෙම වෙන්න ඕනි කියලා ෂොප් එකේ මේ වෙලාවේ ඉන්නවා චමත් මල්ලි කොල සෙට් එක මේකතු කරගන්න කියලා තියෙනවා කනිෂ්ක තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ ආව එකතු කරගන්න හරිම ආදරේ සුන්දර වූ ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා අපිට ලස්සන සින්දුවක් දෙන්න දොව මෙත්ත දිනන මහත්තයා හේමන්ත දුසිල්වා අම්මා එවගේම අයියා නිමාල් තිලක සිරී සදුවක්කා ඉන්නවා එවගේම මනෝහාරි වෙන්න ඕනි අනුමා අක්කා ඉන්නවා ප්‍රභානංගී ගාමිණි මැණිකේ දොළම්ගස්ලන්දෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ ආව හරිම ආදරෙන් එකතු කරගන්නම් අපි මෝඩ් එක ෆික්ස් කරගන්නකොට සිකුරාදට අහමුද හින්ද සින්දුවක් වා මොකද කියන්නේ අහලවල ලහ මෝඩ් එක ෆික්ස් කරගන්න 11:48

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංද වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
6: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
5: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට
6: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවනේ
7: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
2: mama nan dan marama relax
3: anam manangala waduna neda me expert hariyadama harine
4: onama sandi vedanawakata prabalama vidyanukula visaduma otoshil active plus
8: nlp hadahana lankawē wedima tæki dena tægi avastha wedima loturaiya nlp hadahana obath adama nlp hadahada bala ganna
9: obē kōṭipati sihinaya ada sæbæveida රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
10: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්හඬ ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය

0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගීතා අනුග්‍රහය

0: na stole.
1: රුපියල් මිලියන 2500ක ආදායම උත්පාදන ව්‍යාපෘති 100ක් ඇරඹෙයි. 2027 අයවැයෙන් විදේශ ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක්. මගුලක් අවමගුලක් කළ වේයන්ගොඩ රියානතුර. දිස්ත්‍රික් 7ක් අදත් තදින්ම රත් වෙයි. අධික වැස්සෙන් නිවාස ලක්ෂයකට අනතුරු ඇඟවීම. ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ හෙට ඇරඹෙයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ග්‍රාමීය ආර්ථික ඉහළ නැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක ආදායම උත්පාදන ව්‍යාපෘති 100කට වැඩි සංඛ්‍යාවක් දෙවයින පුරා අද ආරම්භ කර තිබෙනවා. පුනරුදේ පුරවර ජාතික වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ. සමානම උත්සවයේ අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මදුරන් කුලියේදී සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන්සෙන් රත් මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණුකොළ පැලැස්සේදීත් පැවැත්ුණා. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මගිනුයේ පුනරුදේ පුරවර ජාතික වැඩසටහන ආරම්භ කළේ. ඒ අර්ථයේ ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අර්ථයේ රුපියල් මිලියන 2500ක ප්‍රාග්ධන ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක් දෙවයින පුරා අද සිට ක්‍රියාත්මකයි. පළාත් පාලන ආයතන මධ්‍යම රජය මත යැපීම අවම කරමින් ස්වයං ලෙස නැගී සිටීමට නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම සහ ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමද මෙහි අරමුණක්. වෙළඳ සංකීර්ණ සූර්ය බලශක්ති පද්ධති කෘෂිකාර්මික හා සංචාරක පහසුකම් මෙන්ම විදුලි වාහන චාර්ජින් මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපෘති ඊට ඇතුළත්. අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ජනතාවට ගැටලුවක් නැති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා.
2: අපි කියන එකද පැහැදිලිනේ නඩු ගොඩ ගැහිලා තියෙනවා. අනිත් එක මේ අයගෙන් අපි කාර්යක්ෂම සේවයක් ලබා ගන්න ඕන. ඒ අයව අපි අත්තරණගත් අපරාධයක්. ඇත්තටම අපේ සමස්ත රාජ්‍ය සේවයම සහ මානව සම්පත්වල බරපතල හිගයක් තියෙන යුගයක අපි මේ ජීවත් වෙන්නේ. ඊළඟ පරම්පරාව ඉන්නේ සෑහෙන පරතරයක් ඇතුව. ඒ පරතරය පියව ගන්නකම් අපිට මේ වගේ පියවරවල් අනිවාර්යයෙන්ම ගන්න සිද්ධ වෙනවා. ඒක රටේ කාර්යක්ෂමතාවයට අපි ජනතාවට දීපු පොරොන්දුවට අදාළයි. අපිට අදාළ වෙන විරුද්ධතාවයන් දක්වන අය පිළිබඳවත් අපි සැලකිල්ලෙන් බලන්න ඕන. නමුත් අපේ ජනවරමට තමයි වග කියන්න ඕන. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජනවරමට වග කියන ක්‍රමවේදයකට අපි වැඩ කරගෙන යනවා. ආණ්ඩුවටත් ප්‍රතිපත්තියක් තියෙනවා. ආණ්ඩුවේ කාර්යයන් අවුරුදු 5 ඉවර වෙන්න කලින් අපි අවසන් කළ යුතුව තිබෙනවා. ඉතින් ඒ කටයුත්ත වෙනුවෙන් මේ සියල්ල කාර්යක්ෂම කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒක ජනවරමට අදාළ දෙයක්. ජනවරම තමයි ප්‍රධානම දේ.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම යුගයේ අවශ්‍යතාවක් බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ.
3: මේ අධිකරණ පද්ධතිය නීති ක්ෂේත්‍රය මේකේ පොළුල් වැඩපිළිවෙලකට අතගහලා තියෙනවා. රජයේ විදියට අලුත් අධිකරණ කීපයක් විවෘත කරලා තියෙනවා. දැන් නඩු වේගින් වේගින් අහනවා, නඩු ගොඩ ගැහිලා තියෙනවා, වේගින් වේගින් ඉවත් වෙමින් තියෙනවා. මේක ලොකු ක්‍රියාවලියක්. අන්නේ ක්‍රියාවලිය ඇතුලේ එක පුරුකක් පමණයි විනිසුරුවරුන්ගේ කාලය මින් කෙටි කාලයකට දික් කරනවා කියන එක. මේක අර සමස්ත ක්‍රියාවලියේ එකක් පමණයි. එහෙම නැතුව මේක වෙන් කරලා වෙනම කරන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා පොදු මහජනතාවගේ ඉල්ලීම මොකද්ද? මේ ගොඩ ගැහිලා තියෙන නඩු ඉක්මන් කරන්න, නීතිය සාධාරණත්වයේ ඉෂ්ට කරන්න, හොරුන්ට මංකොල්ලකරුවන්ට දඬුවම්

0: දෙන්න කොඩු මර්ධනය කරන්න මේ සියලු දේවල් කරලා සාමකාමී රටක් හොරකමින් වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න කියන එක තමයි ජනතා අභිලාෂේ. අන්න ඒකට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඒ අභිලාෂේ ක්‍රියාත්මක කරගන්න නම් මෙවැනි සංශෝධන කටයුතු වලට යන්න වෙනවා.
1: අමාත්‍ය සුසිල් රණසිංහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
2: නඩු වහන එක විතරක් නෙවෙයි, යම් අකටයුතුකම් වෙනවනම්, නීති විරෝධී කටයුතු වෙනවනම් ඒවා සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, ඒ වගේම රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය, මේ මුළු පද්ධතියෙම තත්වයන් වෙනස් කරන්න, නව මානයකට ගේන්න ක්‍රියාමාර්ග ගොඩක් අපි අඳුරගෙන තියෙනවා. කාර්යාල කාර්ය සහායකගේ සිට විනිසුරුතුමා දක්වා සංඛ්‍යාව වැඩි කරන්න, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න, අධිකරණ පද්ධතියේ තිබෙන අධිකරණ සංඛ්‍යාව වැඩි කරන්න, අල්ලස් කොමිසමේ කාර්යාල සංඛ්‍යාව වැඩි කරන්න, පොලිසියට නිලධාරීන් බඳව ගන්න, ඒ වගේම ඔවුන්ට දීමන ලබා දෙන්න, ඔවුන්ට වාහන ලබා දෙන්න, ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දෙන්න, මේ වගේ ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් අපි යෝජනා කරලා තිනවා. ඒ ක්‍රියාමාර්ග වලින් එකක් පමණයි මේ විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීමේ ක්‍රියාමාර්ගය. ඒ නිසා ඒකේ විතරක් ඉල්ල මේකේ තේරුමක් නෑ. අපි මේ මුළු පද්ධතියම වෙනස් කිරීම සඳහා තමයි අපි ක්‍රියාමාර්ග ගනිමින් තියෙන්නේ.
1: අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාද අදහස් පළ කළා.
3: ශ්‍රේෂ්ඨාධිකරණයත් අභ්‍යාචනාධිකරණයත් ඉන්න විනිසුරුවන්ගේ අත්දැකීම් අපිට අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ සහ අනිත් අධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය කියන ඒවා මේ හැම අධිකරණයකම අවුරුදු දෙක දෙක ඒගොල්ලන්ගේ දුර කාලය වැඩි කරන්නේ. දැන් මේ දෙකක් වැඩි වෙන්නේ, එකක් අත්දැකීම් බහුල අපේ විනිශ්චයකාරවරුන් අපි තියාගන්න. ඊට පස්සේ මේ 50 ඇතුළෙම අපි අධිකරණ පද්ධතියට අලුතෙන් විනිසුරුවරුන් එකතු කරනවා. එතකොට අත්දැකීම් සහිත වැඩි සංඛ්‍යාවක් වෙච්ච විනිසුරුවරුන් මේ නඩු විශාල සංඛ්‍යාවක් වේගෙන් අහනකොට මේ වැඩේ ඉක්මනින් ඒ විතරක් නෙමෙයි, අපි නඩු අහන්න ශාලාත් ඕනේනේ, නේ අධිකරණත් ඕනේ. අර ඇමතිලගේ බංගලා කට්ටිය දස්වල සැපට හිටපුවා. දැන් අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. මාදන මුදලින් තමයි ඒවා නඩත්තු කරන්නේ. ඒගොල්ලෝ සැපට හිටියේ. ඒවා අපි අධිකරණ වලට දීලා තියෙනවා. දැන් නඩු අහන තැනුත් වැඩි, නඩු අහන අධිකර විනිසුරුවරුත් වැඩි, ඉන්න විනිසුරුවන්ගේ අත්දැකීමුත් වැඩි. දැන් මොකද වෙන්නේ? නඩු ඉක්මනට ඇහෙනවා. දැන් වැඩියෙන් කෑ ගහන්නේ කවුද? වැඩියෙන් කෑ ගහන්නේ වේගෙන් නඩු අහනකට බය වෙච්ච කට්ටිය.
1: මෙවර අයවැයෙන් විදේශ ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැඩු ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. වසරකට ශ්‍රී ලංකාවෙන් ලක්ෂ 3ක පිරිසක් රැකියාව සඳහා විදෙස් ගතවනවා. මෙවනිට ජපානයේ සහ ඊශ්‍රායලයේ ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ට රැකියාව ලැබීමේ වර්ධනයක් දක්නට ඇති බවයි කෝසල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
4: පසුගිය මාසයේ මුලදී අපි ජපාන් සංචාරයක් සඳහා පිටත්ව ගියා. ඒකෙදී අපි බලාපොරොත්තු වුණා ජපාන් වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ගේ වර්ධනයක් ඇති කර ගැනීමට. 2023 වර්ෂයේ සිට ක්‍රමිකව ජපාන් මාකට් එකේ ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් අපි දකිනවා. ඒකෙදී තොත් පසුගිය වසරේට 15,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකෙන් පිටව ගොස් තියෙනවා. මේ වෙනකොට 80,000ක වගේ ශ්‍රී ලංකික ප්‍රමාණයක් ජපාන් රාජ්‍ය රැකියා කරනවා. ඉංජිනේරුමය රැකියාව සඳහා ජපානට පිටවෙන ඩයිමොලදී යම්කිසි අඩුපාඩු ස්වභාවයක් අපි දැක්කා. එකදී විවිධ කම්ප්ලේන් අපට ලැබෙමින් තිබුණා. සයි රජයෙන් අපි දැනුවත් කරා මේකදී වඩා හොඳ නියාමනයක් ලබා දෙන්න කියලා. ඒකදී අපි නිතිරි දින කීපයේදී රැකියා ශේෂය නියාමනය කරන්නත්, භාෂා ප්‍රවීණතාවය අනිවාර්ය කරන්නත්, ඒ වගේම ඉංජිනේරු ශේෂය රැකියාව සඳහා යනකොට සුදුසුකම් ලාභී නොවන කණ්ඩායම් ජපානයට ඇතුළත් වීම හරහා ශ්‍රී ලංකිකයන්ට ඇති වෙලා තිබෙන ප්‍රකීර්තිමත් තත්ත්වය සමනය කරගන්නත්, එය වඩා හොඳ තැනකට වර්ධනය කරගන්නත්, ඒ වගේම අපි විසිටින් වීසා යන කණ්ඩායම හරහා ඇති වෙලා තියෙන අර්බුදයත් වෙන විසඳ ගන්නත් අපි ඒකෙන් උත්සාහ කරනවා. ඒ වගේම ස්ටුඩන්ට් වීසා යන කණ්ඩායම් සමහර අවස්ථාන්වලදී අපි නිරීක්ෂණය කරා. අපේ ගමනේදී ස්ටුඩන්ට් වීසා ක්‍රියාවලිය තුළ ඉන්නේ නැතුව ඔවුන් රැකියා සඳහා ස්ටුඩන්ට් වීසාක පාවිච්චි කරමින් ක්‍රියාත්මක වන ආකාරයක්, ඒ සඳහාත් යම් තීරණ ගන්න අපි යම් නිර්ණායකවට ලැබෙන්න තුවන ඉදිරියේදී තීරණය කරලා තියෙනවා.
5: නව අයවැයක් වෙන නියමිතයි. එතකොට මොන වගේ පහසුකම් සලසන්න බලාපොරොත්තු වෙනවද?
4: විගමනික ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය විශ්‍රාම වැටුප යෝජනා ක්‍රම 27 වසරේදී ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. එකට විශේෂයෙන් අතිගරු ජනාධිපති අනුරකුමාර දිසානායක මහතුමාගේ මැදිහත් වීමකින් අපට ෆයිනෑන්ස් මිනිස්ත්‍රිය හරහා යම් කිසි මුල්‍යම ප්‍රතිපාදනයක් ලබා දෙන්නත්, දිසවන නියුක්ති කාර්යාංශයේ මුල්‍යම ප්‍රතිපාදනයක් යොදමින් සාර්ථක වඩා හොඳ විශ්‍රාම වැටුපක් ලබා දෙන්න අපි ක්‍රියාත්මක කරනවා. ඒ පුළුවන් ඒ වගේ අපි විශ්වාස කරනවා විගමනික ප්‍රජාවට ඡන්දය ලබා දීමේ අපට පුළුවන් වෙයි ඉතිරි වසරේදී ක්‍රියාත්මක කරන්න.
1: මෙරට ජනාධිපතිවරයාට ඇමරිකා ජනාධිපතිවරයා සමග ඍජුව සම්බන්ධ වී සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකියාව ලැබී ඇති බව ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළා. වැඩ බලන අටම ස්ථානාධිපති පූජ්‍ය ඊතල වැට්න වැවේ ඥානතිලක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මහින්ද සමරසිංහ මහතා තානාපතිවරයා ලෙස කළ සේවය උන්වහන්සේ මෙහිදී අගය කළා. අටම ස්ථානාධිපති ස්වාමින් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද සමරසිංහ මහතා මාධ්‍යයට අදහස් පළ කර තිබෙනවා.
6: මෙතුරුන කාලයේදී මේ ජාතික ජන බලවේගය බලයට පත් වුණොත් එම උන්ට මේ ජාත්‍යන්තර සම්බන්දතා නැහැ කියලා තමයි මේ විශාල වශයෙන් චෝදනා එල්ල වුණේ.
7: මම නම් ඇත්ත වශයෙන්ම දකින්නේ බොහොම හොඳ විදිහකට. පල්දායිත්වයක් තියෙන අන්දමින් ජාත්‍යන්තර සම්බන්දතා පවත්වාගෙන යනවා කියලා. ඇමරිකාව ගත්තාම ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා දැන් ඍජුව සම්බන්ධ වෙනවා ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයත් එක්ක. ට්‍රම්ප් ජනාධිපතිතුමාට පණිවිඩයක් එවන්න ඕන නම් අපේ ජනාධිපතිතුමාට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා ඒ පණිවිඩය එවන්න. විජි තෙහෙරත් ඇමතුමා ඇත්ත වශයෙන්ම මහන්සි වෙලා වැඩ කරන විදේශ ඇමතිවරයෙක් හැටියට ලොකු සේවයක් කරන කියන එක මම දැක්කා. ඒ විදේශ ප්‍රතිපත්තිය බොහොම හොඳ අවබෝධයකින් කිසිම රටක් තරහ කරගන්න නැතුව පේ රටට ගන්න පුළුවන් උපරිම සහයෝගයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා කියන එක මම දැක්කා. ඒක ඇත්ත වශයෙන්ම රටේ ජනතාවටත් ලොකු ශක්තියක් හැටියටයි මම දකින්නේ.
6: ගත්තාම මොනවාගේ අදහසද තියෙන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාව
7: අපේ රටයි ඇමරිකාවයි අතර ජාත්‍යන්තර සම්බන්ධතාවය රාජතාන්ත්‍රික සම්බන්ධතාවය බොහොම ඉහළ මට්ටමකට අද අපිට වර්ධනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියලා.
1: අත්කම් සහ කලා නිර්මාණ සංචාරක ශේෂ්ත්‍රය හා බද්ධ කොට ජාත්‍යන්තරයට ගෙන යාමට වැඩිමත් වැඩපිළිවෙලක් වත්මන් රජය යටතේ සකස් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ශිල්ප අභිමානී ප්‍රදර්ශනයට එක්වෙමින්
8: මම ව්‍යවසායකයන් සහ අපනයනකරුවන්ට ආරාධනා කරනවා මේ විභවයන් අපිට ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන්, සංචාරක ශේෂ්ත්‍රයත් එක්ක බද්ධ කරගන්න පුළුවන්. මොකද මේ නිර්මාණ ලෝකෙ කොහෙවත් ආයේ දකින්න හම්බෙන්නේ නැහැ. ඒතකොට මේ නිර්මාණකරුවන්ගේ කුසලතාවයේ තේරුම් අරන් ඔබට පුළුවන් නම් ව්‍යාපාර අවස්ථාවක් ගොඩනගා ගන්න ලංකාවේ ක්‍රාෆ්ට් ඉන්ඩස්ට්‍රි එක, එහෙම නැත්නම් ක්‍රාෆ්ට්ස් ඇන්ඩ් ආර්ට්ස් ඉන්ඩස්ට්‍රි එක අපිට වෙනම තලයකට ගෙනියන්න පුළුවන්. අපි රටක් විදියට විශ්වාස කරනවා ඩොලර් බිලියන 1කමාරක විතර ආර්ථිකයක් අපිට මේකෙන් ළඟා කරගන්න පුළුවන් කියලා. අපි ජාතික ශිල්ප සභාව තව තවත් ශක්තිමත් කරනවා. ඒ වගේම ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ශිල්ප සභාව එකතු කරලා ලක්සල හරහා මේ ක්‍රියාවලිය අපි මැදිහත් වෙලා තියෙනවා. ඉතින් ශිල්පීන්ගේ උපරිම සහාය වර්තමාන රජයට ලැබිලා තියෙනවා. මොකද උන් දන්නවා මේ ශේෂ්ත්‍රයට දැවැන්ත බරක් වර්තමාන රජයේ තියෙන බව. ඉතින් අපේ නැති වෙලා යන ශිල්පයෙන් ඉවත් වෙන දරුවෝ, ඒ පරම්පරාවෙන් නැති වෙලා යන කුසලතා නැවත ප්‍රතිසංස්කරණය කරලා ඒවා අනාගතට අරන් යන්න තමයි වර්තමාන රජයේ වගකීම. ඉතින් ඒ නිසා තමයි මේ අපි තීරණය කරේ මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ලෝකයට පෙන්වන්න මේ BMICHA එක්සිබිෂන් එක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා 2027 ජාත්‍යන්තර තලයේ එක්සිබිෂන් එකක් ආරම්භ කරන්නත්, ඒ වගේම 2027 එක්ස්පෝ හරහත් අපේ ශිල්පීන්ගේ සියලුම කුසලතා අපි ලෝකයට ඉදිරිපත් කරන්න සූදානම්.
1: අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා. ගැටලු සම්බන්ධයෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සමග කළ සාකච්ඡා අසාර්ථක වූ බැවින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවයි අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ. ඉංජිනේරු පීඨයේ ගැටලු විසඳීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා හිදී ප්‍රකාශ කර ඇතැයි ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අදීෂ ගමගේ සඳහන් කළා.
9: අග්නිදිග විශ්වවිද්‍යාලයේ අපි දන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අනිකුත් විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව පහුගිය වසර ගණනාව ඇතුළේම අඩු පහසුකම් තත්ත්වයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පහුගිය වසර 10-15 ඇතුළේ අපි බැලුවට පස්සේ අග්නිදිග විශ්වවිද්‍යාලයට අදාළ කිසිම පහසුකම් සංවර්ධනයක් සහ ශිෂ්‍යයන්ගේ දින අධ්‍යන සුපසාධන ගැටලු විසඳීම සම්බන්ධයෙන් කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාලයට අනුව සිද්ධ කරන්නේ නැහැ. ඒකත් එක්ක තමයි නියෝජ්‍ය අමාත්‍යරයත් එක්ක මේ කියන සාකච්ඡාවට සම්බන්ධයෙන් මේ සාකච්ඡාව ඇතුළේ පළවෙනි කාරණා අපි යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අදාළව දෙපාර්තමේන්තුවේ සංකීර්ණක අවස්ථාව පෙන්වලා දුන්නා. ඊළඟ ආයවේ ඇතුළේ අනිවාර්යයෙන්ම මේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අදාළව ඒ අදාළ දෙපාර්තමේන්තුව සංකීර්ණය නිර්මාණය කරන්න අවශ්‍ය අයවැය ඊළඟ ආයවේ ඇතුළෙන් අපිට ලබා දෙන්නම් කියන කාරණාව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරා. එතනින් එහාට අනිකුත් ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමු කරලා විශ්වවිද්‍යාල පරිපාලනය සහ නැවත වැඩේකින් UGC එක සමග සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් අදාළ පියවර සම්බන්ධයෙන් අපිට දැනුවත් කරන්නම් කියන කාරණාව තමයි අමාත්‍යවරයාගේ පැත්තෙන් කතා කරේ.
1: අද දිස්ත්‍රික්ක 7කට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා. දිවා කාලයේදී උණුසුම් දර්ශකය මෙසේ ඉහළ යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වවුනියාව මුලතිව් ත්‍රිකුණාමලය පොළොන්නරුව මඩකලපු අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල අද දිවා කාලයේ උණුසුම් දර්ශකය ඊළාගේක පවතින බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දිවයිනේ ප්‍රදේශ රැසකට වියලි කාලගුණික තත්ත්වයක් පැවතුනද තවත් දිස්ත්‍රික් රැසක ස්ථාන කිහිපයකට වැසි ඇතිවනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ලසා මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ කවිඳු ලක්ෂාන් මහතා සඳහන් කළේ.
10: අද දින දිවයිනේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් පිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ පවතින අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වඩා වැඩි තරමක තද වැසි ඇතිවීමේ පවතිනවා. ඒ වගේම ඌව පළාතේ අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. දිවයින හරාවන සුළං තත්ත්වයේ සැලකූ විට උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 30 සිට 40ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණු කරනවා.
1: මේ අතර එල්නිනෝ සහ ලානිනා සමග රටේ අනාගතය යන මැයින් විද්වත් කතිකාවක් කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැතුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ භූගෝල විද්‍යා විශේෂ සංගමයේ සමාජ විද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානයේ සහ සංනිවේදන හා මාධ්‍ය ඒකකයේක්වයි එය සංවිධානය කළේ. එල්නිනෝ මෙන්ම ලානිනා සංසිද්ධියට මෙරට කාලගුණය මෙන්ම දේශගුණය කෙරෙහි බලපාන ආකාරය දේශගුණික වෙනස් වීම වලට මුහුණ දීම සඳහා ආපදා සූදානම සහ කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙහිදී සිදු වුණා. කෘෂිකර්මාන්තයේ ජල සම්පත් මෙන්ම ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් හඳුනා ගැනීම විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම වැඩි කිරීමද විද්වත් කතිකාවේ අපේක්ෂාවක්. විද්වත් කතිකාව මෙහෙයුවේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ කතිකාචාර්ය පසෙන්දු ජයතිලක මහතායි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා එල්නිනෝ සහ ලානිනා තත්ත්වයේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
11: දේශගුණික කාලගුණික මේ රටාවල් ඇති කරන සංසිද්ධි නැත්නම් අපි කියනවා ක්ලයිමේට් ඩ්‍රයිවර්ස් කියලා. මේ එල්නිනෝ කියන එක ගොඩාක් කාලයක් පවතින එකක්. තව සංසිද්ධි තියෙනවා. අපි මේ එල්නිනෝ විතරක් තියෙනවා නම් තමයි කියන දේවල් වෙන්නේ. නමුත් ලංකාව වගේ රටකට ඒ වගේම ඉන්දියාවට මේ එල්නිනෝත් එක්ක තවත් කාලගුණික අවස්ථා ඒවත් එක්ක මේක සංකල්පණය වුණාම මේක වෙනස් ආකාරයකට තමයි බලපාන්නේ. තව එකක් තියෙනවා ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියලා. කියන්නේ ඉන්දියානු සාගර දීද්‍රවය කියලා. ඒක කෙටි කාලයක් තියෙනවා. ඊළඟට අපි කතා කරනවා මැඩන් ජුලියන් ඔසිලේෂන් ඒකත් ඒ වගේ සංසිද්ධියක්. ඒක දවස් 30ක් 60ක් වගේ කාලයක් ඒක පවතිනවා. ඒක පේස් එකේ ඒක ඇක්ටිව් වෙනවා නැත්නම් ඒක නෝ නියුට්‍රල් වෙලා තියෙනවා. එල්නිනෝ වෙලාවේදී ඕක කොහොමද තියෙන්නේ කියන එක බල අනුව තමයි අපට වැස්ස දෙන්නේ පායනවාද කියන එක තීරණය වෙන්නේ.
1: කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
12: මෑත කාලිනව මානව සමාජය අභියෝගයන්ට මුහුණ දෙනවා. මිනිසා විසින්ම නිර්මාණිත ගැටුම්, යුදමය තත්ත්වයන් වගේම ස්වභාවික සංසිද්ධීන් කේන්ද්‍රක නැති වෙන පරිවර්තනයන් හේතු කොටගෙන මානව සමාජය විවිධ අභියෝගයන්ට මුහුණමින් සිටිනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා තියෙන ස්ථානයත් ඉන්දියන් සාගරයේ මතුවෙමින් පවතින මේ සමස්ත ලෝකයේ සිඳත්තයන් පදනම් කරගෙන ගෝලීය උෂ්ණත්වය මේ පරිසරතන සියල්ල හේතු කරගෙන අපි කුඩා කාලේ නොදැක්ක අත් නොවින්ද බොහෝ පාරිසරික කාලගුණික දේශගුණික විපර්යාසයන් සිදු වෙමින් පවතින.
1: කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මනෝජ් ජිනදාස මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. වේයන්ගොඩ මගලගොඩ නයිවල මාර්ගයේදී වෑන් රථයක් විදුලි කණුවක ගැටීමෙන් රිය අනතුරක් සිදු වුණා. ඉන්දිය දෙනෙකු මියගොස් සද්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වේයන්ගොඩ පොලිසිය පවසන්නේ. තම සොහොයුරාගේ විවාහ මංගල්‍ය උත්සවයේ අවසන් වී නිවස බලා එමින් සිටියේදී ඔහුගේ මල්ලී පැදූ වෑන් රථය මෙලෙස අනතුරට ලැක්ුණා. අනතුරෙන් වෑන් රථය පැදූ 21 කැවරිදි තරුණයා සහ ඔහුගේ මිත්තණිය මිය ගොස් තිබෙනවා. මව සහ පියා ඇතුළු 7 දෙනෙකු තුවාල ලැබූ බවයි පොලිසිය පවසන්නේ. රියදුරාට නිින්දියාමෙන් අනතුර සිදු ඇති බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වුණා. රියානතුරු රැසක් වළක්වා ගත හැකිවා බව ක්ලීන් ශ්‍රී ලංකා ටේක් කෙයාර් සුරේකෙමු මගතොට වැඩසටහනින්ද නිතර අප පෙන්වා දෙනවා. ඒ ත්‍රියදුරන්ගේ නොසලකිල්ල සාවධානම ගිලියාම අනතුරු රැසකට හේතුන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. කොරණෑගල බෝයකනේ ජලව්‍යාපෘතිය කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ රුපියල් මිලියන 303ක වියදමින් බොයගනේ ජලව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රදේශයේ පවුල් 3000කට පමණ ජල පහසුකම් සැලසෙනවා. බොයගනේ රත්ගල්ල මුදුන්පිට බමුණුවාල සහ කුඹල්පොළ ප්‍රදේශයට ඇතුළත් ව්‍යාපෘති ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර දිත්වා සුලිකුණාටු හේතුවෙන් විනාශ වූ රජවිගම ගල්කුලම පාලම සහ පැතිබැම්ම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 25ක්. වයඹ පළාත් සභා අරමුදල යටතේ මෙම ඉදිකිරීම ක්‍රියාත්මකයි. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණේ අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
13: ඉස්සෙල්ලා තිබුණු භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 50,000ක් වෙන් කළා දිට්ඨාරයෙන් ආබදාරයෙන් විභතරපත් වුණු ජනතාවට සහන සැලසීම සඳහා. ඒක ඉස්සෙල්ලා තිබුණු භාණ්ඩාගාරයට මේ සල්ලි ආවේ කොහොමද? 2027 වර්ෂයේදී වැඩි පිරිසක් අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. ඒ විශ්වාසය ආරක්ෂා කරමින් අපි අවුරුද්දක් ඇතුළත භාණ්ඩාගාරයට රුපියල් කෝටි ලක්ෂයක් එකතු කරගත්තා. කොහොමද? අනවශ්‍ය දේවල් වලට මුදල් යෙදෙන්නේ නැහැ. භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අර පිරිමැස්සෙන් පාවිච්චි කරන්නත් එතෙක් බදු ගෙවන්නේ නැතුව ඉමු කණ්ඩායම් බදු ගෙවීම සඳහා පොළඹවා ගැනීමටත් කටයුතු කළා. ඕක තමයි වැදගත්.
1: නීති විරෝධීව උපයාගත් මුදලින් මිලදීගත් දේපළ සහ වත්කම් සහිත සැකකාරියක් අත්තනංගුවට ගෙන තිබෙනවා. ඇය කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි කාරිණියක් බවයි පොලිසිය පවසන්නේ. කාන්තාව අත්තනංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින්. මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මෙලෙස දේපළ සහ වත්කම් මිලදීගෙන ඇති බවට පොලිස් ප්‍රතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන සිදු කළේ. ඒ අනුව තොරතුරු රැසක් අනාවරණය කරගත්තා. ඇය ජයල ප්‍රදේශයේ රුපියල් 114ක් වටිනා ඉඩමක්, කොළඹ 14 ප්‍රදේශයේ රුපියල් 225ක් වටිනා කඩකාමර 3ක් මෙලෙස මිලදීගෙන තිබෙනවා. එමෙන්ම කොළඹ 14 ප්‍රදේශයේ රුපියල් 175ක් වටිනා තවත් කඩකාමරයක් සායම ප්‍රදේශයේම රුපියල් 200ක් වටිනා තෙමහල් නිවසක් සහිත ඉඩමක්ද මිලදීගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. සැකකාරියගේ බැංකු ගිණුම් 6ක රුපියල් 159ක මුදලක් තිබුණු බවද විමර්ශනවලදී අනාවරණ වුණා. ජපානයට බලපෑ ඇති වර්ෂාධික කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 4 දිනක මිය ගොස් තිබෙනවා. ජපානයේ ටෝකියෝ අගනුවරට ආවද විභා කලාපයටයි දැඩි බලපෑම් එල්ල වුණේ. අධික වර්ෂාපතනය සමග හදිසි ගංවතුර තත්ත්වයක්ද හටගත්තා. ඒ සමග මෝටර් රථ ජලයට යටවී ඇති ආකාරය ජපාන මාධ්‍ය වාර්තා කළා. අනතුරු වලින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් අයෙකු අතුරුදන් බවයි සාන කණ්ඩායම් පවසන්නේ. නායම් සා විදුලි ඇනහි ටීම්ද වාර්තා වනවා. නිවාස ලක්ෂයකට අධික සංඛ්‍යාවක ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන් ලෙස දැනුම් දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. විභාස් කලාපයේදී ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දිය කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. පළමු තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. හෙට පෙරවරු 10ටයි තරගය ආරම්භ වන්නේ. ධනංජය දසිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. ඉන්දිය කණ්ඩායම මෙහෙවන්නේ ශුබ්මන් ගිල් විසින්. මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 316ක් ලබාගෙන සිටිනවා. ඔස්ට්‍රේලියා කණ්ඩායමට පළමුවෙනිම සඳහා රැස් කරගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි. රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති 100ක් ඇරඹෙයි. 2027 වෙනි විදේශ ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක්. මගුලක් අවමගුලක් කළ වේයන්ගොඩ රිය අනතුර. දිස්ත්‍රික්ක 7ක් අදත් තදින්ම රත් වී. අධික වැස්සෙන් නිවාස ලක්ෂයකට අනතුරු ඇඟවීම. ඉන්දු ශ්‍රී ලංකා පාලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ හෙට ඇරඹෙයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සර එකට බලාපොරොත්තු වන්න.
14: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: දැන් ආටබ් විශේෂාංගය.
14: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන.
15: තෙවිපෙන හිත්වල දෝංකාරය.
14: Art, hop, art, hop.
15: එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම කලා ලෝකයේ අලුත් තොරතුරු අරන්ගෙන අටක් තුළින් අදත් මම සූදානම් අලුත් චිත්‍රපටයක් ගැන කියන්නට. අපි දිනපතාම මුණ ගැහෙන අයට කියන පුංචි වචනයක් තමයි හායි කියන්නේ. හැබැයි ඒ වචනය අකුරු දෙකක පුංචිම පුංචි වචනයක් වුණත් ඒ වචනයෙන් ජීවිතේ කොයිතරම් දුරකට වෙනස් කරන්න පුළුවන්ද? අද ඉඳන් ඉන්දියානු සිනමාහල්වල තිරගත වීමට නියමිත ඒ අලුත්ම චිත්‍රපටය තමයි හායි.

චිත්‍රපටි කතාවට පසුබිම වෙලා තියෙන්නේ එකම අපාර්ට්මන්ට් එක ජීවත් වෙන අසල්වැසියන් දෙන්නෙක් අතර ඇතිවන හඳුනා ගැනීම. යාරඩී නී මොහිනී එමත් නැත්නම් සන්තෝෂ් සුබ්‍රමණියම් වගේ ප්‍රේක්ෂකීන් ආදරින් වැළඳගත්ත සැහැල්ලු සරල හැඟීම්බර ආදර කතාවල රහස අරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නේ. තමන්ගේ හිතට ගැළපෙන ආදරය වෙනුවෙන් තරුණයෙක් දරන උත්සාහය වගේම ඔවුන් අතර ඇතිවන ආදර කතාව මේ හායි චිත්‍රපටය තුළින් අපූරුවට නිර්මාණය කළ තියෙනවා.

0: මේ චිත්‍රපටයේ විශේෂම දේ තමයි මෙහි රංගනයෙන් එක්වෙන දැවැන්ත නළු නිළි පිරිස. ප්‍රධාන චරිතයන්ගෙන් අපිට මුණගැහෙන්නේ ඉන්දියා සිනමාවේ ලේඩි සුපර් ස්ටාර් නයන්තාරා වගේම නැගීන ජනප්‍රිය තරුව කවීන්. ඊට අමතරව සත්‍යනාරායන්, ප්‍රවීණ රංගන ශිල්පී කේ භාග්‍යරාජ්, රාධිකා සරත්කුමාර් ප්‍රභු වගේම VTV ගණේෂ්, සත්‍යන් වගේ දක්ෂීන් රැසක් මෙහි වෙනස්ම චරිතවලට එක්වෙනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය පැත්තෙන් බැලුවොත් විග්නේෂ් ශිවන් එක්ක නයන්තාරා වගේම SS උදිත් කුමාර් එක්ව තමයි මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් වෙත අරගෙන.
1: Hi. Hi. ஒரு உதவி. என்ன வேணும்? ஒரு பாட்டு பாடணும். Thank you.
0: இந்திய சினிமாவே சிற்றப்படியாக கத்தாம சங்கீதே கீனதே அபிட கதா நொக்கிரும வெரிதயா. மே சிற்றப்படியே சங்கீதே கென கதா கரோ. ஜேன் மார்டின்கே சங்கீத நிர்மாணின் ஹெடவுனு சுமதுர கீத துரக் மே ஹாய் சிற்றப்படியேட அதுலத் வெரா. ஏ சங்கீதேட விஷ்ணு எடாவன்கே பத ரச்சனை எகதுனாம ஓன்கே நிர்மாண கோய் ஆகாரேட ஒபிட தனேவித

0: හායි කියන පුංචි ආචාර කිරීමෙන් පටන් ගන්න මේ හඳුනා ගැනීම බලන්න කවුරුත් ලොකුවට හිතන්නේ නැති පුංචි සිදුවීමක් සමහරුන්ගේ ජීවිත කොයිතරම් දුරට වෙනස් කරනවද. ඉතින් ඔබටත් පුළුවන් අද ඉඳන් ඉන්දියාවේ තිරගත වෙන හායි චිත්‍රපටිය නැගදීම නරඹන්නට. මෙවැනිම අලුත් කලාතුරතුරක් එක්ක ලබන සතියේ ඔබව හමු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
1: ආතත් කලාවේ අද ගැස්ම සොයා ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: සුබදාහව ලක්තවල් 12 වෙනාඩි 34 වෙලාව පැය භාගයක්ම ගියා මං එන්න ඉතින් නිවුස් අහලා රටේ ලෝකෙ වෙන දේවල් දැනගෙන අපි ආවනේ දැන් නිවුස් එක කිව්වා රස්නේ වැඩි වෙනවා බලවන්නේ හොඳට වතුර බොන්න වතුර බොයින් පුළුවන් තරම් වතුර බොන්නනේ ඉතින් දියර ආහාර එක්කම ඉතින් පොඩක් එළියට යනකොට කුඩයක් එහෙම අරගෙන යන්න ඉතින් මේ අවුවෙන් කොහොම හරි අපි පරිස්සම් වෙන්න ඕනේ සබදාහම දෙන දේවල් වලින් අපිට පැනලා යන්න බැන්නේ ඒ දේවල් එක්කම තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ ඉතින් මතක් කළා යන තැනක වතුර බෝතලයක් කොඩයක් එහෙම අරගෙන යන්න. නිවුස් අහලාවට පස්සේ කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. හાર્ට් බීට් චැට් එක පැත්තට මොකද කරන්නේ මේ වෙලාවේ? රස කෑමක් කන ගමන්ද? නැත්තම් තාම ලන්ච් ටයිම් එක ආවේ නැද්ද? ලන්ච් ටයිම් එක ආපු අයත් ඇරෙ ඉතින් ලන්ච් ටයිම් එක ගන්නක මම අහගෙන ඉන්නවානේ. ලග ඔෆිස් එකේ හැම නැත්තම් වැඩ කරන ඕන පොතනක සද්දට මාව දාලා තියන ලක්ෂණ හරිකම ලස්සන සින්දු අහන්න ඔයාට පුළුවන් මේ ලන්ච් ටයිම් එකේ. හයි හයි ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා ඔයාට. මත්තේ ගොඩින් තමයි රුවිනි මට මැසේජ් එකක් දාලා තියෙන රුවිනි ඔව එකතු කරගන්න හරි ආදරෙන්. ඔයා එයා ටිකක් සැලොන් එකක් කරන කෙනෙක් මේ වෙලාවේ සැලොන් එකේ කොච්චර බිසි වුණත් මාව අහගෙන ඉන්නවා කියලා තිනු. ඉතින් කොච්චර බිසි වුණත් මැසේජ් එකක් තියන අමතක කරේ නෑනේ ආදෙත්. ඉතින් ගොඩක් ආදරෙයි. ඔහොම වෙන්න මාව අහගෙන ලස්සන සින්දුවක් ඔයාට මම දෙන්නම්. ඔයාගේ මහන්සිය යන්නත් එක්කම. හෙලෝ හෙලෝ කියලා දේරුවා ජය වේවා. ඔයාට ජයෙන් ජය වෙන්න ඕනි. සරච්චන්ද්‍ර ඩයස් ඔව එකතු කර ගන්නම් ගලේ කඩින් තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ රයිගම ඉඳලා ඉතින් මාව අහගෙන ඉන්නවනේ සද්දටම නේද ආයි බොවන් කියලා තියෙනවා මඩපාත ලක්ෂ්මන් ඔව එකතු කරගෙන තමරා නිෂානි ඉන්න මේ වගේම චේතන පුංචිමතා තේජෝ අවෝරින්න භාග්‍ය එකතු කරගන්න කියලා තියෙනවා අවිෂ්කා ඉන්නවා ඒ වගේම සේරුවාවිල කේඩියේ සමරසිංහවත් එකතු කරගන්න කියලා දිනවා ඊළඟ සින්දුවට ආයි බොවන් ලක්ඛඬ අපි අහගෙන ඉන්නවා ලක්කන අසනීප වෙලා ඉන්න ලීලරත් නිකුත් කරගන්න කියලා තියෙනවා ඉතින් එයාට ඉක්මනින් සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලිතුලියෙන්දවා නිපුන් ප්‍රමිත ඒ වගේම යශික ප්‍රියන්ත විජේ සිංහ ඉන්නවා මේ වෙලාවේ අම්බලංගොඩින් ප්‍රියන්ත තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ ඔයාව එකතු කරගන්නම් ඊ ලස්සන සින්දුවකට මැසේජ් එක දැල දින පහන් දෙව්සරව එකතු කරගන්න ලස්සන සින්දුවකට සමහර මැසේජස් ඉවර ටිකක් වෙලා කියව ගන්න පුංචි ටයිම් එකක් යන ඉතින් පොඩක් සමහරක් විතර මැසේජ් එකක් කියවන පොඩක් ස්පේස් තියෙන චුට පැහැදිලි වෙවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි සුබෝදෑසනක් කියලා තියෙනවා දැන් සුබෝදෑසනක් නෙවෙයි දැන් සුබදහවලක් ඉතින් කලින් මැසේජ් එක කියුවේ නැතුව මම මොකද කරන්නේ නේද එහෙම හිතන්න එපා මං කොහොම හරි වගේ මැසේජ් එක කියවනු යෂ් මට දෙන්න ලස්සන සින්දුවක් කියලා තියෙනවා වාට අනිවාර්යෙන් ලස්සන සින්දුවක් දෙන මර්වින් පෙරේරා මහත්මයාගේ සින්දුවක් තමයි ඉඳලා ඉල්ලලා තියෙන්නේ රන් මිගුන් නැසෝ සින්දුව දෙන්න පුළුවන් දහලා තියෙන රූපසේන සුනන්දනි ඔය දෙන්නව එකතු කරගන්නම් වාදුවේ ඇහැලේ ගොඩින් ආනන්දත් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ සද්දෙටම කුමාරියර පුතු ගල් ආව අමතක නොකර කොහොමදනේ නයිනි සුභාෂිනී දම්මිකා ගෞමිනි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන ගීතයකට සුබ දවසක් කියලා තියෙනවා අනත් සුබම සුබ දවසක් වෙන්න ඕනි එජි අනුර බුස්සල්ලා ඔයාව එකතු කරගන්නම් ඔහොම වහගෙන ඉන්න බව සුසන්ද සම්පත් බරුළු හෙනින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ආවත් එකතු කරගෙන අපි ආව බලන්න බලපෙඩිය පැත්තට බලපෙඩියෙන් මම වහගෙන ඉන්නවා රශ්මින අවෝද ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කෝ කියලා තියෙන ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කෝ කියලා තියෙන ඉතින් කෝ හැමෝම එකතු කරගෙන අපි යමුකෝ ලස්සන සින්දුවක් අහන්න මේ සින්දුව මගෙන් ඔයාට මට ඔයා මගේ පණ වගේ යන්නේ

0: යහතට වග කියන රේඩියෝ.
1: දවල් 12 විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
5: 10ට වෙනසක් 18ක පෙරලියක්
6: ලඟදීම ලඟදීම

0: ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heart beat
1: දලයි විනාඩි 44 වෙලාව වවහගෙන ඉන්නකොට ඩිංගාට සින්දු අහන්න පුළුවන් ඔය වැඩ කරනු චුට්ටක් විතර මහන්සියක් දෙනුන ඒ මහන්සිය අඩු කරගෙන හිත පොඩ්ඩක් හිත සතුටින් තියාගෙන ලස්සන සින්දු අහන්න පුළුවන් අලුත් තාලේ සින්දු පරණ තාලේ සින්දු මේ ඕන සින්දුවක් ඔයාට මාත් එක්ක ඉන්නකොට අහන්න පුළුවන් ඉතින් මම ලස්සන සින්දුවක් තමයි නැස්ති කරගෙන ඉන්නේ ඒ සින්දුව ගැන මං ගාට පස්සේ කියන්නම් ඊට කලින් මං එකතු කරගන්නම් සින්දුව අහන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා FM 93.5 93.7 කවුද සඳ ලංකාවේ තාරුකී තමයි ඉන්නේ තාරුකීවට තියෙන හරි ලස්සන ලස්සන ගාන රමේකින් කොණ්ඩි පොකුට පොකුට කොණ්ඩි කැරලි කැරලිනේ එකතු කරගන්න හරිම ආදරෙන් ඊළඟ සින්දුවට අපි පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙන. ඉතින් ඔය විදිහට මාව අහගෙන ඉන්න. අපි හැමදාම මහාන ලක්කඩ ආයේෂා. ඔයාව ඉතින් එකතු කරගන්න නැතුව කොහොමද හැමදාම ලක්කඩ අහනකොට නේද? මාව දෙකම ප්‍රියන්ත එයා ප්‍රියන්තව එකතු කරගන්න ඕනේ. එතන යා වැඩ කරන ගමන් තමයි මේ වෙලාවේ ඉන්නේ. ගීත මැඩම් ඉන්නවා නේත්‍රා රාධා තරිඳු. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන. ඒත් ඉතින් හරි ලස්සන අහිංසක ගැරළම් එක්කමයි මට මේ මැසේජ් එක දාලා තියෙන. චටකින ආයේෂානේ වගේ නම. ආයේෂාව එකතු කරගන්න. අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා පැතුම් පාදොක්කෙන් ආර්යදාස. ඒ වගේම ආර්යදාස සංකල්ප එකතු කරගන්න කියලා තියෙනවා සින්දුව අහන්න. මොකද කරන්න කියලා අහලා තිනු බලපෙටියෙන් කවුද මේ රාශ්මි වෙන්න ඕනේ මම ඉදින් බීම් එකේ ලස්සන සින්දු ටිකක් දෙන ගමන් තමයි ඉන්නේ මට අහන්න දින ඔයා මොකද කරන්න කියලා ඔයා හරි හරි වැඩ තමයි හරි හරි රාශ්‍ර තමයි මගෙන් අහන්නේ රාශ්මි ආව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට අක්කේ good morning නෙවෙයි දැන් දැන් 10:00 වෙලා තියෙන්නේ කමක් නැ අක්කේ සින්දුව කොහොනේ කියලා තියෙනවා 10 වෙනකම් බලාගෙන හිටියේ මොකද මම ආසම ප්‍රෝග්‍රෑම් එක හાર્ට් බීට් කියන්නේ ඉන්වහම ස්තෝතී අක්කේ මට දේවදූතියක් සින්දුව දෙන්න පුළුවන් කියලා අහලා තියෙනවා දැන් නම් දෙන්න බෑ නේ සින්දුව අපි හෙට උදේ හෙට නෙවෙයි සමාවෙන්න අපි අය හම්බ වෙන්නේ සඳදා නේද සඳදා අනිවාර්යෙන්ම ඔයාලට මගේ සින්දුව දෙන්න තාත්තා ඉන්නවා නංගි එකතු කරගන්න කියලා දිනව වර්ෂා හන්සලි එවැගේම මගේ ආලුව හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දින දරණිය ගලින් අනු තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ අනු ආව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට ඔබාලි ඔබත් එකතු කරගන්න ඔගේ ෂොප් එක හැමෝමත් එකතු කරගෙන තම්බරා කුමාරියව එකතු කරගන්න මා සින්දුව කියලා තියෙනවා කේශමණි ක්‍රමාව සින්දුවකට එකතු කරගන්න නුවරින් සංජීව තුමයි මැසේජ් එක දාලා තින් ආවත් එකතු කරගන්න අර මං ඉස්සෙල්ලා කිව්වනේ මම ලස්සන සින්දුවක් ලැස්ති කරගෙන ඉන්නවා කියලා. ඔව් ලස්සන සින්දුවක් තමයි ඒක. දැන් සමහර ආදර කතා තියෙන ආදර කතා තියෙනකොට gedara ඉන්න සමහරකට අම්ම වෙන්න පුළුවන් ආගී ලොකු අම්ම වෙන්න පුළුවන් පවුලේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මුලින්ම ආදර කතාවල විරුද්ධ වෙනවනේ නේ. එතකොට ඉතින් පොඩ්ඩක් විතර පොඩි ප්‍රශ්නයක්. ප්‍රශ්නේ කොහොමද? කොහොම හරි විසඳ ගන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාට. එයා ඔහු ආදරය කරන ආදරණීය විරිද. ඉතින් මේ ආදරය කරනකොට ඉතින් ඒ ගෙදර හිටියා මංගව කියලා නැද්ද කෙනෙක්. ඒ නැන්ද ඒ ආදර කතාවට විරුද්ධ වෙනවානි. එතකොට විරුද්ධ වුණාම ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා හරි අපූර්ව වැඩක් කරනවා. ඒ තමයි යාට ගීතයක් ලියනවා. ගීතයක් කියලා රේඩියෝකින් ඇහෙනකොට ඒ මංගෝ කියන නැන්දගේ පොඩක් ස්වරූපය සහ එයාගේ ගතිගුණ ගැන තමයි මේ තියෙන්නේ. ඉතින් එයාගේ මංගෝ කියන කළු නැන්ද කෙනෙක්. ඉතින් පොඩක් ඇඟේ පැහැය පොඩක් දුමුරු පැහැය. ඉතින් අර කළු නැන්ද ගැන හරි ලස්සන ගීතයක් තමයි මේ ලියලා තියෙන්නේ. එනස්ලි මානවල මහත්මයා ගායනා කරන මේ ගීතය අපි අහලා ඉමුද? ඉතින් ඔයාටත් හිතියද මේ වගේ ආදරයට විරුද්ධ වෙන කෙනෙක් මංගෝ නැන්ද වගේ කෙනෙක්?

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
1: remix එකක් අහන්න තියෙන ඔයාට මම යන්නකොට ලස්සන සින්දුවක් දීලා යන්න කියලා හිතුවා. ඉතින් අය ඔය මොබේ හම්බ වෙන්නේ ලබන සතියේ සතුදායින් දවස් දෙකක් තියෙනවා. ඉතින් මං අදට ගිහිල්ලා එන්නම් නේ පරිස්සමට සතරෙන් ඉන්න වීකෙන්ඩ් එකක් පටන් ගන්න. වැටින් ට්‍රිප් එකක් යනවා නම් කොහරි ගමනක් යනවා නම් පරිස්සමට ගිහිල්ලා එන්න. ඉතින් මේ අවුවේ පඩක් පරිස්සම් වෙන හොඳට වතුර පොඩි කුඩයක් එහෙම අරගෙන යන්න යන තැනක ගිහිල්ලා එන්න. මම යෂ්.

0: rhythm, vibe, beat. If it a mix winner, heartbeat.
1: ලක්ෂ දෙකේ තෑගි සමග සුපිරි අංකයටත් තෑග්ගා.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද විබිලේ.
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කොරණ රන්පොකුණුගම ප්‍රදේශයේ නිවසක මරණයක් සිදු අවස්ථාවේදී ඒ නිවසට රැගෙන අතරතුර නිවසේ දේපල සොරාගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරණයේ මූලික කටයුතු වෙනුවෙන් නිවසියන් බැහැරට ගොස් සිටියේදී මෙම පුද්ගලින් දෙදෙනා නිවසට ඇතුළු වී වටිනා භාණ්ඩ සොරකම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් භාණ්ඩ සොරාගෙන පලායන අතරතුර උන් දෙදෙනාම ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව නිවසියන්ගේ ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉන්පසු ඔවුන් පොලිසියට බාර දීමටයි කටයුතු කළේ. අමෙරිකාව සහ දකුණු කොරියාව හමුදා අභ්‍යාසය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලබන සතියේ හමුදා අභ්‍යාසය පැවැත්වෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කොරියානු අර්ධද්වීපයේ පැවැත්වෙන මෙම යුදාභ්‍යාසය සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය ප්‍රතිචාර පළ කර ඇත්තේ ප්‍රකෝපකාරී ආකාරයෙන් බවද විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. අමෙරිකා දකුණු කොරියා යුදාභ්‍යාසය උල්වි නිදහස් පලිය ලෙසයි නම් කර තිබෙන්නේ. ඒ ලබන 17 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: பிராட்டத்த வாக கியன ரேடியோ
1: மெய்பே மொழிவு மதக்கிரீம சுரேக்கி முமாக தொட்ட ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
2: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: Radio ITN.
1: පසරු එකපහ වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝන් සුබ දහවලක්. අද අගෝස්තු මාස 14 වෙනිදා අපි සතියේ අන්තයක සිකුරාද දවසක මුණ ගැහෙන්නේ. ඉතින් කොහමද? ඒ දවස් අපි මුණ ගැහුණා නේ. දැන් මේ දවස්වල තියෙන හුඟක් පැතිවල තියෙන දැඩි අවරශ්මිය නිසා හුඟ දෙනෙක්ට හරි ඉක්මනට හේතුවක් නැතුව තරහ යනවා වගේ හැඟීමක් තියෙනවාද? අවංකව ඔයා ඔයාගෙන හිතලා බැලුවහම වෙන්නට වඩා ඔයාට ටිකක් වැඩිපුර තරහ යනවා කියලා එහෙම ගතියක් පෙන්නුම් කරනවාද? මට චුට්ටක් එහෙම ගතියක් තේරෙනවා. ඒක නිසා මම හිතුවා මේක ගොඩාක් දිනට ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මේක චුට්ටක් කතා කරලා පටන් ගන්න ඕනේ කියලා. හිතර තරහ කහම අපි මොකද කරන්න ඕනේ ඇත්තටම? ඔයාට තරහ ඇතුණු කෙනා එක කතා කරන එක මම යෝජනා කරනවා විනාඩි 5කට පුංචි විනාඩි 5කට පොඩ්ඩක් කල් දාන්න කියලා. එයාත් එක්ක කතා නොකර වෙන දෙයකට ඔයාගේ අවධානය දෙන්න පුංචි විනාඩි 5ක්. සාමාන්‍යයෙන් ඔය කේන්ති කියන්නේ හොලඟක් වගේනේ. එයා ඉක්මනින් ආවා වගේම යන්නත් යනවා. ඒක නිසා චූටි වෙලාවක් අපි ඉවසෝතින් අපි දෙනු. තරහින් ඉන්නකොට අපි කියන දේවල් ගැන අපිවත් දන්නේ නැහැ නුඟා කාලාට නේද? අපි තරහ නෙවෙනකොට ඒ තරහ අකමැක යනකොට අපිට කියපු දේවල් අමතක වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒක අහගෙන හිටපු කෙනාගේ හිත ගොඩාක් රිදිලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි පුරුදු වෙමු අපිට තරහ ගියාම චූටි විනාඩි 5ක් කතා නොකර නිහඬ වෙලා ඉන්න. නිශ්ශබ්ද වෙලා ඉන්න. සයිලන්ට් ප්ලීස්. ඒ වෙලාවේ මම යෝජනා කරනවාට මොනවා හරි වැඩක් කරනවා, කැමති වැඩක් කරන්න, මුකුත්ම කරන්න බෑ නම් ගිහලා ලස්සන සින්දුවක් අහන්න, කැමති සින්දුවක් ඔහේ නිවි හැනහිල්ල අහගෙන ඉන්න. ඊට පස්සේ ගිහලා ඉනාවෙලා ලස්සනට අයිමත් වගේ වෙන වැඩ ටිකක් කරන්න පටන් ගන්න. මේ පුංචි විනාඩි 5න් අපිට පුළුවන්කමක් තියෙනවා තරහ ගිය වෙලාවට ප්‍රශ්න වැඩි කර නොගෙන ඉන්න. ඒ වගේම ඉක්මනින්ම ආපහු සංසුන් වෙන්න. මේ අවුවත් එක්ක ඕවා වෙන්නේ නැහැ. නැත්තම් අපි සාමාන්‍යයෙන් කේන්ති ගන්න මිනිස්සුද නෑනේ. හරි, අදත් එනං හවස 4 වෙනකන් අපි හිත සතුටෙන් තියාගෙන ලස්සන සිදුරක් අහමු.

බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත එයාපේ මැසෙජ් නම්බර් එක. හතර වෙන කලින් මැසෙජ් එකක් එවන්නත් පොළවන්.

0: Kanda Radio ITN.
1: දවල් එකයි වෙනට පහළවයි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: 10ට වෙනසක්. 18ක පෙරලියක්. ලංකදීබා.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711
4: ලකඳ ෆේස්බුක් පේජ් එක පැත්තට ගියාද ඒකේ තියෙන ඕල් ටයිම් බෙට් සෙට් චාම අපේ පෝස්ට් එක දැක්කද ඒකට ලයික් එකක් දැම්මද කමෙන්ට් එකක් දැම්මද ඔතරේ හානම් හොඳයි නෑ නම් ගිහින් බලන්න මන් තුනේ පැද හොයනවා කවුද බලලා තියෙන්නේ කියලා පෝස්ට් එක. දවල් 1:18යි මේ සින්නේ පස්සපේ මැසේජස් ටිකක් බලමු.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Pasaru ekai, venati visi dekai.
2: Warta pita warta, tabana koti ate, NLB dana nidahane lukurayin, rate sangvardhane ta tenant shaktiyak pemin, obat dinava ratat dinavata dana nidahane biladigena obat koti patiyaku wan.
3: ලක්හලින්
4: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්
4: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: Evening
6: Drive with Chamit and Charu.

0: ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sang mal mal.
0: දවල් එකයි වෙනට විසි පහයි වෙලාව එම අනු තුනයි දශම පහෙන් හරි අනු තුනයි දශම හතෙන් හරියේ ලක්කඩාගනින්න වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට ඕමට මැසජයක් කෙව්වද බලමු මෙතන මැසජක තියෙනවද මං දැම්ම කියනවද කියලා. චෝමි ලස්සන සිද්ධාක් අහමු කියලා වියන් වී කුමාරි මිස් මල්ලකී නිසංසරානන්ගේ සුසී අක්කි දීප්තියක්කි සුබේ අයියා හර්ෂණංගව හතරෙන් එකතු කරගන්න කියලා කොමුදුනේ මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ලස්සන සිද්ධාක් කියලා ග්‍රමන් ලෑස්ති කරලා තියෙන අපි අහමු. දයාව කියලා කියන්නේ ලෝකේ ලස්සන කරන බලවත්ම ශක්තියයි. කොඩා කාරුණික ක්‍රියාවක් වුවත් ඒකෙන් ඇතිවන වෙනස අප්‍රමාණයි කියලා ලස්සන පෝස්ට් එකක් එක අද මේ මැසේජ් එක වෙලා තියෙන්නේ හොරණින් මහින්ද කුමාර මාලා දමයන්ති උදාරා චාමින්දී ගගනි ආශින්සනී ලතාක්කා වඳුරුබ මා බොටුවනින් ඉසුරු මදුෂාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්තයේ කටබුරාවේ නිමාශ දිනත තීක්ෂණ සදෙව් ඔයාලවත් ඔන්න එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් චාමි. අපි තින්නෝ සිඳුවකට කවුදනේ බරුදැල්පලින් මේ මැසේජ් එක එස්එල් ප්‍රනාන්දු ලහෙරෝ ෂහනේ නතාලි ෂනාර දුමින්ද සෛරි ෂනාර් මිරොන් ඇන්ටන් වසන්ත මැක්ෂිම සාලා වැගතු කරගන්නෝ. ඊට පස්සේ මං යනවා මාතලේ පැත්තට තෙරුණේ හගෙන ඉන්නවා නේද පවුල හැමෝමත් එකතු කරගන්න. ඊට පස්සේ බීඑෆ් ජනපදය පුස්සල්ලාවේ නීජේ අනුර ඔයාගේ මැසේජ් එක මං දකින්නේ. මේ කවුද මේ මොකද කියන්නේ පොල් ගහවලින් මස්සිනා මොකද වෙලා තියෙන්නේ නෑ නෝයා තරහ වෙලාද කිමද කාරණාව මොකක් හරි බොරුවක් කියලා තියෙනවා කමන්නෑ ඉතින් පස්සේ ආයෙ මොනවරි කියලා මැසේජ් එකක් යනකම් මම බලන් ඉන්නවා. 1:26

පසර එකයි වෙනටතිස් පහයි වෙලාව මොකද කරන්නේ මේ වෙලාන්න චාම අවාහකිින් නොකල් නෙද කියන්න දන්නේ මන්තන්නවා මොන වැටක හිටියත් කන්න තියෙන්නේ මෙතන වටිනවා වටිනවා වටිනවා අත සධරණයක් වෙන්නේ නෑම ඔහම අසධරණ කරන්න දෙන්නේ නෑවද එක නිසා හවස හතර වෙනකන් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ඕනේ. ඒ වගේම ලක්කර Facebook page එකේ ගහම අද අපි post එකක් තියෙනවා කියලා මං කලිනුත් කිව්වා. අහුන් නැති අයට මේ දැන් මාව අහන් ඉන්න අයට තමයි මතක් කිරීම කළේ. message එකක් එවනවා නම් 0743935394 message එකක් එවන්නත් පුළුවන්. අපි යන්න හදන්නේ හලාවත පැත්තට Patrick ඔයාගේ message එක තමයි මගේ ඉන්නත ගැටෙන්නේ. මොකද කියන්නේ? Ann, Sahan, Shivan, Chanel, Methusha, Rashmi, Lily Monesta, Morin අපි එකතු කරගන්නම්. සුබදාව ලක්ෂාමි, Global Apparel එකෙන් අනෝම ඔයාගේ message එක. කවුද ඉන්නේ? ජාන්ති, වසන්ති, මදු, ලතා, ප්‍රියන්ත නිලු ශශි මාහිර් සර් සිසරයියා සෙව්මිනි මෙලානි ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සිසරයියා ඇයිදන්න මේගොල්ලෝට ඔච්චර ආදරය නේද ඔයා කැමති සින්දුව දෙන්න කියනවා ඔයා තරහ වෙලා කියනවා ඔට සනීප නැහැ කියනවා දහසක් ඒවා කියනවානේ ඔයා විතරද ඔහට ඉන්න එකම මේ පුරුෂ රත්නය ඒකද මෙච්චර නේද ඔයාට ඉල්ලුම තියෙන්නේ ඔයා කොහමද අපි ආදරෙන් එකතු කරගන්න ඔයාට පහුගිය දවස් ටික අසනීපයි කියලා මට දැනුම් දීලා තිබුණා දැන් කොහොමද හඳින්ද අනෝම තමයි ඔක්කොම විස්තර ටික මට කියන්නේ කනේ තියන්නේ හරි 817 නම්බර් එක මට කෝල්ස් දෙන්න එපා මේ මම මේ කතා කරන වෙලාවේ එතකොට මට මැසේජස් ටික පේන්නේ නැති වෙලා යනවා හරිද සුබතාව ලක්ෂාමි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න තවලම දාමි මලින් හරිද ඔයා නම කිව්වා එව්වා මම කිව්වා නම් හරි ඔයා එවල දින විදිහට තමයි මං කිව්වේ අනූපම ඔයාව එකතු කරගන්න මීට පස්සේ මට කෝල් කර මගේ නම්බර් එක දිගටම කියනවා හන්ද එතකොට ඔයාට කෝල්ස් එයි මෙන්න මේ නම්බර් එකෙන් මට මැසේජස් කියන වෙලාවට කෝල් එකක් එනවා කියලා කියන එක කියන ඔන්න දවල් එකයි වෙනාඩ දෙසාදයි 0.7 7 3 93.5 93.7ට හවස හතර වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන් ආගෙන ඉන්න ලක්කාට ඕල් ටයිම් බෙඩ්සිට ජාමි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru ekai, venadi hatale sekai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: ලකන රේඩියෝ ITN.

දවල් එකයි වෙනාඩි 48යි. ඩොලරේ ඩොලරේ ඩොලර අංගල කරකවිල්ල වගේද? සින්දුවේ නටුව මතක් වුණාම නිකන් කරකවිල්ල වගේ එනවා නේ. ලස්සන චිත්‍රපටයක් තමයි දේවදාස්. 0.7, 0.3, 0.93, 0.97 එවන මැසේජස් පේන්නේ නැද්ද කියලා කවුරුහරි හිතන් ඉන්නවද? නෑ නේ, මට හොඳට පේනවා. කියන්නේ තිම වෙලාව හදාගෙන ටික් ටික් කරලා කියාගෙන කියාගෙන යන්නම්, හරි? හෙලෝ, සුබතහවලක්. අපිවත් එකතු කරගන්නවාගේ ප්‍රෝග්‍රෑම් එකට. හරි හරි, කවුද කියන්නකෝ? මැසේජ් එක එව්වේ අම්බලන්ගොඩ සුරංග කියලා තියෙනවා. අපි ලස්සන සිද්ධ අහමු, ස්තුතියි. ඊට පස්සේ මං යනවා ජයමාම ඔයාගේ මැසේජ් එක බලන්න. අද දවස ඔබේ සිත සතුටින් පිරෙන, හිතන හැම දෙයක්ම සාර්ථක වෙන සුන්දර දවසක් වේවා දුවේ කියලා තියෙනවා. සිද්ධකට එකතු කරගන්නම්. දලේ කඩේ ලොකු බස් උපුල්, පොඩි බස් වරුණ, දිස්නමිස්, චම්පමිස්, ධනුෂ්ක, මදුෂංග, ජගත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ යශ්ලා ප්‍රෝග්‍රෑම් එක කරපු ගැන කියලා තියෙනවා. තැන්ක්‍යූ යශ් කියලා මං කිව්වා. මහත් අහගෙන ඉන්නා කියලා සිරිකුමාර යපු මැසේජ් එක ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ හයි චාමි, ගුඩ් ආෆ්ටර්නූන්. අද ප්‍රතිස් දෙකක් තියෙනවා කියලා තියෙනවා නේ. ඒ කියන්නේ ලොකු පුංචි, ලොකෝ කියන්නේ යමත. ඊට පස්සේ කාන්තිනන්තගේ උපන්දිනය කියලා තමයි තියෙන්නේ. අපි හැමෝම යාලට විශ් කරනවා හිනා වෙලා සතුටින් ඉන්න, නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා කියලා. ලස්සන සින්දුවක් අහන්න දෙන්න කියලා තියෙනවා. අචිනේ කඩුවලෙන් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ලොකු පුංචි කාන්තිනන්දා, ඔයාලා දෙන්නටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා මේ මාත් එකතු වෙලා ඔයාලට දෙන්නටම ආදරෙන් ආශිර්වාද කරනවා. ඊට පස්සේ බොයකොඩ සුමන, අද ගමනක් යනවා කියලා දෙනවා. මේ ටයිම් එකේ අහන්න වෙන්නේ නැහැ උනට, හිතින් මංගාව ඉන්නේ කියලා තියෙනවා. හරි, මං ඔයාව ආදරෙන් එකතු කරගන්නම් හොඳේ, හිතින්. හරි, අයබෝවන්. මේ මැසේජ් එක මඩ පාතේ ආනන්ද හේමපාල, කරුණාදාස, සෝමදාස, රංජි, තෙලේපෙරුම, නන්දලාල්, සිරි කුමාර, ජයතිස්ස, සමග ලක්ෂ්මන්ව ඒ පැතෙන් ඔන්න එකතු කරගත්තා. චාමි, මාත් අහගෙන ඉන්නේ ධර්ණියකලින් තරෝෂි බස්නායක. මොකද්ද මේ කියන්නේ? හැම දෙයකටම අඬන්න පුරුදු වෙන්න එපා. කෙල්ලෙක් වුණාම ඕනම දෙයක් දරාගන්න, සතුටින් ඉන්නා වගේම දුකක් දරාගන්න. ප්‍රශ්න කියන්නේ ඕනෑම මොහොතක අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක්. හැබැයි ප්‍රශ්නවලට ඔයාව වැටෙන්න දෙන්න එපා. මල් වගේ ගෑනු ළමයින්ට ගල් වගේ හය හිතෝනේ ඕනම දෙයක් දරාගන්න කියලයි එයා පෝස්ට් එකේ කියලා තියෙන්නේ. ඒක හරි ලස්සන කතාවක්. මල් වගේ ගෑනු ළමයින්ට ගල් වගේ හය හිතෝනේ කියලා කිව්වට ඒක හැම වෙනවදනේ? නෑනේ. දවල් එකයි, විනාඩි 50යි.

0: Lakhanda Radio ITN.
1: Tawal ekai evanadi 54යි.
2: NLP hadahana Lankawē wedima tæki dena tæki avastha wedima lutraiya. NLP hadahana obath adama NLP hadahada bala ganna.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
4: මම තමයි කෙල්ල මිෂා
5: හෙනම් මචං ඌ තමයි
6: සති
7: සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

0: 98.5 anutunaidashmahata lakhanda radio itn sabah sri lankiya handa
1: velaw pasuru dekai
2: velaw obaveta gena aave
3: vaartha pita vaartha kabuna kooti ate nlb danade tahane anuturayen prati sambardhaneta tananta shaktiyak vemin obat dinawa ratat dinawata dananidahane biladi gena obat kootipatiye kuwan
1: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි
2: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය

0: ප්‍රාදේශීය සභාව මගිනුයි ලබන නොවැම්බර් මාස 14 වනදාට පෙර ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. අධික උෂ්ණත්වයේ හේතුවෙන් රුමේනියාවේ එකම න්‍යෂ්ටික බලාගාරය වසා දමා තිබෙනවා. යුරෝපයට බලපෑ ඇති අධික උෂ්ණත්වයත් සමග ඩැනියුබ් ගංගාවේ ජලමට්ටම විශාල ලෙස පහත වැටුණා. ඒ සමගයි න්‍යෂ්ටික බලාගාරය වසා දැමීමට රුමේනියා බලධාරීන් තීරණය කළේ. සර්ණවෝඩා බලාගාරයේ රුමේනියාවට අවශ්‍ය විදුලි බලයෙන් 20% පමණ නිෂ්පාදනය කරනවා. ඉදිරියේ දින 10 තුළ නැවත මෙම බලාගාරය ක්‍රියාත්මක කළ හැකිදැයි යන්න පිළිබඳව තහවුරු කළ නොහැකි බව බලධාරීන් සඳහන් කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුබකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: Lakhanda Radio ITN.
2: Dannawada time pass karanna ona nan potak gewanne film ekak balanna. Habai ekata manuss ekatu

හවස දෙකපහුව වෙලා විනාඩි 4යි වෙලාව. All time bits it charming. අපි අපේ දෙවනි පය නම් පටන් ගන්නවා. 2.7.3 93.5 93.7ට හවස 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට

0: ලාකාන රේඩියෝ ITN
1: හවස 2යි විනාඩි 12යි.
2: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: සම අනුග්‍රහය
1: වාර්තාපික වාර්තා කබන කෝටි යටේ එන්එල්බී ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: අයිදුම් කරුවන් 35,000ක් අතරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කන Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කන. Lakanda Radio ITN
3: හවස 2:00 විනාඩි 14යි වලාව. All time bits it show me හගදීන්නේ මේ වලාව. FM 93.5 හරි 93.7 හරි නේද හැක් විදියට? අත්‍තරම දන්නේ ඔයා කවුද කියලා වාතේ රූපේන් සුනන්දනි මගෙන් අහලා තියෙනවා. ඇත්තටම මං කවුද කියලා මගෙන් අහනකොට මට මෙහෙම දෙයක් කියන්න හිතෙනවා. මම මේ ලෝකේ ඉන්න හොඳම කෙනා නොවෙන්න පුළුවන්. හැබැයි මම මේ ලෝකේ ඉන්න නරකම කෙනා නෙවෙයි. කොහොමද ඒක? හරිනේ මං කිව්ව එක. බලන්න ටිකට් මහගෙන ඉන්න. ඊට පස්සේ හයක අපිට එකතු කරගන්න ඕමගමින් මේ මැසේජ් එක. වැඩ කරන තැන ඔක්කොම එකතු කරගන්න කියලා බෙහන්ස තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. සවදාවලක් අපි තින්නවෝ ගිරි උල්ල නව නගරයෙන්. අපි කියන්නේ ඉරේෂා කියන්න බලන්න කවුද ඉන්නේ කියලා. පුතා මනීෂ ඉන්නවා, දුවශශිනී මහත්තයා රාමනායක. අපි ආතරෙන් එකතු කරගන්නවා. චාමි ගොඩ තවස්සකින් ඉතින් කොහෙද කොහොමද කියලා අහලා තියෙන්නේ. මං හදින් කන්තලේ බාතේක මෙන්න නිමල් සමන්ති දෙල්මි රොවිෂාන් රොෂිනි එකතු කරගන්නම්. හින්දි සිද්ධා කෝණ කියලා තිබුණාට අපි හින්දි සිද්ධා දැන් ටිකකට කලින් ඇහුවා. මේ පැයදි මං තව හින්දි සිද්ධා අහන්න දෙනවා. හොඳ අහගෙන ඉන්න. චාමි අපි තින්නා සින්දුවකට පොතු පිටේ වාද්දුවෙන් සමන්ත අහගෙන ඉන්න. සිද්ධවක් ඕනේ වැල්ලවාය සුරංග බේකරියකේ නේද? සුරංග අයියා, සංජීව අයියා, හරිස්චන්ද්‍ර අයියා, මිහිරංග මල්ලි එකතු කරගන්න කියලා සුපුන් හිරුෂන් එවුව මැසේජ් එක. පිළියන්දලට නම් හොඳටම වහිනවා කියලා තියෙනවා. නමුත් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක සද්දට අහන ගමන් වැඩ 1:36 මේ මැසේජ් එක එවලා තියෙන. මේ වෙලාවේ වැස්ස වුණාට මේ වෙලාවේ පායලද දන්නේ නැත්තම් මම බොරු කිව්ව වෙනවනේ. ඒ නිසා වෙලාවත් ඔන්න කිව්වා. සිසිරස කුමාරියක ගේතාක රම්යක මදෝ උදයා කීර්ති රමණී කුමාරී නාමලි රූබන් ප්‍රසාද ලක්මාලි අසරමශ්‍ය පැත්තෙන් ඉන්න නේද තිලින ශ්‍රියානි රුක්ෂානි රක්ෂා රෝෂණි තින්න මැෂිනාශෙන් ඉන්න සිසරයිය අනුෂ්ක ඔයාගේ මැසේජ් එක. ඔයා ඊ ආවෙ නැත්තේ ඇයි? සනියප නැති වුණාද චාමි කියලා අහලා තියෙනවා. එහෙම නෑ, ඊයේ තිබුණනේ ගෝල්ඩන් වොයිස්. ළඟදීම මේ වෙලාවට ඔගලන්ට අහන්න පුළුවන් ලක්කඩ ගෝල්ඩන් වොයිස්. ඒකේ පටිගත කිරීම තිබුණේ ඊයේ දවසේ. ලබන සතියේ තවම දවසක් එනවා. හරි, අනුන්ට ගෙදරක් දෙන මිනිස්සු සමහර විට සැප විඳිනවා වගේ පෙනුනට ඇත්තටම ඒ තමයි පින තියනකම් පව් කර කර සතුටු වෙන ජීවිත. ඒක අපි අපෝසරක් කියවලා බලමුද? අනුන්ට ගින්දරක් දෙන මිනිස්සු සමහර විට සැප විඳිනා වගේ අපිට පෙනුනට ඇත්තටම වෙන්නේ පින තියනකම් පව් කර කර ඒ අය සතුටු වෙන එක. හමෝම ඇත්ත තමයි. ගුඩ් මෝර්නින් කියලා තාම කවුද මේ ඇහැරලා නැත්තේ? තුෂාර රන්දේව් ගුඩ් ඊවනිං කියන්න පුළුවන් නේ මේ වෙනකොට. ඔයාව එකතු කරගන්නම්. හයි චාමියකි, මම රමේෂා. රවීන්ගේ සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙන්නේ. ඔයා කියනවා විශාල ගමනක් වුවද ආරම්භ වෙන්නේ කුඩා පියවරකින් කියලා. සහතික ඇත්ත. ගමනක් යනවා හීන දැක දැක විදලා විතරක් හරියන්නේ නැහනේ. ඒතකොට ඒක හීනයක් විදියටම තියාගන්න පුළුවන්. හැබැයි ඒ හීනට පණ දෙන්න උවමනාවක් තියෙනවා නම් අඩියක් හරි ඉස්සරහට තියන්නම වෙනවා. අන්න එහෙමයි දිනන මිනිස්සු. මං කැමතිව දිනන මිනිස්සු ගොඩේ ජීවත් වෙනවා නම්. හවස 2:00 විනාඩි 17යි.

0: FM 93.5, FM 93.7, La Khanda. Radio ITN.
1: හවස දෙකයි වෙනාට 21යි.
2: ඇසේ සුදැවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya nlp hadahana lankawē wedima tæki dena tægi avastha wedima lutraiya nlp hadahana ඔබත් අදම NLP හනහඩ බලා ගන්න. Overtime Beats with Chami.
3: හවස 2:00 විනාඩි 23.

0: Lakhanda Radio ITN.
1: දැක හමාරයි නෙවලාව මම ටිකක් වෙලා සද්ද නැතුව ඉන්නකොට මම නෑ කියලා හිතුවද නෑ මම මේ මැසේජස් ටික බලවල හිටිය නරමල පැත්තෙන් මේ මැසේජ් එක ධම්මික සරත් හරි නේද නම කිව්වා සුනිල් අයියා එකතු කරගන්න කියලා තියෙනවා ලක්කරහන හැමෝටම සින්දුවක් දෙන්න ලක්කර නම් සුපිරියක් කියලා තියෙනවා thank you ඊට පස්සේ අපල් ෆැෂන් එකේ විමලසෙන් මහත්මයා ගිලංගන ආදේශන් රසික තව ඉන්නවනේ එකතු කරගන්න ගයන් ශ්‍රීවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර ශාන්ති නිරෝෂා කුමාරී හර්ෂණී සුභා දිනෝෂා කම්මණි චන්ද්‍රානි ඉරේෂ නයනි දල්ප චිත්‍රවත් එකතු කරගත්ත ඊට පස්සේ හෙලෝ ජාමි කොහොමද හොඳින් නේද අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා බහරෙන් වලින් චන්දරකේ හැන්නදී මම බැලුවා කවුද කියලා මේ ජපානෙන් පොඩිදුව දෙල්ශිව තංගල්ලේ නාතරණිය බෙන්ද ශාම ජෝන් වත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ හරි අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ ළඟට අකුරගොඩ පැත්තේ හයි සර්ණිමල අහගෙන ඉන්න සලොන් එකේ ඉඳන් අද තනියම වැඩ කියලා තියෙනවා අද තනියෙන්ම හදන්නේ නෑ මා කීකියද වැඩ ලස්සන හිදි සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙන්නේ අහන දෙන්නම් කොහොමද චාමි කියලා චමින්ද රෝහණ අහන තියෙනවා මං හොඳින් ස්තුතියි හැවුවට ගම්පහ ඉඳලා නතුන් සින්දුවක් ඕනේ අපේ වැඩපොල සද්දට අහගෙන ඉන්න ඔයාව කියලා තියෙනවා ඇත්තද දැන් ඉතින් ඔයාලා වැඩද මම වහගෙන වැඩ කරනවද නියමයි බෙන්දවයි හතයි බෙන්දවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හත කියන්නේ මේ වෙලාවේ මිස් කරගන්න ඕනේ නැති නම්බර එකක් නේ මැසේජ් එකක් එවන්න

0: Nakanda, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 35යි. හින්දි සෙල්ලු හින්දි සින්දුවක්. එල්ලුපය

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Mamanande maram relax.
2: ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සමු අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 51යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: මේ සින්දු අහලම ඇවිල්ලා මම මැසේජස් ටික කියන්නම් හොඳේ.

ऑल टाइम बेट से चाम यहाँ नेपाल के हुआ हम और नाम तो माय ने पावडर वाला लव बिंदला मांगे ना वा मुड़का वाला तरिंग रिंगा के लेना ने अंदर ना नहीं तिंगा लगे ना अके को हम तो यार क्या ला आने होरा ने इरेशा ऐशा गेमहाने चंद्रिका नंदा गायनी आका अपि गोडा कादरे एदे नवा विशेषण निकट कर कन केला तेनो गेमहाने का लक्ष्माली ने हरे थैंक यू मैसेज एका के वद मंगे तने अलुत यालो टिका टिकट महागिन इन्नोने सदवा के कावद हदिन द केला बलन आदरे फिरनो मैसेज एका කුරුණෑ කලින් අසංක වගේ මැසේජ් එක නෑනේ අනේ මේ ටයිම් එකට කන්න වෙන්නේ නෑ මට වලව තමයි කන්න ඉන්නේ හරි හයි ජාවි සින්දුවකට මාවත් එකතු කරගන්න මේ මැසේජ් එක කුමරු හරිදාගේ නම ඇරව වලින් එකතු කරගන්න කියලා තියෙන්නේ හයි සුබ දහවලක් වේවා කොහොමද ඉතාලියෙන් එකතු කරගන්න කියලා තියෙන්නේ ප්‍රභා නේද මහත්යා චින්තක දුව සවේධ්‍යා පුතා සිතිච අංගින කොමලවත් එකතු කරගන්න කියලා තියෙනවා සිද්ද අකහමු ජයග්‍රහණය සපිරි ලස්සන දවසක් වේවා එසේම වේවා කෑගල්ල ඉමුල් ගස්තනිය නිරු එකේ උදේශිකා නිරූපමාලාවගේ මැසේජ් එක කොහොමද චාමි මම තෙනොක් හයි තෙනොක් කොහොමද ඔයා කොහෙන්ද කියලා නෑ ඉතින් මං හයි කියලා කතා කළාට කොහෙන්ද කියලා ඊට පස්සේ මැසේජ් එකේ දාලවන්න සබදාව ලක් ලක්හඳ අපිත් ඔයාව අහනවා කොච්චර දෙයක් තමයි thank you ත්‍රිකුරමලේ පහේ කනේ පුංචි බණ්ඩ ඔයාලව එකතු කරගත්තාන්න චාමි සින්දුවක් කහමුද කියලා ගයාතමේ මාත් වෙලෙන් එපු මැසේජ් එක වටම ලස්සන සින්දුවක් ලෑස්ති කරා ඇත්තටම චමත්කාර තව සම්ධාවක් සුදු කියලා තියෙනවා ඇහලිගොඩ මියන කර තන්නේ විනේ තයිරංගනි වගේ මැසේජ් එක තමයි මං ඒ කියුවේ මේ අපි යනවා එහෙනම් අන්තිම පැයට පැය දෙකක් කොහොමද නටක් ගාලා ගෙවුනේ නේ ඔහොම තමයි ඉතින් ජීවිතෙත් ඔච්චර තමයි එනිසා මේ ගෙවෙන තප්පරවල මොකද කරන්න ඕනේ සතුටින් සනසීමෙන් ඉන්න බලන්න ඕනේ අන්තිම පැයදී මොන ගැහැම එනවා එනවා නේද මාත් එක්ක ඒ අන්තිම පැයට මැසේජ් එකක් කියලා තියන්න

0: වෙලාව පස්සරු තුනයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB ධනරිත හනේ නුතුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: කුලි ගමනක් යන බව පවසා වෑන් රථයක ගමන් කරෙහි රියදුරාට තුවාල සිදු කරමින් වෑන් රථය පැහැරගෙන පලාගිය සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු බකමුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

0: පහරකෑමෙන් තුවාල ලැබූ රියදුරාය පිළිබඳව තම පුත්‍රයාට දැනුම් දී තිබෙනවා. ඔහු පොලිසියට පැමිණිල්ලක්ද සිදු කළා. ඒ අනුව ගිරිතලේ ප්‍රදේශයේදී බෑන් රථය හඳුනා ගැනීමට හැකි වුණා. පසු ඒ බකමූණ දෙසට ධාවනය කරමින් පවතින බවටයි තහවුරු කරගත්තේ. ඒ අනුව බකමූණ යායට ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා ගනිමින් වෑන් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත් සැකකරුවන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉන් එක් අයෙකු පමණක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලාගිය අනෙක් සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. යේමනයේ නැවත යුද්ධයකට එළඹීමේ ඉහළ අවධානමකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනතුරු අඟවා තිබෙනවා. පසුගිය කාලයේ පුරා යේමනයේ ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිවිල්ලා හමුදා මරණ රැසක් වාර්තා වුණා. 2022 වසරේ සටන් විරාමයෙන් පසු කිසිදු අවස්ථාවක නොතිබූ ආකාරයෙන් යේමනයේ අලිත් වරක් සම්පූර්ණ යුද්ධයකට එළඹීමට ආසන්න මට්ටමකට පත්ව සිටින බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනතුරු අඟවන්නේ. ඒ බව ජගත් ආරක්ෂක මණ්ඩලයටද දැනුම් දී තිබෙනවා. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගන්න ඕනම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

حاسه تنهایی و نادی حیایی ولام. All time bed sit charmy. අපි අපේ තුන්වෙනි පැයයි මේ පටන් ගන්න. 0.7, 0.3, 0.5, 0.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

හවසතුන වෙන ඩිද හයයි වෙලාව මතක් වුණ දේ ෆිල්මික මොකක්ද කියලා. ත්‍රීඩියට්ස් බැලවාද ලස්සන ෆිල්ම් එකක් නේ කාල අදරත් බලන්න පුළුවන් ගිති. බිදුවයි හතයි බිදුව ඇතුනයි අනතුනයි පහ අනතුනයි හතට මැසජයක් එවලා ගෙවුණු පැය දෙකේදී තාමචාමිකය වෙන ඒක දොච්ච රවුල් හරි හරි දැන්කිනවා දැන්කින මේ පැය දැනි වාරයම කෙලිවර කරන්න පැයි. අපිට නම් වැස්ස කියලා කියනවා රයිකම පැත්තට මේ කියන්න හොඳ සරත් චන්ද්‍ර වගේ මැසේජ් එක දැන් දැක්ක. හායි ලස්සන ළමයෝ සුබ සන්ධාවක්. ඊ අපි වෙතාලා කොහෙද ගියේ කියලා අහලා තියෙනවා. කොහෙවත් කියන්නේ නැහැනේ මෙහෙම හිටියේ. මම මෙතෙන්ට ඇවිල්ලත් ගියා. සුපුරුදු පරිදි ආතරෙන් ලැඟතුකමින් අතත් මේ පැත්තෙන් ඔයාව අහගෙන ඉන්නේ කියලා තේනවා. හැමදාමත් වගේ අතත් සුපිරි වැඩසටහන කිව්වට තැන්ක් යූ නිෂු. හරිද? ඔයා මොකද්ද මේ කියන්නේ? ටික පෝස්ට් එකක් තියෙනවා බලමු. ටක් කල කියන්න. හිරු රශ්මීන් දැවේ දැවේ කර්කශ වෙච්ච මහ පොළොවට වැහි බින්දු වැටි මහ පොළොව සිසිල් වෙනවා වගේ මේ ලෝකේ වේදනාවන් හිත හිර කරන් විඳවන හැම හිතක්ම නිවේවා කියලා උදේ පාන්දර මැලේසියා පොළොවට වැටුණු වැස්සෙම මං හිතින් ප්‍රාර්ථනා කරා කියලා නිෂු කියනවා. මොකද බාහිර ලෝකෙට පේන හිනාවෙන මිනිස්සු හිත අභ්‍යන්තරෙන් කොයිතරම් විඳවනවද කියලා දන්න නිසා. ඒ වගේම මතක තියාගන්න අහස කොයිතරම් සැහැසිකම් කරත් මහ පොළොව නිහඬව දරා ගන්නවා. ඒක නිසා හුරු වෙන්න මොන වේදනාව දැනුණත් දරා ගන්න. වට දවසක් යනවා වේදනාව විඳපු දවස් අඬපු දවස් හේදිලාම ගෙහෙලා හිනාවක් විතරක්ම දකින. එතෙක් දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා නිෂු ඔන්න මතක් කරලා දුන්නා. අපි හැමෝම වෙනුවෙන් නිෂු මං ඔට තැන්ක් යූ කියනවා. හරිද? ආයේ සමුදටත් ලස්සන පෝස්ට් එකක් මට හොයලා එවන්න ඕනේ. හරිද? නමස්සේ චාමේ බහන්. කෙසේ හොතම්? කවුද කියලා වැලි වැලාවේ සුභාෂිය සහ ප්‍රභාෂි. ටේක් කෙ ටේක් කෙ බස් බස් තමයි. අපිට දෙන්න 70-80 දශකයේ ලස්සන හින්දි සින්දුවක් කියලා තේනවා. ඔය දිගටම අහගෙන හිටියොත් මම ඔයාට අහන්න දෙනවා. හොඳ අසීපේ නින්න නිසා මේ වෙලාවේ ඔයා වහන්නේ ආයේ කවදාවත් මැසේජ් කරන්න වේද දන්නේ නැහැ අහනවා විතරයි කියලා තියෙනවා. ඒ මොකෝ එහෙම කියන්නේ? ආයේ මැසේජ් එකක් එවන්න හොඳ උම්මනට බැලසෝපත් වෙන කියලා මං ආතරෙන් වාට ප්‍රාර්ථනා කරනවා. ගම්පහ රත්න සිටි පතිරාජ මාතලේ කුමාරි මුංහේන වසන්ත රදාවඩුනේ ගාමිනීනෝ මාතර කින්ස්ලේ ඇල්පිටියෙන් සමන් ගාල්ලගේ තත්පරයක් නැහැ රබිත් එක කියලා තියනවා. තැක්කියෝ ඔය ආතරෙන් එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනන්ගේ. වල් පැලයක් රෝපණය කළා කිසිම දවසක රෝස මලක් නම් නෙලා ගන්න බෑ. රෝස මලක් නෙලා ගන්නම් රෝස පැලයක්ම රෝපණය කළ යුතුයි. ඒ වගේම ඔබ යහපත් ක්‍රියාවක් කළොත්ම පමණයි යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ බව හොඳින් මතක තබා ගන්න කියලා තියෙනවා. කුමාරි ඔයා තමයි මේ පෝස්ට් එක එවලා තියෙන්නේ. නයනී සුභාෂිනී ගාමිණී ධම්මිකාව එකතු කරගන්න. හොමතගයෝ හොඳින් මතක තබා ගත යුතු දෙයක් නමයි මං ඔයාලට කිව්වේ. හරිද? හොඳ දෙයක් කළොත් විතරයි ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. වපුර්ණ තරමට නිතින් හස්වැන්න. හරිද? ඔයා නරකකම් කුකකම් කරලා අනිත් අය ඔයාලට හොඳ කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මං දන්න ඔයා හැම කෙනෙක් නෙවෙයි. එහෙමයි ඒ කිව්වේ. හවස 3:00 විනාඩි 13යි.

0: අවසත් උනායේ වෙනාඩි 18යි.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: SLT Mobitel Fiber එක ගැතරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසන්න. SLT Mobitel Fiber.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
6: ලක්ෂණ මොඩින් ඉස්සල්.
7: සම අනුග්‍රහය.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
10: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
9: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
10: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
11: hina baby sindu ahanna FM 93.5 FM 93.7 handabe 4 weddi tune karala tiyaganna
12: evening drive with chamit and charu
7: sama anugrahaya
12: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaru ekumanna adumama tanna 01177679579
7: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු කේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාමකින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 579.
4: අයිදුම් කරුවන් 35,000 අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
6: ඔල්ටයිම් බේට්සි චාමි හන අන්තිම දවස් ටිකනේ මේ ඉතින් නේද? 0.7, 0.3, 93.5, 93.7 ලෝබ නැතුව එක නිසා මැසේජ් එකක් එවන්න කියලා මම මේ මතක් කරේ. අදත් ඉන්න ලස්සන සිද්ධා කන්න දුව මෙත්‍රාදී මහත්තයා හේමන්ත සිල්වා අම්මා අයියා නිමල් තිරක සිරිනේ දහරද සුදුවක්කා මනෝහරේ ප්‍රනාන්දු මම බැලුවේ සැලරි එකවත් ළඟයිද කියලා. සුදුවක්කා අනවක්කා ප්‍රභාමන්ගේ ගමනි අයියා එකතු කරගන්න කියලා මැනිකේ දඩම් ගස්ලන්දෙන් තමයි මැසේජ් එක මට එවලා තියෙන්නේ. අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ කවුද මේ? Good afternoon Chami Kandlamaya. සපොර්ට් විදිහට අදත් අපි වහගෙන ඉන්නවා කියලා දුලීප සමරසිංහ New Zealand වලින් දලා මට එපු මැසේජ් එක. අදහි අංශක 14 ලු උෂ්ණත්වය. අධ්‍යක්ෂේපනේ. කවුද චාමි? ඩුබයි වලින් චලිත රත්නායක, නිසංසලා රත්නායක, දුවලා දෙනා ගාත්මී රත්නායක, සේලි රත්නායක එකතු කර ගන්න හොඳයි. Thank you message එකට. ඊට පස්සේ යනවා අපි මොරටුවට. මොකද මේ කියන්නේ? අනේ මේක උපන්දිනයක් කියන්නනේ. කියන්නම්. ඇයිද කලබල? මොරටුව ඉදිපැත්තේ අපි හැමදාම හන් ඉන්නවා කියලා තේනු. වජිර රංග අසෙල බොස්ස එකතු කර ගන්න. අසෙල බොස්ගේ පොඩි දුවගේ අත උපන්දිනේ. පොඩි දූ එන්න. වාගේ නම කියන්න යන්නේ මෙත්මිය මාෂා නේද? මෙත්මිය මාෂා ඔයාට අපි පුතේ ප්‍රාර්ථනා කරන නිදුක් නිරෝගී වාසනාවත සුව සුබ උපන්දිනයක් වේවා කියලා. ඒ වගේම හෙට එයාගේ අක්කගේ උපන්දිනේ. එයාගේ නම මයුමි අමාෂා. හානේ නියමයි. අක්කගේ නංගිගේ උපන්දින ළඟ ළඟ තියෙන්නේ මයුමි. හෙට මම නෑනේ මයුමි. ඒක නිසා ඔයාටත් සුබ උපන්දිනයක් වේවා කියලා මං ආදරෙන් ආශිර්වාද කරනවා. ඔයාගේ අම්මා මහේෂි, තාතා සේල, අයියා වජිරත් එක්ක මම චාමි නැන්දා. අපි හැමෝම එකතු වෙලා ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ආශිර්වාද කරන දුවලා දෙන්නටම හොඳට ඉගෙන ගන්න ඕනේ, හොඳ දරුවෝ වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ තියෙන මැසේජ් එක බලමු. බොලත් සිංහලෙන් දහරවගේ මැසේජ් එක කියනවා. මට ප්‍රශ්නයක් දීලා තියෙනවා. හරිද? මම බලන්නම්. එයා දැන් මට ප්‍රශ්න දෙන්න පුරුදු වෙලා. හරි වැඩක් නේ මේක. හයි චාමියා, කියෝ කොහොමද? යාට ලස්සන සිද්ධාක් අහන්න දෙන්න විල් පොතින්න සමුදුනි. හයි, සෑහන දවසකින් වගේ මැසේජ් එකක් මන් දකින්න. අම්මා ශිරානි කියලා තියෙන්නේ මට එක්සෑම් අනේ මේ දවස් ටිකේ කියලා තියෙනවා. හරි හරි, හොඳට එක්සෑම් එක කරන්න. හයි චාමි මැනිකේ, නව ගහ ඇල ඕසිස් එකෙන් ඕෂධ රත්වෙට ඇයි ඊ ආවේ නැත්තේ කියලා තියෙනවා. මං ආවානේ, ආවා. අර ගෝල්ඩන් වොයිස් ඒකේ වැඩක හිටියේ. හරි චාමියකි, මම මිනුවන් කොට කලබර් ටිකෙන් සෙවුවන් දෙයි එකතු කරගන්න කියලා තියෙනවා. සාකරිකා දෙලිනි, ජයවිල, රිස්නව අපි ඒ අය එකතු කරගෙන සින්දුවක් ගන්න යන්ද? මොකෝ කියන්නේ? හා කියනවා මට නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ. ඒ නිසා මම සින්දුවක් අහන්න දෙන්නම්. මැසේජස් ගොඩක් තියෙනවා. තක්කල සින්දුවක් අරෙන්නම්.

නම චාමිකාවගේ වුණානම් නෑ මිනිස්සුට එම හීන තියෙන්ඩ ඕන යනේ. හවසතු දයි වෙනාඩි විසි අටයි වෙලාව අපි අනවා කොයිට දන්නවාද? දන්නන ඇති මං කියන්න ඕන නෑනේ. දන්න ඕනි දන්න අයනම් කියන්න. ජයල පැතට අරයන්න ඇන් රෝෂණය සහගෝධ මිතුරු මිතුරියෝ කෝමල එකතු කරගන්න කලේ මැසේජ්ගේ තිබුණ. ඊට පස්ස අප යනවා ලංකාව ඇතුල තින සොඳ ලංකාව තාරුණී ඔයා එකතු කරගන්න පවල හැමෝම එකතු කරගන්න කර තමයි තිබුණේ. මිතුම් හට තියෙන හින්දි නමක් මිතුම් කොහෙන්ද කියලා නෑනීති වා මෙහැම කියනවාද? අනුන්ට මල්ලබා දෙන අතෙහි නිරන්තරයෙන්ම සුවඳ රැඳේ පවති. ඔබ අන්නයට යහපතක් කරන විට ඒ පළමු සතුට සහ වරිණාකම හිමි වෙන්නේ ඔබටමයි. කරුණාවන්තකම කියලා කියන්නේ පෙරලා තමන්ටම ලැබෙන ආශිර්වාදයක්. ඒක හරි ලස්සනයිනේ. අනුන්ට මල්ලබා දෙන අත නිරන්තරයෙන්ම ඒ මල්වල සුවඳ තියෙනවනේ. ඒ කතාවට මං සෑහෙන එකඟ. මලක් දෙන්න මට මං කියන්නේ. එතකොට ඔයාගේ අතත් සුවඳයිනේ. කොහමද? ඊට පස්සේ තියෙන මැසේජ් එක කාකෙන්ද? අනේ ප්‍රෝග්‍රෑම් එක ආයේ නැද්ද එතකොට කියලා අහලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඕල් ටයිම් බීට්ස් විත් චාමි කියන එකක් නැති වෙනවා. හරිද? ඊට පස්සේ ඊට වඩා හොඳ එකක් එනවා. හැමදේම වෙනස් වෙමින් ගලාගෙන යන ලෝකෙ හැටි එහෙමයි. හරිද? අපි වෙනස් වීම වලට අවනත වෙන්න ඕනේ. ඒ වෙනස් වීම සමහර විට හැම දෙයකටම වඩා හොඳ වෙන්නත් පුළුවන් නේ. අපි අත් සින්දකට එකතු කරගන්න කරුණාකල මාස්පතින් මේ මැසේජ් එක. චමත් මල්ලි ඇතුළු කොල්ල සෙට් එක එකතු කරගන්න කියලා කනිෂ්ක තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රධාන කපටාවේ මෙහෙම කල්මනාකාර බන්දාර එකතු කරගන්න. ඔබෙල්ලගේ හොඳේ නිල් මේ හර්ෂා සුනිල් උපේන්ද්‍ර වැලිවත කොෂිලා ජයතිලක සමන් අරුණ සදමිනී දුලංජිත් සමන්තෙස් ඔයා තහගෙන දින්නේ. හරි හරි. අනේ මට බෑ දහර ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මං ඒක දන්නේ නෑනේ. ඔයා පළතුරක් ගැන අහලා තියෙන්නේ. මං කන්ද කැමති නෑ පළතුර. ඒක නිසා මම උත්තරේ දන්නේ නෑ. කවද බැරෙන්න හැටි. ඔයා කොහෙද මාත් එක්ක දිනන්නේ? හයි ලක්කඩ අපි අත්‍යන්තටින් දිලීප ආසිරි අර්ජුන් වසුන්දරා ශාමිනී අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තියෙනවා. ඊට පස්සේ මේ කවුද අක්කේ අමතක නොකර යටියන්තරට දෙන්න. මං යටියන්තරට සීපොත් ජනපදයේ ධනෝෂි දිදු ලංගන අක්කා චතුනි නේත්‍රා මට යගේ නම කවදාකවත් අමතක වෙන්නේ නැහැ. චතුන කිව්ව මට මතක් වෙනා නේත්‍රා නේද කියලා. මේ නේත්‍රා අස්තක වගේ මං වගේ නම මතක තියන් ඉන්නේ. හරි සෙදුව කහලේ මුද මේ සින්දුවෙන් පස්සේ මං යන්න හිතන් ඉන්නේ WhatsApp එක පැත්තෙන් ඉවත් වෙලා text messages

0: Champion hatali alun sampat abu
1: Lakanda Radio ITN
2: Tunai winade despahaina welawa dan dahara magen prashnayak ahuwane ඊට පස්සේ අමතු උත්තරේ දුන්නනේ දැන් මංගේ ප්‍රශ්න ආලගෙන් අහනවා දන්නයි උත්තරේ කියන්න මං කියන්නම් තහරා හරි උත්තරේ දන්න අය අහන් ඉන්න අය අතර ඉන්නවද කියලා හරිද මෙහෙම තමයි ප්‍රශ්නේ ඕන් අහ ගන්න ඕනේ ගහේ නම ඇටයට නැහැ ඇටේ නම මතයට නැහැ මතේ නම තැඹුවම නැ මොකද්ද මේ හොඳටම දන්න දෙයක් කියලා තමයි කිව්වේ දහලා දැන් ඉතින් උත්තරේ කිව්වට පස්සේ හොඳටම දන්න දෙයක් තමයි බලන්න ඔයාලා දන්නවද කියලා මට වඩා ඔයාලා දක්ෂද කියලා බලමුකෝ හරිද මං කිව්ව නේද මං යනවා කියලා ටෙක්ස්ට් මැසේජස් පැත්තට බලමු චෝමි අක්කා කොහොමද හොඳින් නේද සතුටින් ඉන්න කියලා දුමින්ද ඔයා මැසේජ් එකක් කියවලා තියෙනවද මුලින්ම සේරුව විල පැත්තට ගහමු කැඩිය සමරසිංහ සින්දුවක් අහමු ඕල් ටයිම් බෙට්ස් විත් චෝමි මගේ පෝස්ට් එකත් කියන්න නිලතල ධනය බලය රූපය වෙනුවෙන් ආඩම්බර වීම මෝඩකමක් කියලා තියෙනවා ඒක ඇත්ත ගම්පොලින් වසන්තා කුමාරි තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ ස්තුතියි රිකෙල්ල ගස්කර පැත්තට යනවා මං උපේක්ෂා කෞශල්‍ය සහන් ප්‍රමෝද නුවන් මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා සුබ වේවා ඔබට ප්‍රියේ කියලා කවුද මට මේ මැසේජ් එක වෙලා තියෙන්නේ වෙහන් ගටෙන්නේ දීපා දොචතෝ පුතමදෝ මහත්තයා සුදත්තත් එකතු කරගන්නවා කවදාවත් මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න එපා. පපු හොරගෙන කඳුළු වැටෙද්දී හුස්ම හිරවලා එක ගහද්දී ඔයාට ඔයාවම මරා ගන්න තරම් වේදනාවක් වෙද්දී ඇබ්බැහිය කොච්චර මාරාන්තිකද කියලා ඔයාට තේරෙයි. මම මදු මල්ලි ගහන්නත් සින්දකට එකතු කරගන්න කියලා තියනවා. ඔයා කිව්ව කතාවට මං එකගයි. මං ඒකනේ අර කියන්නේ කවදාවත් මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න එපා කියලා. කොහොලහන පැත්තට යන්න හදන්නේ ජය කලනි වගේ මැසේජ් එක උපාලි චිත්‍රානි මාධව කසුම එකතු කරගන්න කියලා තියෙනවා මේ මැසේජ් එක කාගෙන්ද කියලායි බලන්නේ රත්නපුරේ රත්නේ තමරා කුමාරි හායි කොහොමද චාමියකි මමත් එකතු වෙනවා වරකාපලෙන් නිෂා අම්මා හස්බන්ඩ් තරිඳු සම්බලිද සඳලිව එකතු කරගන්න හොදේ මට පේන විදිහට ඒ නම තමයි තිබුණේ හම්බේ ගමුවෙන් බොදෙක මාවත් එකතු කරගන්න සින්දුවර කියලා මැසේජ් එකක් තියෙනවා පන්හිඳෙන් ලිය උනේ ඔබ ගණයි තෙලිතුඩේ බොඳ උනේ ඔබ රුවයි දසවනේ රැඳ උනේ ඔබේ හදයි හදවතේ හින උනේ සෙනෙහසයි කියලා චන්දි මහවත පස්සාලේ ලස්සන කවියක් කියලා තියෙනවා තැන්ක්යූ චාමි අම්මා තාත්තා ඉදිරිල් ප්‍රේත මදු රංග එකතු කරගන්න කියලා ඔයා මේ මේ මේ ටෙක්ස්ට් මැසේජස් එවලා තියෙන්නේ අයි දහරා හයි යකි මම අලව්වෙන් තරෝෂි ගණේෂ්වත් එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවකට හරි හරි දැන් ඉඳන් මඩන්න පටන් අරන් මන්නේ නැහැ කියලා මං ඉන්නවනේ මොනාදනේ චූ හවස තුනයි වෙනාට

0: හවස තුනයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: දොර ගඟේ කල නැහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනට තහනිය ලොතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: 10ට වෙනසක් 18ක පෙරලියක්
3: Lakanda Radio ITN
4: හවස 3:47යි. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා ලව්ව ගලතරෙන් මහත්ය නන්දන පුතා ගානත් දුවමින්දෝදී දුව ශශිදී ගීතිකා. හරි නේද? සිතා කමෝනේ. චාමි මම අන්න උදාරණිය ගලින්. මටත් දෙන්න ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ඊයේ ඔයා ඒකද බලන් හිටියා කියලා තියෙනවා. ඉතින් ආවේ නෑනේ. තාම බැනුම් අහනවා මේ යන්න ළඟට බැනුම් අහනවා. නවරින් සංජීව හයි. ඔයාගේ මැසේජ් එක දැන් දැක්කේ. දැක්ක ගමන් කිව්වා ඔයා තරහ නම් ඉතින් තරහ වෙලා ඉන්න. හැබැයි සොඳට මට මැසේජ් එකක් අයවන්න. හරිද? චාමි සුබ සතියන්තයක් වේවා සතුටින් ඉන්න කියලා. තියෙනවා මැසේජ් එකක්. තැන්කියු. ඔයාලත් එහෙම සතුටින් පරිස්සමට ඉන්න ඕන. ඊට පස්සේ ආයි මං යනවා WhatsApp එක පැත්තට. සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් වේවා චාමි නංගිවාට. තැන්කියු. ඇත්තටම හැමම වෙන්න ඕනේ. මමත් ඉන්නවා එහාව හැමදාම අහගෙන අදත් වෙනදා වගේම කියලා සීෂර්ස් වලින් ප්‍රදීප් ලංකා හයි කොහොමද? අට ලස්සන සින්දුවක් දෙන්නම් මං. Good evening Chami anti කියලා තියනවා. ධෝනි හසඳර හයි කොහොමද? අම්මා සුරේකා අපච්චි සාගරවත් එකතු කරගන්නම්. හයි අකි. අපි සිපොත් එකේ කියලා තියෙනවා අම්මවයි තාත්තවයි මාවයි එකතු කරගන්න කියලා තියෙනවා හසිත නිශාන්නේ ඔයගේ නමේ වලත් නැ මම්ම ඉතින් ඔයලා කිව්ව නිසා හොඳයි චාමි මිසය මව හොයනවා කියලා මස්නාමට කතා කරලා අවදි කරා ඔයා ඉතින් නිදාගන්නේ ඇහැරලා ඉන්න ඕන වෙලාවරනේ ඔයාට තියෙන වාගෙම කියලා ඔරලෝසුවක් මං හිතන්නේ නේද ඊයේ දවස ගෙවුණා ගොළු බිහිරි වගේ අදනම් අකුණු සමගින් වහිනවා වගේ කොහොමද ඒක ඔබ හද නැතිව ගෙවෙන අතිවියට අපගේ නොකියනු මැනවේ සමු ගන්නා බව මෙලෙසේ නැනා මස්සිනාමං සමු ගන්නෑ සදායියා චොටියක් අවත් එකතු කරගන්න පොල් ගහවල ඉහළගමින් හරි ඔගුල එකතු වෙන්න ඕනේ මං කිව්වා චාමි මගේ මැසේජ් එකත් කියන්න පිටිකල බොරුළු හෙනේ සුසන්ත සම්පත් ඔයාව එකතු කරගන්නම් ඔයාගේ හිතේ තියෙන දුක අඩු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා වාදික පෝස්ට් එකක් එවලා තිනවා මට කලක කියවා හොඳේ ඒකට තමයි මම වාට එහෙම උත්තරයක් දුන්නේ හයි චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ මොකද වෙලා තිබුණේ පොගේ දවස්ටි ගෙකසුන් කොරියාවෙන් වැකේෂන් ගිහින් ඉතී ආවේ කියලා තිනවා මම ප්‍රශ්න අහනවා කියලා දන්න නිසා එයා මට උත්තරෙත් එක්කම ප්‍රශ්නේ හදලා තිනවා අන්න එහෙම ඉන්න ඕනි සහන දවසකට පස්සේ මට මැසේජ් එකක් එවනකොට ඇයි ඔයාලා එහෙම මට මැසේජ් එකක් එවන්නේ නැතුව හිටියේ කියලා පැහැදිලි කරලා එවන්න. මොකද මං අනිවාර්යෙන් අහනවානේ. සහන මතක ඉතින් මට ඉගෙන ගන්න දේවල් අමතක වුණාද? මේ වගේ කේලම් අවපදුම හොඳට මතකයි. හවස 3:40 කීයද? 3:47යි ආදී.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අද සිට රජයේ සහතික මිලට වීමෙලතී කන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළා. එනෝරෙලිය වාණිජ මණ්ඩල එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්
6: පහුගිය අවුරුදු 76ක කාලය තුළ හොඳ හෝ නරක අපේ රට ඉතාමත් අවිධිමත් පරිපාලනය තුළ ආර්ථික වශයෙන් අතිමහත් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. වර්තමාන රජය ලොකු උත්සාහයක් කරනවා මේ තුළින් ගොඩ එම සඳහා ගොඩ ගැනීම සඳහා අපේ රට අපි සාකච්ඡා කළ තීන්දුවක් ගත්තා. අද රටේ ගොවියන් මුණ පාදලා තියෙන මේ විශාල ගැටලුවට අපි කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියලා. අපේ විසඳුම මෙච්චර කල් නොදක හිටියා නෙවෙයි. රජය විවිධ යෝජනා කරත් අපේ අවස්ථාව ඒ විදිහටම අපි පිළිගත්තෙත් නැහැ. පස්සේ ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්නලා අපිට මේ පිළිබඳව අපෙන් කරුණු විමසුවාම අපිට තියෙන ඒහා සම්බන්ධව ගැටලු අපි තාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් අපි රජයේ සහතික මිලට වී මිලදී ගන්න තීන්දුව කරා. ජනාධිපතිතුමත් සමග අපි එකඟ වුණා. තෙත වී මිලදී ගන්නත් වීලි වී මිලදී ගන්නත් ඒ ගණනයන් පිළිබඳ අපි එකන්තාවයකට ඇවිල්ලා තමයි අද මන් නුවරට ආවේ. හැබැයි අපේ ගොවි මහතුනුත් අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක වියලි වී ගේන්නෙම නැහැ. සියලුම අමු වීම තමයි ගේන්නේ. නමුත් රටේ ප්‍රසිද්ධ

0: නල්ලච්චිය වෙල්ලායේ කුඹුරකින් අක්කර 1කට වීබුසල් 180ක අස්වැන්නක් ලබා ගැනීමට හැකිව තිබෙනවා. ජය වැඩසටහන සමගාමීව මෙම කන්නේ වීවගාවේ පසු අස්වනු සමීක්ෂණයක් සිදු කෙරුණා. නල්ලච්චිය යායේ තෝරාගත් ස්ථානයකින් පසු අස්වනු නෙලීම සිදු කර තිබෙනවා. ඒ අනුව තහවුරුණේ අක්කර 1කට වීබුසල් 80ක අස්වැන්නක් ලබා ගත හැකි බවයි. කොළොම්බියාවට බලපෑ භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 281 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රිච්ටර් පරිමාණය 1.4 ප්‍රබලත්වයෙන් යුත් භූකම්පණයෙන් කොළොම්බියාවට පසුගියදා බලපෑම් එල්ල වුණා. කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් තුල සිරවී සිටින පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒව අවසන් අදියරට පැමිණ ඇති බවයි සාහන කණ්ඩායම් පවසන්නේ. භූකම්පණයෙන් 3500කට අධික පිරිසක් තුවාල ලැබුවා. 500කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් බව කොළොම්බියා බලධාරීන් සඳහන් කළා. විනාශ වූ රෝහල් සහ පාසල් නැවත ගොඩනැගීම සඳහා හදිසි අරමුදල පිහිටුවීමට කොළොම්බියා ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
7: ලකන

0: சொல்ல சந்தேவ கவச ஹதராய் வினாடி ஹதராய் விழாவ ஈவினிங் டிரைவ் வேக் அது சிக்குறாதா தவசே அபிமுனாக என விழாவ
1: ට්‍රිප් එකක් යන්න.
2: හරි වැඩක් කරන්න.
1: නිදහසේ ඉන්න පුළුවන් වෙන තැනකට යන්න කතා කරන්න පොඩ්ඩක් යාළුවෙක් එක්ක සෙට් වෙන්න. ඒ වගේ දෙයක් තියනවා නම් තමයි අපිට මේ
2: නිවාඩුවක් කියලා දැනෙන්නේ.
1: නිවාඩුවක් කියලා දැනෙන්නේ. නැත්තම් මොකද? නැත්තම් ගෙදර නිවාඩු දවසේ ගෙදර හිටියත්
2: හරි.
1: 1000ක් දේවල් ඔළුවේ. ළමයි ඉස්කෝලේ මේ පන්තියක් යන්න ඕන. ගෙදරට ඕන කරන බට්ටි ගේන්න ඕන.
2: ගෙවල් වල වැඩ කරන්න ඕනේ.
1: ගෙවල් අස් කරන්න ඕන. ගෙවල් වල පිටාවෙ සුද්ධ කරන්න ඕන. ඩෙංගු වෙන්න පුළුවන්. ඒ වයින් පරිස්සම් වෙන්න ඕන.
2: හරි.
1: එතකොට වාහනේ හොද ගන්න ඕන. වගේ ගොඩක් එක එක දේවල් තියෙනවා. ඒ දේවල් ඔක්කොම අර ඔළුවේ කැරකෙනවනේ.
2: හා.
1: එතකොට ගෙදර හිටියත් කිසි නිදහසක්
2: නෑ. නිදහසක්.
1: හැබැයි පොඩක් එළියට පහළට ගිහිල්ලා කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා එහෙම නැත්නම් වෙන කොහේ හරි තැනකට ගිහිල්ලා අපිට කැම ටිකක් කාලා දවස ගත කරන්න පුළුවන් නම්.
2: නිදහසේ මං හිටියා.
1: අන්න නිදහසේ හිටියා.
2: ඕකේ.
1: කියලා අපිට කියන්න පුළුවන්.
2: හා හා.
1: ඉතින් කොහෙද අනේ ඕක කරන්න වෙලාවක් කියලා
2: අන්තිමට
1: ඔක්කොම දේවල් ටික අපි ගුලි කරලා ඩස්ට්බින් එකට දාන.
2: හරි. කරන්න වෙන්නේ
1: නැහැ ඒවා. ඔය කරන්න වෙන්නේ නැහැ.
2: ප්ලෑන්ස් විතරයි අර යාළුවෝ එහෙම ට්‍රිප් ප්ලෑන් කරනවා වගේ.
1: ඔව් අපි දැනුත් ඔය දැන් ඒ කතා කරේ.
2: හහ.
1: අන්තිමට අපි කරන දේ. ඉගන්නේ කොච්චර දේවල් අපි කිව්වත්
2: හහ.
1: අන්තිමට කියන්නේ අන්තිම වාක්‍ය තමයි. අනේ ඔය කරන්නේ කොහෙද අනේ වෙලාවක් තියෙන්නේ?
2: ඒකනේ.
1: අපිට ඔය කරන්න වෙලාවක් නැහැ.
2: අපිට ඊට වඩා වැඩ තියෙනවා.
1: මේ
2: දේවල් වල වැඩ කොච්චරක් තියෙනවද?
1: මේවායි කවද කරන්නද? අය සවුන්ද ඉඳලා වැට යන ගත්තට පස්සේ.
2: ඒකනේ. මේ දවස් දෙක විතරයි ඕවට තීනි කරන්නේ.
1: අපිට කවුරුත් කරලා දෙනවද මේවා?
2: නෑ නෑ අපිම කරගන්න එපේ.
1: ඔය කයිවරු ගහුවට. එහෙම කියලා අපි හිත හදාගෙන අර දේවල් ටික ඔක්කොම ඩස්ට්බින් එකට දාලා ආයිමත් පුරුදු රෝට් එකේ
2: යනවා.
1: අපි යනවා. ඒක තමයි අපේ ජීවිත කතාව.
2: ජීවන චක්‍රය.
1: ජීවන චක්‍රය. 4 විනාඩි 13 වෙලාව. ඒ මොන වුණත් පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්න. සින්දුවක් අහන්න. පොඩක් පොඩි චැට් එකක් දාන්න කවුරු හරි ඉන්නවනම් කතා කරලා.
2: හරි.
1: හැම දෙයක් ගැනම පොඩි සුබවාදී ෆෝනෙකින් බලලා සතුටින් ඉන්න බලන්න. එච්චරයි වෙන්න ඕන.
2: ඔන්න ඔහේ වෙන දෙයක් වෙයිනේ.
1: වෙන්න දෙයක් වෙන්න කියලා ඉන්න තමයි තියෙන්නේ. 4 විනාඩි 13 කියලා මං කිව්වා. අපේ ෆෝන් නම්බර් එක ආයෙත් මතක් කරමු කට්ටියට.
2: 0703 93 5 93 7 0703 93 5 93 7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න කට්ටියක් එකතු කරගෙන.
1: කරවල හොද්දක් හදාගෙන අද රැට.
2: බට්ටිකක් කමු.
1: Evening drive on the Friday.

0: Anda Radio ITN.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLV දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:24ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්. 10ට වෙනසක්. 18ක පෙරලියක්. ලංකදීබා.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතරමුල්ල දුරකථන 0706 478 478

0: ඇසල්ට මොබිටෙල් ෆයිබ එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඇසල්ට මොබිටෙල් ෆයිබ
1: කෝල් ඩ්‍රයිව් එකට
2: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 24යි වෙලාව. ඉවිදින් ඩ්‍රයිව් අපි එක හගෙන ඉන්න වෙලාව. දැන් අර මේ අපි පහුගිය දවස්වලත් කිව්වා මේ සෝලා වලින් දැන් ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ විතරක් නෙවෙයි ලංකාවෙත් වැඩ ගන්නවා. ලෝකෙ ගත්තට පස්සේ දැන් තියෙනවා සෝලා වලින් හරි හරි අපූර්ව නිර්මාණයන් කරලා. يعني මහා මාර්ගවල විශේෂයෙන්ම පදික මාර්ගය එතකොට වාහන යන මාර්ගය වෙන් කරලා සමහර තැන්වල ඒ පදිකයන්ට නිදහසේ හෙවණින් ගමන් කරන්න පුළුවන් විදියට සෝලා පැනල් වලින් තමයි වාහනේ හදලා
1: තියෙන්නේ.
0: එහෙම දැන් අපිට හම්බ වෙලා
1: තියෙනවා.
0: ඊට පස්සේ අපි ඊයේ පෙරේදා ආයි කිව්වා මේ පාර දෙපැත්තට දෙපැත්ත බෙදලා තියෙනවා. අර අපේ තියෙන්නේ මල්ගස් හිටවල.
1: හරි.
0: පාර වැද්දේ.
1: ඔව්.
0: අන්නේ වන් තීරුවේ පාපැදි වලට ගමන් කරන්න පුළුවන්. තීරුවක් හදලා ඒකේ වහලයක් සාගස් කරලා වැස්සෙන් අවුෙන් තෙමින් නැතුව අවුවට කර වෙන්නේ නැතුව යන්න පුළුවන් විදියට හදලා තියෙනවා. උඩින් එනර්ජි එක ගන්නවා. ඒක ඉතින් සූර්ය ශක්තියෙන් විදුලි උත්පාදනය කරන මේ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ලෝකයේ විදියට දියුණු වෙමින් ඉස්සරහට යනකොට අපේ රටත් මේ වැඩේ අතාරින්නේ නැහැ. දැන් අපි දකිනවා ගොඩක් ස්ථානවල ගොඩක් ලොකු ෆැක්ටරිස් වල එතකොට ලොකු ලොකු ආයතනවල වහලෙ මත දැන් සූර්ය පැනල ගොඩක් තියෙනවා.
1: සෝලා තියෙනවා.
0: සෝලා පැනල තියෙනවා. ඉතින් මේවෙන් වැඩ ගන්නවා. ඉතින් අපි කියන්නේ මේවා මේ හරියට හරි තැනකින් කරගන්න.
1: ඔව්.
0: අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න නෙවෙයි.
1: මේක
0: අපි කාලයක් පාවිච්චි කරන විදිහට සකස් කරගන්න ඕන, සවි කරගන්න ඕන. අවුරුද්දෙන් දෙකෙන් මේ වැඩේ අනේ දැන් ඇති කියලා එකක්
1: නැහැනේ.
0: එන්න එන්න ලෝකෙ දිනු වෙද්දී අපි ඉස්සරහට යනකොට අපි මේක අවුරුදු ගණනාවකට වැඩ ගන්න පුළුවන් විදිහට මේ සෝලා පද්ධතියක් සවි කරගන්න ඕන.
1: හරි තැනකින් ගත්තොත් එහෙම එතකොට අපරාධ වෙන්නේ නැද්ද?
0: අපරාධ වෙන්නේ නැති වෙන වැඩේ කරගන්න ඕන. එහෙමනම් හොඳම තෝරා ගැනීම තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ.
1: ඔව්. ඉතින් අපි කියලා තියෙන ඔෆිස් එකට වෙන්න පුළුවන්, වැඩ කරන තැනට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔය කර්මාන්ත ශාලාවට මේ ඕනම තැනකට ඔන අරවිරි මැස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන්න වගේ මේ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඕන ආට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න. ඊට පස්සේ අපි ගොවි මහතන්ගේ පැත්තට එනකොට ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන අපි කියලා තියෙනවා සම්පූර්ණ සූර්ය ශක්තියෙන් විතරක්ම වැඩ කරන ඔන ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගත්තොත් එහෙම අපේ ගොවි මහතන්ට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න. එතකොට පිරිවැය අඩු කරගන්න මේ දෙකම කරගන්න. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න සුවිශේෂී මිලාඩු කිරීම එක්ක මේ හැමදේම ආට මිලදී ගන්න ඔන යන්න තින හොඳම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ 0711711 කියන ෆෝන් නම්බරකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: අපිට ගෙවල් වලින් එන චෝදනාවක් තමයි
1: මොකද්ද?
0: අම්මලා තාත්තලා කියන එකක් තමයි සමහර වෙලාවට, එහෙම නැත්නම් වයිෆ් කියන එකක් තමයි.
1: ඕකේ.
0: ඔය කියනවා විතරයිනේ, මොකක්වත් මේ ව්‍යාපාරයක් බිස්නස් එකක් පටන් ගන්න හැමදාම කියනවා විතරයි.
1: කටින් බතල.
0: ඔව්. හැමදාම කියන විතරයි. කවදද අපි මෙහෙම දෙයක් කරලා කවද දියුණු වෙන්නේ?
1: ඔව්, ගොඩ යන්නේ.
0: අර බලන්නකො කාන්තිලා ගෙදර.
1: ඈ.
0: ඒක ගැ.
1: අරයලගේ ගෙදර.
0: අරයලගේ ගෙදර.
1: යා පැත්තේ ගෙදර.
0: අර ලොකු අයියා.
1: ඕකේ.
0: ලොකු අයියා බලන්නකො දියුණු
1: වෙලා. කොහොමද හිටියේ?
0: කොහොමද හිටියේ? මංසයට ඌමනාව දිනන උනන්දුව තියනවා. දැන් බලන්න ඉන්න හැටි.
1: අනුන්ගේ ඒවමනේ හොයන්නේ.
0: ආ, එහෙම කියලා කියනවා. මේක කනවා.
1: කිසි ඌමනාවක් නැහැ.
0: අඩු ගානේ කන බත්තිකට මේ ණය ගෙවන්න.
1: චමිත් එක හොඳ තාලා තිනවද?
0: කන වත්තිකට ණය ගෙවන්න මොනවත් පටන් ගන්න මොනවත් කරන්න.
1: උදේ ඉඳන් රෑ වෙනකම් ෆෝන් එකේ.
0: ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා.
1: හරි.
0: රෑට නිදාගත්තාම හැරෙන්නේ පාන්දර 8ට විතර.
1: ඕකේ.
0: පාන්දර උදේ. ඔයගේ චෝදනා ගොඩක් අහන්න වෙනවා සාමාන්‍යයෙන්.
1: හරි.
0: නිකන් ඉන්නව නම්.
1: හරි හා.
0: يعني වැඩක් කරන්න පුළුවන් වයසේ කරදඬු මහත් වෙච්ච කෙනෙක් නම්
1: ඔය වචන ටික ආදර්ශ පාට වගේ
0: අහන්න
1: වෙනවා.
0: ඒක නිසා මේ දැන් හරි මොන හරි දේවල් පටන් ගන්න. වඩ ඩෝමා මැෂින්ස් තියෙනවා මේ වැඩ පටන් ගන්න. ඕනගෙන සපෝට් එක ගන්න. අබරුම් කර්මාන්තයට, පොල්තෙල් ඉඳින කර්මාන්තයට සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාරවලට මේ වගේ නොඑක් ව්‍යාපාර ආරම්භ කරන්න වඩ දැන් ඕනගෙන සපෝට් එක මැෂින් වලින් ගන්න. ඕන දැන් ඩෝමා හඳුන්වා දීලා තියෙනවා. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සමාගම හඳුන්වා දෙනවා. ඩෝමනමින් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: අලවින් පසු හොඳ සේවාවක් එක්ක ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න, ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ඉන්න ඔයාගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ඔන්න ඔයාට පුළුවන්කම තියෙන අවශ්‍ය කරන යන්ත්‍ර ටික, අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න එකට යන තැන හොඳම තැන තමයි නොම්බර 30 ගල්හේන පාර මහරගම ඇඩ්‍රස් එකේ තියෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. යන්න කලින් කතා කරලා සම්බන්ධ කරගන්නත් ඔයාට පුළුවන්කම තියෙන වැඩි විස්තර දැනගන්න යාලත් එක කතා කරන්න. 0117 679 579 කෝල් එකක් දීලා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න. ඇයි ඔහි නාවෙන්නේ? ඔ කියන්න මං ඔයාට අවසර දෙනවා කියන්න.
0: මම වදක්ුණ එක.
1: හරි මට තේරෙනවා මොනා හරි කියන්න බලාගෙන ඉන්නෝ. මෙතනලා තනියම ඉනා වෙනවා.
0: අයන්න අඹ බයන්න.
1: ඕකේ.
0: අයන්න අඹ බයන්න අඹ.
1: ඔව් අඹනේ.
0: ඒ වගේ තව වචන දෙකක් කියන්න බලන්න ඡා. අයන්න අඹ බයන්න අඹ.
1: හා. වැ කියන්නේම.
0: පඩික්කම කියන එකට කියන්න බලන්න. පයන පයන්න ඩික්ක කයන්න මයන්න.
1: පඩික්කම.
0: පඩික්කම.
1: පයන්න ඩික්ක කයන්න මයන්න.
0: පයන්න ඩික්ක කයන්න මයන්න.
1: කොහෙන් වංගගෙන එනවද මන් දන්නේ යාම තනියෙන්
0: ඉනවා.
1: තව එකක් කිව්වා.
0: තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා මේ.
1: මොකද්ද?
0: ඇයන්න ඇන්ජි මයන්න මයන්න.
1: කියන්න බලන්න මොකද්ද කියලා.
0: ඇයන්න ඇන්ජි මයන්න. ඇන්ජිම.
1: ඇන්ජිම හොඳට වැඩද?
0: අයන්න අම්බ බයන්න අම්බ.
1: හරි.
0: ඇයන්න ඇන්ජි මයන්න.
1: ඇන්ජිම. ඇන්ජි මයන්න නෑ.
0: එන.
1: ඇයන්න.
0: ඇන්ජි මයන්න. ඇන්ජිම. අවසහතරයි විනාඩි 30 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: ලකාණ්ඩ රේඩියෝ ITN. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් විදින් හඳුන්වා දෙන. රයිනු ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Madina. Rhino Premier Roofing Sheet. Fetis Tresan Hal. Tahatunai Anuhayamatana.
4: Hatarai Vinaditis Hatarai Vilava.

0: වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න.

0: මමනන්දෑ මාරම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක මන්න. අදම අමතන්න. 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම.
4: අයිදුම් කරුවන් 35000ක් අතුරින් ඌරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: ලක්කඳ Golden Voice ලඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
6: හවස 4:46
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
8: cool drive එකට
7: ලක්කන evening drive.

0: හතරයි විනාඩි 44 වෙලාව කවුද ඉන්නේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අය මේ වෙලාවේදී
1: සුසන්ත සම්පත් ඉන්න බොරළු හේලින්ද මැසේජ් එක දාලා තියෙනවා අනුර වගේම ඊට පස්සේ එකතු කරගන්නවා අපි උපුල් ඊට පස්සේ වරුණා දිස්නා ලක්ෂ්මී චම්පා මදුසංක දනුෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා ජය මම තමයි කොටා පැදිදම් මැසේජ් එක දාලා තියෙන්නේ ප්‍රදීපාවත් එකතු කරගන්න ඔසීෂල්ස් ඉඳන් වෙනද වගේම සරචන්ද ඩයසිනෝ රයිගම ඉඳලා එස්එල් ප්‍රනාන්දු බරදල් පොලේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා
0: අපේ ඉන්දික මේ වෙලාවේ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මැලේසියා වල ඉඳලා මැසේජ් කරනවා හැමදාම ලක්කට ආදරය කරන එදා ඉඳලම අපිත් එක්ක බොහොම ලෙංගතුව ඉන්න කෙනෙක් තමයි ඉන්දික කියන්නේ තින්න ඉන්දික ගොඩක් ආදරේ මතක් කරනවා මැලේසියා වල ඉඳලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තින ඔයගම රන්දිබ මැසේජ් කරනවා සිදුවකට එකතු කරගන්න අපිත් ඔයාව අහගෙන ඉන්නේ වසන්තියාගේ වයිෆ් ඇතුළු කට්ටියම පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේදී ඉන්නේ වාක්‍යයේ වැල්ලවායි ඊට පස්සේ සචින් එවගේම චතුර හිමාල්ය වගේම ප්‍රදීප් ප්‍රභා ඇතුළු යාළුවෝ කට්ටියම එකතු කරගන්න සිදුවක් අහන්න මේ වෙලාවේදී චලනි තමයි මැසේජ් එක එවන්නේ ගම්පහේ ඉඳලා එවගේම නිශාන්ත මැසේජ් කරන සිදුවකට එකතු කරගන්න පිළියන්දල ඉඳලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා දිනුෂිකා එවගේම රවීන් චමෝද ඇතුළු මගේ යාළුවෝ සෙට් එකම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එක අහගෙන සිදුවක් අහන්න එකතු වෙනවා කියලා
1: ඕකේ
0: රයිට් අපි මතක් කරන්න ඕන ෆැඩ්න ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන අපි කියනවා මේ සන්ධිවේදනා නම් ඕන්නෑ
1: හරි මොන වේදනාවනේ තිබ්බත්
0: එහෙම තමයි කියන්නේ මොකක් හරි ලොකු අමාරුවක් අපිට තියෙනකොට කියන්නේ ලොකු වේදනාවක් අපේ ඇඟේ පතේ තියෙනකොට අපි කියන්නේ අපිට තියෙන එකනේ
1: ඔව්
0: අපි කියන්නේ අපිට වෙන ඕන එකක් ඉවස ගන්න පුළුවන්
1: මේ හැම හැරි ඉදෙනක
0: මේක නැතුව කියලා ඊට වැඩිය ලොකු එකක් තියෙනකොට අපි කියනවා
1: ඒක තිබ්බ නැත්තත් කමන්න වෙන එකක්
0: තිබ්බනා කියන එක තමයි ස්වභාවය හැබැයි සන්ධිවේදනාවන් කියන්නේ හරියට පීඩා විඳින
1: ඔව් ඇත්ත
0: තත්වයක් උක සාමාන්‍යයෙන් ඉස්සර නම් සන්ධිවේදනාවන් කියන එක හැදෙන්නේ ටිකක් වයසට යනකොට අවුරුදු 40 පැනලා එහෙම යනකොට
1: හරි
0: තමයි හැදෙන්නේ
1: හා
0: අපිට ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් තව සැහැණ කාලයක් බලාගෙන ඉන්න පුළුවන් සන්ධිවේදනාවක් කියන එකක් නැහැ කියලා
1: ඔව්
0: ඒ කාලේ විදියට ඒ කාලේ විදියට හැබැයි දැන් බෑ එහෙම
1: එහෙම බෑ
0: දැන් අපිටත් එනවා කියන්නේ අවුරුදු 20 30 අතරත්
1: ආ 20 30 හරි හරි නේ ඔව් අපිටත් ඉති
0: ඒ කියන්නේ අවුරුදු 18 පටන් ගත්තාම ඕනම කෙනෙක්ට සන්ධිවේදනාවක් නැති වෙන්න පුළුවන්
1: එතකොට
0: අපි අයිති
1: ඔව් ඒකනේ
0: 20 20 30 අතරේ අය කියන්නේ
1: ඔයාව 18ට අඩු වෙන්නේ අයිති ඒත්
0: ඔයා කියන්නේ අපේ මේ මේ මේ ෂෝ එක ගෝල්ඩන් වොයිස් එක
1: හරි
0: ඒකට මට ඇප්ලයි කරන්න බෑ කිව්වනේ.
1: ඇයි ඒ වයස මදි?
0: මදි කිව්වා.
1: පොඩි ළමයෙක් නේ තාම. ඒත් අපි මෙයා වෙලෝලද?
0: ඒක ගත්තේ අපි අවුරුදු 18ත් අවුරුදු 50ත් අතර සීමාවනේ.
1: හරි.
0: මං ගිහලා ඇප්ලයි කරන්න ආවම මට බර්ත් සර්ටිෆිකේට් එක ගේන්න කිව්වා. හරි.
1: පෙනුමෙන්ම පේනවද?
0: ඊට පස්සේ අයිඩෙන්ටි එක ගේන්න කියලා කිව්වා.
1: හරි.
0: අහ මං අයිඩෙන්ටි නෑ තැපැල් හඳුනුම්පත තිබුණේ.
1: තාම ඐඩෙන්ටියවත් නෑ මෙහෙම හිටියට මේ චමිත්ට වල විශ්වාස කරන්න.
0: ඊට පස්සේ පැලඳුණු පත ගැනත් පෙන්වුව හැටිය අපේ තුසිතයි කිව්වා බෑ ගන්න බෑ ඔයා ගන්න බෑ කියලා.
1: කරුණාකරලා යන්න.
0: යන්න කියලා කිව්වා. මොකද ඒකේ gift එක ගැන හිතලා තමයි මම වැතනම වැළුවේ. ඉතින් කරන් දෙන්න.
1: එන ලයිසන් එකවත් ගන්න තාම වයස නෑනේ.
0: පස්සේ එන්න කියලා කිව්වා. ඊළඟ සීසන් එකේ ඔයා ගන්නම් කියලා කිව්වා.
1: ඕකේ.
0: ඉතින් මට ඒ වගේ බලාපොරොත්තු සුණුනා මම මේක නෙවෙයි කියන්න ගියේ.
1: හා.
0: අවුරුදු 18න් පටන් ගත්තාම ඕනම කෙනෙක්ට සන්ධිවේදනාවක් නැති වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඇක්ටිව් ප්ලස් ඔතෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන තියාගත් උදින් ඕනම කෙනෙක්ට මේක හරි වැදගත්. අපි දන්නේ කොයි වෙලාවෙ අපිට සන්ධිවේදනාවක් එනවද කියන එක. සන්ධිවේදනාවක් තිබුණත් නැතත් මේක තියෙන එක හරි වටිනවා. මොකද ඕනම වෙලාවක මේක පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඔෆිස් එකකද ඕන යන එන තැනක මේක පාවිච්චි කරා කියලා කවුරුවත් අපෝ බාම්ගාගෙන තෙල් ගාගෙන ඇවිල්ලා ඊයා කියන්නේ නැහැ.
1: ඔය දිහා අමුතු විදිහට බලන්නේ නැහැ.
0: නැහැ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේක අරගෙන පාවිච්චි කරන්න කියලා.
1: ඉතින් දීර්ඝකාලීන සන්ධිවේදනා වලින් පෙළෙන කෙනෙක් නම් ඔයා මේ අපි වහගෙන හොනාරි පොලංකම තියනවා. දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න ෆර්න ඔතචිල් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න ෆර්න ඔතචිල් ඇක්ටිව් ප්ලස් කියලා කිව්වහම සීරසියස් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය කළා තියෙන්නේ. වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළා තියෙන නිසා ඔයාට පුළුවන්කමක් තියෙනවා බයක් නැතුව සැකයක් නැතුව පාවිච්චි කරන්න වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ළඟම තියෙන ෆාමසි එකෙන් ගන්න පුළුවන් සුපිරිවෙනස් වලින් ගන්න පුළුවන් ආට මිලදී ගන්න පුළුවන් තියෙනවා රුපියල් 1920කට ෆැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක.
0: රෑ 10 වෙනකොට පුදුම වෙන්න කැමතිද?
1: එහෙම
0: නැත්නම් හෙට පාන්දර වෙනකොට පුදුම වෙන්න කැමතිද?
1: කැමති.
0: ඔයා අනේ මේ මමද කියලා අයියෝ මටද මේ වාසනාව කියලා.
1: ඕකේ.
0: ගෙදර කට්ටියට කෑ ගහලා කියනවා කැමතිද?
1: කැමති නේන්න.
0: අන්න එහෙම කැමති නම් ඔයා අද හවස ගෙදර යනකොට
1: හඳ
0: හන ලොතරැයියක් අරගෙන යන්න.
1: හා.
0: ඔයා අද රෑම සර්ප්‍රයිස්.
1: හරි.
0: හෙට උදේ පුදුම වෙලා කෑ ගහලා ගෙදර කට්ටියත් හැරවලා අනේ මම වෙන ලක්ෂ්මති එක් වෙලා කියලා කෑ ගහලා කියන්න පුළුවා.
1: ඕකේ.
0: හඳහන ලොතරැයියක් ඔය අද ගෙදර යනකොට අරන් ගියෝති.
1: රණවීර සමාජ සේවා ඒතිකම ක්‍රීඩා ශ්‍රේෂ්ඨ දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් ඔන්න ඔයත් ජයග්‍රහකෙකු වෙලා රටේ සංවර්ධනයට උර දෙන්නෙක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වටිනා අවස්ථාව උදා කර ගන්න ඔයාට කරන්න තියෙන්නේ ඔය අනේන ගමන් ඔයාට පුළුවන් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ඔන්න ගිහිල්ලා මට හඳහන ලොතරැයියක් දෙන්නයි කියලා ඉල්ලලම ඔයාට හඳහන ලොතරැයිය මිලදී ගන්න.
0: අවස 4:49 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: Canada Radio ITN.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: Sri Lanka's prathama vatavata rhino roofing within handunwa dena rhino premier jala prathirodhi matupita arakshane sahita roofing sheet rhino roofing within handunwa dena rhino premier roofing sheet vedi vistara sandaha 1396 amathanna
3: oba motorcycle ekak gamanak yamata soodanam nam aniwaryenma helmet ekak palanda ganna ekak kuda therimakin obe jeevithaya rakaganna puluwan e nisa oba obe helmet e palandinna.
4: අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.
3: තිමිර උඩල මත නිර්මාණයක්.
5: තා වතුර එක.
6: මොකද මේ රවල්? හොඳ ලස්සන ගෑල්ලා මේ.
5: මොකක්? ගෑල්ලමි මම?
6: ඔය ලස්සනයි. ඒවට කවුරුත් කියලා නෑ.
5: ඒ කාලි යාඩ් එකේ ටැප් එකක් තියෙනවා. ඒකෙනුත් අතර බොන්න පුළුවන්.
3: සිහිනක තනි වෙලා.
7: මම දන්නවා මගේ ඉස්සරහ ඉන්නේ කියලා. කියන්. ඇයි තට්ටු කරේ?
8: දොර හැරෙනවද බල.
7: මොන දොරද?
8: ඔයාගේ හරියට දොර.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: right, even in Rebek, අපි හොන දෙවෙනි පැයට අවිලා තියෙන්නේ. ඉතින් මේ පැයත් පුළුවන් කම තියෙනවා කැමැතිම ලස්සනම සින්දු අහන්න. හවස 6 හමාර වෙනකන් ඔයා කැමැතිම ආදරය කරන අයවත් එකතු කරගන්න ගමන්.
1: තාමත් ඔයා මේ පැත්තේ මැසේජ් එකක් එවුවා නැත්නම් ඔන්න ඔයාට පුළුවන් කම තියෙනවා මේ පැත්තේ මැසේජ් එකක් එවන්න කටියත් එක්ක කටිය එකතු කරගන්න. 0703935 93 7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තේ වල තියන්න.
0: දැන් අපේ Golden Voice තරගාවලිය ආරම්භ වෙලා තියෙන ඉතින් මේ තරගාවලියේ පළමු අටේ තරග මේ දවස්වල පැවැත්වෙමින් තිබෙනවා. අති දක්ෂයින් අපිට මුණ ගැහෙනවා නේද?
1: හරි නැතුවා.
0: සමහර වෙලාවට මේ මෙච්චර දක්ෂ මිනිස්සු මේ රටේ ඉන්නවද කියලා හිතන තරමටම
1: ඔව්
0: තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ චාරු අපිට මේ ඊයේ පළමු වටේ තරඟ පැවැත්වෙද්දී කෙනෙක් මුණ ගැහෙනවා. මේ කාන්තාව මේ තරඟකාරිණිය තමන්ගේ නම වෙනස් කරගන්නවා තරඟාවලියට එන්න.
1: ආයතනින් පස්සේ යගේ කැරිය එක ගෙනියන්න.
0: ඔව් තමන් මෙන්න මේ නමින් මම ඉස්සරහට යනවා. මේ තරගාවලියෙන් මම ජයග්‍රහණය කරනවා. අනාගතේ මම ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වෙනකොට මගේ නම මේක කියන ඒ විදිහට ලොකු බලාපොරොත්තු එක්ක තමන්ගේ සූදානම මරු වැඩ. ඒ කියන්නේ තමන්ගේ නම පවා වෙනස් කරගෙන මේ තරගාවලියත් එකතු වෙන තරගකාරිනියන් අපිට වෙනකොට මුණ ගැහිලා ඉන්නවා.
1: ඒ තරම් දක්ෂ තරගකරුවන් තරගකාරියන් ගොඩක් පිරිසක් අපිත් එක්ක මේ Golden Voice එක එකතු වෙලා ඉන්නවා.
0: ඉතින් අපි මේ රත්තරන් ස්වරය මේ Golden Voice එක අපි හොයාගෙන යනවා. ඉතින් මේ දැවැන්ත ගමන් මග අවසානයේ අපිට ඇත්තටම සැබෑවටම රටක් හඳුනන, රටක් පිළිගන්න, රටක් ආදරය කරන, ලෝකයක් ආදරය කරන හඬක් බිහි කරගන්න පුළුවන්කම ලැබෙවි අඛණ්ඩ Golden Voice හරහා.
1: දිගටම ඉතින් බලාගෙන හිටියොත් කවුද Golden Voice එකෙන් දිනන්නේ තරගකාරියෙක්ද තරගකරුවෙක්ද කියන එකත් බලාගන්න පුළුවන්.
0: අපි සිංදුවක් අහලා ආයෙමත් කතා කරමු.

ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 01176 679

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාසන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලඟදීම

0: චරු දැන් මේ දවස්වල අපිට මේ ටිකක් වැසි සහිත කාලගුණයක් තිබුණාට සමහර ප්‍රදේශවලට දැඩි ලෙස නියඟය ඇවිල්ලා තියෙන්නේ. ලොකු පෑවෙන්නක් එක්ක වියලි කාලගුණයක් තියෙන්නේ. ඉතින් ලෝකේ ගත්තහම දැඩි වියලි කාලගුණයක් තියෙන බොහෝ රටවල් මේ වෙනකොට හඳුනාගෙන තියෙන විශේෂම මේ එලිනෝ තත්ත්වයක් එක්ක ජර්මනිය සහ මේ යුරෝපා කරේ බොහෝ රටවල් වලට දැඩි ලෙස නියඟය හරහා බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ කියන්න යන ප්‍රවෘත්ති ඇහුවට පස්සේ තව ටිකක් පොඩ්ඩක් ඇඟ සලිත වෙලා යනවා. මොකද මේ මෑත කාලයේ යුරෝපයේ මේ චෙක් ජනරජය හරහා ජර්මනියට ගලා යන එල්බේ කියන ගඟේ පතුලෙන් මුණ ගැහෙනව ගලක්.
1: ගලක්?
0: ඔව්. මේ ගලේ පොඩ්ඩක් අර මං කිව්ව ඇඟ සලිත වෙන කතාවක් තමයි සටහන් වෙලා තියෙන්නේ. මේකේ ඉංග්‍රීසි වාක්‍යයක් තියෙනවා. ඒක සිංහලට පරිවර්තනය කරාට පස්සේ මේ වාක්‍යයේ තේරුම තමයි
1: හරි
0: ඔබ මා දුටුවොත් හඬන්න කියන වාක්‍යය. ඔබ මා දුටුවොත්
1: හඬන්න
0: කියලා තමයි මේ ගල් පූර්වයේ සඳහන් කරලා තියෙන්නේ. ගඟ පතුලෙන්
1: හම්බ වෙන්නේ.
0: නියන් කාලගුණයත් එක්ක මේ එල්බේ ගඟ සිඳී ගිහිලා තියෙනවා. මේ සිඳී යනකොට තමයි මේ ගල් පූර්ව මතු වෙන්නේ. මේ ගල් පූර්වේ ගහලා තියෙන්නේ ඔබ මා දුටුවොත් හඬන්න කියලා.
1: හරි.
0: මේ සටහන එකතු කරන්නේ 1600 කියන වගේ ඈත අතීතයේ. 1600 කියන වගේ ඈත අතීතයේ වර්ෂයක තමයි මේ සටහන මේ ගලේ කොටන්නේ.
1: හරි.
0: ඉතින් ඉතිහාසයට සොයාගෙන ගියාට පස්සේ මේ 1600 ගණන් වල එල්බේ ගඟේ මේ පූර්ව කොටද්දී මේ ගල් පූර්ව කොටද්දී ඒ ප්‍රදේශයට දැඩි නියන් කාලගුණයක් එක්ක ඒ කාලේ තිබ්බ ඒ වගා බිම් විනාශ වෙලා මිනිස්සු අසරණ වෙලා මිනිස්සු මිය ගිහිල්ලා
1: දරා ගන්න බැරි තරම්
0: ඔව් රස්නයක් එක්ක මේ ගඟ සිඳී ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේ තමයි මේ ගල් පූර්ව මේ වාක්‍ය කොටන්නේ.
1: ඕකේ.
0: ඔබ මාදුටුවොත් හඬන්න කියලා ඒ පූර්වයේ මේ වාක්‍ය කොටන්නේ නැත්තම් මේක සටහන තබන්නේ විශේෂයෙන්ම යලි මේ පූර්ව දකින දවසක් වෙනවනම් ඒ දවසත් මේ කාලය හා සමානයි කියලා. එනේ අතීතේ නියන් කාලගුණයත් එක්ක වියලෙල ගිහිල්ලා දැඩි ජීවිත හානි වෙලා සිද්ධ වෙච්ච ඒ කාලය හා සමාන කාලයක් යලි උදා වෙන දවසක තමයි
1: ඒ ගල් පූර්ව අපිට බලන්න පුළුවන් වෙන්නේ.
0: ගල් පූර්ව යලි බලන්න පුළුවන් වෙන එකතු කරපු අනතුරු ඇඟවීමක් විදියට තමයි මේ මිනිස්සු ඒ දවසල එක ඒ ගලේ කොටලා තියෙන්නේ. දැන් හැබැයි
1: එක වෙලා
0: පූර්ව මතු වෙලා
1: තියෙන්නේ.
0: එතකොට හිතා ගන්න පුළුවන් යුරෝපා කරේට මේ වෙනකොට ඇති වෙලා තියෙන නියන් තත්ත්වය කෙබඳු එකක්ද කියන එක.
1: කොච්චරක් දුරට ඒක බලපාලා තියනවද කියලා.
0: 1600 ගණන් වල ඇති වුණු දැඩි නියඟයක්, දැඩි ඉඩෝරයක්, දැඩි වියලි කාලගුණයේ එක ඇති වුණු ඒ සාගතයක් සමාන තත්වය දැන් යලි ඇති වෙනවා කියන එකට අනාවැකියක් තමයි මේල්බේ ගඟේ ගල් පූර්ව මතු වෙනවා කියන එක. ඔබ මා දුටුවොත්
1: හඬන්න
0: කියලා මේකේ සටහන තබලා තියෙන්නේ ඒ අනතුරු ඇගවීමත් එක්ක.
1: ඒක ඇහුවාම නිකන් නේද බය හිතෙනවානේ.
0: ඔව් ඒක තමයි මං කියන්නේ ඇඟ සලිත වෙලා යන මේ ප්‍රකාශයක් මේක. ඉතින් කොහොමුණත් මේ තත්ත්වය යුරෝපා කරේට විතරක් නෙමෙයි සමස්ත ලෝකයේටම විවිධ මේ තත්ත්වයන්ගෙන් අඩු වැඩි වශයෙන් බලපාලා තියෙන තත්ත්වයක්. ලංකාවෙත් මේ වෙනකොට එක පැත්තකට වැසි තත්ත්වයන් තිබුණාට තවත් බොහෝ ප්‍රදේශවලට සිදී ගිහිල්ලා පොළොව ඉදි තලලා වගා බිම් විනාශ වෙලා තියෙන තත්ත්වයක් එක්කලා තියෙනවා. ඉතින් මේවා 1600 ගණන් වල මෙහෙම ඇති වුණා කියන්නේ සමහර වෙලාවට
1: උන
0: පුරෝගතණය කරන විදියට කාලගුණයත් එක්ක ඒ කාලවකවානුව එක්ක සිදුවෙච්ච සිදුවීම් එක්ක සිදු වුණා කියලා. හැබැයි දැන් මේ ඇති වෙන තත්ත්වයන් වලට අපිට කාලගුණයට නැත්තම් ස්වභාවික පරිසරයට කෙලින්ම මේක ස්වභාවික තත්ත්වයක් ලෙස විග්‍රහ කරන්න බැහැ කියනවා.
1: මේක
0: මිනිස් ක්‍රියාකාරකම් වල
1: ප්‍රතිඵලයක්
0: විදියට මේ වගේ තත්ත්වයන් නිර්මාණය වෙමින් තියෙනවා, නිර්මාණය වෙලා තියෙනවා කියන එක තමයි විශ්ලේෂකයන් වැඩිදුරටත් මේ ගැන නිර්වචනය කරමින් කියන්නේ.
1: ඉතින්
0: අපි පරිසරයට දක්වන කෘතගුණ සැලකීම හා සමානව අයනි පැත්තට පරිසරය අපිට
1: සලකනවා
0: ප්‍රතිඋත්තර ලබා දෙනවා. ඉතින් ඒ නිසා අපි පරිසරයත් එක්ක බොහොම
1: සිටුවෙන් ඉන්න ඕනේ, සීරුවෙන් ඉන්න ඕනේ, හරි පරිස්සමට ඉන්න ඕනේ.
0: සීරුවෙන් පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන කියන එක මේ ගල් පූර්වයේ තියෙන මේ අනතුරු ඇඟවීමෙන් තවදුරටත් අපිට මතක් කරලා දෙනවා.
1: ඔව්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 5:27
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 අඩ කුඹුරේ රළු මාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: ලකන්ඩ රේඩියෝ ITN
1: හවස 5:28 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එකේ නතරමගදී ආද බලංකව තියෙන හටියක් එකතු කරගන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න අපිට 0703 93 5 93 7 0703 93 5 93 7 ච ඔතාමත් අපිට මැසේජ් එකක් එව්වේ නැත්නම් ඔන්න ආද තමයි මේ කියන්නේ ආද බලංකව තියෙන හවස 6:00 වෙන්න කලින් මේ පැත්තට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න

0: කරන්න ඕන හඳහන ලොතරැයිය පිළිබඳව වාසනාව රකා බලන්න බලාගෙන ඉන්න අයට, ඔන්න වාසනාවත් එක්ක ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න බලාගෙන ඉන්න අයට දැන් පුළුවන්කම තියෙනවා හඳහන ලොතරැය ගන්න. ජාතික ලොතරැය මණ්ඩලය හඳුන්වා දෙන හඳහන ලොතරැයියෙන් ඔබ වාසනාවන්තයෙක් කරනවා කියන එක නියතයි.
1: කවදත් වාසනාවේ මහගෙදරින් නිරන්තරයෙන් ඔබ හමුවට එන වාසනාව කැඳා එමින් NLB හඳහන ලොතරැයියෙන් ජූලි මාසයේ පමණක් වන මේ වෙනකොට සුපිරි ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි කරන්න සමත් වෙලා තියෙනවා. රණවීර සමාජ සේවා, ඒත් එක්කම අපි කිව්වොත් එහෙම ක්‍රීඩා ශේෂ්ත්‍රයටත් දායකත්ව ලබා දෙන හඳහන ලොතරැයියෙන් ඔන්න ඔයත් ජයග්‍රහකෙකු වෙලා රටටත් උර දෙන්නෙක්, රටේ සංවර්ධනයටත් උර දෙන්නෙක් වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ හඳහන ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඔන්න ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා.
0: ඩෝම මැෂින් එකක් ඔයා ගන්නවා කියන්නේ ඔයා සෑහෙන්න දුරට ඔයාගේ බිස්නස් එක ගොඩදාගත්තා කියන එක තමයි. මොකද ඩෝම මැෂින් එකේ තියෙන තාක්ෂණික ගුණය, නැත්නම් ඒකේ තියෙන කාර්යක්ෂමතාවය, ඒකේ තියෙන මේ ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය භාවිතා කරලා නිෂ්පාදනය කර තිබීම, මේ කියන කාරණා එක්ක ඔයාගේ වැඩ ඉතාම පහසුවෙන් කරගන්න දැන් ඩෝම මැෂින් තියෙනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා. අඹරු කර්මාන්තයට සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාරවලට ඕනම දෙයකට දැන් මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස්ලා එක්ක එකතු වෙලා ඩෝම මැෂින් එක ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගෲප් එක ගැන ඉතින් අපි හැමදාම ඔයාට මතක් කරන, ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න හීන දකින්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයකම ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික, අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සහල් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා නම් ඩෝමා කළුවැටිවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, එතනින් එහාට ගියාට පස්සේ ඇඹරුම් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා නම් ඇඹරුම් යන්ත්‍ර වගේම ඔන්න පිරිසිදු පොල් තෙල් ටිකක් නිෂ්පාදනය කරගන්න පොල්තල් හිඳින යන්ත්‍රත් ඔයාට මිලදී ගන්න පුළුවන් එකම තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නම්බර 30 ගැල්හේන පාර මහරගම ඇඩ්‍රස් එකේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට යන්නත් පුළුවන් ඔයාට. නැත්නම් කතා කරලා එයාලගෙන් විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. කෝල් එකක් දෙන්න 011-6779-579.
0: දැන් හිතේ වේදනාවක් නම් අපිට තුනී කරගන්න ටිකක් පුළුවන් තව කෙනෙක් එක්ක කියලා.
1: හරි.
0: තව මොකක් හරි
1: සින්දුවක් අහලා
0: ෆිල්ම් එකක් බලලා,
1: ඕකේ යාළුවොත් එක්ක ඉඳලා,
0: යාළුවොත් එක්ක පොඩ්ඩක් එළියට පහළට ගිහිල්ලා,
1: හරි,
0: එහෙම නැත්නම් මදු විතක් පානය කරලා,
1: ඒව හොඳ නැති වැඩ.
0: ඒ වගේ දේවල් වලින් මොන මොනව හරි කරලා අපි හිතේ දුක සමහර වෙලාවට නිවා ගන්න.
1: ඊට පස්සේ දුකක් තිබ්බද කියලා මතකත් නැහැ. හරි.
0: හිතේ වේදනාව පහ කරගන්නවා.
1: හරි.
0: අපේ සන්ධි වේදනාවන් කියන්නේ
1: ඒව කරන්න බෑ.
0: එහෙම පහ කරගන්න පුළුවන් වේදනාවක් නෙවෙයි.
1: තව වැඩි වෙනව මිස.
0: ඒ නිසා අපි කියන්නේ වාගේ ඇති වෙලා තියෙන සන්ධි වේදනාවන් වලට, ඇති වෙන්න තියෙන සන්ධි වේදනාවන් වලට සූදානම් වෙන්න ගන්න හොඳ ප්‍රතිකාරයක්. ඒක තමයි අපි කියන්නේ ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන එක. ෆැඩ්නෝ ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන පාවිච්චි කරන අය දන්නවා මේකේ වෙනස, මේකින් ලැබෙන ප්‍රතිලාභය, මේකින් ලැබෙන ප්‍රතිකාරය කොච්චරද කියලා. අපි ඔබලත් යෝජනා කරනවා ගන්න මේකේ මිලට සාපේක්ෂව වාට වේදනාව නැති වුණාට පස්සේ දැනෙන සහනය මිල කරන්න බෑ.
1: ඔව්. ඉතින් ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විශේෂ ගුණාංග සහිත ඔයාගේ රෝග ලක්ෂණ වලට වගේම වේදනාවේ මූලික හේතුවටද ප්‍රතිකාර කරන 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන කරලා තියෙන නිෂ්පාදනයක්. ඉතින් ඉක්මන් සහනය ඔයාට ගන්න පුළුවන් වගේම දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන් ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරොත්. ඉතින් දැන් වයස් ભેදයක් නැහැ. වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට ඔන්න බයක් නැතුව දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න, සන්ධි වේදනාවල සුවයක් ලබා ගන්න ෆෙඩරල් ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේක හරිම සුවඳයි. ඒ නිසා ඔයාට ගෙදරදී විතරක් පාවිච්චි කරන්න ඕනි කියලා නැහැ. යන එන ගමන් වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වැඩ කරන තැන වෙන්න පුළුවන්, මේ ඕනම තැනකදී ඔයාට ෆැඩ්නෝ ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉක්මනින් හැමතෙ ඇබ්සෝබ් වෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මිල රුපියල් 1920කට දිවයින පුරා තියෙන ෆාමසි සුපිරි වෙරෙන්සල් වලින් ඔයා මිලදී ගන්න ෆැඩ්නෝ ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස්.

0: රටට වග කියන රේඩියෝ
1: 5:45.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: සහතික මිලට වී ගන්න සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන්ත පොලී රහිත ණයක් අභියෝග හමුවේ ස්ථාවර වන ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මුදල් ප්‍රතිපත්ති වාර්තාව හෙළි කරයි. විදේශගත ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක්. වර්ෂාධික කාලගුණෙන් ජපානයේ 8 දිනක් මිය යයි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: Lakhanda Radio ITN.
1: හවස 5 විනාඩි 48යි.

0: රටට වග කියන රේඩියෝ
1: හවස පහයි විනාඩි 52යි.
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය නුතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: මල් මල් ගොන් ගොන් හසන් සමීර නිර්මාණ කාර්යයක්.
8: ඇයි මං වාඩි කිව්වේ? රෑ කෑම ගේන්න එපා කියලා. අයියෝ නෑනේ, අද අපි ඩින අවුට් එකට.
9: මට දැනෙන්නේ මාව නිකන් අර මී කතුරට හුවෙච්ච මීයෙක් වගේ. මේ මෙච්චරක් දහදා ගන්න කොහොමද කියලා මන් තසාතේ කල්පනා කරනවා. එනාට ඉතින් අර මී කතුරට හුවෙච්ච මීයට වගේ මට කොයි පැත්තකින්වත් ගැලවීමක් නැහැ. හරියට ලොකු මාවල් ගන්න බං. ඔයා මේ සම්දර්ශන වෙන්න
7: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
10: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
11: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායන අභිෂේකයට ඔබ සූදානම්ද?
12: අපි
11: Golden Voice Langadima Satye Dinabala Dahawal Ekada Lakani Obe Kotipati Sihineya Ada Sabaveida Ratri 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
1: සංජන ගමගේ ප්‍රගීත් චානක ඊට පස්සේ රේණුකා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ෂනාය මැසේජ් එකක් දාලා තියෙනවා මොරටුවේ ඉඳන්. ඊට පස්සේ අපි යන්නේ මෝටර් සයිකල් හඩේකට. ඒ පැත්තෙන් දැන් අපි වහගෙන ඉන්න උදාර කියන වැඩ කරන තැන හැමෝම වගේම අපේ ෂොප් එකට හැමෝමත් එකතු කරගන්න කියලා ඊෂණ ජයවර්ධන අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා.
13: ඒ වගේම සචින්ද මැසේජ් කරන සින්දුවකට එකතු කරගන්න ඉන්නවා කිව්වේ දෙහි ඕවිට. ඒ වගේම නිහාල්, අරුණ, ඒ වගේම ධනුෂ්ක ඇතුළු කට්ටියමත් එකතු වෙනවා කියලා තියෙනවා සින්දුවක් අහන්න. ගම්පහෙන් මැසේජ් කරලා තියෙන්නේ. කොරුවිට සමන්ත මැසේජ් කරනවා ඊවනිං ඩ්‍රයිව් අහගෙන අපිත් මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නේ. ප්‍රභාත්, සම්පත්, ඒ වගේම කාලිංග අයියා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේ ඊවනිං ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 1යි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහර සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී. දනඩි තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: T-Mobile Fiber together நம்ம fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobile Fiber.
1: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක්. මීෂා.
2: අර විසු. මම මරුණා. ඔය කිව්වට මගේ කොල්ලව දෙන්නේ
3: නැහැ. එහෙනම් ඉතින් ආපහු වරුද්දම යන්න වෙයි.
2: අලුත්දම? ඒ මොකටද?
3: අම්මා ඔයගලගේ අයියගේ කලින් පැරක නැවැත්වේ අලුත් ගම ගිහිල්ලන්නේ.
4: මම තමයි කෙල්ල මීෂා.
3: අපේ කාලේ ඔයගේ අම්ම අලුත් ගම ගියේ නැද්ද?
2: මොකද නැත්තේ? ගියා. හැබැයි ඉතින් මාස තුනක් යන කලින් අපි දෙන්න ලව් එක මාර්ටුණානේ. ඊට පස්සේ අපේ අම්ම කරපු දේ ඔයලත් මුළුහත් මුතු පරම්පරාවන් ගැන සර්ටිෆිකේට් එකට මාස තුනක් යන කලින් මාව එයාට බැඳුවා.
1: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. FM 93.5, FM 93.7 ලකන්න. Radio ITN.
5: හවස 6 විනාඩි 12යි. ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. નિયમિત વેગેનમ રિયાધાવનેટ મતક તબા ગන්න
1: ટેક્યા સુરેકેમ મગતોટ એસેસુ દેવિલ્લાદ દીવેડિયાવ ગ્લુકોમા બેને રોગનિસા પેનુમ દુરવલ વેલાદ અડુમ વિયદમકિન દવસિન પેનુમ લબા ગන්න રાજી અનુમત લેન્સ્ટિક આઈકેર રોહાલટ દન્મ કથા કરන්න લેન્સ્ટિક આઈકેર રોહાલ મત્તર મૂલ દુરકતન અંક 0706 478 478 કો

හවසහයයි විනාඩියේ 13යි වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපේ අන්තිම පැය භාගයේ ඉන්න වෙලාව. ඒ වුණාට ආව අමතක කරන්නේ නැහැ කටියක් එකතු කරගෙන ඕන නිසා මම මේ පැත්තට ආවා. සිංහා කියලාලා අපෙන් කටියක් මැසේජ් කරලා තියෙනවා. කනිෂ්කෝ යගේ මැසේජ් එක කියන්නේ යන්නේ කුරුණෑගල ඉඳන් තමයි කනිෂ්ක මැසේජ් එක දාලා තියෙන්නේ. ෂොප්පගේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. බොස් නාමිනී චමත් එතකොට කරුණාරත්න නිසංසලා ඊට පස්සේ ධම්මි නලින්ද මිහිරංග චමිත ඊට පස්සේ ඔෂාන් මලීෂ කොලෝ සෙට් එක වා මේ වෙලාවේ සින්දුකර එකතු කරගන්න කියලා කියනවා. ඕකේ. ඊට පස්සේ අවිස්සාවෙල්ල පැත්තේ හොටෙල් එකක් තියෙනවා. අපි ඒ පැත්තට යන්න හදන්නේ. මදුෂාන් තමයි එකතු කරගන්න හදන්නේ. හැමෝම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. බොස් සංදීප, ලස්මන් ඊට පස්සේ බාබු සුදු ඇන්ටිවත් එකතු කරගන්න කියලා කියනවා. ඕකේ. රුවිනිලි වාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි වත් සින්දුකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මතුගමෙන්. පසන් ඔයාගේ මැසේජ් එක ආවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. ලක්ෂ්මන් මඩපති නම් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තමයි අනිෂානි, චේතනා, තේජාවෝර්, භාග්‍ය, අවිෂ්කෝ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි ලක්ෂ්මන්ගේ මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ විනීතා, ඉරංගනී ඉන්නවා හැමදාම වගේ. අද මැසේජ් එක ටිකක් පරක්කු වෙලාද මන්දා. විනීතා, ඉරංගනී ආවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. සුභ සන්ධ්‍යාව චමිත් මලේ, චාරු මැණිකේ කියලා තියෙනවා. මම තමයි දුවගෙන ආවේ මැසේජ් ටික කියවන්න. මට නියුමරාව තියෙන්නේ. එකතු කරගන්න අලවෙන් සුභාෂිනී සහ ප්‍රභාෂි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ තව මැසේජ් එකකට ගියොත් එහෙම දෙවිනි භාග්‍ය අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගොඩ කාලෙකින්. ඔයාවත් එකතු කරගන්නවා. ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නවා කිය අයියේ කියලා තියෙනවා. රුවන් ආවත් එකතු කරගන්නවා. වැඩ කරන තැන හැමෝමත් එක්ක නයිට් ෂිෆ්ට් එකට ඇවිල්ලා තියෙන හැමෝම එකතු කරගන්න කියලා තමයි රුවන්ගේ මැසේජ් එකේ තියෙන්නේ. මේ හැමෝම එකතු කරගෙන අපි සින්දුකට ගිහිල්ලා යමු. ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා හොමම ඉන්න. හවස 6:15.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 6 විනාඩි 18යි.

0: 6 විනාඩි 22.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176479579.
4: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
5: හෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
6: රයිට් එබලං ඊවෙනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව ලං වෙලා තියෙන්නේ. යන්න කලින් මතක් කරන්න ඕන හඳහන ලොතරැය ගැන.
0: හරි.
6: වාසනාව ගැන උනන්දු වෙන අයට, වාසනාව උරගා බලන උනන්දු වෙන අයට ඔන්න දැන් පුළුවන් හදහන ලොතරැයියක් අරගෙන ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න, තමන්ගේ ජයග්‍රහණය තමන් වෙත උරුම කරගෙන ජීවිතේ වෙනස් කරගන්න හදහන ලොතරැයියක් අදම අරගන්න.
0: හදහන ලොතරැයියෙන් ඔයා ජයග්‍රහකයෙකු වෙනව වගේම රටේ සංවර්ධනයටත් උර දෙන්නෙක් වෙනවට හැකියාව තියෙනවා. රණවිරු සමාජ සේවය ඒත් එක්කම ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට දායකත්වය ලබා දෙන හදහන ලොතරැයියේ මේ හැමදේම ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ වාසනාව අද හෙට ඔයාගේ අතටම ගන්න. ඔනා මිලදී ගන්න මොරි පුංචි රුපියල් 40ක් වියදම් කරලා හඳහන ලොතරැය.
6: රයිට් එමනම් අපි ඊවනින් ඩ්‍රයිව් එක යන්න සූදානම් වෙන්නේ. ආයිමත් අපි ලබන සඳුදා හරියටම හවස 4ට ඊවනින් ඩ්‍රයිව් එක මොන ගහනවා. වීකෙන්ඩ් එකක් එන්නේ සතුටින් සනීපෙන් සුවෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්න. මම චමිත්.
0: ගිහින් එන්න ඔයාලට සුබ දවසක්. මම චාරු.

0: Jakarta Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapare within Genvabita Harina, the Navanimavakin in a Domasu and Tri Vikitimi and Trika, Sadamber Himikarukumanda, Adamavatana, Bidwekaka Hatai, Hai Sehatanamea, Pansi Hatanamea.
3: Mamanam, Maram relax.
4: අනම්මනංගල වදුන නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂිල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගය

0: na stole.
1: Rupial miliona didas panseka adayam utpadana vyaprutisiyeya erambei. Samupakariya tharangakari velandapulatula shaktimat kirimata chanapati giyavadhaniya. Sahathika milata veeganna suluha madhyama vimohlimiyanta poli rahita nayak. Abiyoga hamuwe sthavarana Sri Lanka aarthikaya gana mudal pratipatti vaarthawa helikarai. Sri Lankawata akhandawa jayika sahaya. Vidiskata shramikyanta vishrama vetupak. Varshadika kalagunen Japane 8 dinek miyai.
0: Lakhanda deshiya pravruti.
1: Lakhanda pradhana pravruti samagin mama Samira Karyawasam pravruti sanskarane Mahinda Bibili. Samupakara vyaparaya velandapala tula sakriyawa kriyaathmaka wana shaktima jalayak lesa wedi diunu kalayutu bawa janadhipati Anura Kumara Disanayaka mahata prakasha kala. E velanda vanijya ahara surakshitata saha samupakara sangwardhana amatyanshe 2024 purva ayavaya sakatchawata ekwemin. Sri Lanka wani kuda velandapalak tula baanda ha sewawanhi palanaya tharangakarithwayak mata pamana siduwe yai apeeksha kala noheki bawai janadhipatiwarya apin wadunne. Isandar Raja Satu Shaktimat Milapal Neantrana Tibi Utuanaba. Even when Lanka Satusa Samupakara Vyapare Taudurata Shaktimat Karamin, E Pradhana Kotaskarwe Kulese Udagatu to Baba, Janadi Patuvera Prakashakala. Dedahas Visia Vasara Sandai Ven Velanda Banija Ahara Surakshita Saha Samupakar Sangwardhana Amatya and Sheta Venkala Pratipadana Valin Kriyaathmaka Vyaprutiwala Pragatiya Samalochane Kirimada Mehidi Siduna. Govin ge visa danne vela ganeema sandaha sahanadayi padanamak mate velana yantra labadime wedapilalakda kriyaathmaka wanawa. Mevonite wen yantra 45 genwimata katayutu soodanam kara athi bawai mehidi heliyune. Palat 9yema awarane wana paridi toga beda harime madhyasthana 9 a pihituwimata sakatchaveedi avadhana yomuna. Samupakara mega corp city saha Corp City Ashrito Penanagi Ati Gatalu Magharva Ganimasandaha Panat Ketum Patak Sampadine Kerimin Pavatina Bavata Saka Chavedi Avadharane Keruna Ada Sita Raja Sahatika Milita V Miladi Ganna Bavu Aralia Samuha Vyapare Sabapati Dudley Sirisena Mahata Prakashakala E Nuwareliya Vanicha Mandala Elidakkime Avasthawata Ekwemin
2: Pahugiya Aurudu 76 Kalaya Tula Honda Ho Naraka Ape Rata Ithamat අවිධිමත් පරිපාලනය තුළ ආර්ථික වශයෙන් අතිමහත් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. වර්තමාන රජය ලොකු උත්සාහයක් කරනවා මේ තුලින් ගොඩ එම සඳහා ගොඩ ගැනීම සඳහා අපේ රට. අපි සාකච්ඡා කළ තීන්දුවක් ගත්තා අද රටේ ගොවියන් මුහුණ පාදලා තියෙන මේ විශාල ගැටලුවට අපි කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියලා. අපේ විසඳුම මෙච්චර කල් නොදක හිටියා නෙවෙයි. රජය විවිධ යෝජනා කරත් අපි අවස්ථාව ඒ විදිහටම අපි පිළිගත්තෙත් නැහැ. පස්සේ ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්නලා අපිට මේ පිළිබඳව අපෙන් කරුණු විමසපුවාම අපිට තියෙන ඒහා සම්බන්ධව ගැටලු අපි තාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි රජයේ සාතික මිලට වී මිලදී ගන්න තීන්දුව කරා ජනාධිපතිතුමත් සමග අපි එකඟ වුණා. තෙත වී මිලදී ගන්නත් වීලි වී මිලදී ගන්නත් ඒ ගණනයන් පිළිබඳ අපි එකන්තාවයකට ඇවිල්ලා තමයි අද මන් නුවරලියට ආවේ. හැබැයි අපේ ගොවි මහතුනුත් අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක වියලි වී ගේන්නෙම නැ සියලුම අමු වීම තමයි ගේන්නේ. නමුත් රටේ ප්‍රසිද්ධ අඩු ගන්නට වී ගන්නවා කියලා. අපි අවසානයේ ජනාධිපතිතුමාට අපිටත් එකතාවයකට එන්න වුණා. මීට පස්සේ වී නිෂ්පාදනයේදී වී පිරිසුදුව වේලලා ගේන වී වලට රජයේ සාතික මිල දීලා අපි ලබා ගන්න පුරුදු වුණා. අපිට තිබ්බ ප්‍රශ්න ගැටුත් විසඳුවා.
1: අද සිට රුපියල් 120ට වඩා අඩු මිලකට වී අලෙවි නොකරන ලෙස ලංකා සුළුහා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලසන්ත මානවඩු මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
3: වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පහුගිය වකවානුවේ දිගටම ගැටලු ගණනාවක් තිබුණා. ඒවා निराකරණය කර ගැනීම සඳහා තමයි අපි අතිගරු ජනාධිපතිතුමා හම්බෙලා සාකච්ඡා කරේ. ඇත්තටම එම සාකච්ඡාවේදී සාධනීය කරුණු ගණනාවක් ජනාධිපතිතුමා එකඟත්වය පළ කරා. අතිගරු ජනාධිපතිතුමාට සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් වෙනුවෙන් ගත්ත පියවර වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි පැහැදිලිව ඉල්ලා සිටිනවා අද ඉඳලා ලංකාව පුරාම ඉන්න සියලුම ගොවි ජනතාවට නාඩු සුදු නාඩු රතු නාඩු සුදු වී රතු වී කියන සියලුම වී වර්ග 120ටත් ඒ වගේම සම්බා 130ටත් යන මිලට රජයේ සහතික මිලට අපි මිලදී ගැනීම සඳහා සියලුම විමෝල් හිමියන් එකඟත්වය පළ කරා. පැහැදිලිව කියන්න ඕන අපේ ගොවි ජනතාවට කිසිම කෙනෙක් මීට පස්සේ 120න් අඩු මිලට කිසිම කෙනෙකුට වී දෙන්න කටයුතු කරන්න එපා.
1: සොළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 25ක් දක්වා පොලි රහිත ණයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
4: අපි වීඅලේ මණ්ඩලය මගේ මිලදී ගන්නවා නාඩු 120යි සම්බා 130යි කීරි සම්බා 140යි. හැබැයි සමස්ත නිෂ්පාදනයෙන් අපි ගන්න ප්‍රමාණය ඉතාම ටිකයි. 102ක් 3ක් 4ක් තමයි උපරිම වශයෙන් මේ වෙනකොට අපිට ගන්නව නම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර ඒකෙන් කියවෙනවා වීඅලේ මණ්ඩලයේ වී මිලදී ගැනීමෙන් සම්පූර්ණ පිළිතුර ලැබෙන්නේ නැහැ. ඒක අපි ඉදිරියට තව වැඩි දියුණු කිරීමකුත් කරනවා. අපි සුළුහා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ ගොල්ලොත් එක්ක එකඟතාවයක් හදාගත්තා. ඒගොල්ලන්ට අපි දෙනවා ණයක් වී මිලදී ගන්න පොලිය නැතුව මිලියන 25ක් දක්වා උපරිමයෙන්. ඒ මිලියන 25ට වී අරගෙන ඒවා හාල් කරලා විකුණන ගමන් ඒගොල්ලන්ට පුළුවන් ඒක ගෙවලා නැවත ගන්න. අනිත් එක තමයි අපි ප්‍රධාන මෝල් හිමියෝ ගෙන්නලත් සාකච්ඡා කළා. එතුමලත් එකඟ වුණා වීඅලි මණ්ඩලයට වී ගෙනල්ලා දෙනකොට ප්‍රමිතියක් තියෙනවනේ. ඒ විදියට ප්‍රමිතියට අනුව තමන් මිලදී ගන්න ස්ථානයට ගෙනල්ලා දෙනවා නම් රජයේ මිලටම මිලදී ගන්නවා කියලා. අපි ගොවි මහත්වරුන්ට කියන්නේ තමන් මේක එකවර වෙළඳපොළට දාන්න නැතුව යම් ක්‍රමයකට රඳවා තබා ගන්න උත්සාහයක් ගන්න ඕන. අපි දන්නවා ඒකට අමාරුයි. අපි සාකච්ඡා කරමින් තිබෙනවා මේ වෙනකොට ඉදිරියේදී ගොවියා ළඟ තබා ගන්න වී ප්‍රමාණයටත් යම් ප්‍රතිශතයක් ගොවියට ගෙවන්න පුළුවන්ද කියලා බලන්න. යම් ක්‍රමවේදයක් හදාගන්න.
1: මේ අතර තමුත්තේගම නල්ලච්චිය වෙල්යායේ කුඹුරකින් අක්කර 1කට වීබුසල් 180ක අස්වැන්නක් ලබා ගැනීමට හැකිව තිබෙනවා. ජාය වැඩසටහනට සමගාමීව මෙම කන්නේ විභාගාවේ පසු අස්වනු සමීක්ෂණයක් සිදු කෙරුණා. නල්ලච්චිය යායේ තෝරාගත් ස්ථානයකින් අස්වන් නෙලීම සිදු කර තිබෙනවා. ඒ අනුව තහවුරුණේ අක්කරයකට වීබුසල් 180ක අස්වැන්නක් ලබා ගත හැකි බවයි. නල්ලච්චිය වෙල්යායේ විභාගා කළ ගොවියෙකු වන උපාලි ධර්මරත්න මහතා.
5: මම මේ කුඹුර වගා කරේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් ජල නිකුත් කිරීමටත් සැකම. ඒ කියන්නේ අප්‍රේල් මාසේ මුල් හරි වගේ මම මේ කුඹුර ගහලා තියෙන්නේ 409 වැඩිමල් වර්ගයක්. මේකට මම කොම්පෝස්ට් මිටි 25ක් දාලා තියෙනවා. මඩ පොහොර දාලා තියෙනවා. යූරියා නම් බොහොම අඩුවෙන් තමයි භාවිත කරේ. වර්තමාන ආණ්ඩුව යටතේ මේ යාය වැඩසටහන අපිට හඳුන්වා දීමත් සමග අපිට යම් දැනුමක් ලැබුණා. ඒ දැනුමත් උපයෝග කරගෙන තමයි අපි මේ වගාව මේ සද්දට සාර්ථකව කරගන්න අපිට හම්බ වුණේ.
1: තමුත්තේගම කෘෂි නිලධාරී සමන් වික්‍රම දයාවංශ මහතා.
6: අද අස්වනු සමීක්ෂණය කළා. ඒකෙන් අපි බලාපොරොත්තු අස්වන්නටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ අක්කරේට බුසල් 180 සීමාවට පැමිණලා තියෙන අපේ ගොවි මහතුරු මේ යාය වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු ඉලක්කයට අපි ඇවිල්ලා තියෙනවා.
1: ග්‍රාමීය ආර්ථික ඒල්නැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා. පුනරුදේ පුරවර ජාතික වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ. සමානම උත්සවය අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මදුරන් කුලියේදී සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළ පැලැස්සේදීත් පැවැත්වුණා. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මගිනුයේ පුනරුදේ පුරවර ජාතික වැඩසටහන ආරම්භ කළේ. එයටතේ ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අර්ථයේ රුපියල් මිලියන 2500ක ප්‍රාග්ධන ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා අද සිට ක්‍රියාත්මකයි. පළාත් පාලන ආයතන මධ්‍යම රජය මත යැපීම අවම කරමින් ස්වයං ලෙස නැගී සිටීමට නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම සහ ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමද මෙහි අරමුණක්. වෙළඳ සංකීර්ණ සූර්ය බලශක්ති පද්ධති කෘෂිකාර්මික සංචාරක පහසුකම් මෙන්ම විදුලි වාහන චාර්ජින් මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපෘති ඊට ඇතුළත්. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ කටයුතු වේගවත් කරන සංශෝධන රැසක් සහිත ධනාත්මක සංශෝධනයක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. විපක්ෂයේ මේ පිළිබඳ සමාජය තුල වැරදි මත ගොඩනැගීමට උත්සාහ දැරුවද ජනතාව යථාර්ථය අවබෝධ කරගෙන සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
7: රසපරීක්ෂ දෙපාර්තමේන්තුවේ, බන්දනාගාර දෙපාර්තමේන්තුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණ සේවා කොමිසමේ আদি සියලු පද්ධතීන් වල ප්‍රසංස්කරණ සිදු වෙනවා, ඩිජිටල්කරණය සිදු වෙනවා, පුරප්පාඩු වලට බඳවා ගැනීම සිදු කරනවා. ඒ වගේම සමහර මේ නඩු කටයුතු වේගවත් කිරීමට බාධා වන පනත්‍ර සංශෝධන සිදු වෙනවා. ඒ සියල්ලගේම ප්‍රතිඵලයක් හැටියට නඩු කටයුතු වේගවත් වෙනවා. එහෙම අවස්ථාවකදී ලෝකයේම අනුගමනය කළ තියෙන ක්‍රමවේදයක් හැටියට එකක් මේ අධ්‍යක්ෂ සහිත විනිශ්චයකරුවන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම සඳහා වයස අවුරුදු දෙකක් විශ්‍රාම වයස වැඩි කිරීම තමයි තියෙන්නේ. මම දැක්කා 2021 මාර්තු මාසයේදී එංගලන්තයේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකරුවන්ගේ වයස අවුරුදු 70 ඉඳන් 75 කරලා තියෙනවා. ඒකත් ඒ අවශ්‍යතාවය අනුව ඒ කටයුතු ලෝකයේ දකුණු අප්‍රිකාව සිදු වුණා. මේක අමුතු දෙයක් නොවේ. අධිකරණ පද්ධතියක් කාර්යක්ෂම සහ වේගෙන් කටයුතු කිරීමේදී මෙහෙමෙන් තීන්දුව ලෝක රටවල් අරගෙන සියලුම ආගමික නායකයන් එක්ක අපි සාකච්ඡා කළා. අපි කරන්නේ මොකද්ද කියලා කිව්වා. අතන 20 වෙනි සංශෝධනය සහ අධිකරණ සේවා 50 සංශෝධනය කැබිනට්ට ගේන කලින් තමයි අපි මහානායක හඳුනාගන්නේ මොන ගැහුනේ. සමහර කණ්ඩායම් මාධ්‍ය උපයෝගී කරගෙන වැරදි මත ප්‍රචාරය කරනවා. මේ එක් විනිශ්චයකාරයෙක් පමණක් ඉලක්ක කරගෙන කරන සංශෝධනයක් කියලා. ඒක වැරදි. ඒගොල්ලන් ගලුවේ තමයි තියෙන්නේ එක් විනිශ්චයකාරයෙක් පිළිබඳ කතාව. අපේ ඔළුවේ තිබෙන සමස්ත අධිකරණ පද්ධති ප්‍රසංස්කරණය. විපක්ෂය ඒගොල්ලන්ට ඉතින් මොකක් හරි සිද්ධියක් වුණාම ඇස් වෙන GLPS ගෙදර තියෙනවා. රජයේ වියදමින් තෙල් ගහලා දෙනවා වාහන ටිකට. ඒගොල්ලෝ එකතු වෙනවා. ඕගොල්ලන්ගේ මාධ්‍යවල කට් එක දානවා රැට. ඕක තමයි බලාපොරොත්තුව. ඇත්ත රටේ ප්‍රශ්නයට සාපේක්ෂව නෙමෙයි මේ මාධ්‍යවල වොයිස් කට් ප්‍රමාණය යන්නේ. ඒකත් මම කියන්නට ඕනේ. ඉතින් අර පොඩි කරුණක් ඒගොල්ලෝ වවනවා. ඉතින් අපි ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ ඔය වැඩේ කරගෙන යන්න අපි රජයේ වැඩ කටයුතු කරයි යනවා ජනතාව වෙනුවෙන්.
1: අධිකරණවල විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ජනතාවට ගැටලුවක් නැති බව අමාත්‍ය KD ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා.
8: අපි කියන එක දැන් පැහැදිලිනේ නඩු ගොඩ ගැහිලා තියෙනවා. අනිත් එක මේ අයගෙන් අපි කාර්යක්ෂම සේවයක් ලබා ගන්න ඕන. ඒ අයව අපි අත්තරණ ගත් අපරාධයක්. ඇත්තටම අපේ සමස්ත රාජ්‍ය සේවයම සහ මානව සම්පත්වල බරපතල හිගයක් තියෙන යුගයක අපි මේ ජීවත් වෙන්නේ. ඊළඟ පරම්පරාව ඉන්නේ සෑහෙන පරතරයක් ඇතුව. ඒ පරතරය පියව ගන්නකම් අපිට මේ වගේ පියවරවල් අනිවාර්යයෙන්ම ගන්න සිද්ධ වෙනවා. ඒක රටේ කාර්යක්ෂමතාවයට අපි ජනතාවට දීපු පොරොන්දුවට අදාළයි. අපිට අදාළ වෙන විරුද්ධතාවයන් දක්වන අය පිළිබඳවත් අපි සැලකිල්ලෙන් බලන්න ඕන. නමුත් අපේ ජනවරමට තමයි වග කියන්න ඕන. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජනවරමට වග කියන ක්‍රමවේදයකට අපි වැඩ කරගෙන යනවා. ආණ්ඩුවටත් ප්‍රතිපත්තියක් තියෙනවා. ආණ්ඩුවේ කාර්යයන් අවුරුදු 5 ඉවරෙන්න කලින් අපි අවසන් කළ යුතුව තිබෙනවා. ඉතින් ඒ කටයුත්ත වෙනුවෙන් මේ සියල්ල කාර්යක්ෂම කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒක ජනවරමට අදාළ දෙයක්. ජනවරම තමයි ප්‍රධානම දේ.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම යුගයේ අවශ්‍යතාවක් බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ.
9: මේ අධිකරණ පද්ධතියේ නීති ක්ෂේත්‍රය මේකේ පොළුල් වැඩපිළිවෙලකට අතගහලා තියෙනවා. රජයේ විදියට අලුත් අධිකරණ කීපයක් විවෘත කරලා තියෙනවා. දැන් නඩු වේගින් වේගින් අහනවා. නඩු ගොඩ ගැහිලා තියෙනවා. වේගින් වේගින් ඉවත් වෙමින් තියෙනවා. මේක ලොකු ක්‍රියාවලියක්. අන්නේ ක්‍රියාවලිය ඇතුලේ එක පුරුකක් පමණයි විනිසුරුවරුන්ගේ කාලය මේ කෙටි කාලයකට දික් කරනවා කියන එක. මේක අර සමස්ත ක්‍රියාවලිය එකක් පමණයි. එහෙම නැතුව මේක වෙන් කරලා වෙනම කරන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා පොදු මහජනතාවගේ ඉල්ලීම මොකද්ද? මේ ගොඩ ගැහිලා තියෙන නඩු ඉක්මන් කරන්න, නීතිය සාධාරණත්වයේ ඉෂ්ට කරන්න, හොරුන්ට මංකොල්ලකරුවන්ට දඬුවම් දෙන්න, කුඩු මර්ධනය කරන්න, මේ සියලු දේවල් කරලා සාමකාමී රටක්, හොරකමින් වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න කියන එක තමයි ජනතා අභිලාෂේ. අන්න ඒකට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඒ අභිලාෂේ ක්‍රියාත්මක කරගන්න නම් මෙවැනි සංශෝධන කටයුතු වලට යන්න වෙනවා.
1: අමාත්‍ය සුසිල් රණසිංහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
10: නඩු අහන එක විතරක් නෙවෙයි, යම් අකටයුතුකම් වෙනවනම්, නීති විරෝධී කටයුතු වෙනවනම් ඒවා සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, ඒ වගේම රස පරීක්ෂ දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය, මේ මුළු පද්ධතියේම තත්වයන් වෙනස් කරන්න, නව මානයකට ගේන්න ක්‍රියාමාර්ග ගොඩක් අපි අඳුරගෙන තියෙනවා. කාර්යාල කාර්ය සහායකගේ සිට විනිසුරුතුමා දක්වා සංඛ්‍යාව වැඩි කරන්න, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න, අධිකරණ පද්ධතියේ තිබෙන අධිකරණ සංඛ්‍යාව වැඩි කරන්න, අල්ලස් කොමිසමේ කාර්යාල සංඛ්‍යාව වැඩි කරන්න, පොලිසියට නිලධාරීන් බඳව ගන්න, ඒ වගේම ඔවුන්ට දීමන ලබා දෙන්න, ඔවුන්ට වාහන ලබා දෙන්න, ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දෙන්න, මේ වගේ ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් අපි යෝජනා කරලා තිනවා. ඒ ක්‍රියාමාර්ග වලින් එකක් පමණයි මේ විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීමේ ක්‍රියාමාර්ගය. ඒ නිසා ඒකේ විතරක් ඉල්ල මේකේ තේරුමක් නැහැ. අපි මේ මුළු පද්ධතියම වෙනස් කිරීම සඳහා තමයි අපි ක්‍රියාමාර්ග ගනිමින් තියෙන්නේ.
1: අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දි මෙහෙටි මහතාද අදහස් පළ කළා.
11: ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනා අධිකරණයේ ඉන්න විනිසුරුවන්ගේ අත්දැකීම් අපිට අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ සහ අනිත් අධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය කියන ඒවා මේ හැම අධිකරණයකම අවුරුදු දෙක දෙක ඒගොල්ලන්ගේ දුර කාලය වැඩි කරන්න. දැන් මේ දෙකක් වැඩි වෙන්නේ එකක් අත්දැකීම් බහුල අපේ විනිශ්චයකාරවරුන් අපි තියාගන්න. ඊට පස්සේ මේ 50 ඇතුළෙම අපි අධිකරණ පද්ධතියට අලුතෙන් විනිසුරුවරුන් එකතු කරනවා. එතකොට අත්දැකීම් සහිත වැඩි සංඛ්‍යාවක් වෙච්ච විනිසුරුවරුන් මේ නඩු විශාල සංඛ්‍යාවක් වේගෙන් අහනකොට මේ වැඩේ ඉක්මනින් අවසන් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි නඩු අහන්න ශාලාත් ඕනේනේ. නේ අධිකරණත් ඕනේ. අර ඇමතිලගේ බංගලා කට්ටිය දස්වල සැපට හිටපුවා. දැන් අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැනේ. මාදන මුදලින් තමයි ඒවා නඩත්තු කරන් ඒගොල්ලෝ සැපට හිටියේ. ඒවා අපි අධිකරණ වලට දීලා දීනවා. දැන් නඩු අහන තැනුත් වැඩි, නඩු අහන අධිකර විනිසුරුවරුත් වැඩි, ඉන්න විනිසුරුවන්ගේ අත්දැකීමුත් වැඩි. දැන් මොකද වෙන්නේ? නඩු ඉක්මනට ඇහෙනවා. දැන් වැඩියෙන් කෑ ගහන්නේ කවුද? වැඩියෙන් කෑ ගහන්නේ වේගෙන් නඩු අහනකට බය වෙච්ච කට්ටිය.
1: ශ්‍රී ලංකා ආර්ථිකයේ සම්බන්ධයෙන් සුබවාදී සංඥා කිහිපයක් මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් අනාවරණය කර තිබෙනවා. අභියෝග පැවති ශ්‍රී ලංකා ආර්ථිකයේ යළි ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින බවයි මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් හෙළි කර තිබෙන්නේ. මැද පෙරදිග අර්බුදය ඇතුළු බාහිර අභියෝග මතියුවද ශ්‍රී ලංකාවේ බාහිර අංශයේ තවදුරටත් ශක්තිමත් සහ ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්තව පවතින බවයි මහ බැංකුව පෙන්වා දුන්නේ. මෙය විදේශ විනිමය ස්ථාවරත්වය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය සඳහා වැදගත් ධනාත්මක සංඥාවක්. එමෙන්ම ආර්ථික වර්ධනය පිළිබඳව අපේක්ෂාවද ස්ථාවරව පවතිනවා. රටේ ආර්ථික ප්‍රකෘතිය තවදුරටත් ඉදිරියට යා හැකි පදනමකින් පවතින බවයි මුදල් ප්‍රතිපත්ති වාර්තාව පෙන්වා දෙන්නේ. දැනට උද්ධමනී ඉහළ මට්ටමක පැවති අතේ ඉදිරි කාලයේදී ක්‍රමයෙන් මහ බැංකුවේ 5% ඉලක්කය වෙත යළි ලගාවුණු ඇති බවටත් මුදල් ප්‍රතිපත්ති වාර්තාව අපේක්ෂා කරනවා. ඒ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සහ ව්‍යාපාරික සැලසුම සඳහා වැදගත් ස්ථාවරත්වයක් ලබා දීමට හේතුවක්. එබැවින් උද්ධමනය පාලනය කිරීමට මහ බැංකු ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටිනවා. උද්ධමන පීඩනයේ වැඩිවීම පාලනය කිරීම සඳහා මහ බැංකුව පසුගිය මැයි මාසයේදී මුදල් ප්‍රතිපත්ති දැඩි කර තිබුණා. ඒ උද්ධමන අපේක්ෂාවන් පාලනය නිවත් වීම බලක්වා ගැනීම සඳහායි. පෞද්ගලික අංශයේ ණය වර්ධනයේ මෑත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් මධ්‍යස්ථ වීමට අපේක්ෂා කරනවා. ඒ ආර්ථිකයේ අධික ණය ප්‍රසාරණය පාලනය කරමින් වඩා තිරසර ආර්ථික වර්ධනයකට පදනමක් සැකසීමක් ලෙසයි පෙන්නුම් කෙරෙන්නේ. ඒ අනුව අභියෝග තවදුරටත් පැවතියත් ශ්‍රී ලංකා ආර්ථිකයේ අර්බුදයෙන් පසු ස්ථාවරත්වය තහවුරු කරමින් තිරසර වර්ධනයක් කරා ගමන් කිරීමේ හැකියාවක් පෙන්වන බව ඊයේ නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ පැහැදිලිවම සඳහන්. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ සුබවාදී අපේක්ෂා තවදුරටත් ශක්තිමත් කරන පුරෝකථනයක්ද වනවා. සමත මණ්ඩල ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ ආරමුණ බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා. 36 ජාතික සමත දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් සමත මණ්ඩල හේතුවෙන් ගොඩ ගැස නඩු සංඛ්‍යාව අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවයි අමාත්‍යරයා මෙහිදී සඳහන් කළේ. ලාභ ප්‍රයෝජන නොමැතිව රට පුරා 60,500ක පමණ සමතකරුවන් සිය සේවා ඉටු කරමින් සිටිනවා. වසරකට ආරවුල් 1,02,000 වැඩි සංඛ්‍යාවක් සමත මණ්ඩල වෙත යොමු වන බවටයි හඳුනාගෙන තිබෙන්නේ. අධිකරණ වෙත යොමු වන මූල්‍ය ආරවුල් සංඛ්‍යාව අඩු කිරීමේ ආරමුණින් මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමත මණ්ඩල පිහිටුවීමටද පියවරගෙන ඇති බවයි අමාත්‍යරයා ප්‍රකාශ කළේ.
12: අප රටක් ලෙස ඉදිරියට යාමට නම් ආර්ථික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. නීති ආධිපත්‍ය සුරකින සමානාත්මතාවයේ රජයන සෑම පුරවැසියෙකුටම නීතිය සමාන ප්‍රවේශයක් සහතික වන සාධාරණ සමාජයක් අපි ගොඩනැගිය යුතු වෙනවා. ඒ නිසාම සෑම පුරවැසියෙකුටම නීති ආරක්ෂාව සහ සාධාරණත්වය ලැබීම අපගේ ප්‍රධාන වගකීමක් බව මම මෙහිදී අවධාරණය කරන්න කැමැති. අද අපගේ අධිකරණ පද්ධතිය ඉදිරි ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ නඩු ප්‍රමාණය වැඩිවීම සහ ඒ හේතුවෙන් නැතිවන ප්‍රමාදයයි. මෙවැනි තත්ත්වයක් තුළ සෑම ආරවුලක්ම අධිකරණය වෙත ගෙන යාම වෙනුවට හැකි සෑම අවස්ථාවකදී පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවෙන් හා එකඟතාවයෙන් ආරවුල් විසඳාගන්න ලැබීම ලබා දීම ඉතා වැදගත්. දිවයින පුරාපීටි සමත මූල මණ්ඩල වෙත වසරකට ආරවුල් 1,02,000 වැඩි ප්‍රමාණයකින් අලුතින් යොමු වීමෙන් අපේ ජනතාව තුළ මෙම ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය සහි වැදගත්කම පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් අධිකරණය වෙත ගොඩ ගැසීමට ඉදිරිපත් නඩු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. මෙවර අයවැය මගින් සමත මණ්ඩල කොමිස් සභාව සඳහා රුපියල් මිලියන 800කට අධික ප්‍රතිපාදන වෙන්කොට තිබෙනවා. ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් විශේෂ සමත මණ්ඩල දිස්ත්‍රික් 25 මාද් ආවරණය වෙන පරිදි පිහිටුවීමට පසුගිය වසරේ අපට හැකියාව ලැබුණා. එමෙන්ම අධිකරණය වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා විශේෂ මූල්‍ය ආරවුල් සමත මණ්ඩලද අපි හඳුන්වලා දීලා තිබෙනවා. මෙවැනි වැඩපිළිවෙළ තුලින් බලාපොරොත්තු වන්නේ අධිකරණ පද්ධතියට ඇති පීඩනය අඩු කිරීම පමණක්ම නෙවෙයි. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට ඉක්මන් සාධාරණ සහ සාමකාමී ආරවුල් විසඳුමක් ලබා දීමයි. ඒ සඳහා තාක්ෂණයද අපි භාවිතා කළ යුතුයි. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ සමගාමීව සමත මණ්ඩලවල ආරවුල් දත්ත කළමනාකරණ පද්ධතියක් හෙවත් dispute data management system එකක් ස්ථාපනය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. එහි මුල් අදියර ලෙස විශේෂ ඉඩම් සමත මණ්ඩල වෙත යොමු ඇති ආරවුල් වල දත්ත එම පද්ධතියට ඇතුළත් කිරීම මේ වනවිට සාර්ථකව සිදු කරමින් පවතිනවා.
1: ණය සහන ඇතුළු විවිධ අයුරින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙන බව ජපාන ජාත්‍යන්තර ණය සහයෝගිතා ඒජන්සියවත් ජයිකා ආයතනය අවධාරණය කරනවා. ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ෂෝහේ හාරා මහතා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය හමු වුණා. එහිදී ජයිකා ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජයිකා ආයතනයේ දීර්ඝ කාලයක සිට ලබා දෙන සහාය මේදියාගේ කර තිබෙනවා. දෙත්වා සුලිකුණාටුව සහ අපදා තත්ත්වයෙන් පසු සැලසූ සහන වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ජපාන් රජයට ස්තුතිය පළ කළා. ශ්‍රී ලංකාව ගෙන යන ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සහ රටේ ආර්ථිකයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දෙවැනි මගී පරයන්ත ඉදිකිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ජපාන එකඟතාව පළ කළා. ඒ ජයිකා ආයතනයේ නියෝජිත පිරිස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හමු අවස්ථාවේදී පසුගිය කාලයේ ආරම්භ කරන අතර වුණු ව්‍යාපෘතිවල කටයුතු යළි ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන රජය සමග පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙවැනි මගී පරයන්තයේ ඉදිකිරීම කඩිනම් කිරීමට තීරණය කෙරුණා. මෙම ව්‍යාපෘතියට අවශ්‍ය අමතර ණය පහසුකම් ලබා දීමට ගනු ලැබූ තීන්දුව අනුව එම වැඩ කටයුතුද දැනටමත් අවසන් වී තිබෙනවා. මෙරට ජනාධිපතිවරයාට ඇමරිකා ජනාධිපතිවරයා සමග ඍජුව සම්බන්ධ වී සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකියාව ලැබී ඇති බව ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ වැඩ බලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මහින්ද සමරසිංහ මහතා තානාපතිවරයා ලෙස කළ සේවයේ උන්වහන්සේ මෙහිදී අගය කළා. අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද සමරසිංහ මහතා මාධ්‍යට අදහස් පළ කළා.
13: මේ පුරණ කාලයේදී මේ ජාතික ජන බලවේගය බලයට පත් වුණොත් එහෙම උන්ට මේ ජාත්‍යන්තර සම්බන්දතා නැහැ කියලා තමයි මේ විශාල වශයෙන් චෝදනා එල්ල වුණේ.
14: මම නම් ඇත්ත වශයෙන්ම දකින්නේ බොහොම හොඳ විදියකට පල්දායිත්වයක් තියෙන අන්දමින් ජාත්‍යන්තර සම්බන්දතා පවත්වාගෙන යනවා කියලා. ඇමරිකාව ගත්තාම ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා දැන් ඍජුව සම්බන්ධ වෙනවා ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයත් එක්ක. ට්‍රම්ප් ජනාධිපතිතුමාට පණිවිඩයක් එවන්න ඕන නම් අපේ ජනාධිපතිතුමාට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා ඒ පණිවිඩය එවන්න. විජිත තෙහෙරත් ඇමතුමා ඇත්ත වශයෙන්ම මහන්සි වෙලා වැඩ කරන විදේශ ඇමතිවරයෙක් හැටියට ලොකු සේවයක් කරන කියන එක මම දැක්ක. ඒ විදේශ ප්‍රතිපත්තිය බොහොම හොඳ අවබෝධයකින් කිසිම රටක් තරහ කරගන්න නැතුව පේ රටට ගන්න පුළුවන් උපරිම සහයෝගයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා කියන එක මම දැක්. ඒක ඇත්ත වශයෙන්ම රටේ ජනතාවටත් ලොකු ශක්තියක් හැටියටයි මම දකින්නේ.
13: නැත්නම් මොනවාගේ අදහසද තියෙන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාව
14: අපේ රටයි ඇමරිකාවයි අතර ජාත්‍යන්තර සම්බන්ධතාවය රාජතාන්ත්‍රික සම්බන්ධතාවය බොහොම ඉහළ මට්ටමකට අද අපිට වර්ධනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියලා.
1: ජපානයේ බලපෑ ඇති වර්ෂාධික කාලගුණ හේතුවෙන් පුද්ගලී නටදෙනකු මිය ගොස් තිබෙනවා. ජපානයේ ටෝකියෝ අගනුවරට ආවද විවාහ කලාපයටයි දැඩි බලපෑම් එල්ල වුණේ. අධික වර්ෂාපතනය සමග හදිසි ගංවතුර තත්ත්වයක්ද හටගත්තා. ඒ සමග මෝටර් රථ ජලයට යට වී ඇති ආකාරය ජපාන මාධ්‍ය වාර්තා කළා. අනතුරු වලින් පුද්ගලින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් අයෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් පවසන්නේ. නායම් සහ විදුලි ඇනහිටීම්ද වාර්තා වනවා. නිවාස 20,000කට අධික සංඛ්‍යාවකට විදුලි බලය නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගුවන්ගමන් රසක්ද ප්‍රමාද කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. ඒ හේතුවෙන් ගුවන් මගින් 7,000ක පමණ පිරිසක් ටෝකියෝ නරිටා ගුවන්තොටුපළ තුළ සිර වීසින්න බව වාර්තා වනවා. නිවාස 100,000කට අධික සංඛ්‍යාවක් ජනතාවට අනාරක්ෂිත ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. අදත් වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වනු ඇති බවටයි ජපාන කාලගුණාංශ අනාවැකි පළ කරන්නේ. ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දිය කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වෙනවා. පළමු තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. හෙට පෙරවරු 10ටයි තරගය ආරම්භ වන්නේ. ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. ඉන්දිය කණ්ඩායම මෙහෙවන්නේ ශුබ්මන් ගිල් විසින්. මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම දෙවන දිනයේ නිමාවන විට කඩු 6 දැවී ලකුණු 351ක් ලබා සිටියා. ටැන්සි ඩාසන් ලකුණු 101යි. නායක නාජ්මුල් හොසෙන් ලකුණු 84ක් ලබා ගත්තා. ඔස්ට්‍රේලියා කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කරගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේ කඩු 4ක් අතැතිව ලකුණු 153ක් ඉදිරියෙන් සිටිනවා. රුපියල් මිලියන 2500ක ආදායම උත්පාදන ව්‍යාපෘති සියය ඇරඹෙයි. සමූපකාරයේ තරඟකාරී වෙළඳපොළ තුල ශක්තිමත් කිරීමට ජනපතිගේ අවධානය. සහතික මිලට වී ගන්න සුළුහා මධ්‍යම වීමෝල් හිමියන්ට පොලී රහිත ණයක්. අභියෝග හමුවේ ස්ථාවර වන ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මුදල් ප්‍රතිපත්ති වාර්තාව හෙළි කරයි. ශ්‍රී ලංකාවට අඛණ්ඩව ජයිකා සහය. විදෙස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්. වර්ෂාධික කාලගුණයෙන් ජපානයේ 8 දිනක් මිය යයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
0: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579
4: ආදරේ පෙරණු ආදරේ දැනෙන ලස්සන දවසක් තමයි මේ ගත වෙලා යමින් තියෙන්නේ. බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්නවා සිකුරාදා හැන්දෑව ගැන. සාමාන්‍යයෙන් අපේ තියෙන කැමැත්ත ආශාව හරියටම කිව්වොත් අපි ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් වැඩ කරලා ඉලක්ක අරමුණු පසුපස්සේ හඹා ගිහිල්ලා ගිහිල්ලා හති වැටිලා සිකුරාදා වෙනකොට ඉතින් ඔය හති අරගන්න ටිකක් ගතට හිතට විවේකයක් ගන්න සත්‍යන්තය එළඹෙනකල් බලාගෙන ඉන්නවා ගොඩක් දෙනෙක්. ඒක එහෙම නොවෙන අයත් ඉන්නවා සත්‍යන්තය වැඩ ඊට වඩා වැඩ වැඩි වෙන අයත් ඉන්නවා. ඔය කොයි හැටි වෙතත් අපි හරි කැමති දවස් මොනවද කියලා සතිය දවස් ගැන කතා කරද්දි අනිවාර්යෙන්ම කැමති දවස් අතරේ සිකුරාදා සෙනසුරාදා දිරිත දවස් නම් ලංකාවේ අපිට අනිවාර්යෙන්ම තියෙනවම තමයි. ඉතින් ඒ කැමති දවස් තවත් කැමති දවස් බවට පත් කරන්න ඔබ ආදරය කරන ඔබ කැමති කතා බහක් එක අදත් රැණවය වෙනකල් ආදරෙන් සඳදිය දහර යටින් රැඳෙන්න ළඟින් ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ ආදරය කරන බොහොම සුන්දර කලා ශිල්පියෙක්ව අද අපි සඳදිය දහර වෙනුවෙන් අපේ ලක්හඬ මැදිරියට ආරාධනා කරලා කැඳවා ගත්තා. ඔහු අපිට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවෙයි. මීට පෙර අවස්ථා කීපකෙදිත් අපිත් එක්ක විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහෙම කියන්න පුළුවන් රංගන ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්. එතකොට ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය රචකයෙක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. අධ්‍යක්ෂවරයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. නිෂ්පාදකවරයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගීපද රචකයෙක් විදිහට ලේඛකයෙක් විදිහට ඔහු ලිව්ව නවකතාවක් සහ කෙටි කතාවක් ජනගත වුණා. මේ සියලු දේවල් එක්ක අපි අද ආදරෙන් ආරාධනා කර අපිත් එක්ක මේ කතා බහට එක් වෙන්න කියලා රූපණවේදී මිහිර සිරිතලක ආදරණීය හිතවතට ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්.
5: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. බොහොම ආසයි. මොකද මමත් බොහොම ආසාවෙන් රසවින්දින වැඩසටහනක් සඳදිය දහර ඒ නමේ ඉඳන්ම තියෙනවා. ඒකේ තියෙන සෞම්‍ය ගතිය සහ ඒ වෙලාවට ගැළපෙන ගතිය.
4: ඒ නිසාම අපි අද බොහොම මේ සුන්දර ආදරණීය කතා බහකට එනං ලෑස් වෙලා ඉන්නේ. අපිට පැය දෙකක් තියෙනවානේ කතා කරන්න, ගීත අහන්න. ගීතයක් කියලා කිව්වහම මේ අපේ හිතේ තියෙන මොකක් හරි කතාවකට, අපි කැමති දෙයකට, අපේ දන්න හඳුනන චරිතයකට මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන ගීතයක් තමයි අපි තෝරගන්නේ. මං හිතන්නේ ඔබ ගොඩාක් ආදරය කරන මව් ගුණ ගීතයක් ගැන කිව්වහම මං හිතන්නේ ඔබේ මතකයට මුලින්ම එන ගීතය තමයි අද සඳදිය දහර වෙනුවෙන් මුලින්ම අහමු කියලා යෝජනා කරන.
5: ඔව්, මේ ගීතය මට විශේෂ වෙන මට විතරක් නෙමෙයි ලෝකේ හැමෝටම. අම්මා කියන්නේ හැඟීමක්. මං කියන්නේ ඒක තවදුරටත් පුද්ගලයෙක් නෙමෙයි, අම්මා කියන්නේ හැඟීමක්. එතකොට මං හිතුවා මුල්ම ගීතේ හැටියට අම්මාව තෝරගන්න ඕන කියලා. ජීවිතේ අම්මා වෙනුවෙන් දෙයක් කරා

ජීවිතේ යා බලාපොරොත්තු උනේත් නැතුව ඇති මේ වර්තමානයේ මා ලබන යම් කිසි ජයග්‍රහණයක් වේනම් තාත්තා නැතුණාට පස්සේ ඉඳන් තනියම ළමයි 3 දෙනෙක් හදාගෙන අපි හිටියේ ගොඩක් ඈත ගම්මානයක. එතකොට එහෙම කෙනෙක් ඇවිල්ලා කොළඹට මේ මට්ටමට හරි නැගී සිටී කියන එක අම්මා කෙනෙකුට දකින්න ලැබෙන එක මං හිතන්නේ ඇගේ මුළු ජීවිත කාලයම ගත කරපු ඒ දුකට මට දෙන්න පුළුවන් ලොකුම සතුටු පඳුර. ඒ නිසා විශේෂයෙන්ම මතකෙත් නෝ මම මේක කියන්න ඕන කියලා උපානි ධනවල මහත්තයයි සරත් අසනායක මහත්තයෙකුත් වෙලා කරපු විශ්මිත

අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට NLB වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය, ඒ වගේම දිවෙන පුරා විහිදී තිබෙන NLB අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සඳදිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ස්. ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ, ශ්‍රී ලංකාව තුල වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි, නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 0111 679 500

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: ඔබ ලක්කඳහගෙන ඉන්නේ අද සඳ දිය දහර අපේ සොඳුරු හමුවීම රෝපණ වේදේ මිහිර සිරිතලක මහතා ජීවිතේ ගොඩනගා ගැනීම ගැන කතා කරනකොට මුලින්ම අපි හිතන්නේ කවදා හරි දවසක අපේ අම්මා වගේ අපේ තාත්තා වගේ එහෙම නැත්නම් අපිට ඊට පස්සේ හමු වෙන අපේ සහෝදර සහෝදරියන් එදිනදා අපේ සමාජයේ අපි දැන හඳුනා ගන්න යම් කිසි චරිත ප්‍රමාණයක් අපි තෝරගෙන ඒ වගේ වෙන්න අපි උත්සාහ කරනවා. ගොඩක් කලාවට මේ පුතාලා කැමති තාත්තලා වගේ වෙන්න. ඒ වගේම තාත්තලා කැමති තමන්ට ළඟා කරගන්න බැරි වුණු කිරුලක් කවදා හරි තමන්ගේ ආදරණීය පුතාගේ හිසේ පළඳවන්න. ඒ වෙනුවෙන් තමයි තාත්තලා කැපකිරීම කරන්නේ. ඒකට විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන තාත්තාද කම්කරු රැකියාවක් කරන තාත්තාද කියලා බෙදයක් නැහැ. ඕනෑම තාත්තා කෙනෙකුගේ සිහිනය තමන්ගේ මේ ආදරය දිනු පුතාව රජකරන එක. කරදිය ගැඹලට වගේම මේ ඕනෑම තැනකදී අපිට මුණ ගැහෙන තාත්තලා ඒ සිහිනය පසුපසෙ තමයි හඹා යන්නේ.
2: ඔව් අපි එක වෙලාවකට කියනවනේ අපි කියනවා එයාට ඉතින් ඒ දේවල් ජානමය වලින් ආවා කියලා. එතකොට එහෙම දෙයක් නැහැ කියලා මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. ඒ කියන්නේ ජානමය වශයෙන් එන්නේ සාමාන්‍ය පොඩි පොඩි ලක්ෂණ කිහිපයක් පමණයි. විශේෂයෙන්ම කායික ලක්ෂණ සහ කොමත් අපිට ස්වභාවයෙන් සෑම මිනිසියෙකුට මෙන හැඟීම් ටික ඒ ටික වගේ දෙනව එනව ඇරෙන්න දැනට හොයාගෙන තියෙනවා. ජානම වශයෙන් කිසිම කෙනෙක්ට තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්න බෑ. අපි කියන්නේ ගායකයාගේ පුතා ගායකයක් වෙන්නේ ඉතින් එයාට නේද ජාන වලින්ම ඇවිල්ලානේ තියෙන්නේ කියන එක විශේෂයෙන්ම චාල්ස් ඩාවින් වගේ අය එතකොට වුඩ්වර්ත් වගේ අය තහවුරු කරලා තියෙනවා එහෙම එකක් නැහැ කියලා. එහෙනම් ඔබේ පුතාට ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ තාත්තලාගේ හීනවල තියෙන්නේ කවුද කියන එක තමයි ඊළඟට එන කෑල්ල. දැන් මගේ තාත්තා මාව කලාවට යොමු කරන්න හිතුවාද කියන ප්‍රශ්නේ මම අදත් අහනවා. මම කලිනොත් කියලා ඇති මේ කතාව. මගේ තාත්තා චිත්‍රපටියක් එනකොට හොරට ඇවිල්ලා මාව අවදි කරලා එක්කන් ගිහිල්ලා ටීවී එක ඉස්සරහා වාඩි කරවපු තැන ඉඳන්, එතකොට ගෙනත් දුන්න පොතපතේ ඉඳන් ජීවිතේ යාට යම්කිසි හීනයක් තිබුණාදෝයි කියලා මට හිතෙනවා. හැබැයි මගේ තාත්තා රියදුරෙක්, ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලේ මහ විශාල ඩෝසරයක රියදුරෙක්. රියදුරෙක් හැටියට එයා මට වාහනයක් ගන්න නැත්නම් රියදුරෙක් කරන්න මාව හිතුවේ නැහැ. එයාගේ හිතේ තිබුණ මොනවාද කියලා මගේ තාත්තලා ගොඩක් වෙලාවට එයාලගේ හිතේ තියෙන ඒවා කියන්නේ. අම්මලා නම් කියනවා.
1: නිරන්තරයෙන්ම අම්මලා කියනවා.
2: අම්මලා කියනවා. හැබැයි තාත්තලාව අපිට අඳුරගන්න වෙන්නේ අපි වැඩිහිටි වියටපත් වෙලා ඒ තාත්තලා හිතන විදිය තේරුම් ගත්ත දවසට. එතකොට මම හිතනවා සෑම තාත්ත කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ තමන්ගේ දරුවා රජ කරවන්න. මම දන්නා මල්ලි කෙනෙක් හිටියා, යටි ඉගෙන ගන්න බෑ ඒ කාලේ ඉස්සර. ඉතින් අපි ටොකු වෙනලා අකුරු ගන්නලා කොහොම හරි අස්සනක් ගහන්න බස් එකේ බෝඩ් එක කියව ගන්න හරි ඉගෙන ගන්න කියලා ඉගෙනුවා. පසු කාලෙක එයා දවසක් අපේ ගෙදර ඇවිල්ලා ඉන්නවා. එයාට ළමයෙක් ඉන්නවා. මෙයා බයිනෝ මේ ළමයා ඉගෙන ගන්නෑනේ හරියට, මේ කොච්චර කිව්වත් පාඩම් කරන්නේ. මට ටග් ගාලා මතක් වුණා එයාගේ ඉතිහාසය. එතකොට එයා ඉගෙන ගත්තේ නැති එක නෙමෙයි යාට දැන් තියෙන්නේ දරුවට උගන්වන්න ඕන කියන්නේ. ඒ චේන්ජ් එක කොතෙන්ද දෙන්නේ? මං කියන්නේ කොල්ලෝ කියන්නේ නේ, අපි කියන්නේ කොල්ලෝ කොළුකමට ඉන්නේ උන් කියලා. කසාද බැඳ දවසේද, කසාද සහතිකය ආපු දවසේ කොතෙන්ද මේ තාත්තා කියන කැරක්ටරේ භූමිකාවට මේ මිනිස්සයා පත් වෙන්නේ? ඒ නිසා අපි ගැන ආයි හිතන්න ඕන. සෑම තාත්තා කෙනෙක්ම අම්මා කෙනෙක්ම වෙන්නේ මේ ඉඳපු කොල්ල කෙල්ලෝනේ. ඒකෙන් මිදිලා කවද්ද ඒගොල්ලොන්ගේ ජීවිත චේන්ජ් වෙච්ච තැන? මං හිතන්නේ ඒක තමයි විශ්වයේ පුදුම හාස්කම. තාත්තා කෙනෙක්ට ජීවිතේ සියල්ල අතාරින්න පුළුවන් වීම, ඒක මහ පුදුම දෙයක්. ඉතින් මේ ගීතේ කියනවා කරදිය ගැඹරේ තුන්යම ගෙව්වේ ඔබගේ දෑතට දිරිය වඩන්නයි. ඇත්තටම මූදකට ගිහිල්ලා මහරෑ තනියම අර ඔරු කඳක ඉන්න තාත්තා කෙනෙක් කියන්නේ මොකද්ද බලාපොරොත්තු?
1: ජීවිතේ පිළිබඳ කිසිදු
2: විශ්වාසයක්
1: නැවතන කොහොම නැවත ගොඩබිමට එයි කියන බලාපොරොත්තු.
2: ඒ ඔක්කොම තියෙද්දී එයා හීනමවනවා. එයා නිසා ෆැමිලි එකක් ජීවත් වෙනවා. දරුවට හොඳට කන්න දෙන්න ඕන, දරුවා ලස්සන්ට තියන්න ඕන. බලන්න කොච්චර දුප්පත් පවුලකුණ දරුවට හොඳ ඇඳුමක් අඳලා සතුටු වෙන අම්මලා තාත්තලා. ඉතින් එහෙම කියනකොට මතක් වෙනවා ලෝෂන් බුලසිංහල මහත්තයාත් ලියලා තිනවනේ වගේ සින්දුවක්, රජ මැදුරක ඉපදී සිටියා නම් උඹත් රජකී පුතුණිය කියලා. මං කියන අපේ තාත්තලා රජවරු. ඒ තාත්තලා

0: ദൈവീയ പ്രേമയേ
1: വിസ്തൃത പൗൽ ഏകക്കെ ദറുവാണ്ട് ലബുണു മേ ആശീർവാദ അമ്മയി തത്തായി ദറുവനു വിതറക്കുന്ന നഷ്ടിക പൗലുകളുടെ ഗിഹില്ല അപ്പി എഹിമത്തങ് ദറുവാൻ രക്ഷാകരകാണ് ദിവാസുരക്കും മധ്യസ്ഥാനേക്കട്ടോന്ന് വേണമ ඉතින් නිදිමතේ වැනෙන හිසක් පපුවට තුරුරු කරන් කතන්දර කියන්න දිවාසුරකු මධ්‍යස්ථානයේ ඉන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ නැහැ. මොකද දරුව ප්‍රමාණය ගත්තහම ඉතාම විශාල ප්‍රමාණයක්. එතකොට එක එක දරුවාට ඒ විදිහට සැලකීමක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. හැබැයි කිරියම්ම කෙනෙකුට නිරන්තරයෙන් තිබ්බ තමන්ගේ මුණුපුරු මිනිපිරියන්ට තමන් ජීවිතයේ විවිධාකාර අත්දැකීම් වලින් ලබා ගත්ත දේවල් කතන්දර විදිහට, කවි විදිහට, තේරවිලි විදිහට කියලා දෙන්න පරිසරයක්, නිදහස් පරිසරයක් කිරියම්ම කෙනෙකුට තිබ්බා. මේ අත්දැකීම මම හිතන්නේ 80 දශකයේ අවසන් පරම්පරාව එමෙතන 90 දශකයෙන් වගේ වෙනකොට බොහෝ විට සීමා සහිත වෙලා තියෙන්නේ. එවන් වූ කිරියම්ම කෙනෙකුගේ සෙනෙහස මැටි ගෙදර අපේ කිරියම්මා.
2: මම මේක දකිනවා පැති දෙකකින්. එකක් තමයි මේ ගීතේ රජේ මම රජුට කතා කළත් කිව්වා ඔයා විශිෂ්ටයි මේ ගීතේදී මම මාර සැලුණ මේ ගීතේදී කියලා. එකක් තමයි අපේ තිබුණු පුංචි පුංචි කතා කියන ඒවා. අපේ හිතුවේ නැතුව නාට අවුරුදු ගානක් තිස්සේ අපේ රට ඇතුලේ අපිට බිහිවෙච්ච කතන්දර. ඒගගේ පොඩි කතා වලින් පුළුවන් වුණා අපේ ජීවිතවලට මාර අදහස් ටිකක් දෙන්න සහ අපිට හොඳයයි සමාජයේ සම්මත දේවල් තේරුම් කරලා දෙන්න. සරලම එක ගත්තොත් මිදිවැලකට ආපු නරියගේ කතාව හරි සරලයිනේ. එයා උඩ පැනලා ඊට පස්සේ එයාකට දොස් කියලා යනවා. මේ ඇඹුලයි කියලා. ඕක ඇතුලේ නැද්ද දැනුත් අපේ ජීවිතයට ගන්න උපමාවල්. සාමාන්‍යයෙන් ගෑල් ළමෙක් වුණාම දන්නවනේ ගෑල් ළමයගේ පස්සෙන් ඇවිල්ලා බැරි වෙච්ච තැන කොල්ල මොනවාද කියන්නේ කියලා.
1: ලෝකෙන්නේ මෙච්චර ලස්සනම කෙනා ආදරණීයම කෙනා කියලා තමයි මුලදී යන්නේ. හැබැයි ගැහැණු ළමයාගේ කැමැත්ත නොලබුණු තැන ඈ තමයි මේ ලෝකේ ඉන්න නරකම කෙනා
2: කියලා.
1: අවලස්සනම කෙනා බවට පත්වෙන්නේ.
2: ඒක අපිට පොඩි කාලේ කිරියම්ම කියලා දීලා තියෙනවනේ. ඔක කියනවා කිරියම්මලාගේ කාර්ය අයින් වෙනවත් එක්කම අපේ සමාජයේ සිතිවිලි වලින් පෝෂිත පිරිස අයින් වෙනවා කියලා. මම දන්නේ මේ තාක්ෂණීය විසින් කරන ලොකුම හානිය තමයි අපේ චිත්ත රූපම වීම කියන කෑල්ල නැති කරලා දානවා. ඉස්සර අපේ කිරියම්ම කෙනෙක් අපි ළඟ වාඩිලා කියනකොට මෙන්න මෙහිමයි ඒ සුරංගනාවි කොණ්ඩි දිගයි කියලා ආච්චි කියනකොට අපිට රූප මැවුණා හිත ඇතුලේ. අපි දැක්කා ඒ සුරංගනාවි, ලස්සන කොණ්ඩි දිග සුරංගනාවියක් අපි දැක්ක. අපි චිත්තරූප මවන්න පටන් ගත්තා. චිත්තරූප තමයි සියලු සාහිත්‍යයේ ආරම්භය. සියලුම සාහිත්‍යයේ ආරම්භය චිත්‍රයේ, සංගීතයේ, නැටුමේ ඔක්කොගේම මුල තියෙන්නේ චිත්තරූපම වීමේ. ඉතින් එච්චර චිත්තරූප ටිකක් දෙන්න පුළුවන් බව දන්නේ නැති නිසා ආර්ථිකය ගණනය කළ බලලක් කිරියම්ම කෙනෙක් ගෙදර හිටියම යන වියදම ගණනය කළා. ඊට වඩා ලාභයි කියලා වැඩි නිවාසයට යවනවා කියන්නේ ගෙදර සාහිත්‍යම ගලවලා දානවා වගේ වැඩක්. මේක තේරෙන්න තව කල්යයි. මට මම හිතනවා රජීවට ඒක දැනලා තියෙනවා. මේකේ ලස්සන කතාවක් කියනවා. බිම වැටුණු කිරි දතට අඬන මගේ ලපටි හිත අඹගහේ ලේනෙකුට දුන්නා. නේද? මේ කියන්නේ අපි ඉස්සර කියනවානේ දතක් වටනම අපි ගිහිල්ලා ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් දියෝ කියලා අපි කියනවානේ. මොකද්ද මේ අපේ ජීවිතයට අල්ලලා දුන්න පාඩම? අපිට මොනවා හරි දෙයක් අහිමි වුණාම බලාපොරොත්තුව කියන එක තමයි අපිට එයා දුන්නේ. දැන් ගත්තොත් ලේනෙකුටම දෙන්න ඕනේ නෑනේ. ඒ වගේම ලස්සන දත් තියෙනෝනේ මීයකට. මියෝ කිව්වේ නෑනේ. ලේනෙකට දුන්නේ අපිට විශ්වාසයක් ඇති කළා. ඒ වගේ ලස්සන දත් දෙකක් ඔයාටත් ලැබෙනවා පුතේ. ඕක දැන් වැටිච් එක ගැන අමතක කළා දාන. ඇත්තටම දතක් වටනවා මුලින්ම අහිමි වීම දැනෙන තැන අපිට අපේ ජීවිතේ
1: අපේම කොටසක් නේ.
2: අපේ කොටසක් හැලෙන එක ඊට පස්සේ සමාජය අය හිනා වෙනවා. අන්න ඔය කවුද කරත්තේ අරන් ගිහිල්ලා නේ දාච්චි වගේ වෙලා
1: නැත්නම්
2: පෙරහැරක් පස්සෙන් මොනා හරි කියලා අපිට අපහාස කරනකොට හිනා වෙනකොට සමහර ළමයි කට වහගෙන ඉන්නේ ඒ වෙලාව කිරියම්මට පුළුවන් වුණා අපේ හිත ඇතුලේ බලාපොරොත්තුව තමයි පුතේ බිඳ වැටෙන හැම වෙලාවකම හදාගන්න ඕන කියන පොයින්ට් එක. ඉතින් මේ දේවල් කියලා දීපු කෙනාව අපේ සමාජයෙන් පැත්තකට කළා. වැඩිහිටි නිවාසයකට යවන තැනට ගියාම කවුද අපේ දරුවන්ගේ ඔළුවේ චිත්ත රූපමවන පිරිසක් වෙන්නේ. ෆෝන් එකට ඒක කරන්න බෑ කවදාවත්. ටීවී

0: වෙලාව රාත්‍රී 7:31.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතරය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: මම නම් දැන් මාරම රිලැක්ස්.
5: රාත්‍රී 7:34
6: අද සඳදිය දහන අපේ සොඳුරු හමුවීම රූපණවේදී මිහිර සිරිතලක සමකින්. අපි බොහෝ දේවල් දැනගෙන ඉන්නවා සහ අපි බොහෝ දේවල් කතා කරනවා, තේරුම් අරගෙන ඉන්නවා. සමහර තැන්වලදී අපි කියනවා මේ අපි දැන් හරි පරක්කුයි, කොහොමද අපි මේවා හදාගන්නේ, මේ රට වෙනස් කරන්නේ, මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්නේ, ළමයි හැසිරෙන විදිහ වෙනස් කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. හැබැයි එහෙම වෙනස් වීමක් වෙනවා කියලා අපිට සමාජයෙන් පේන්නත් ඕනේ. එහෙම නැත්තම් අඩුම තරමේ අපි අපිවත් අභ්‍යන්තරිකව ගත්තම අපි අපිවත් වෙනස් වෙලාද කියලා අපිට දැනෙන්නට ඕනේ. ඉතින් අපි අවංක වෙලා ඉගෙන හිතුවොත් මං හිතන්නේ රටක් විදිහට අපි හිතන විදිහ, අපි ප්‍රාර්ථනා කරන විදිහ, මේ හැම දෙයක්ම ලස්සන කරගන්න හැම කෙනෙකුගේම හිතසුව පිණිස ඒ දේවල් මෙහෙවන්න පුළුවන්කම ලැබේවි. හැබැයි අපි කතා කරන එක නැවැත්වුව දවසට ඒ අඩුව දැනේවි. ඒ නිසා අපි කතා කරන එක දිගටම කරමු.
7: සායතන පොඩි දෙයක් මං සමාවෙන් අදහසක් දක්වනවට, ජපානය වගේ රටක් අරගෙන බලන්න. ඒ රටේ කුඩා දරුවන්ට කියලා දෙන්නේ ආට්. බටනලාවක් ගත්තත් ඒකට නූල් වලින් කරපු ලස්සන වැඩ කෑල්ලක් එල්ලන්න නේද හැම දෙයකටම. ඉස්සර මතකද අපි අපේ පොඩි කාලේ පොත්වල කවරවල් කවර දාලා ලස්සනට රූප හලවල අපි කොච්චරේ පොතත් එක්ක ආට් කරාද? පසුකාලීනව සියල්ලම කඩින් ගන්න තැනට ආව ගමන් අපේ ලෝකයේ තිබුණු ආර්ට් කියන එක අයින් වෙලා ගියා. ඒව අයින් වෙන එක හරි භයානකයි නං. ඒක දැන්වත් තේරුම් නොගත්තොත් මේ ගැන හිතන්න ඕන පිරිසක් ඉන්නවනේ අපේ රටේ. මේ දරුවන්ගේ ආර්ට් අයින් කරපු දවසට, මේ චිත්‍රරූප පරම්පරාව අයින් කරපු දවසට යාන්ත්‍රික මිනිසුන් බිහි වෙනවා. දැන් AI තාක්ෂණේ ඇවිල්ලානේ තියෙන්නේ, අපි වෙනුවට හිතන්නත් කෙනෙක් ඇවිල්ලානේ ඉන්නේ. එතකොට අපි මොකද කරන්නේ? තව දුරටත් මෙහෙම ගියොත් අපේ ළමයෙකුට දැන් මොනාහරි කියලා දුන්න, අපි කියන සින්දුවක් කියන්න කිව්වට කියන්නේ නැති. ඉස්සර තියෙන නේද, නටන්න කිව්වම නටනවා, සින්දු කියන්න කිව්වම සින්දු කියනවා. හරිම හොරතල් දරුවෝට පරම්පරාවක් අපිට හිටියා. දැන් හරි හදිසිය හැමලා ආ පුතේ කිව්වම ඇයි මොකෝ කියලා අහන පරම්පරාව බිහි කරමින් ඉන්නවා. අපි ඒක ඇතුලේ අපි සතුට වෙනවා. අපි හරි පොෂ්, අපි හරි වැදගත් නේද? අම්මා වුණත් කතා කරන්නේ පුතාට සිත් පුතා, කම් පුතා, ගෝ පුතා නේද? එතකොට හරි වැදගත් කියලා. වැදගත්කම ඔතනින් විතරක් ඉවරලා යනවනම් වැඩන්නේ. ඒ ළමයාගේ ජීවිතේ සුන්දර කළොත් තමයි හෙට දවසේ ඔබට වැදගත් විදියට ජීවත් වෙන්න පුළුවන්.
6: නැත්තම් වෙන්නේ අනේ අපේ අතීතය අපි මොකද්ද කළේ කියලා අපේ අනාගතයේදී අපිට පසුතැවීමක් එක්ක ජීවත් වෙන්න. දසේ සහතහයි වසර විතර ගතවරු හොලවාලි චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක් තමයි ඔන්න ඔබ ඊළඟට තෝරගෙන තියෙන්නේ. අර මේ ආදරය ප්‍රේමය වගේ කාරණාවන් ගත්තාම විශේෂයෙන්ම මේ අපි බලාපොරොත්තු වෙනවා මේ
8: ටිකක් ශික්ෂණයක් තියෙන, හික්මීමක් තියෙන, මොකක් හරි යම් තත්වයක් තියෙන එහෙම අය තමයි මේ වගේ තැන්වලදී හරි නිවි සැනසෙල්ලේ හිතලා බලලා කටයුතු කරන්නේ කියලා. ඒකෙන් එහාට ගිහිල්ලා මේ ටිකක් අර අපි කියනවා හැඩි දැඩි සිරුරක්, එහෙම නැත්තම් යම් කෙසේ රළු විදිහට ජීවිතය දකින මිනිස්සෙක් ධාරතුලින් අපිට ප්‍රේමය කියලා කියන්නේ මොකක්ද කියලා කියන්න උත්සාහ කරනවා ධර්මශ්‍රී ගමගේ සෝරින්. දශක කිහිපයක් ගත වෙලා ගිහිල්ලා මේ ගීතය අපි අහන්න පටන් අරගෙන අදටත් අපි අහනවා මේ ගීතය. ආල වඩන යන තේරුම බෝසත්කම සකි.
7: ඔව්, අපි ආදරය ගැන කතා කරන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන්නේ. අපේ ආදරේ යාන්ත්‍රික වුණා. ඒක හරි භයානක තත්ත්වයක්. ඉස්සර ලියුමක් ලියලා කෙල්ලට ලැබිලා කෙල්ලගෙන් ආයි එනකන් සෑහෙන කාලයක් පෙරුම් පුරණ ප්‍රේමවන්තයෝ අපිට හිටියා. දැන් ඒ මොහොතේම ෂණිකව ගහන SMS එකකින් තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කළා. ඊළඟ මොහොතේ නේද දකින්න මාස ගණන් පෙරුම් පුරණ වෙනුවට එවලෙම වීඩියෝ කෝල් එකකින් මූණ බලන්න පුළුවන් ප්‍රේමවන්තයෙක් බිහි වුණා. අගේ නැති වුණාදෝ කියලා මට සැක හිතෙනවා. මොකද මේක ඇතුලේ කතා කරන්නේ මනුස්ස ජීවිත දෙකක්. එතකොට කවුද මේකේ ඉම්පෝර්ටඩ්, කවුද වැදගත් කෙනා මේකේ? ඒ දෙන්නම එක වගේ වැදගත් මේ ආදරේදී. එතකොට ආදරේ කියන එක ගැන අපි දැන් කතා නොකළොත් අපි කතා කරන්න ප්‍රමාද වැඩි කියන එකයි මගේ අදහස. ලෝකයේ වැඩිපුරම භාෂාවල තියෙන වචන පාවිච්චි කරන්න පුළුවන් ආදරය ගැන කියන්න. හැබැයි අපි පාවිච්චි කරන්නේ වෛරය ගැන කියන්න. අද නිවුස් එකක් දැම්මොත් අපිට දකින්න තියෙන්නේ වෛරය, මරණය, දුක. හැබැයි කොතනකවත් අපිට ආදරය ගැන සංකල්පනාව, මං කියන්නේ සාහිත්‍යයට හෝ සිනමාවට පුළුවන් ආදරේ නැවත වපුරන්, ඔබ දකින්න ඇති ඒ කාලේ අපි කියන්නේ ওই දේවදාස් මොඩල් එකේ ප්‍රේමවන්තයෝ අපි දැකලා තියෙනවා. ගෑන් ළමයා කැමති වුණාම රැවුල් කොණ්ඩ වවාගෙන, ඒ කියන්නේ නිර්මාණයකට පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලොන්ගේ ජීවිත ඇතුළට එබෙන්න. අදටත් ප්‍රේම කරන තරුණ තරුණියෝ ප්‍රේම කරන්නේ සිනමාවේදී හෝ ටෙලි නාට්‍යයේදී ඒගොල්ලෝ ආදරය කරපු ආකාරය අනුරූපණය කරමින්. එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා ආදරය ගැන කතා කරන්න. මං හිතන්නේ ඒක අපි වැරද්දුවාද පැටලුවාද කියලා සැකයක් තමයි ජීවිතවල තියෙන්නේ. එහෙම නොවෙනවා නම් මෙච්චර වටින දෙයක් මෙහෙම හැල්ලුවට ලක් වෙන්න විදියක් නැහැ. පොඩි දෙයට එල්ලිලා මැරෙන වහබොන තරුණය අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට පුළුවන්කම තියෙන ඕන ආදරය කියන්නේ පරිත්‍යාගයක්, ආදරය කියන්නේ උතුම් දෙයක් කියන හැඟීමට ඒගොල්ලොන්ට ලං වෙන්න අපි සාහිත්‍යයෙන් නැවත උගන්වන්න වෙලා තියෙනවා. කරුමෙට අපේ දෙමව්පියෝ උත්සාහ කරන්නේ ළමයින්ට තාක්ෂණික දේවල් සහ විද්‍යාත්මක දේවල් උගන්වන්න. විද්‍යාව තාක්ෂණයේ නරක නැහැ, ඒක ඕන. හැබැයි අපි මේ කියන කලාව නොදන්නා ළමයාට විද්‍යාව නේද, විද්‍යාවෙන්ම තමයි පරමාණු හැදුවෙත්, විද්‍යාවෙන්ම තමයි නිෂ්ටික බෝම්බ හදන්නේත්, විද්‍යාවෙන් තමයි. ඉතින් මේකේ හොඳ නරක දෙපැත්තටම පාවිච්චි කරන්න. පාවිච්චි කළ යුත්තේ කොමකටදයි සිතන්න තරම් මිනිස්සු බිහි කරගත්තේ නැත්තම් අපි මේ ලෝකෙට කරන්නේ ලොකු විනාශයක්. දැන් තියෙන අවියායුධ ටික ගත්තොත් නම් අපිට එක මොහොතකින් මුළු ලෝකයක් අලු කරන්න පුළුවන්. ඒව තියාගෙන ඒවට පාරම් බාන මහා වයසක මිනිස්සු තරුණ පරම්පරාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා අපි දකිනවා නිවුස් බලනකොට. හරි අභිමානෙන් කතා කරන්නේ අපි ළඟ තියෙන්නේ මේ වගේ වෙපන්ස් විනාඩි ගානට මෙච්චර විනාශ කරන්න පුළුවන් කියලා. කවුරුවත් කියනවාද අපි ළඟ තියෙනවා ආදරය කියලා එකක්? ඒකෙන් පුළුවන් මේ ලෝකෙම සතුටින් තියන්න, මොටම ආදරය බෙදන්න. කවුරුවත් ඒ ගැන කතා කරන්නේ. මේ යන්නේ අපි විනාශයට. ආදරය ගැන උගන්වන්න පටන් ගන්න ඕන. මං කියන්නේ ආදරය ගැන සාහිත්‍යයේ තියෙන ඒ සුන්දරත්වය හදවත් වලට දුන්නොත් තමයි ආදරයට නිසි ගෞරවය ලැබෙන්නේ. අපි රණ්ඩු වෙනවා බලනවා කිසිම අවුලක් නැතුව. ආදරය කරනවා දැක්කොත් අහක බලාගෙන යනවා. ආදරය කරන ජෝඩුවට බැනලා යනවා. මෙතන වල ලව් කරනවාද මෙතන කියලා සරදානයි. මට මතකයි මමයි බිරිඳයි, එතකොට මම විවාහකයි. අපි ගිහිල්ලා වික්ටෝරියා පාක් එකේ බංකුවක් උඩ වාඩිලා දෙන්නත් එක්ක ඉන්න මොහොතක ඒකේ මුරකරුවෙක් කියලා, මෙතන බෑ අර පඳුරු ළඟට යන්න, අර පඳුරු අස්සට යන්න කියනවා. මම කිව්වා මාර වැඩන්නේ, ඇයි දැන් මේ ඒක නම් කරලා තියෙන්නේ ලවස් පාක් කියලා. බැඳපු දෙන්නකට ලව් කරන්න බැරිද පාක් එක? මේගොල්ලෝ හිතනවා කපල් යන්නම් පඳුරු අස්සේ ඉන්න ඕන, නැත්තම් නොපෙනෙන්න ඉන්න ඕන. ඇයි ඇයි ආදරය අපිට පෙන්වන්න බැරි? ඒ ආදරයේ සුන්දරත්වයේ තියෙන එක අපිට දැනවන්න බැරි? දෙන්නේ තව කෙනෙක්, මම තව කෙනෙක් කෙරේ ඇති කරන හැඟීම. ඉතින් ඒක බෝසත් වැඩක්. අපේ ඉතිහාසයේ අපි දැකලා තිනවනේ. අපි කියන කොස ජාතකයේ ගත්තත් මේ හැමතැනකම කියනවා මේක බෝසත් චර්යාව. ඒක බෝසත් වෙන්නේ තවත් ජීවිතයක් මාමත තීන්දුව වෙන නිසා. එහෙනම් ඒ බෝසත්කමින් ආදරය කරන මිනිසුන් දකින්න අපි ආසයි. ඒකට නැවත පෙරම්පරන් ඕන. තව ධර්මසිරි ගමගේ වගේ රචකයෝ තව ගොඩක් සින්දු ලියන්න ඕන. ඒක ආත්මීය හැඟීමක් බවට පත් කරන්න. නැත්තම් නිකන් සිල්ලර වැනෙන උකුල නේද, ලැමහස ඔය ටිකම ලියලා ලියලා ලියලා ලියලා ගෑල්ලා මේ කියලා හිතුවම දැන් මතක් වෙන්නේ පොඩි කෑලි ටිකක් විතරයි. පස්සකොයි පපුවකොයි ඔච්චරයි. කෝ ඒ මනුස්සයා, ඒ ආත්මියකෝ? කිසිම ගියපද රචකයෝට ඒක අහුවෙන්නේ නැත්තම් ඒක හරි භයානකයි. මේ නිසා මං හිතනවා ධර්මසිරි මහත්තයලා ආයි එන්න ඕන, ඇවිල්ලා මේක ආයි බාර ගන්න ඕන. නැත්තම් අපිට ඉස්සරහට ආදරේ

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර අහගෙන ආදරෙන් ඔබ අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම රෝපණවේදී මිහිර සිරිතලක මහතා සමග. දැන් මේ රෝපණවේදියෙක් විදිහට ගත්තාම මේ අපිට රූපවාහිනී තිරයෙන්, සිනමාවෙන්, එහෙම නැත්නම් වේදිකාවෙන් නිරන්තරයෙන් දකින්න ලැබෙන මුහුණක්. හැබැයි මේ තමන්ගේ ජීවිතේ ලබාගත් විවිධ අත්දැකීම්, එතකොට මෙතෙක් කල් ඉගෙන ගත්ත දේවල්, මේ හැම දෙයක්ම ලියලා තියන්න ඕනේ කියන ඒ වටිනා කියන පුරුද්ද ඇති කරගත්ත බොහොම සුන්දර මනුස්සයෙක්. දෙහිදොඩම් ප්‍රේමය ඊට පස්සේ ඔබ නිසා මම මෑතකදී ජනගත වුණා. වේ සම්මා කෙටි කතා සංග්‍රහය සහ අස්තමය නවකතාව. හරිම සතුටෙන් ඉන්නේ ලැබිච්ච ජනතා ප්‍රසාදයේ ආදරයත් එක්ක. මේ ලේඛකයා ගැන ටිකක් කතා කරමු අපි.
2: මම බොහොම ආදරය කරන සබ්ජෙක්ට් එකක්, ඒ කියන්නේ විෂයක් හැටියට මම හරි ආසයි. ඒකෙන් කියන්නේ මම මහාගත් කතුවරයෙක් කියලා. නමුත් මගේ ජීවිතේ එක ලොකු ආසාවක්. මම ඒ තරම් පොත් කියවලා තියෙනවා. මම ඒ තරම් ආසාවෙන් ජීවිතවල මම කියන අකුරු ටිහකින් කරන්න පුළුවන් දේ වෙන කිසිම දෙයකින් කරන්න බෑ. අපි කියන්නේ පෙරළු නවුම් පස වගේ එකක් කියවද්දි මට පොළොවේ සුවඳ දැනිලා තියෙනවා. ඒක මනසත් එක්ක කොයිතරම් වැඩ කරනවද කියන එක ඔය ජයතිලක කම්මැලිවිර මහත්තයාගේ ලේ කියන කෙටි කතාව මාව දවස් ගාණක් නිකන් හිත හිතම ඉන්න තැනට පත් කරපු මේ අකුරු ටිකක්නේ. අකුරු වලින් එච්චර දෙයක් කරන්න පුළුවන් කියන එක පිළිබඳ මගේ ලොකු මේකක් තිබුණා. ඉතින් ඒ නිසා මම අහලා තියෙන ඉස්සර මැක්සිම් ගෝකී වුණත් ජීවිතේ හමු වෙන දේවල් ලියලා තියාගන්නවලු. එයා කවුරු හරි විශේෂ කෙනෙක් දැක්කොත් එයාගේ මූණේ හැඩතල ඒවා සටහනක් දාගන්නවලු පොතක. ඉතින් මම එහෙම අහලා තිනු. ඉතින් මම දවසක ලේඛකෙක් වෙන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මගේ ජීවිතේ සමහර දැනෙන හැඟීම් මම සටහනක් හැටියට තියන්න පුරුද්දක් තියෙනවා. ඉතින් ඔහොම තිබිලා පසු කාලීනව ඒව පොතක් හැටියට ගේමුද කියන අදහස ආවේ. විශේෂයෙන් ගීතිකා බිරිඳ සහ අනිත් හැමෝම කතා කර අපි මේක කරමුද පොතක් කියලා. ඒ අනුව තමයි දෙහිදොඩම් ප්‍රේමය කියන කෙටි කතා පොත එළි දැක්වුණේ. ඒක මගේ ජීවිතයේ වෙච්ච සිදුවීම්, මාත් එක්ක ඉඳපු මිනිසුන් සමග වෙච්ච සිදුවීම්මයි තියෙන්නේ. ඒ නිසා ඒක විත්ති කතා ගණයට දාන්න පුළුවන් පොතක්. ඔබ නිසා කියලා කවි පොත ආවෙත් ඒ අනුව මන් ලියලා තිබිච්ච ඔය ඩයිරි වල හරි මෙහෙ ලියලා තිබිච්ච කවි ඒ වයින් ටිකක් තෝරලා කරා පොතක් හැටියට. එතකොට කෙටි කතා පොතක් හැටියට හරියටම නිකන් කෙටි කතාවක් හැටියට මන් ලියෝ පළවෙනි එක තමයි වේ සම්මා කියන්නේ. නම ඇහුවම් පොඩ්ඩක් නිකන් සමහරු කිව්වා ඇයි ඔහොම නමක් දැම්මේ කියලා. මං කිව්වේ කතාව කියවන්න. කතාවේ ඉන්නවා ඔය චරිත දෙකම. ඇහෙනකොටම හිතන කෙනත් ඉන්නවා. වේ සම්මා කියන එක අර්ථයක් තියෙනවා. වේ කියන්නේ වේවි, සම්මා කියන්නේ යහපත්. යහපතක් වේවි කියන එකත් ඒක ඇතුලේ තියෙනවා. දෙකම එකතු කළා කෙටි කතාව කියවන්න කියලා. මං හිතන්නේ මං 98 කොළඹ එන්න පටන් ගත්ත දවසින්ද මගේ ජීවිතේ තිබුණ අභිලාෂයක් මං ඒක කරනවාමයි කියලා. මම අදටත් පැය 5කට වඩා නිදා ගන්න නැහැ. මගේ ජීවිතේ මට නිින්දයක් නැහැ. මොකද මට හිතට තියෙනවා තා පොඩි කාලයක් ජීවත් වෙයි ඒ ඉන්න කාලේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා කියලා. ඉතින් ඒකට මම පුදුමාකාර විදිහට වෙහෙස වෙනවා. හැබැයි අනිත් පැත්තට බිරිඳත් පසෙකින් ඉඳගෙන මගේ කාල කළමනාකරණය කරන්න එයා ගන්න වෙහෙස. එයා තමයි ඔක්කොම දින දා ගන්න වැඩවලදී බලන්නේ, ඔක්කොම කරන්නේ. මාව නිදහස් කළා තියෙනවා මගේ ගමන යන්න. එහෙම නොවුනා නම් මේක කරන්න බෑ.
1: ඒ හඳුනා ගැනීම, ආදරය, විශ්වාසය ඔය ඔක්කොමත් එක තමයි ඉතින් මේ ශක්තිමත් ගමනට මග හැදෙන්නේ. අපි තව ගීතයකට යමු. ආචාර්ය නන්දමාලනී ගායන ගීතයක් මහචාර්ය සුනිල් ආරියරත්නන් මේ ගීතය රචනා කළේ. ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය. සාමාන්‍යයෙන් තමන් ආදරය කරන කාලයේදී බොහෝ වෙලාවට පෙන්වන මුහුණ ටික කාලයක් යනකොට වෙනස් වෙගෙන යනවා. ඒ මුහුණට විවිධාකාර වූ හැඩතල එකතු වෙනවා. සමහර ඒවා අපහු ටිකක් කතා බහ කරලා වෙනස් කරන්න පුළුවන්, තිබුණු තත්ත්වයට ගන්න පුළුවන්. හැබැයි සමහර දේවල් තියෙනවා අර නැති දේවල් මවාගෙන හිටියට පස්සේ ආයේ ඒවා අපිට ඉතින් කොච්චර කියලාවත් ඇති කරන්න බෑ. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා හසින්. ආදරය කරන කාලේ ජීවිතේ බෙදා ගන්න මිනිස්සු අතරේ එහෙම තමන් කැමතිම දෙයින් ඈත් වෙන්න කියලා කියනවනම් එතන මොකද්ද මැවෙන අනාගතේ?
2: ඕකේ තියෙන්නේ මෙහෙමයි. අපි ආදරය කරනකොට අපි අපේ ප්‍රේමවන්තයාට හෝ ප්‍රේමවන්තියට පෙන්වන ස්වරූපයක් තියෙනවා. ඒ ඇත්ත කෙනා නෙමෙයි. ඒ මවාගත් කොටසක් තමයි ඕනම කෙනෙක්. ඒ දැන් අපි කියන්නේ ප්‍රේම කරන කාලේ තමයි අපි දකින්නේ ගෑල් ළමයා හැම තිස්සෙම හිනා වෙලා ඉන්න මූණක් නේද, හැම තිස්සෙම සතුටින් ඉන්න එකක්, වෙලිලා ඉන්න එකක් අපි දකිනවා. ඇත්ත ජීවිතේ පටන් ගන්න කසාද බැඳට පස්සේ එතකොට තමයි අපිට දකින්න වෙන්නේ ඇය කියන කෙනාගේ ජීවිතේ, නැත්තම් ඔහු කියන කෙනාගේ යථා ස්වરૂපය. බැඳට පස්සේ තමයි කෙල්ල දැනගන්නේ මේ මිනිහා ගොරෝනවා කොටියෙක් වගේ නිදා ගන්න ගියාම කියලා හරි දැනගන්නේ ඕකෙන්. පොල් සම්බෝලේට කැමතිද නැත්නම් පරිප්පු වලට කැමතිද කියන එකේ ඉඳන් පොඩි පොඩි අමනාපකම් පොඩි පොඩි දේවල් ගොඩ නැගෙනවා. ඉතින් ඒ දෙන්නට එකතු වෙලා යන ගමනක් තියෙන නිසා ඒකත් එක්ක පොරබදද්දි අර සාමාන්‍යයෙන් අපි තුල තිබුණු සාමාන්‍ය හැඟීම් ටික නැති වෙලා යනවා. මම මේ කියන්නේ මේ කියන මමත් ඇතුළුව මමත් ඔය ගොඩේම තමයි. මම මේ ඒකෙ මිදිච්ච මහා මූතු ජීවියෙක් නෙමෙයි, මමත් ඕකෙම ඉන්න කෙනෙක්. මගේ ඇතිනුත් ඒ වගේ වැරදි වෙනවා, මමත් සමහරලාට කම්පා වෙනවා, මං එහෙම වුණා නේද කියලා මොහොතකට කම්පා වෙනවා. හැබැයි ඒ ගෞරවණීයත්වය හැම තිස්සෙම ඕකෙ තියෙනවා නංගි. ගෑනු ළමයි කැමති ආදරයට, පිරිමි ළමයි කැමති ගෞරවයට, ඔය දෙකට හානි වෙච්ච දවසට අපි දෙගොල්ලම වෙනස් වෙනවා. අපි ඒක හොඳට මතක තියාගන්න ඕන කෑල්ලක්. පිරිමි කැමති ගෞරවයට, ගැහණු කැමති ආදරයට. එතකොට ගැහණු ළමයි ආදරය වෙනුවෙන් ඕන දෙයක් කරනවා, පිරිමි ළමයි ගෞරවය වෙනුවෙන් ඕන දෙයක් කරනවා. එතකොට මේ වර්ග දෙකක්නේ. එතකොට ඉතිහාසයේ විසින් ආදම්ගේ ඉල ඇටයකින් කාන්තාව මැව්වා කියන්නේම එච්චර ලේ ඥාතිත්වයක් මේ ආදරය ඇතුලේ තියෙනවා කියලා දනවන්නනේ. එතකොට විවාහක ජීවිතයේදී විශේෂයෙන්ම කාන්තාව කියන කෙනා තනි වෙනවා. දැන් මගේ බිරිඳට ඉඳපු යාළුවෝ කවුරුවත් නැහැ. අද වෙනකොට එයා ඉන්නේ තනියම. එයා මුළු ලෝකෙම කරගෙන ඉන්නව මාව. මම මුළු ලෝකෙම මගේ කරගෙන ඉන්නවා. එතකොට මගෙන් අඩුපාඩු වෙන්න පුළුවන් නේද? මම ලෝකයක් ගැන හිතද්දී එයා මම ගැන විතරක් හිතද්දී. එතකොට ඒ සුළු සුළු දේවල් ටික ටික එකතු වෙලා තමයි මහා ගැඹුරු හැඟීමකට එන්නේ. ඉතින් නිකමට හිතලා බැලුවත් නංගි, ගෙදර ඉන්න බිරිඳ එයාට වෙන අසාධාරණකම කියන්න කෙනෙක් නැතිවීමේ වේදනාව මොනතරම්ද? ඒක කිව්වොත් මහත්තයාට ලැජ්ජාවක් වෙයි කියලා බයට, සමහරට නැත්තන් ලොකු ප්‍රශ්න ඇති වෙයි කියලා බයට. කසාදේ කියන එකේ තියෙන බරසාරකමට දරුවන් නිසා, මොනා හරි දෙයක් නිසා ඉවසාගෙන සිටින කාන්තාව කියන එක මට තේරෙන්නේ නැහැ. මේක සුනිල් ආරියරත්න කියන්නේ පිරිමියෙක්නේ. පිරිමියෙක් කැටියට ඔහුට පුළුවන් වුණාද කාන්තාවක්ගේ හිත ඇතුළට රිංගලා මෙච්චර මේක විසඳන්න? මට නම් තේරෙන්නේ නැහැ. නොයින්දුල් තොල් අතරින් මගේ සිනාව උදුරාගෙන හදවත නැති මිනිසා ඔබ. මං කියන්නේ කුණු හර්ප 1000ක් කියන්න ඕන ටික හරි සරට මේ වචන ටික ඇතුලේ තියෙනවා. ඇත්තටම සැමියෙක් මොහොතකට නතර වෙලා මේක හිතුවොත් ඔවුන්ගේ ජීවිතේ නැවත ලස්සන කරගන්න පුළුවන්කම ලැබෙනවා. කැප කරන කැපගිරීම් ප්‍රමාණය දිහා මොහොතක් නතර වෙලා බලන්න පුළුවන්කම ආපු දවසට අපේ ගෙවල් වල ආදරේ මීට වඩා උතුරාවි වෙලා තියෙන්නේ. මහත්තයාටත් ප්‍රශ්න කෝටියක්. එයා ඒ ප්‍රශ්නස්ස ඉන්නකොට එයා වෙනුවෙන් කැප වෙලා පේ වෙලා ඉන්න කෙනාව පේන්නේ නැතුව යන්න පුළුවන්. ඒක තමයි භයානකම කෑල්ල. ඉතින් ඒක නිසා අපි කුටුම්බයේ තියෙන ඒ ආදරය ගැන නැවත හිතන්න ඕන. දරුවන්ගේ ලෝකයට එතකොට තමයි අම්මා තාත්තගේ ආදරය පේන්නේ. ඒ දෙදෙනා ආදරෙන් ඉන්නවා දැක්කම තමයි ඒ දරුවන්ටත් හිතෙන්නේ දවසක අපිත් එහෙම ආදරෙන් ඉන්න ඕන කියලා. ආදරය කරන්න කියලා සමාජයට උගන්වන්න කලින් අපි ආදරය කරන්න පටන් ගමු. අපි පටන් ගන්නකොට ලෝකෙම ආදරය කරන්න ගනි. මොනා වුණත් අපි දකිනවා, මං හරි ආදරෙන් බලන් ඉන්න විජේරත්න වරකාගොඩ යුවළ ආදර්ශයක්. මුළු කලා ලෝකයටම විතරන්නේ, මේ රටටම ආදර්ශයක්. කැලුම් ශ්‍රීමාල් මහත්තයයි නෝනයි මං හරි ආදරෙන් බලන් ඉන්නවා. ඒවා මේවා තමයි ආදර්ශ හැටියට මේ රටේ පෙන්වන්න ඕන. හැබැයි කරුමෙට නංගි, කවුරු හරි ආර්ටිස්ට් කෙනෙක් නැත්තම් කලාකරුවෙක් දෙන්නට එකට ඉන්න බෑ කියලා තීන්දුවක් ගත්තොත් ඒවනම් මහා නිවුස්. අද වෙනකම් විජේරත්න මහත්තයාගේ නෝනගේ ආදරය ගැන ගියපු නිවුස් ප්‍රමාණයක් ඔයලා බලන්න. නැත්තම් කැලුම් අයියලාගේ ආදරය ගැන ගියපු ඒව ගැන යන්නේ නැහැ. ඒව වැඩක් නැහැ. ඒකේ නිවුස් නැහැ. නිවුස් වෙන්නේ දෙන්නේ ඇතුම. එතකොට අපි නිවුස් පස්සෙම දුවන්න ගියොත් අපේ සමාජයේ හරයන් බිඳ වැටෙනවා. ඒවට ලැබෙන්න ඕන වටිනාකම් නැතුව යනවා. ඒ නිසා අපි මාධ්‍යවේදීන් හැටියට නැත්තම් කලාවට ආදරය කරන හැටි අපි ඒව නැවත වරණගන්න පටන් ගමු. ඒ ආදරයන් අපි ගේමු ඉස්සරහට. එතකොට ගෙවල් වල කාන්තාවකට හිතෙන එකක් නැහැ. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා හසින්දී.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සඳ දිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමුකු වන NLP ලොතරැයි පවුලේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාකඩු පදිංචි ජාග්‍රහයකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකල ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.

ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ඔබටම ජීවිතේ විඳින්න වෙන දෙයක්. අපි මේක තේරුම් අරගෙන ජීවත් වෙන තරමට අපේ ජීවිතේ හරි පහසුයි. මේ ගීතය ලියන්නේ මහචරසට නාලිරත්න එච්.එම්. ජයවර්ධනගේ සංගීතය චරණන්ද මල්ලිය ගීතේ ගයන්නේ. අපිට බොහෝ දේවල් ලබා දෙන අත්වලින්ම අපෙන් බොහෝ දේවල් උදුරා ගන්නටද ඉඩ ඇත.
1: මේක විශේෂයෙන්ම මට දැනෙන දෙයක්. ඒකට හේතුව තමයි මමත් අපි කියන්නේ ජනතාව අතරට ජනතාවගේ මතකයේ තිටින පිරිසක් බවට පත්වීමේදී තියෙන ලොකුම ප්‍රශ්නයත් ඕක තමයි. එක ගුරුවරියක් ඇවිල්ලා කළු ලෑල්ලේ ලියනවලු ළමයින්ට ගණන්. එයා ලියනවා නමවරක් එක 10යි, නමවරක් දෙක 18යි, නමවරක් තුන 27යි, ඒ විදිහට ලියාගෙන යනවලු. ළමයි ඔක්කොම හිනා වෙනවා. හිනා වෙනවා ටීචාන, ඇයි ළමයි හිනා වෙන්නේ? නමවර 12 දක්වා ලියන්න එපා නේද? ලීලි වුණාම ඉතින් ළමයි හිනාන. ඇයි ටීචර්, නමවරක් එක 10 නෙමෙයි 9යි කියනවා. ඊටස් ටීචර් කියනවා, දරුවනේ මම ඉතුරු 11ම හරියට ලිව්වා. ඔයාලා කවුරුවත් කිව්වේ නැහැ ඔයාගේ 11ක්ම හරි කියලා. ඔයාලා හැමෝම කිව්වේ එකක් වැරදි කියන එක. ඒ නිසා අපි හොඳද නරකද කියන එක තීන්දු කරන්න අපි ඉක්මන් වෙනවා වැඩි. එතකොට විශේෂයෙන්ම කලාකරුවෝ ගත්තම සමහර විටන කලාකරුවෝ කියන්නේ නිකන් අමුතු ජීවීන් කොටසක් කියලා. ඒකට ලස්සන කතාවක් දවසක්ද ප්‍රියන්ත සෙනවිරත්න මහත්තයා කියනවා. එයා කියනවා කලාකරුවෝ කියන්නේ කොස්සක් වගේ. මම කිව්වා ඇයි ඒ? කොස්සෙන් කුණු අතු ගානෝ. හැබැයි කොස්සෙත් කුණු තියෙනවා. එහෙම කියලා කොස්ස විසි කරන්නේ නැහැ. අපි කොස්සෙන් පුළුවන් ප්‍රමාණයට කුණු ටික අතු ගා ගන්නවා. කුණු නැති වෙන්න බැහැනේ කොස්සෙ අතු ගන්නකොට කුණු ගෑවෙනවනේ. එහෙනම් අපි ඕනවට වඩා මං කියන්නේ කලාකරුවා වුණත් මිනිස්සෙක්. ඔහුගේත් හොඳ හෝ නරක අපි සමහරට ගන්න තීන්දුවක් තීරණයක් නම්ගේ ඒ මොහොතට සාපේක්ෂයි. ඒ මොහොත තීන්දුව කරන්නේ ඒක ගත යුතුද නැද්ද කියන එක වරදින්න පුළුවන් මිනිස්සෙකුට, ඕන මිනිස්සෙකුට. ජේසුස් වහන්සේ කියනවනේ ගල ගසන්න පෙර කල්පනා කරන්න නේද? වරදි නොකරපු කෙනෙක් ඉන්නවා නම් පළවෙනි ගල ගසන්න කියලා. අපි හැමෝම සුචරිතවාදීන් නෙමෙයි. අපි හැමෝම හොඳ අයත් නෙමෙයි. අපි හැමෝම නරක අයත් නෙමෙයි. හැබැයි අපි උත්සාහ කරන්න ඕන හැමෝගෙම හොඳ පැත්ත ඉහළට නංවන්න, ඒක ගොඩනගන්න. එතකොට තමයි ලෝකයේ ලස්සන වෙන්නේ. අපිට ලෝකයේ ලස්සන දකින්න පුළුවන් වෙන්නේ. අපි නරක පැත්ත මිස්මතු කරන්න ගත්ත ගමන් අපිට හැමදාම දකින්න තියෙන්නේ නරකම විතරයි නේද? ඒ නිසා 9 11ක්ම තියෙනවා හරි ගියපු. වැරදිච්ච 9 දිහා නෙමෙයි බලන්න ඕන. එතකොට මේ ලෝකයේ මිනිස්සු දැන් අපි හැමෝටම හොඳ වෙන්න බැහැ නේද? සමහරුන්ට අපි කියන්නේ සමහර අය දැක්කම ජීවිතේට වරදක් කළත් නැහැ, hina වෙලා කතා කළත් නැහැ, නිකන් දැක්කම නිකන් හරියන්නේ නැහැ වගේ නේද?
0: පේන්න බෑ වගේ
1: තියෙන හැම හේව වෙනවා. ඉතින් ඒක මොකද කරන්නේ? නමුත් අපි මිනිස්සු හැටියට අනිකාගේ ගෞරවය ගැන සැලකිලිමත් වෙන්න ඕන. පහුගිය වකවානුවේ මා දැකපු දේ, Facebook කියන සමාජ මාධ්‍යයෙන් තව කෙනෙකුට නිර්භයව අපහාස කරන්න පටන් ගත්තා. ඒක බොහොම නරක සලකුණක්. Facebook ඉන්නේ මම විතරක් නෙමෙයි, මේ රටේ පොඩි දරුවෝ, වර්තමාන තරුණ පරම්පරාව, වැඩිහිටිය, මේ හැමෝම මේක ඉන්න ගත්තා. හොඳට බලන්න නම් අපේ රටේ හිටපු, අපි කියන්නේ අපිට ආදර්ශයට ගන්න පුළුවන් චරිත කියන එක. අපිට දැන් අපි නොදන්නා රටක ඉන්න කෙනෙක් ගැන අපි හරි ගෞරවයෙන් කතා කරනවා. මොකද අපි ආව දන්නේ අපේ රටේ ඉන්න පරමාදර්ශී චරිත කියන ඒවා. 80න් පස්සේ මට කියන්න ඔබ මෙන්න මෙයානම් මාර පරමාදර්ශී චරිතයක් කියලා සමාජය විසින් වරණැගූ කැරක්ටර්ස් කීයක් තියෙනවද කියලා. අපි අපේ පරමාදර්ශී චරිත නැති කර ගන්නවා ඉතා සුළු වැරදි වලට අපහාස කරන්න අරන්. ඒකෙන් අපිට අපේ රට ඇතුළේ පරමාදර්ශී චරිත නැති වෙලා යනවා. ඒක හරිම භයානකයි. මෙයාගේ මෙන්න මේ ගුණාත්මක භාවය තියෙනවා, මෙයාගේ මෙහෙම දේවල් වෙලා තිනු. නමුත් මෙන්න මේ කෑල්ලින් ගත්තොත් පුතේ ඔයාට මේක ගන්න දෙයක් තියෙනවා කියලා කියන්න පුළුවන් තැනට අපේ රට හදාගත්තේ නැත්තම් අපිට විදේශයන් වල විතරයි, අපි නොදන්න චරිතවල විතරයි පරමාදර්ශයන් ඉතුරු වෙන්නේ. ඒක හරි භයානකයි. අපේ කම නැති වෙලා යනවා ඒක ඇතුළේ. ඒක නිසා අපි ගැන සමහරට හොඳම පද රචකයෙක් එයාගේ මත්පැන් භාවිතය ගැන නම් අපි කතා කරන්නේ, අර කතා කරපු පද රචනය ගැන නෙමෙයි. නම් කොහෙටද අපි යන්නේ? කොහෙටද අපි තල්ලු වෙන්නේ? ඒ නිසා

පළමුවම කාටාරි අපහාසයක් කරන්න කලින් මොහොතක් නතර වෙන්න. නතර වෙලා කල්පනා කරන්න මේකෙන් මට වැඩක්ද රටට වැඩක්ද? එහෙම නැත්නම් අතාරින්. අපහාසයට පෙර අපි ගෞරවය බෙදන්න පටන් ගමු. ගෞරවය බෙදුවොත් තමයි

0: ලකනහගිනාතරෙන් ඔබ සඳ දිය දහරත් එක්ක අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලා මේ ඔබට මතක් කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන ඔබට මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හඳුන්වා දී ඇති රක්ෂණ සැලසුම් හරහා සෑම පුද්ගලයෙකුටම ජීවිතයේ සෑම අවධියකම රැකවරණය හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරතුරේදී ඔබ බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලීන ආයෝජනයක් හරහා දිගු කාලීන රැකවරණයක් නම් එහෙනම් මෙන්න හොඳම විසඳුම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙල්ත් ප්ලස් ඔබට සහ ඔබේ ආදරණීයන්ට සුරක්ෂිත අනාගතයක් සඳහා ගැළපෙනම ආයෝජන විසඳුම. වසර 3-5 හෝ 7 වාරයක ගෙවන් නිම කරමින් වසර 10-15 හෝ 20 දක්වා පරිපූර්ණ රැකවරණයක් ඔබට භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ඉක්මන් කරන්න වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කුටිය වෙත පිවිසෙන්නට ඔබට පුළුවන්. එහෙම නැත්නම් උපදේශකවරයෙකු හරහා මෙතරතුරු ලබා ගන්නත් පුළුවන්. නැත්නම් දැන්මම 1377 අමතන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පීකුමෙන් මවකමෙන්.
1: වාසනාව පිරිලා තියෙන තැන NLP. වාසනාව අඩුවක් නැතුව ඔබට දිනා දෙන තැන NLP. ඔබේ විශ්වාසය තහවුරු කළ තැන NLP. මීළඟ වාසනාවන්තයක් බවට ඔබව පත් කරන එකම තැනත් NLP ම තමයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
2: සඳ දිය තහර
0: පූජා 1986 වසරේ තිරගත වුණු පූජා චිත්‍රපටයේ ගීතයක් තමයි ඔබේ ළඟට තෝරගෙන තියෙන්නේ. පියසෙනහස ගැන මේ ඒක චිත්‍රපටය බලලා තියෙන කෙනෙකුට මේ ගීතය වඩාත් දැඩිව දැනේවි. ඒ නැතත් මේ ගීතයේ වචනත් එක්ක ඒ පදමාලාවත් එක්ක පියවරුන් ගැන, පුතුන් වෙනුවෙන් ජීවිතේ සියල්ල කැප කරන පියවරුන් ගැන දැනෙනවා අපිට හොඳටම. ඇස්වලින් තමයි ඒ ගැන අපිටත් දැනෙන්නේ.
3: පෝජා චිත්‍රපටය කියන්නේ මම තාත්තා ඉන්න කාලේ තාත්තත් එක්කත් ගිහින් බලපු චිත්‍රපටයක්. අන්තිමටම බැලුවේ තාත්තත් එක්ක ගිහින් පූජා, ඊට පස්සේ චෙරියෝ ඩොක්ටර් කියන චිත්‍රපටි දෙක තමයි බලන්න උනේ. අපිට ගොඩාක් චිත්‍රපටි බලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා හස්ති සිනමා අඟුණකොළ පෑලස්ස, ඒක තමයි අපේ සිනමා ශාලාව. ඉතින් පූජා ෆිල්ම් එක බලන්න ගිහිල්ලා අපි බයිසිකල් වලින් මුළු පවුලම එක බයිසිකලෙන් නැගලා යනකොට කොයිතරම් සුන්දරද ගිහිල්ලා අපි බැලුවා. මට මතකයි ජෝආබේ වික්‍රම මහත්තයා ලිවර් එක අදින්න ඉන්නේ පුතා වෙල්ලන්. කලන්සූරිය මහත්තයා තමයි පුතා. පුතාගේ එල්ලලා මරන්න ඉන්න වදකයා තමයි තාත්තා. ඒ මට තාම මැවිලා පේනවා ඒ අත වෙවුලනවා ලිවර් එක ළඟට එනකොට. ජෝ මහත්තයා රඟපෑව එකේ පුදුමාකාර රංගනයක්. ඒ ගීතය මට තේරෙන්නේ එහෙම ලියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මුලිනුත් කතා කරා ධර්මසිරි ගමගේ මහත්මයා ගැන. එයා තමයි ආදරය ගැන කිව්වෙත්. මේ මේ මේ මේ මිනිස්සු මේ රටේ හිටියා කියලා ගොඩ දෙනේ දන්නේ නැහැ නංගී. ඒක තමයි මේ රටට තියෙන ලොකුම හානිය. කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. ධර්මසිරි ගමගේ වගේ හිතන්න පුළුවන් මිනිස්සු මේ රටට ඕන. පූජා පූජා වේවා නේද? ඒ ගීතය මම හිතන්නේ නැවත නැවත අහන්න ඕන. ආදරය එතකොට පියසෙනහස විතරක් නෙමෙයි, ගීතයක් ඇතුලේ කොයිතරම් හැඟීම් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්ද, කොයිතරම් සාහිත්‍යයක් පුරවන්න පුළුවන්ද කියලා තියෙන හොඳම උදාහරණ මේවා. මේවා මම කියන්නේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරත් කමක් නැහැ කියලා. සාහිත්‍ය ගැන අපි හැමදාම එකම ටික කතා කරපු නිසාද අපිට වැරදුනි. මට එක වෙලාවකට හිතෙනවා පාසල්වල කවි උගන්වන්න ගත්තා. පතල් කවි, පාරු කවි මේව උගන්වන්න ගත්තට පස්සේ අපිට දැන් ළමයේ කවියක් කියනව දකින්න නැහැ නංගේ. විභාගෙට ලියන ළමයි විතරයි. ඒ කාලේ ඕවා කිසි දෙයක් ඉස්කෝලවල උගන්වන්න තිබුණේ නැහැ. ඒව ගමේ මිනිස්සු කුඹුරු කපනකොට කවියක් කිව්වා, පතල් කපනකොට. ඊට පස්සේ ඉස්කෝලේ ආවම කවිය කියනකොට නැහැ නැහැ, ඒකේ තව උච්ච සාවලට එන්න ඕන, ඔතනින් තව රීවලට එන්න ඕන, මොක මධ්‍යම වෙන්න ඕන වගේ සංකීර්ණ වෙද්දි ළමයි කවියට බය වුණා. මට හිතන දේ මම වැරදි ඇති, මං එච්චර උගත් කෙනෙක් නෙමෙයි. නමුත් මට හිතෙන්නේ එහෙම එකක් වුණා. ඒ නිසා කවිය වගේ දේවල් අපේ ජීවිතෙන් ඈත තියෙන දෙයක්, අපිට ළඟා විය නොහැකි දෙයක් බවට පත් වුණාදෝ කියලා මට සැකයක් හිතෙනවා. නැත්තම් මේ උගන්වපු විදියට අපි ඔක්කොම කවිකාරයෝ වෙන්න එපා. කවියට ආදරේ, මං කියන්නේ නිර්මාණකරුවා වගේම සහෘද රසිකයා කියන්නේ අහක දාන්න බැරි කොටසන්නේ. සහෘදයන්ට මොකද වුනේ මේ අධ්‍යාපනය ඇතුලේ? අනේ මේවා ආයි හිතනවා නම් කවුරු හරි මුල ඉඳන් හිතලා අපිට අර සුන්දර සමාජය නැවත ගොඩනගා ගන්න උදව් කරනවා නම් ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රේමසිරි කේමදාස් මහත්තයා කියන මහා සංගීතඥයා මේකට දීලා තියෙන තනු පදමාලා කොයිතරම් රහද, චිත්‍රපටිය මවාගෙන බලන්න පුළුවන්.

0: ලකනහගෙන සඳදිය දහර සමගින් ඔබට ජාතකල ත්‍රය මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුළ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්නේ බෝනස් තුලින් ගෙවිගිය මාස 5ක කාලය තුලදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්නපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදීගෙන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු, විසලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝටර් යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටර් යන්ත්‍ර ඩෝමා කලර් සෝටර්. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටර් යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 011 6779 579.
1: මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන, සඳ දිය දහර.
0: ආදරණහගෙන ඉන්නේ රූපණවේදී මිහිර සිරිතිලක. අද අපිත් එක්ක මේ සඳ දිය දහර සඳුරු කතා බහේ ඉන්නේ රංගන ශිල්පියෙක් ගැන, ඊට පස්සේ ලේඛකයෙක් ගැන. මේ ගොඩක් දේවල් ඔහු ගැන කතා කරද්දී අපි කතා කරනවානේ. දැන් මේ ඊළඟට ඔහු ගීත රචකයෙක් වීම පිළිබඳව කතා කරන්න පුළුවන් අවස්ථාවක, දෙවැනි ලෝක යුද්ධයේ කෙසේ වෙතත් තුන්වන ලෝක යුද්ධයක් අතළඟද කියලා දැන් අවුරුදු 2-3 තිස්සේ අපි මේ බයින් වෙවුල බලාගෙන ඉන්න කාලෙක දෙවැනි ලෝක යුද්ධය ඔබ අතින් ලියවුණේ කොහොමද කියලා අපි කියමු.
2: මේක මම ලියපු ගීතයක් කියන්නේ සමන් ලෙනින් මාත්‍යාට දෙන්න ගීතයක් මට ලියන්න ඕනකමක් ආවා. ඒ හඬට මං හරි ආසයි. ඔහු අපේ ගැමිකම, අපේකම තියෙන ගායකයෙක්. මම කියන අපේකම තියාගන්නවා කියන එක ලේසි නෑ. ගීතය ඇතුලේ අපේ ගම තියෙනවා කියන එක තවත් අමාරුයි. ඉතින් මට හරි ආසයි හිතුණා ඔහු වෙනුවෙන් ගීතයක් රචනා කරන්න ඕන කියලා. එතකොට තමයි මම මේක ලිව්වේ. මේක ඉතින් මාධ්‍යවල යනවා ගොඩාක් අඩුයි. ඔයා ප්‍රචාරය කරාට මේවා ඉතින් දැන් ඉල්ලන්නේ ඕවා නෙමෙයි. ඉතින් හැමෝම ඉල්ලන්නේ නේද සද්ද ටිකක්නේ ඉල්ලන්නේ. මේ පැයේ ජනප්‍රියත් ඒ සද්ද ටිකක් තමයි. කමන්නේ අපි මේවා ලියලා එකතු කරලා තියමු. කවදා හරි සාහිත්‍යයට ආදරය කරන කෙනෙකුට නැවත ගන්න නේද? අපි ළඟ ගබඩාව පුරවන්න එපා. ඉතින් සමන් ලෙනින් මහත්තයා බොහොම ආසාවෙන් මේක ගීතේ ගායනා කරා. ශාලි කිෂාන් තමයි සංගීතවත් කරේ. මම කියනවා බෙලි ගෙඩිය වැදි තල්ලත්තේ ඉන්නගුනි සද්දි, ලෝක ගෝලෙ පෙරලෙනවා හාව දුවපි බැද්දි, ඊස් මීස් නැතුව දුවන සමාජයක් මැද්දි, ජීවත් වෙන්නට කරනවා තෙවැනි ලෝක යුද්ධේ. අපි මේ ජීවත් වෙන්න කරන යුද්ධේ ලොකුයි. ඔය අපි කියන ඊළඟ එන තුන්වෙනි ලෝක යුද්ධයට වඩා ලොකුයි. අපි බර අවි වලින් සටන් කරන්නේ ජීවත් වෙන්න.

0: WITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව රාත්‍රී 8යි විනාඩි 30යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න
4: තෝරගන්න පැකේජ් ප්‍රසක් SLT Mobitel Fiber.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැගත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 33යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසතිය තරහර. මෑත කාලයේදී ගොඩක් කතාබහට ලක් කළ ගීතයක් තමයි ඊළඟට අහන්නේ. මේ දෙන්න දෙමහල්ලන්ගේ බැඳීමේ තරම ගැන කවුද මුලින් යන්නේ? මම ගියාට පස්සේ ඔයා කොහොමද ඉන්නේ? මුළු ජීවිතේම හැම දෙයක්ම දෙන්නම එකට එකතු වෙලා කරලා, එකට එකතු වෙලා ලෝකයක් ගොඩනගලා දරුවෝ හදලා, ඊට පස්සේ ඔයා කලින් ගියාම මං කොහොමද ඊටු ටික තනියෙන් ජීවත් වෙන්නේ? මෙන්න මේ වගේ සංවාද මේ ගීතයත් එක්ක මතු වුණා. මේ ගීතේට පක්ෂව කතා කරපු අයත් ඉන්නවා, නෑ ඒක එහෙම වෙන්න බෑ කියලා කතා කරපු අයත් ඉන්නවා. ගීතේ ලිව්වේ රසික ඩීදුමින්ද, දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළේ ක්‍රිෂාන් තෙරන්දක. ගීතේ ගයන්නේ අවසන් හොස්ම.
3: මං කිව්වේ අපි ඉස්සර කියන කතාවක් තියෙන, ඉස්සර හිටිය පදරචකයෝ තමයි සුන්දර, දැන් එහෙම රද රචනා ලියවෙන්නේ නෑ කියලා. නෑ ලියනවා, ඒ ලියන ඒවා එළියට එන්නේ, ඒ ගැන රස, ඒ ගැන කතා කරන තැන් නැහැ. ඒ හින්දායි මේවා වැහිලා තියෙන රසිකලා. එතකොට රජීව් වසන්ත වෙල්ගමල මේගොල්ලෝ, අපි දැන් මෙතන මං ගීත දෙකක් තෝරගෙන තියෙනවා. ඒ නව පරම්පරාවේ දර්ශන ලගේ මියුසික් එක්ක එන සුන්දර ගීත. මම මේ ගීතය ගන්නකොට මට මතක් වන පළවෙනි කාරණාව, ගිය අවුරුද්දේ පෙම්වතුන්ගේ දිනේදී මම යනවා එක්තරා ඇංගලුම් කර්මාන්ශාලාවක දේශන දෙකක් තියන්න. මට සාමාන්‍යයෙන් එහෙම දේශන වලට ආරාධනා කරන නිසා මම උදේවරුවේ ඒකේ කාර්යාලයේ වැඩ කරන ඉහළ තනතුරු සඳහා හවස් වරුව මට වෙන් කළා තිබුණේ රියදුරු මහත්තුරු. ඔය අපි කියන්නේ දැන් මේක බෙදිලා තියෙනවනේ නිලධාරීන් සහ සේවකීන් හැටියට. සේවක මණ්ඩලයට තමයි මේක මට හවස්වරුවේ දේශනය තිබුණේ. මම ඒ දේශනයට ආවම බොහෝම හැඩි දැඩි උස මහත මිනිස්සෙක් හිටියා. ලොකු කන්ටේනරයක් වගේ පදින හරි ප්‍රතාපවත් රැවුලක් තියෙන මිනිස්සෙක්. ඉතින් මට දේශනය දෙනකොටම කිව්වා මීර මාත්‍ය ඒගොල්ලොන්ට මේක නොගැලපෙන බවක් ආවොත් කාලය කෙටි කරන්න කමක් නැහැ කියලා. හැබැයි මම මගේ ජීවිතේ චර රසවින්දින පිරිසක් මන් දැකලා නැහැ. හරිම ආදරණීයව රසවින්දා. මම උදේ කරපු වැඩසටහනට වඩා පැය භාගයක් විතර වැඩිපුරත් වැඩසටහන කළා. මොකද ඒගොල්ලෝ ඒ තරම් රසවින්දින්. මම ඒකෙදි එක මොහොතක මේ ගීතයේ පටන් ගන්නකොට මං ඇහුවා ඒ මර හැඩි දැඩි පුරුෂයාගේ, මං හරි ආසුණා නිකන් චිත්‍රපටයක නළුවෙක් වගේ. මම එයා ළඟට ගිහින් කිව්වා, ඔයා කවදාරි මම මේ හිතන එක හිතලා තියෙනවද? ඔයාද මේ ලෝකෙන් ඉස්සෙල්ලා යන්න ඕන බිරිඳද? ඒ මනුස්සයා සෑහෙන වෙලාවක් කල්පනා කරා. ඒ ප්‍රශ්නේ මං ආයි අහනවා, අපි ගීතය අහලා ඉමු කියලා තමයි මං ගීතයට ගීතයට ගිහිල්ලා එනකොට ඒ මනුස්සයා ඉකි ගහ ගහ අඬනවා. අපි දකින්න අර හැඩි දැඩි මිනිස්සු ඇතුලේ, ඔබත් කිව්වා අර ධාරාගේ ආදරය වගේ, මේ ජීවිතවල මොන තරම් ආදරය උතරනවද? ඒවා උස්සලා ගන්න කෙනෙක් නැති හින්දායි අපිට ඒක දකින්න නැත්තේ. මම එදායි වැඩසටහන අවසානයේ හැමෝටම කිව්වේ ගීතේ අවසානයේ, ජංගම දුරගතනේ අරගෙන ඔබගේ බිරිඳට අමතන්න. මේ බෙන්වතුන්ගේ දිනේ තියෙන තරුණ ප්‍රේමවන්තයන්ට පමණක් නෙමෙයි, අපි ඔක්කොටම තියෙනවා. එදාටවත් පොඩ්ඩක් මතක් කරගන්න ඔබගේ ආදරය කියලා. ඉතින් මං කියන්නේ ඒ හැම බලනකොට මේ සේවාවක්, මේක රසිකලා කරන්නේ මාර සේවාවක්. අපි අහන්න ඕන ප්‍රශ්නේ, අපිටත් දැනෙන ප්‍රශ්නේ, ඇත්තටම මමත් බිරිඳත් කල්පනා කරන ප්‍රශ්නේ ඕක. ඕක හැම ආදරය කරන යුලකටම තියෙනවා. ඉතින් අපි ඒව මතු කරමු, අපි ඒවට අවස්ථාවක් දෙමු.

0: මිස් ප්‍රනාන්දු සලදිය දහනට එන්න ලෑස්ති. මැනිකෙ මම ආයේ ගෙදර එනවා.
1: අද මේ මම වාහනේ එන ගමන් මේ දැනෙන සින්දු ටික ලියාගත්තට පස්සේ මම කල්පනා කරලා බැලුවා, ඔක්කොම අද ඇවිල්ලා තියෙන්නේ මම ආදරය ගැන, බිරිඳ ගැන, නිකන් එහෙම කමක් නැහැ කතා කළ යුතු මාතෘකාවන් නිසා. මැනිකෙ මම ආයේ ගෙදර එනවා. MS ප්‍රනාන්දු මහත්තයා කියන්නේ අපේ රටේ ලෙජන්ඩ් කෙනෙක්. මම කියන්නේ පුදුම දැනුමක් සහ විශේෂේස්ත්‍රි විශාලයි. අන්නාසි විකුණනක්ක ගැන ලිව්වා නේද, තැඹිලි විකුණනක්ක ගැන ලිව්වා, ටැක්සි ඩ්‍රයිවර් ගැන ලිව්වා, හැම කෙනෙක් ගැන, මිනිස්සුයෝ ගැන යාට දැනනේවා ලිව්වා. එතකොට ඒ කාලය තුල යාව නිකම් බයිලා ගායකෙක් හැටියට පසෙකට කළාට මට නම් ඔහු පසෙකට කරන්න බෑ. ඒ කියන්නේ MS මහත්තයාගේ ගීත අපිට කොයි තරම් ජීවිතේ දනවලා තිනොත්, මේක ඇතුලේ තියෙන බොහොම සරල පද රචනාවක් තමයි, හැබැයි ලොකු අර්ථයක් තියෙනවා ගීතේ ඇතුලේ. මැනිකෙම ආයේ ගෙදර එනවා, මට හරි කේන්ති යනවා. එයා කියනවා ගහන්න බනින්න හිතට දුකයි, මං ගෙදරින් පිට වෙනවා, මින් පසු එන්නේ නැහැ කියලා ගියත් ආයේ ගෙදර එනවා. මේකේ හරිම ලස්සන තැන තමයි අවසානයේදී මෙයා කියනවා, රෝස මලයි මගේ හිතගන්නේ, තව කොච්චර ලස්සන මල් හමු වුණත් රෝස මලයි මගේ හිතගන්නේ, විපතක් කිසි දවසක වෙන්නේ මගේ ආදරය එයා අඳුනන්නේ. කොයිතරම් නෝකාඩුවක්ද ඒ සැමියෙක්ගෙන් එන නේද, බිරින්දෑවරුන් පුරුදු වෙලා තියෙන කාන්තා මනසින් හිතන්නනේ. එතකොට පිරිමියෙකුත් වෙනත් කාන්තාවක් වගේ ආදරේ වචනින්ම කියයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. පිරිමින්ගේ ආදරේ කියවෙන්නේ වචන නැහැ පිරිමින්ට. පිරිමින්ගේ ආදරේ කියන්නේ නේද, දැනිච්ච උපරිම වෙලාවට අල්ලලා තද කරගෙන ඉඳි, ඔළුව ටිකක් අතගායි නේද, හාදුවත් දෙයි, ඒ ඇරෙන්න ළඟින් වාඩිලා, මං ඔයාට අනේ ආදරෙයි මලක් වගේ ආදරෙයි වගේ ඕනම් බලාපොරොත්තු වෙන්න එපා. මමත් පිරිමියෙක් නිසා දන්නේ ඒ දැනෙන ආදරේ මොහොතේ. ඉතාම් පොඩි හාදුවකින් අතින් අල්ලලා අතකට දෙන හාදුවක් වෙන්න පුළුවන්, ඉස් මුදුනට තියෙන හාදුවක් වෙන්න පුළුවන්, නරලත තියෙන හාදුවක් වෙන්න පුළුවන්. ඒකේ තියෙන ඔයාගේ මුළු ආත්මේම ආදරේ පුරවල ඒක තේරුම් ගන්න පුරුදු වෙන්නත් ඕන, නැත්තම් ඔය ප්‍රශ්නේ එනවා. ඒ නිසා පිරිමින්ගේ ආදරේ පුදුමයි, ඒක විඳින්න පුරුදු වෙන්න කාන්තාවන්ට ආරාධනා කරනවා.
0: එතකොට ප්‍රශ්නාලට

0: සඳදිය දහර.
1: සඳදිය දහර අහගෙන ආදරෙන් ඔබ ලකන සඳදිය දහර අද අපේ ආරාධනාව පිළිඅරගෙන අපිත් එක්ක රැඳෙන්න රෝපණවේදී මිහිර සිරිතිලක තවත් පවුලට දැනෙන ගීතයක්, විශේෂයෙන්ම සමීක් විදියට ඔබට තවත් අහුඳින් දැනෙන ගීතයක්, අභිවර්ධන බාලසූරිය ගායන ප්‍රේමකීර්ති දල්විස් ගී පද රචනාවක්. සාමාන්‍යයෙන් මේ විදිහේ ආදරයක් තමයි පවුල් සංස්ථාව කියන දේ ගොඩක් හොඳින් පෝෂණය කරලා හොඳ පුරවැසියෝ රටට දෙන්න පුළුවන් විදිහ පවුල් හදන්නේ. මෙහෙම ආදරයක් හැම කෙනෙකුටම ලැබේවා කියලා තමයි අපිත් ප්‍රාර්ථනා කරන්නේ. රැළකින් තනිවී වනමැද සරණ කැකුළු තුරුණු යාමේ.
2: මම මේක මගේ හිතට තදින්ම කාවදින පළවෙනි හේතුව ප්‍රේමකීර්ති මහත්තයා මේ අරන් තියෙන උපමාව. ලේසියෙන් කෙනෙක් ගන්න නැති උපමානෙ ගන්නෙ නේද? ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරයේ දැසේ කැවේ කැවේ වැලි ලෑ විලාසේ ඇස්වලට වැලි වැටුණු වගේ කෙවෙනවලු. මේවා මෙහෙම උපමා හිතන්න පුළුවන්ද මිනිස්සෙකුට? මේක මං කියන්නේ එක්තරා තැනක් තියෙනවා මෙහෙම මහගම් සේකර මහත්තයා කියලා තියෙනවා. අපි ජීවිතේ රසවිඳින්න ගත්තාට පස්සේ ක්‍රමක්‍රමයෙන් සරල රසවින්දනේ අපින් ඉවත් වෙලා ගැඹුරු රසවින්දනේ ගැඹුරු ආස්වාදයට අපි යොමු වෙනවා. තවත් ඉදිරියට යද්දී ඒකත් අපින් ඇතෑරෙනවා. එතනදී අපිපත් වෙනවා දන්නේම නැතුව අපි කියන්නේ දාර්ශනික තලයකට. ওই ගොඩාක් කලාකරුවෝ මං කියන්නේ මහගම සේකර කියන්නේ දාර්ශනික තලයේ ඉඳපු කලාකරුවෙක්. ප්‍රේමකීර්තිත් ඒ වගේ දාර්ශනිකයෙක් මට දැනෙන්නේ. මොකද ඒගොල්ලෝ අර අපි රසවින්දින තැනිනුත් උඩට ගිහිල්ලා මේ මහගම සේකර මහත්තයාම එතකොට බුදුහාමුදුරුවනේ ඔබ කලාවේ උපරිමයට ගිය කෙනෙක් නේද? ඒ කියන්නේ එයා එතනින් උඩට ගිහිල්ලා තියෙනවා. ඒකයි එයාට ඒ රසවින්දනේ උපරිමයට ගිය ගැඹුරටම ගිය බුදුහාමුදුර තරම් උපමා ගෙන ආපු කෙනෙක් නැහැනේ තව. ඒ වගේ. එතකොට මේ වගේ උපමාවක් ආදරය සම්බන්ධයෙන් මම කියන්නේ හැඟීම් වලට ලියන්න තමයි නංගේ වචන නැත්තේ. දැන් අම්මා ගැන හදිස්සිය සින්දුවක් ලියන්න කිව්වොත් මේ රටේ මෙච්චර පද රචකයෝ ඉඳලා අම්මා ගැන තියෙන සින්දු කීයද තියෙන්නේ? නේද? අම්මා ගැන අපිට කියන්න පුළුවන් දසමසක් උසේ තියන් හිටියා, කිරි දුන්නා, මාව හැදුවා, ඔය ටිකනේ හැමෝම කියන්නේ. නංගෙන් ප්‍රේම කීර්තිලා ලියන හැඟීම ඒක ඒව තමයි මේ රටේ මිනිස්සුන්ට දනවන්න ඕන කෑලි. නේද? සඳ දියකර කිරි වතුරෙන් ඒ දියරෙන් මෝදුව මුළු ලෝකෙම විශ්වයේම ඒ සෞම්‍ය බව ඒ සොඳුරු බවයි අම්මා මට කිරිත් එක්ක පෙව්වේ කියන තරම් දාර්ශනික තලයේ ගීත රචනා ලියන්න මං කියන්නේ හරි සරලව ලියන්න පුළුවන් ඕන කෙනෙකුට. එහෙම දාර්ශනික තලයේ ආදරණීය ගීත ලියනවා කියන එක මහා මෙරක්. ඉතින් මේක පෞලක ආදරය පිළිබඳ රැලකින් තනි වුණා තරුණ ඇත් පැටව. ඉතින් තනි වෙනු අපි තනියා කියලා කියනෝනේ. හරි ඩඩබ්බරයි කියනවා. නිකන්
1: භයානකයි කියලා කියනවා මිනිස්සුන්ට.
2: එතකොට එයාට දල දෙකක් තියෙනවනම් ඒක තමයි එයාගේ ලොකුම අභිමානේ. ඉතින් නේද? ඒ දල දෙක නම් තමන්ගේ බිරිඳ හැටියට දකින්නේ. එයා ඇතෙක් බවට පත් වෙන නිකම්ම නික අපි කියන්නේ වල්ලලියා කියලා නේද? වල්ලලියෙක් වටිනා ඇතෙක් බවට පත් කරන්නේ ඒ දල දෙක. ප්‍රේමකීර්ති හිතනවා බිරිඳ තමයි සැමියාගේ දල දෙක නේද? එයා වටිනා මිනිහෙක් බවට පත් කරන්. ඔය ගරුතරු නාට්‍යයේ මම කියනවා එක තැනක කතරම් මගේ ඌවත් සොඳ රත්තරම් කැටයම් ගොර හැඩිය කළ දඹ රත්තරම් රිදියද මුසුව සදනාලෝ ස්තරම් අබරණ අගේ වැඩි මිලටත් රත්තරම් පිරිමියා කියන රත්තරම් ගැහැණිය කියන රිදී වලින් තමයි ඒව සුමට කළා ඒකට වටිනාකම ගිනාවේ කියලා. ඉතින් ප්‍රේමකීර්ති කියනෝ ඇතෙකුට ඇද්දල දෙකක් වගේ ඔයාගේ ප්‍රේමේ. අපිට අපේ බිරිඳ ගැන එහෙම ගෞරවයෙන් හිතන්න පුළුවන් නම් බිරිඳ ගැන එහෙම ආදරෙන් හිතන්න පුළුවන් නම් ඒ පවුල හරි සුන්දරයි. අපිට හිතෙනවා නම් හැමතිස්සෙම අපිට කරදර කරන කෙනෙක් හැටියට. අත්ත බිරිඳ කෝල් කරලා අහන්නේ දැන් ඔයා එනවද? ඔයා දැන් හරිද? දැන් මොකද කරන්නේ? බිරිඳ ඉන්නේ ගෙදර. එයා බලනවා මාත්‍යා මොකද කරන්නේ, කොහෙද ඉන්නේ, එයා කෑවද බිව්වද හැමදේම එයාට ප්‍රශ්නයක්. මගේ බිරිඳ දවසක් මට කියනවා, එයා නිතරම මට කෝල් කළා, එයා නැත්තම් කෝල් කර කර අහනවා. දවසක කියනවා, ඔයාට මං කෝල් කරනවා අඩු වුණොත් ඒ කියන්නේ මං ඔයාව ඇතෑරලා. ඒක තමයි ජීවිතේ. අපි එහෙම එකිනෙකා කෙරේ ගෞරවණීය වීම. ඉතින් මම හිතනවා මගේ බිරිඳ මට ඇද්දල දෙනවා.

0: සඳදියතහර අද අපි අහන විඳින අවසන් ගීතය ඔබ ලිව්ව ගීතයක් දැන් අපි කලින් අපේ කතාවේ ගොඩක් තැන්වල අපි මතු කරන්න උත්සාහ කළේ අද ගැන වර්තමානය ගැන අපිට ආදරය කරන මිනිස්සු ගැන අපි ආදරය කරන අය ගැන මේ රැකබලා ගැනීම ආදරය ප්‍රකාශ කිරීම ඒවත් දරා ගැනීම ඒවත් තේරුම් ගැනීම කියන මහා ගොඩක් දේවල් අපි මේ ගීත කීපය ඇතුළේ කතා කළා ජීවිතයේ හොඳම කාලය ගැන ඔබ මොනවද මේ කියන්නේ
1: මට අවස්ථාව ලැබුණා නාට්‍ය ගණනාවක ගීත රචනා කරන්න ඒක මගේ ජීවිතේ හරි වටිනෝ කෝකුක්කෝ වලින් පටන් ගත්තට පස්සේ කෝකුක්කෝ පැන්ඩෝරා ගරුතරු ගීත 10ක නාට්‍යයක් ඊට පස්සේ අලුත් මේක ඔලු හැලුවෝ එතකොට මේකේ මම කියනවා අපි ගොඩ දෙනෙක් හිතනවා පෙන්ෂන් යනවා කියන්නේ වැඩකට නැති වෙනවා කියලා ඒ කියන්නේ පෙන්ෂන් ගියා කියන්නේ ඔක්කොම ඉවරයි ඉතින් මගේ වගකීම් ටික ඉවරයි දැන් මම අවලංගු කාසියක් මම දැන් පැත්තකට වෙලා ඉන්න ඕන එහෙම තැනකට ඔලුව හදාගන්න මං කියනු ජීවිතේ හොඳම කාලේ එන්නේ 60ේදී දෙවැනි තරුණ වයස ඔබට එන්නේ 60ේදී දැම්ම ඉඳන් සැලසුම් කර එන්න හැටේදී කියන්නේ ඇයි අපි හිතන්නේ මේක මේ නරක කාලයක් කියලා මේ ගීතය රචනා කළේ ඔලු හැලුවෝ කියන චින්තක පීරිස්ගේ අලුත්ම නාට්‍ය අපි කණ්ඩායම දැන් අපි කණ්ඩායමක් හැටියට එකතු වෙලා කරන විශාල නිර්මාණ ගොන්නක් තියෙනවා අපි නරිබුරති එකෙන් පටන් ගත්තා ඊට පස්සේ කෝකුක්කෝ ඊට පස්සේ නරිබුරති 2 ඊට පස්සේ පැන්ඩෝරා ඊට පස්සේ ඔලු හැලුවෝ නාට්‍ය 5ක් අපේ කණ්ඩායම එකතු වෙලා කරගෙන ඇවිල්ලා තිනු ඒකේ වැඩි හරියක් ගීත රචනා කරන්න අවස්ථාව ලැබුණා මට ඉතින් ඒකත් ලොකු ජීවිතේ වටිනා අවස්ථාවක් ඒකේ අපි කතා කරන්නේ අවුරුදු 60 දෙවනි තරුණ වයස ඔබගේ දෙවනි තරුණ වයස විඳින්න මට එක සැරයක් ගීතයක් ලියන්න ආවා ඒ විශ්‍රාම දිවිය ගැන කෙනෙක් ලියලා දෙන්න කියලා මම එයාට ලිව්වෙත් දැන් තමයි ඔබේ තරුණ වයස ආවේ ඒක ගොඩක් මේ අය ලෙඩ වෙනවා නංගේ පෙන්ෂන් ගියා ජීවිතේ අතාරින්න වගේ අදහසක් එයාලට එන්න පටන් ගන්නවා එහෙම වෙන්න එපා දැන් බලන්න විදේශිකයෝ ගොඩාක් අවුරුදු 60-70 වෙච්ච විදේශිකයෝ අපේ රටවල් වල ඇවිල්ලා හොඳට ඇවිදලා කාලා බීලා බොහොම ආදරණීය අපි ඇයි හිතන්නේ දැන් අපි වයසයි අපි දැන් පැත්තකට වෙලා ඉන්න ඕන අය අපි දැන් පෙන්ෂන් නී අපි දැන් කවද යයිද දන්නේ නැණි වගේ ව ඔළුවට දාගන්න නැතුව ඒ මොහොතේ සතුටින් ඉන්න ඔබට දෙවනි තරුණ වයසක් දීලා තිනවා 60දී
0: ජීවිතේ හැම මොහොතකදීම ජීවත් වෙනවා කියන දේ දැනගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් හෙට ජීවත් වෙන්න කියලා අද දවස කැප නොකරනවා නම් ඒක තමයි මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ එක දවසක්වත් එක මොහොතක්වත් අත නොහැර ජීවත් වෙමු එතෙන් මිරයි ගොඩක් ස්තුතියි අපි සුබපතම එකතු කරනවා අර ඔබ කිව්වනේ ජවයක් ලැබුණා කියලා පොත් එලි දැක්වීමේදී ඒ ජවයත් එක්ක ඔබේ පාඨකයින්ටත් ඒ වගේම ඔබ ජීවිතයේ දිහා දකින විදිහano ඔබේ ප්‍රේක්ෂකයින්ටත් ඔබේ රසිකයින්ටත් තව තවත් වටිනා කියන දේවල් තිල්ල කරන්න ඔබට ශක්තිය ලැබෙන්නේ කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
1: බොහොම ස්තුතියි මම මේ වැඩසටහනට ආදරේින්දමයි මේ වැඩ ASCII කොහොම හරි ආවේ. මොකද මේක අහන පිරිසක් අපේ රටේ හැදිලා තියෙනවා. හොඳ දෙයට ඉල්ලුමක් තියෙන බව අපිට ඒකෙන් තහවුරු වෙනවා. ඉතින් ඒක සතුටු වෙන්න ඕන ඔයාගේ හඬින් ඔයාට මේ රටට දෙයක් කරන්න පුළුවන් වුණා. ඒ වගේම තෝරා ගන්න පිරිසින් ඔයා මේ රටට යමක් කියන්න පුළුවන් දෙයක් තියෙන මිනිස්සු එකතු කරා. ඉතින් ඒ නිසා අපිත් ඒ වාසාවෙන් අහගෙන හිටිය අපේ ජීවිතවලටත් ලොකු අර්ථයක් එකතු කරගත්තා. ඒක තියෙන කැමැත්ත නිසාමයි දුවගෙන ආවේ. ඉල්ලන්නේ වේ සම්මා කියවන්න, අස්තමිය කියවන්න කියවලා මටත් ඔබට දැනුණු දේ කියන්න.
0: අනිවාර්යෙන්ම ඒ දැනුණු දේ තමයි හෙට දවසට තව සුන්දර අර්ථවත් නිර්මාණයකට මග කියන්නේ ඒ වෙනුවෙන් ඒ ආදරය බෙදා හදා ගන්න එක්වෙන් එහෙනම් අපි සමුගෙන යනවා නැවත සඳදිය දහරතලෙන් සඳදරය හතට මුණ ගැහෙන බලාපොරොත්තුත් එක්ක ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රි

0: ශාන්තතේ තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011176679579
4: වෙලාව රාත්‍රී 9:02

0: කයට වෙනසක් දා අටක පෙරලියක් ලංකතිබා ලංකතිබා ලංකතිබා
1: ලක්කඩ සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
2: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අනුරාගතේ පුල් මසරමනු
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
3: මහිතෝ ගිහිල්ලත් ඇති කියලා අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක්ක තරහයි අයි අමුකින් තරහ කරගන්න දැන්
2: සමරය
3: අයි මොකද
4: තරහටද උස යන්නේ නැත්තම් ඇඳුමටද නිරලා පේන්නේ
3: තොට තියෙන රුදා මොකද්ද
4: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ
3: හැලි වඳුරා ඉස්සලා ගහන පොළවේ
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද
5: අපි සොයන්නේ
2: Golden Voice Langadima Satye Dinabala Dahawal Ekada Lakani Obe Kotipati Sihineya Ada Sabaveida Ratri 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන තාපින් පෙන්නා
6: සර් මම පොඩ්ඩ ඉන්න කිව්වා
7: ආයේ කොහොඳයි
3: යා ලස්සන ගර්ල් කෙනෙක් සර් දැලට වන්නේ ලියක් වගේ
6: අපි ආව කොහොමද ගන්නවන්නේ
7: පොඩක් හරි ඉන්න කියන්න
6: හරි මං කියන්න
7: හරි හරි ඉන්න කියන්න
3: සසන් සත්‍රම ආරකියු මං නටාලියා ඔයාලගේ අද ඉඳන් අලුත්ම යාළුවා ප්‍රාණ අලුත්ම සමාජිකාව මට හරිම සතුටුයි ඔයාලගෙන් කෙනෙක් වෙන්න ලැබීම ගැන
2: රාත්‍රී 8:30ට ITN බලන්න

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලොවක් සනසන ඔහු

0: children voice langadima satye dinabala dahawal ekada lakani වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 Searchlight සමාජ කමිෂනය
2: අනුරාගති පුල් මිසරබනි
3: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සම්වරය
4: මහිතව ගිහිල්ලත් ඇති කියලා අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක්ක තරහයි අය අමුදෙන් තරහ කරගන්න දැන්
3: සම්වරය
4: අය මොකද
5: තරහටද උස යන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ
4: තොට තියෙන රුදා මොකද්ද
5: නෑ උලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ
3: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්වරය

0: විලාව රාත්‍රී 10යි විනාඩි 1යි. දැන් මේ විලාව වාසනාවන්ත විලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත, ඒ වගේම ජයලොතරැය, මෙගා පව, ධන නිධානය, හඳහන, ගුවිසිත මේ කුමන ලොතරැයි ගත්තත් අපේ ප්‍රාර්ථනාව වෙන්නේ ඔබට ජය. සුබ දවසක් ලොතරැයියත් ඔබේ අතේ තියෙනවා නම් බලන්න, අංකත් එක්ක ගලපලා වාසනාවන්තයන් වාසනාවන්තයන් බිහිවන වෙලාව මේ ලක්කඳ.
1: අයිබෝවන්, ඔබ මිරදී ගන්න NLB ලොතරැය්‍ය ඔබේ පවුලයාගේ වාසනාවේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු ඉටු කිරීමයි NLB අපේ ලොකුම වගකීම. ඉතින් අදත් එවෙනුවෙන් මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවරණය, ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව. අද වාසනාව ඔබේ කරන්න කලින් මේ මතක් කරන්නේ විශේෂ අවස්ථාවක් ගැන. ජාතික ලොතරැයි මණ්ඩලයේ කුරුණෑගල සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ දින කුරුණෑගල මහනගර සභා රැස්වීම ශාලාවේදී සහ කන්තලේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදු වුණා. එම අවස්ථාවට කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා, නියෝජ්‍ය නගරාධිපති එම් අෂාර්දී මොයින්දින් මහතා, නාගරික කොමසාරිස් WMPP බිරසිං මහතා, එතෙක්ම කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති තාරක සම්ලුවන් මහතා සහ ජාතික ප්‍රතිරේ මණ්ඩලයේ ශේෂ්ඨ දරින් මෙන්න මේ ආකාරයෙන් සම්බන්ධ වුණා. එතෙක්ම අදත් අපි සෝදානම් ප්‍රතිරේ වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න. ඉතින් අද වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙනවා පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා විසින්. එතෙක්ම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් චමිල දේශප්‍රිය මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සි තිලකරත්න මහතා, එතෙක්ම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී AAS ප්‍රේමජයන්ත මහතා. දැන් අපි සූදානම් ඔබේ වාසනාවේ ගමන් ආරම්භ කරන්න. මුලින්ම ඔබේ අතට ගන්න NLB ජය. වාසනාවන්ත ඔබේ හීන හැබෑ කරගන්න, ඔබේ අතට වැඩි වැඩියෙන් සල්ලි රැගෙන එන්න. මේ අපි ආරම්භ කරන්නේ NLB ජය ජයග්‍රහී 547 වන දිනුවාරය. එහෙමනම් වාසනාව වෙනුවෙන් අපි යනවා අද දිනුමැදීමට. එහෙමනම් NLB ජය වාසනාවේ රටාවයි මේ අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E, ජය අංක 4663. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුළුතරැය NLB ජයතුලින් මේ අවුරුද්දේ රුපියල් ලක්ෂ 5 ත්‍යාග 298ක් ඔබට ලපිය බා දුන්නා. අද තවත් 500,000 වාසනාවන්තීන් දෙදෙනෙක් අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. AIK රාමනායක කොටහේන, LEA චන්ද්‍රසෝම ගම්පහ. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 38 දිනකොත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තීන් 79,377 දිනක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 72,68,920 මුදලක් NLB ජයතුලින් මේ දැන් අපි බෙදා දුන්නා. රාධිකා, වාසනාවේ හඳහන් ගලපන්න මේ තමයි හොඳම වෙලාව. ඉතින් වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1588 වන දිනුවාරය. ලග්න සංකේත 12ක් අතරින් වාසනාවන්ත ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ලග්න සංකේතය මීන. නියත ධනයෝගයක් ඔබේ කරන වාසනාවන්ත ජය අංක 4යි දැන් අපි තෝරා ගන්න. අද දවසේ වාසනාව ඔබේ කරන ජයංකය අංක 11. දැන් අප සූදානම් අද දවසේ දෙවන ජයංකය තෝරා ගන්න. වාසනාව ඔබේ කරන දෙවන ජයංකය අංක 60. ලග්න සංකේතයේ මීන, එතෙක්ම පළමු ජයංකය අංක 11, දෙවන ජයංකය අංක

0: ඉතෝ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන අතරතුරේ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් අතරයෙන් මේ අවුරුද්දේදී අපි සුප්‍රත්‍යාගලාභින් දස දිනක් බිහි කළා. අද තවත් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවිකලේ මාතර NLB අලෙවි නියෝජිත දිමුද්ද සිල්වා මහතා විසින්. ඒ අනුව අද සමස්ත වාසනාවන්තීන් 138,853 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 94,40,780 මුදලක් මේ දැන් හඳහනින් අපි බෙදා දෙන්නම්. නියත ධනයෝගයන් ඔබේ කරන හඳහනින් හෙට ඔබේ වන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 36,29,416. සත් දිනම ජය නියත අදත් ඔබට වාසනාව රැගෙන එන ගොවිසත මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 4521 වන දිනුම් වාරය. රුපියල් කෝටි 7,1 වගේ සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් දීමට. ගොවිසත වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. රුපියල් කෝටි 7,1 වගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4ක් දැන් අපි තෝරා ගන්නවා. අද දවසේ පළමු ජය අංකය අංක 67. මේ අපි තෝරා ගන්නේ අද දවසේ වාසනාවන්තින් හි කරන දෙවන ජය අංකය. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 29. එහෙමනම් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ තෙවන ජය අංකය. ඔබට වාසනාව රැගෙන එන තෙවන ජය අංකය අංක 26. ගොවිසත වාසනාව ඔබේ කරන අවසන් ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද දවසේ අවසන් ජය අංකය අංක 22. කෘෂිකර්මාන්තය නගා සිටවන දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනියත ගොවිසතින් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් 20,00,000 ප්‍රථම ත්‍යාගලාභින් 67 දෙනෙක් බිහි කළා. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 3ක් ගලපාගෙන රුපියල් 2,50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් සිව් දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. නිලන්ති මදුරානි අතුරුගිරිය, MA සමින්ද ඉමදුව, ලක්මනී සුජාත ගාල්ල, නිශාන්ත ජයලත් ගලේදෙල යනුව අද රජපුරාම වාසනාවන්තීන් 123,863 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 84,67,800 මුදලක් ගොවිසතින් මේ දැන් අපි බෙදා දුන්න. සත් දිනම ජය නියත ගොවිසතින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,79,89,803,796. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. තෑගි වැඩි වුණු ඔබේ ලොතරැයියෙන් රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි එතෙක්කම රුපියල් 50,000 ත්‍යාගයන්, ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපාගෙන රුපියල් 25,000 මුදල් ත්‍යාගයන් වගේම තවත් මුදල් ත්‍යාගයන් රැසක් අදත් ඔබට ලබා දෙන්න දැන් අපි සූදානම්. ඉතින් අද වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහී 395 වන දිනුම් වාරය. අද දවසේ සුබ ලග්න සංකේතයයි මුලින්ම අපි තෝරා ගන්නේ. අද සුබ ලග්න සංකේතය මීන. ඔබට වාසනාව රැගෙන එන සුබ ජය අංකත් දැන් අපි තෝරා ගන්න. පළමු සුබ අංකය අංක 8. දෙවන සුබ අංකය අංක 1. අද දවසේ දෙවන සුබ අංකය අංක 19. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාගාංකය 2840. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ අවුරුද්දේදී රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තයින් 279 දෙනෙක් අපි බිහි කළා. අද රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තයින් 3 දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. DU ගුණසේකර ආනමඩුව, W අනෝෂා, මංගල එළිය, සමන්ත බේරත්න, හංවැල්ල. එතෙක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 6 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. එතෙක්කම ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 39 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 112,106 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,06,19,860 මුදලක් සුබ දවසක් තුලින් මේ දැන් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව රැගෙන එන්න ජානක සමගින් නිරූපිතා සූදානම්.
1: මීළඟට මෙගා පවර්.
2: ශ්‍රී ලාංකේය සාමාන්‍ය ජනතාවගේ

0: අසාමාන්‍ය සිහිනයන් සැබෑවක් බවට පත්කරමින් රුපියල් කෝටි 23ක් රුපියල් කෝටි 47ක් දැවැන්තම සුපිරිත්‍යාග විදියට ඔබට දායාද කළ ලංකාවේ පෙරලිකාරම ලොතරැය්‍ය NLB මෙගා පවර් ලොතරැය්‍යයි. සුදරම්මේ නාදත් රුපියල් කෝටි 30කට වැඩි දැවැන්තම සුපිරිත්‍යාගයක් ඔබේ නමට වෙන් කරගන්නට. ඔව් මේ දවස්වල ඔබේ හිතේ තියෙන ලස්සනම සුන්දර සිහිනය අපි සැබෑ කර දෙන්නට සූදානම් මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගයට ඔබට ලබා දෙමින්. ඔබේ හින සැබෑ කරන මෙගා පවර් 2627 වන වාසනාවන්ත දිනු මැදීමයි මේ. මෙගා පවර් අද දින පාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L. මේ තෝරගන්නේ ඔබේ සිහින සැබෑ කර දෙන අද දවසේ සුපිරි අංකය. අද ජයග්‍රහී සුපිරි අංකය අංක 17. අද ඔයා දිනන්නම ඕන දවස. දැන් අපි තෝරගන්නවා අද මෙගා පවර් දිනුම් වාරේ ජයග්‍රහී ජය අංක මෙන්න මේ විදිහට. අද පළමු ජය අංකය අංක 35. මෙන්න දෙවන ජය අංකය අංක 53. මේ ලැබෙන්නේ තුන්වන ජය අංකය අංක 21. සුපිරි ත්‍යාගය ඔබට හිමි කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 8. රටේ සංවර්ධන මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවලුතරයින් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 61 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන් අද දවසේ ඔබට ලැබුණු මෙගා වාසනාව ගැන කියන්නටයි මේ සූදානම. අද දිනම වරෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා රටට. ජයග්‍රහී ලොතරැයි පතාලවි කරන්නේ 500 ගමාල විනියෝජිත IM කුලතුංග. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් වාසනාවන්තින් 4 දිනක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තින් බිහි කර තිබෙන්නේ. G ධර්මරත්න වැල්ලවාය, WA චන්ද්‍රපාල මහව, නීල් ජයසිංහ කෑගල්ල, RWRK රත්නායක පල්ලිගම. අද දින බාරය තුල්දී සමස්ත ජයග්‍රහකීන් 128,079 දිනක් අතර රුපියල් 1,125,920 ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව් නිසැකවම දිනන්නට හැකි දැවැන්තම සුපිරිතයාග ඔබට ලබා දුන් විශ්වාසය අකණ්ඩව තහවුරු කළ මෙගා පව හෙට සුපිරිතයාගේ විදිහට දිනා ගන්න රුපියල් 30,16,55,162යි පව සුපිරිතයාගේට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරිතයාගේටත් නවීනතම මෝටර රථයක්. නිධානයක වාසනාව ඔබට ගෙන එන ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2309 වන වාසනාවන්ත දිනුම් වාරයට අපි දැන් මේ විදිහට යන්නේ. දැන් ගන්න ධන නිධානය ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. ධන නිධානය අද දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්නවා මේ විදිහට. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R. මේ 8 කෝටිය ඔයා දිනන්නම ඕන 8 කෝටියක්. මේ තෝරගන්නේ ධන නිධානය දිනුම් වාරයේ වාසනාවන්ත ජය අංකය. මෙන්න අද පළමු ජය අංකය අංක 5. මෙන්න හිතවතුනි දෙවන ජය අංකය අංක 69. යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 25. තීරණාත්මක අවසන් ජය අංකය අංක 42. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් සමගින් 20,35,000 NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී තිබෙනවා. අද දවසේදී ඔබට ලැබෙන නිධානයේ වාසනාව ගැන කියන්න සුදා. අදරුම් වරින් 2 ලක්ෂපති වාසනාවන්තින් 4 දිනෙක් බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකෙන් බිහි කර තිබෙන්නේ. KA සීලවති කළුතර, නිමල් කුමාර කොළඹ පුරහල, S කනකලිංගම් යාපනය, TM පීරත්න කුරුවිට. අදරුම් වරින් සමස්ත ජයග්‍රහකෙන් 94,642 දිනෙක් අතර රුපියල් 60,47,800 මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. ඔව් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 දැවැන්ත සුපිරිත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරිත්‍යාගේ වටිනාකම රුපියල් 8,55,50,242,140 දැවැන්ත මුදලක්. ජාතියටම කෝටිපති වාසනාව කියා දුන් ලොතරැයිල්ලව රජ කිරුල මහජන සම්පත 6,279 වන වාසනාවන්ත දිනුම් වාරයට යන්නට දැන් අපි සූදානම්. ඔව් දැන් අපි සූදානම් මහජන සම්පතින් ඔබේ සිහින ඉටු කර දෙන්නට. ඔබේ කෝටිපති සිහිනය ඉටු කර දෙන අද මහජන සම්පත දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් ජය අංක 6ක් දැන් අපි තෝරගන්නේ මේ විදිහට. අද මහජන සම්පත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය N ජය අංක 6 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් සමගින් 25 ලක්ෂපතියන් 250 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන්. අද දිනම වරුන් 25 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා. රටට ජයග්‍රහයි ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ උඩුගම අලෙවි නියෝජිත යුජී සම්පත්. වගේම අද දිනම බාරෙන් රුපියල් ලක්ෂයකින් ලක්ෂපති වාසනාවන්තයන් 22 දෙනෙක් දිනාගෙන තිබෙනවා. යනුව මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයන් බිහි කර තිබෙන්නේ. PCH කන්දකුඹුර යටවත්ත ප්‍රසාද් ප්‍රියදර්ශන කිරින්ද, අජිත් අලහකෝන් පිටකොට්ටේ, අනුරුද්ධිකා ප්‍රේමරත්න මැදවච්චිය, හස්මි දිනුසා කරාපිටිය, අජිත් අබේසූරිය කොග්ගල, පුෂ්පලතා මැණිකේ කුලියාපිටිය, රනිල් චමින්ද කුලියාපිටිය, SG චන්ද්‍රසිරි මහනුවර, ස්වර්ණලතා කන්තලේ, අජිත් තලගල උඩුනුවර, අමරා රාජකරුණා හලාවත, PM දර්ශනී වටවල, LB අබේ සුන්දර මිනුවන්ගොඩ, උදයකුමාර ආන විලුන්දාව, S මදන් කල්මුණේ, අජන්තා නාමලි මාතර, නවනන්දන බණ්ඩාර ගලේවෙල, ඉන්දික සමන් නුවර එළිය, DWA දීපා පෑලියගොඩ, ශ්‍රියානි රත්නායක නිවිතිකල අචලා නානක්කාර කුරුණෑකල, අද දිනුම් පාරේදී සමස්ත ජයග්‍රහකින් 275,113 දෙනෙක් අතර රුපියල් 2,21,63,360 දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ විදියට රුපියල් 2,67,14,936 දැවැන්ත ත්‍යාග මුදලක්. අද විදමට අද සම්පතේ ජයග්‍රහයේ නිල ප්‍රතිඵලයේ බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් වාරින් තෝරා ගන්නා ලද ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 854 වන වාසනාවන්ත දිනුම් වාරය ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරයේ N ජය අංක 0.91. අද දිනුම් වාරයේදී රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තින් බිහි කර තිබෙන්නේ. BJA පුෂ්පකුමාර මිනුවන්ගොඩ, TD දේන් වැල්ලම්පිටිය. එකම රුපියල් 50,000 බැගින් වාසනාවන්තින් 50 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,20,64,400 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. NLB ජාතික ජයවර්ණයේදී අද දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 979,005 දෙනෙක් අතරේ රුපියල් 8,61,98,840 දැවැන්ත ත්‍යාග මුදලක් ඔබට ලබා දීලා අදට අපි ඔබේ ඩිමසින් සමුගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.
2: ලාව රාත්‍රී 10:20.

වෙලාව රාත්‍රී 10යි විනාඩි 30යි හිට උදෑසන 6ට සතියක පත්‍ර විස්තර සමගාමු මේ බලාපොරොත්තු වෙන් සමුගන්න අවසරයි ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර රාත්‍රියක්.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

වැසි සැමකී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි කැඩෙන බිඳෙන සුළුයි ලෙඩ වෙන සුළුයි දිරාපත්වන කැඩෙන බිඳෙන ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක් නිරෝගී බව උතුම්ම ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: अजातशत्रु देश नाव देश ज्ञानन वहंसी गंपुल मीतलाव कोहमड रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणेश कुमारे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකු

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේ.

ලෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආ ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ

ජයතිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජයතිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ආදීන් අතර අගතෙන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද